0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Below the sun, high in a decay.
2: Did

වාසනාවන්ත දවසක් සුන්දර උදෑසනක් ජූලි මාසයේ 4 වෙනිදාද සෙනසුරාදා දවස සතියක පත්තරවල ප්‍රධාන සිරස්තලය කියන සූදානම් වන්නේ ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ හිටපු නාවික හමුදාපති කරන්නාගුණට ඇප යෝෂිත බඳවා ගන්න සුදුසුකම් වරින් වර වෙනස් කළා පුවත්පත් දැන්වීම් තුනකුත් පළ කරලා සූර්පිට කැබ්‍රිය පැදවුවයි හම්බන්තොට උපනගරාධිපති අත්තඩංගුවට. ඩෙංගුවලින් බස්නාහිර කප්ගසයි. රටපුරා රෝගීන් 57,000න් 37,000ක්ම බස්නාහිර. පාසල් පෙළපොත් මුද්‍රණයේදී කෝටි 21ක් පිල්ලි ගිහින්. මුද්‍රණ ආයතනයේ ලොක්කා අතුරුදන් කෝපා කමිටුවේදී හෙළිවෙයි.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. බතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්නේ

0: දිනවල දී දැන් විටින් විට බොහෝ වෙලාවට සඳහන් කරනවා දැන් අවට වටපිටාව පිරිසිදුව තබා ගන්න කියලා විවිධ ශ්‍රමදාන ක්‍රියාත්මක වෙනවා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා ඒ සියල්ලේ බලාපොරොත්තු වෙන්නේ අවසානයේදී ජීවිත බේරා ගැනීම ඩෙංගු වලින් බස්නාහිර කප්ගසයි රටපුරා රෝගීන් 57000න් 37000ක්ම බස්නාහිර රටපුරා ඉතා තදින් පැතිර යන ඩෙංගු වසංගත තත්ත්වය තවදුරටත් උත්සන්න වෙමින් ගෙවුණු දින හතර පුරාම දිනකට ඩෙංගු රෝගීන් දහසක්ම වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරනවා. ඒ අනුව ඩෙංගු රෝගීන් 1246 දෙනෙකු ඊයේ දිනේ පමණක් වාර්තා වූ බවත් එම ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහත්තයා සඳහන් කරනවා. කපිල මහත්තයා කියපු කතාව මෙන්න මේ වගේ.
1: රෝගීන් වාර්තා වෙලා තිබෙනවා 57,688ක්. වැඩිපුරම වාර්තා වෙන්නේ බස්නාහිර පළාතින්. සමස්ත රෝගී තත්ත්වය හා සමාන වගේ තිබුණට යම් යම් දිස්ත්‍රික්කවල ඒ රෝගී සංඛ්‍යාව අඩුවීමක් පෙන්නුම් කරනවා. උදාහරණයක් වශයෙන් මාතර දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය සහ මාතලේ දිස්ත්‍රික්කය තව අලුත් දිස්ත්‍රික්ක දෙකක් පෙන්නුම් කරනවා යම් කිසි වැඩිවීමක්. එනම් බදුල්ල සහ කුරුණෑගල සහ පුත්තලම. ඉතින් මේ දිස්ත්‍රික්කවල ඩෙංගු මර්ධන වැඩසටහන් දැනට තියෙන තත්ත්වයටත් වැඩිය උත්සන්න කළා අපි මේ ක්‍රියාත්මක කරනවා. මොකද මේ තැන්වලට අවධානම අඩු ප්‍රදේශවලින්, ඒ කියන්නේ උතුරු නැගෙනහිර ඒ ප්‍රදේශවල ඉන්න ඩෙංගු සහායකයින් සහ ඒ උපකරණ අපි මෙහාට ගෙනහල්ලා ගම්පහ දිස්ත්‍රික්කයටත් ඒකම පුත්තලම දිස්ත්‍රික්කයටත් මේ අය යොදවලා තවදුරටත් මේක වඩා උත්සන්න වශයෙන් ඩෙංගු මර්ධන වැඩසටහන කරන්න ක්‍රියාත්මක වෙනවා.
0: ඩෙංගු රෝග ව්‍යාප්තිය වත්මන් තත්ත්වය පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝණ මහතා අදහස් පළ කළා.
2: ලංකාවේ දැනට සති කිහිපයකට කලින් ආරම්භ වෙච්ච ඩෙංගු අධි වසංගත තත්ත්වය තවදුරටත් පාලනය වෙලා නැති බව තමයි නිරීක්ෂණය වෙන්නේ. විශේෂයෙන්ම මුලින්ම වසංගත තත්ත්ව වාර්තා වෙච්ච ප්‍රදේශවලින් යම් තරමක් පාලනය වෙමින් තිබුණත් නව ප්‍රදේශවල ඩෙංගු වසංගත තත්ත්වයෙන් වාර්තා වෙනවා, රෝගීන් සීග්‍රයෙන් පැතිර යමින් තියෙනවා. ඒ නිසා මහජනතාව ඉකරගත් උනන්දුව කිසිසේත් අඩු කරගත යුතු නැහැ. මේ රෝගය සම්පූර්ණයෙන්ම පාලනය කරගන්න තුරු රජයට සහ පළාත් පාලන ආයතනවලට විශේෂ ඉල්ලීමක් කරනවා. මේ මොහොතේ ඩෙංගු රෝගය පාලනය කිරීමට නම් මේ හිමිකරුවම් නොමැත සහ වගකීමක් නැති, තමන් පදිංචි නැති, අතහැර දමන පරිසර සම්බන්ධව දැඩි නීති සම්පාදනය කළ යුතුයි.

වෙලාව උදැසන 6යි විනාඩි 27යි දැන් මේ ගීතයෙන් පසුව ලොතරැයි ප්‍රතිඵල කියන සූදානම් වන්නේ මහජන සම්පත ඒ වගේම ජය ලොතරැයිය මෙගා පව ධන නිධානය අදහන ගොවිසෙත සුබ දවසක් මේ ලොතරැයි ටික අතට ගන්න ඊ රාත්‍රී බලන්න නොහැකි වුණා නම් වාසනාවන්තයෝ වෙලාද වාසනාවන්තයන්ද කියලා බලන්න පුළුවන් වෙනවා තව විනාඩි 3ක් ඉතිරිව තියෙනවා ඔබ ලක්කන්න සමුගෙයි

රාත්‍රී දිනුම් බදින්නද ලොතරැයි පත් අතට ගන්න කියලා කිව්වනේ. දැන් වාසනාව උදා වෙලාද කියලා බලමු. මහජන සම්පත ලොතරැයි මුලින්ම අතට ගන්න 6237 වන වාරයේද කියලා බලන්න. D අක්ෂරයේ ජයග්‍රහණය කළා. අංක 0, අංක 1, අංක 1, අංක 8, අංක 4 සහ අංක 2යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. 6237 වන වාරයේදී D අක්ෂරයේ අංක 0, අංක 1, 1, 8, 4, 2 මහජන සම්පත ඊයේ රාත්‍රියේ දිනුම් බදින්නද ලොතරැයි ප්‍රතිඵලය වුණා. ගුවිසත 4479 වන වාරයේදී ඒ අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 14, අංක 32, අංක 38 සහ අංක 75යි ඔබට වාසනාව උදා කළේ. 4479 වන වාරයේ ගුවිසත ලොතරැයි ඒ අක්ෂරයේ අංක 14, අංක 32, අංක 38 සහ අංක 75යි වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. මෙගාපව ලොතරැයි 2585 වන වාරයේදී එන් අක්ෂරයේ සුපිරි අංකය බවට පත් වුණා. අංක 6, අංක 57, අංක 58, අංක 70 සහ අංක 78යි වාසනාවන්තයන් හැටියට ඔබව පත් කළේ. මෙගාපව ලොතරැයි 2585 වන වාරයේදී එන් අක්ෂරය සුපිරි අංකය බවට පත් වුණා. අංක 6, අංක 57, අංක 58, අංක 70 සහ අංක 78යි වාසනාවන්තයන් බිහි කළේ. ධන නිධානයේ 2267 වන වාරයේදී I අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 26, අංක 37, අංක 43 සහ අංක 58යි වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. ධන නිධානයේ 2267 වන වාරයේදී I අක්ෂරයේ අංක 26, අංක 37, අංක 43 සහ අංක 58යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. හඳහන 1546 වන වාරයේදී වෘශ්චික ලග්නය ජයග්‍රහී ලග්නය බවට පත් වුණා. අංක 11, අංක 22, අංක 33 සහ අංක 53යි වාසනාවන්ත අංක ලෙස සටහන් වුණේ. 1546 වන වාරයේ හඳහන ලොතරැයි වෘශ්චික ලග්නය ජයග්‍රහී ලග්නය බවට පත් වුණා. අංක 11, අංක 22, අංක 33 සහ අංක 53 ජයග්‍රහී අංක සටහනේ සටහන් වුණේ. අද සම්පත 812 වන වාරයේදී අංක 42, අංක 842, අංක 1, 8, 4, 2 D අක්ෂරය රටාව හැටියට සටහන් වුණා. අද සම්පත 812 වන වාරයේ අංක 42, 842, අංක 1, 8, 4, 2 D අක්ෂරය ජයග්‍රහී ලෙස වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. ජය ලොතරැයි 505 වන වාරයේදී I අක්ෂරය ජයග්‍රහණය කළේ අංක 6, 0, අංක 6, අංක 6 ජයග්‍රහී වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා. 505 වන වාරයේ ජය ලොතරැයි අයි අක්ෂරය ජයග්‍රහණය කළ අංක 6, 6 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. මේ කියන්නේ සූදානම් වන්නේ 353 වන වාරයේ සුබ දවසක් ලොතරැයි වෘශ්චික ලග්නය ජයග්‍රහී ලග්නය බවට පත්වන්නේ. අංක 11, අංක 24 සහ අංක 59 වාසනාවන්ත අංක සටහනේ සටහන් වෙද්දී ප්‍රවර්ධන අංකය උනා 53.85. 353 වන සුබ දවසක් ලොතරැයි වෘශ්චික ලග්නය ජයග්‍රහී ලග්නය බවට පත් වුණේ. අංක 11, අංක 24, අංක 59 ජයග්‍රහී අංක සටහනේ සටහන් වෙද්දී ප්‍රවර්ධන අංකය උනා අංක 53.85. ඊයේ රාත්‍රියේ දිනුම් බදින්නද සුබ දවසක් ජය ලොතරැයි. ඒ වගේම අද සම්පත, හඳහන, ධන නිධානය, මෙගා පව, ගුවිසත, මහජන සම්පත ඔන්න ඔය ආකාරයට තමයි ප්‍රතිඵල අරගෙන ඉන්න හැකියාව ලැබුණේ. මේ වන විටත් ඔබ වාසනාවන්තයන් බවට පත් වෙලා ඇති. වෙලාව උදැසන 6:36.

ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: මෙරට ප්‍රථම වරට නිෂ්පාදනය කළ ක්ලෝරා ඩියොක්සි ග්ලූකෝස් භාවිත කරමින් පෙට් ස්කෑන් පරීක්ෂණ සිදු කිරීම සඳහා අවස්ථාව සලසා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර අරගෙන තියෙනවා. මේ ස්කෑන් පරීක්ෂණ සේවාව ඉහළ නැංවීමේ නිල උත්සවය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. දිනකට මෙරට පිළිකා රෝගීන් 100 දෙනෙකු වාර්තා වන බවත් ඉන් 42 දෙනෙකු මිය යන බවත් අමාත්‍යවරයා ඒ වෙලාවේදී සඳහන් කළා.
1: මේක ඉතාම පැරෑරුම් අභියෝගයක්. අපේ රටට පමණක් සීමා වුණු සෞඛ්‍ය ප්‍රශ්නයක් නොවේ. ඒක ලෝක පරිමාණයෙන් අපි මුහුණ දෙන අභියෝගයක් වන අතරෙම, නමුත් අපි මේ සම්බන්ධයෙන් අපේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට උපරිම වෙහෙස මහන්සිය දරනවා. දැනට අපිට දවසකට අලුත් පිළිකා රෝගීන් 100ක් හමු වෙනවා, වාර්තා වෙනවා. දවසකට පිළිකා රෝගීන් 40ක් පමණ මේ යනවා. පෙට් ස්කෑන් එකේ තිබුණු ප්‍රශ්නය අපිට දැන් ජාතික රෝහලේ සහ අපේක්ෂා රෝහලේ යන්ත්‍ර දෙකක් පවතිනවා, පොඩි ගංශ එකක් පවතිනවා. මෙතන තිබුණේ යන්ත්‍රවල අකර්මණ්‍ය වීමකට වඩා DG සපයා ගැනීමේ තිබෙන ප්‍රශ්නය. අපි බලාපොරොත්තු සහගතව අපි සැලසුම් කළ තිබෙන්නේ ජාතික රෝහලේදී සතිය දවසක් කරපු ස්කෑන් ප්‍රමාණය දවස් 3ක් කරන්න කියලා. ඒ වුණාම දැන් කරන ප්‍රමාණය 4 ගුණයකින් මේ වැඩි කරන්න පුළුවන්කමක් තියෙනවා. මේක කොතරම් අපේ රෝගීන්ට පහසුවක්ද කියන එක මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අපිට තව දින කීපයකින් අපේක්ෂා රෝහලටත් මේකම යොදා ගන්න පුළුවන්. ඒ අතර අපි තවත් අපේ කාර්ය මණ්ඩලය පුහුණු වෙන සහ එයට පත්වීම් ලබා දෙන අතරතුර මේ ස්ථානවලට ප්‍රමුඛතාවය ලබා දෙනවා.

Luck Hunter Radio ITN Ratata Waga Kiyana Radio.

0: ඉඩම් බලපත්‍ර නොමැති බණ්ඩාරවිල හපුතලේ හල්දුම්මුල්ල සහ ඇල්ල ජනතාවට ඉඩම් බලපත්‍ර ලබා දීම මේ දිනවලදී සිදු කරනවා. බලපත්‍ර 10,731ක් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ඌව පළාත් සභාව ආරම්භ කළා. ඒ යටතේ 725 දෙනෙකු වෙත ඉඩම් ඔප්පු ලබා දීම අමාත්‍ය සමත් විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙලදී සිදු කරනවා. ඉදින් මෙන්න මේ වගේ අදහසක් එතුමා පළ කළේ.
1: බලපත්‍ර දෙනකොට මම ඔබෙන් අහන්නේ, ඔබ භුක්ති විඳලා දැන් අවුරුදු 60-70 වරිදිම අපි ඔබ භුක්ති විඳපු ඊටම, ඇයි මෙච්චර කාලයක් මේකට අයිතියක් ඔබට හම්බුන්නේ නැත්තේ? ඇයි රජයෙන් ඔබ පාවිච්චි කරන ඊටම ඔබට නොදුන්නේ? ඇයි පාලකයන්ට උවමනාවක් නැත්නම් ඒව හිමි වෙන්නේ නැහැ. ඔබේ ඔය අත්වලින් ඡන්දෙ දීලා අපි යවුවා. බොහොම ස්තුතියි. ඔබ අපි යවුවා වගේම තවත් ගොඩක් කට්ටිය ඉතිහාසය අවල තියෙනවා. ඒ තිබුණානේ මේ බලපත්‍ර දෙන්නේ. ඔබට බලපත්‍ර දුන්නේ නැතුණාට එයාලා ඕන තරම් ඉඩම් ගත්ත හැටි කියන්න පුළුවන්. හල්දුම්මුල්ලට ගියාම සොයිසට තියෙනවා අක්කර 100ක්. මහලංග වසමට ගියාම ජනාධිපති උපදේශක හිටපු ආණ්ඩුකාර කේ.ටී. රංජිත්ට තියෙනවා අක්කර 20 ගණන්ක් තියෙනවා. ඒ ඉඩමේ බැංකු මැනේජර්ස්ලට, නීතිඥයෝට, වෛද්‍යවරුන්ට ඉඩම් තියෙනවා. අපි පැමිණිලි කරලා පරීක්ෂණ කරලා හයිටේෂන් ලයින් එක ගැලවුවා. දැන් බණ්ඩාර රෝසාවේ නඩුවක් තියෙනවා ඉඩම් වලට විරුද්ධව. බතුල්ලේ උසාවියේ තියෙනවා කොළඹ CID එකේ පරීක්ෂණ. එයා මොකද ඡන්දෙ ගත්තා, ඔබේ බලපත්‍රය දුන්නේ නැහැ. එයා ඉඩම් අල්ලගත්තා. එයා ඉඩම් අල්ලගත්තා, දේපළ හදාගත්තා, හෝටල් ටික හදාගත්තා, බාර් ටික ගත්තා, ගමන. දැන් එහෙම දේශපාලනයක් නෙවෙයි ලංකාවේ තියෙන්නේ. මේ රටේ ඇත්ත හිමිකරුවන්ට Tamanට අයිති දේවල් දෙන්න පටන් ගන්නවා.
0: අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහත්තයා ඒ විදිහට සඳහන් කරද්දී ඉඩම් ඔප්පු ලැබපු අය මොනවද කිව්වේ? ලකන ප්‍රවෘත්ති අංශයේ මේ පිළිබඳව සොයා බැලුවා.
2: අවුරුදු ගානන් පස්සේ තමයි මේ වගේ අපිට අලුත් ඉඩමකුත් දීලා බලපත්‍රයකුත් ලැබුණේ.
3: දැන් හරි සතුටුයි. අපිට මේ වගේ එකක් ලැබීම දරුවන්ගෙත් මේ යහපතට, ඒගොල්ලන්ගේ ජීවිතයට සතුටදායක දවසක් වෙනවාද?
4: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
5: Satyag, Lakhana.
0: Colombo, Pasalvale, Apanashala Sadhavane, Ahar Pratipathiye, අද එළිදක් මේ ප්‍රතිපත්තියේ එළිදක් වෙලා තියෙනවා. අපනශාලා ප්‍රතිපත්තිය සකස් කිරීමට වසරක කාලයක් සැලසුම් කළ බව තමයි කොළඹ නගරාධිපති චායිකලි බලතසාර මහත්මිය මේ විදිහට සඳහන් කළේ.
6: මේ ප්‍රෝග්‍රෑම් එකේ විශේෂත්වය තමයි අපි මුලින්ම කරේ මේ නගරය ඇතුළත තියෙන කැන්ටීන් තියෙන පාසල් අඳුරගෙන පාසල් වල තියෙන කැන්ටීන් එක අප්ග්‍රේඩ් කරන්න අපි සම්බන්ධ වුණේ. ඉතින් මෙතන මේ වෙනකොට කැන්ටීන් 86ක් අපි අඳුරගෙන තියෙනවා. අපි ඒ අවශ්‍යතාවය අඳුරගෙන මෙන්න මෙතන මේ පාසලේ මේ දරුවන්ට අපිට ජූස් එකක් දෙන්න නම් මේ පාසලේ ෆ්‍රිජ් එකක් නැහැ, නැත්නම් මේ පාසලේ ලික්විඩයිසරයක් නැහැ, මේ පාසලේ අවන් එකක් නැහැ. එහෙම අපි වෙන වෙනම අඳුරගෙන ඒ අවශ්‍ය භාණ්ඩ ටික මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක හරහා අපිට පාසල් කැන්ටීන් අප්ග්‍රේඩ් කරන්න දෙන්න පුළුවන් වුණා. එතකොට අපි නගර සභාවක් හැටියට මේ පළවෙනි පියවර අරගෙන

0: ඒක වෙනස් කරන්න ඕනේ.
1: කාබනික දීම් වර්ග සහ අධික ලුණු සීනි සහ තෙල් අඩංගු ආහාර ගැනීමට දරුවන් පුරුදු වීම නිසා අඩු වයසින් බෝනවන රෝගවලට ඔවුන් ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මොනිකා විජයරත්න මහත්මිය සඳහන් කළේ මෙන්න මේ වගේ කතාවක්.
2: පෝෂණ දත්ත අපේ විශ්ලේෂණය කරලා බලනකොට ශ්‍රී ලංකාව තුන් ආකාරයක පෝෂණ ගැටලු වලට මුහුණ දෙනවා කියලා අපි ප්‍රකාශ කරනවා. එකක් තමයි මන්ද පෝෂණය, අනිත් එක තමයි අධි පෝෂණය, අනිත් එක ශුද්ධ පෝෂක ඌනතාවය. ඔය තුනෙන්ම අපි පීඩා විඳිනවා. දරුවන් සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක යෙදුණා 2024. ඒකට කියන්නේ ගෝලීය පාසල් පාදක සෞඛ්‍ය සමීක්ෂණය කියලා. මේ දත්තවලට අනුව මේ දරුවන්ගෙන් 112.1% දරුවන් අධිබරින් සහ 103% දරුවන් ස්ථූලතාවයෙන් පෙළෙනවා කියලා දැනගන්න ලැබුණා. 128.5% දරුවන් අධික ලුණු සහිත ආහාරද, 129% දරුවන් අධික තෙල් සහිත ආහාර පරිභෝජනය කරලා තිබුණා. ඊට අමතරව 141% අධික සීනි සහිත ආහාර පරිභෝජනය කරලා තිබුණා. මේ දරුවන් මේ විදිහට අධිබර සහ ස්ථූලතාවයට ලක් වුණාම මේ දරුවන් ඉතාම අඩු වයසේදී මේගොල්ලන් නොයෙකුත් බෝනවන රෝග, ඒ කියන්නේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, සමහර වෙලාවට පිළිකා තත්ත්ව, අතිසැකසු ආහාර නිතර ගැනීම සහ නොයෙකුත් රෝගාබාධ වලට අඩුම කාලකදී මේ දරුවන් භාජනය වෙනවා. ඒක නිසා අපි මේ පෝෂණය සම්බන්ධයෙන් විවිධ මැදිහත් වීම් කරමින් මේ කටයුතු ඉදිරියට ගෙන යන්න කටයුතු කරනවා.

0: ලීසින් ක්‍රමයට සහ ලබා දෙන බවට තමන් කිසිවිටකත් ප්‍රකාශ කර නොමැති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්තයා සඳහන් කරනවා. දැන් එවැනි ප්‍රකාශයක් නිර්මාණය කළේ ජනමාධ්‍ය බව තමයි ඔහු සඳහන් කරන්නේ. රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ වාර්ෂික සමුළුවට එක්වීමෙන් මෙන්න මේ විදිහට තමයි අමාත්‍යවරයා සඳහන් කළේ.
1: සහල් කරලා ජනතාවට ගෙනියන්න ඕන වැඩපිළිවෙලක් අපිට දැන් ඌමනයි. සරාජ්‍ය සේවකයා, පෞද්ගලික අංශ සේවකයා, අපි හැමෝම කල්පනා කරන්න ඕනේ රටක් හැටියට මේ මොහොතේ අපි සහලෙන් සංපෝසිතයි. නම් ඒ කර්මාන්තය රැක ගැනීම වෙනවා. අපි බලනවා දැන් පිටරට වලට යවන්න පුළුවන්ද කියලා. වෙනත් නිෂ්පාදන මොනා හරි කරන්න පුළුවන් නම් ඒවට අපි දෙන්න ඕනේ. එහෙම දීලා ගෝවියාගේ වී ටික 120ට ගන්න, හාල් ටික මේ පාලන මිලට අපිට යන්න පුළුවන් විදියට ගන්න පුළුවන්කම තියෙනවා නම් අන්න ගෝවියත් බැලන්ස්, පාරිභෝගිකයත් බැලන්ස්. ඒ බැලන්ස් එකට අකමැති කට්ටිය නේද? ලීසින් කරලා හාල් දෙනවා කියලා කිව්වා කියලා කිව්වා. ලීසින් කරලා හාල් දෙනවා කියලා කිව්වා කියලා කොහෙද දැක්කද ඔයගොල්ලෝ? මං කියව ගන්න මේක. මේ මේගොල්ලෝ කියන්නේ. ගබඩා ටික හිස් කරගත්තොත් අපිට නැවත ගොවියාගේ වීටි කරගෙන ගබඩා වලට දාගන්න පුළුවන්. ඊගාව කන්න එනකන් ගොවියාට එතකොට පහසුවක් ඒක. දැන් අපි සමුදා ගෙන්නන මෝල් ටික ඔක්කොම මොකද්ද ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ හන්ද 120 වී ගන්න බැරි. බිලියන 40ක් ණය දෙනවා මේ මෝල් වලට. වී ගන්න. 120 වී ගන්න එපැයි. ඒ ගන්න නැහැ. හැබැයි කියනවා 150ක්වත් ගොවියාට ඕනලු. 150 නෙමෙයි 90ට වී ගන්නේ. 90ට අරන් කියන 150ට අපි ගන්න ඕනලු. කොහොම වැඩේ කට්ටියගේ? ඒගොල්ලෝ හිතන් ඉන්නවා අපි වීමිල හැම උස්සලා දැම්මට පස්සේ තවත් ඒගොල්ලන්ට නේ තව රෝල්ස් රොයිස් දෙක තුනක් ඈ ප්‍රයිවට් ජෙට් එකක් එහෙම ගේන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒකනේ මේ හදන්නේ. හැබැයි අපි කියන්නේ දැන් රජයේ ණයක් දෙනවනම් බැංකු මැදිහත් වෙනනම් ඔයගොල්ලෝ රජයේ මිලට ගන්න වැඩපිළිවෙලක් ඕනේ. ඒ නිසා අපි විශාල වීමෝල් දෙකක් අම්පාර සහ අනුරාධපුර ස්ථාපිත කරන්න දැන් ආයෝජකෙක් ඇවිල්ලා ඉන්නවා. සාමාන්‍ය කන්නකට ලක්ෂ 2ක් ගත්තොත් ලක්ෂ 4ක් කන්න දෙකට ගන්න ප්ලෑන් එකක් හදනවා.

FM 93.5, FM 93.7, La Conda, Radio ITN.

අයිබන් හැමෝටම සුබම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අද දවස 2026 ජූලි මාසේ 4 වෙනි සෙනසුරාදා. අද සතියක ලක්කඳ පටන් ගන්න හදන මේ මම මුලින්ම මෙහෙම කියන්න හිතුණා. කතාවක් තියෙනවා, තේරුම් ගැනීම දැන ගැනීමට වඩා ගැඹුරුය. අපිව දැනගත් මිනිසුන් බොහෝය, නමුත් අපිව තේරුම්ගත් මිනිසුන් නැත්තේ අතලොස්සකි කියලා ලස්සන කතාවක් තියෙනවා. මේ කතාවේ ගැඹුරු හරයත් එක්ක මිනිසුන්ට ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් වුණා. සහ මේ තේරුම් ගන්නවයි දැනගන්නවයි කියන්නේ දෙකක් කියලා අපි ටිකක් කල්පනා කරලා බලනකොට අපිට තේරෙන්න ගන්නවා. හේතුව තමයි මිනිස්සු අපි උඩින් පල්ලෙන් කියවලා දානවා. එහෙම නැත්නම් මිනිස්සු අපේ බාහිර විලාසයෙන් විතරක්, අපි කතා කරන දේවල් වලින් විතරක් තේරුම් අරගෙන ඔහුව කියවන්න උත්සාහ කරනවා. හැබැයි දැනගත්තට මදි, තේරුම් ගත්තට පස්සේ තමයි මිනිසුන්ගේ අතුලාන්තේ තේරෙන්නේ කියලා අපිට කාලයක් ගියාම, සමහර විට ඔවුන් අහිමි වුණාම, ඔවුන්ගේ බැඳීම් අහිමි වුණාම තමයි අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මතක තියාගන්න, මිනිසුන්ගේ අසරණකම්, මිනිසුන්ගේ නැතිබැරිකම්, එහෙමත් නැත්නම් මිනිසුන්ගේ සමහර දේවල් එළියෙන් විතරක් බලලා ගණනය කරන්න මයින්න යන්න එපා. මිනිසුන් නැති කරගන්න ඒක හොඳ දෙයක් නෙවෙයි කියලා හුඟක් අයගේ අත්දැකීම් වලින් ඔවුන්ට තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් දැනගන්නවයි තේරුම් ගන්නවයි කියන්නේ දෙකක් කියන එක ඔබට තේරිලා තියෙනවා නම් ඔබ ජීවිතේ හිටියට වඩා පරිණතයි කියලායි අපිට කියන්න තියෙන. අදත් පටන් ගමු සතියක ලක්කන මේ විදිහට.

0: ਉਹਦੇ ਹੱਥਾਂ ਹੀ ਬਿਨਾਂ ਦਾ ਹਤਰਾਏ
1: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්
3: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට
1: සම අනුග්‍රහය 800 වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලක්කන සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

ආණ්ඩුව හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක රින්දනය සමග ගම්බම් රටට ලොවට ඇහෙන්න ගයන්න 1.76

උදේ 7 විනාඩි 18 අය ඔබ සතිය ගලක් හඳහාගෙන ඉන්නේ අර අපි හැමදාම උදේට නැගිටලා අපි දවස සැලසුම් කරගන්න එහෙම නැත්නම් අපි අනාගතය සැලසුම් කරගන්න. ඒ වගේ අනාගතය සහ දවස සැලසුම් කරගන්න අයට මේ ලස්සන දෙයක් කියන්න හිතුණා. ඒක ලස්සනටත් වඩා ඔයාගේ ජීවිතයට ගොඩක් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒක තමයි මේ දැන් අපි කතා වෙනමනේ මේ දවස්වල අපි ගිය සතියේ වැඩසටහනකුත් කරා. අපිට මතක නම් මේ එල් නිනෝ තත්ත්වය ගැන සහ මේ ලාලිනෝ තත්ත්වය ගැන ලෝකේ පුරාම වැඩි අවධානයක් යොමු වෙලා තිනවා. අපේ රටත් එහෙමයි. අපි බලන් ඉන්නවා මේකේ බලපෑම අපිට කොහොමද බලපාන්නේ කියලා. ඉතින් මේ ගැන කතා කරනකොට සමහර වෙලාවට අපිට හිතට සහ දැනෙන දෙයක් තමයි මේ පෑවුවොත් එහෙමත් නැත්නම් අධික රස්නය දැනුනොත් මොකද්ද අපි කරන්නේ? ඈ එතකොට අධික රස්නයට මුහුණ දෙන්නේ කොහොමද? ඔබ දැක්කා දියබිඳිති සහිත ලෝකයේ විවිධ රටවල් භාවිතා කරන දියබිඳිති ඉසිනයන්, එහෙමත් නැත්නම් විවිධ උපක්‍රම මේ රස්නය අඩු කරගන්න, වායුගෝලයේ සිසිල් කරගන්න කොහොමද කේක ක්‍රම යොදාගන්න උත්සාහ කරනවා. ඒ වත්හදා බලනවා. මරණ වාර්තා වෙනවා අධික උණුසුම නිසා. ඉතින් අධික උණුසුම, අධික සීතල තත්වයන් මේවා කොහොම බලපායද කියලා අපි බලාගෙන ඉන්නවා. දැන් මේ අපිට මතකයි ගිය අවුරුද්දෙත් පෑවිල්ල දැනුණු වෙලේ අපිට නේ අපි ඒ වගේ දේවල් භාවිතා කරන්න උත්සාහ කරා. එහෙම නැත්නම් ඒක සිසිල් කරගන්න උත්සාහ කරා. වැඩි විදුලියක් අපිට වැය වෙන්න ගත්තා. මට හම්බුණා මේ ඉතාම හොඳ මූලාශ්‍රයකින් මේ ලෝකේ කොහොමද මේ උණුසුම අඩු කරගන්න, සමකාසන් රටක් වෙච්ච අපි වගේ රටකට කොහොමද උණුසුම අඩු කරගන්න, මේ රාත්‍රී නිින්ද කියන එක අපිට උණුසුමේදී නේද රස්නේ වෙලාවට අපිට නිින්ද යන්නේ නැහැ. රෑට ඉහෙන් කණෙන් දාඩිය දානවා. ඒක හැමෝටම තියෙන අත්දැකීමක්. මේක වළක්වා ගන්න සුදුසු ක්‍රම ටිකක්. එහෙම නැත්නම් මේ රාත්‍රියේදී නිින්දදී දෙන අධික උණුසුම් මගහැරගෙන කොහොමද සැපවත් නිින්දක් ලබා ගන්න? එහෙම නැත්නම් සමහරවිට අපි දවසම වැඩ කළා නේද? අපිට තියෙන නිදා ගන්න ටික විතරයි. ඒත් තද උණුසුමක් දැනෙනවා. අපිට මේ අත්දැකීම තියෙනවා ඇති හැමෝටම ගොඩක් අයට. ඉතින් මේකට මොනවද අපි කරන්න ඕන දේවල්? AC එකක් එහෙම නැත්නම් ෆෑන් එකක් හැමතිස්සෙම විසඳුමක් නෙවෙයි නිසා. පළවෙනි කාරණාව තමයි ඒක කියනවා කෙටි නිින්දකට වැටීමෙන් වළකින්න කියන එක. ඒ කියන්නේ දැඩි උණුසුම නිසා දහවල් කාලේ ඔබට අධික තෙහෙට්ටුවක් සහ උදාසීනත්වයක් දැනෙන්න පුළුවන් ඇඟට. ඒ නිසා අපි දවල්ට නිදා ගන්න උත්සාහ කරන පොඩි නැප් එකක් දානවා කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ පොඩි නිින්දක්, කෙටි නිින්දක් දහවල් කාලේ දාන්න උත්සාහ කරනවා. ඒක කරන්න එපා කියලා කියන්නේ. හරි. ඒ වගේම මිනිත්තු 5ක් ව්‍යායාම කළා ඔබේ ජීවිතේ දිගු කරගන්නත් වැඩ කරන්න දහවල් කාලෙදි කොච්චර උණුසුම තිබ්බත් එලි මහනකට යන්න නැතුව ඇතුලේ ඉඳලා. ඒ වගේම හැමදෙස්සෙම පළවෙනි කාර්යය තමයි ඔබ කෙටි නිින්දක් දාන්න යන්න එපා දවල්ට. ඒක රාත්‍රියේ නිින්දට බාධාවක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ සාමාන්‍ය දිනචරියාව පවත්වා ගන්න කියලා කියනවා. ඒ කියන්නේ ඔබේ දහවල් කොච්චර අධික රස්තේ වුණත් ඔයාගේ එදිනෙදා පුරුදු වෙනස් කරන්න එපා. මේ කියන්නේ එළියේ ඉන්න අයට එළියේම මහව්වේ තද වැඩ කරන්න කියන එක නෙවෙයි. ඔබේ සාමාන්‍ය දිනචරියාව පවත්වාගෙන යන්න. හරි. ඒ වගේම වෙන්ද රාත්‍රියේ නිින්දට යනකොට හරි ඒ වෙලාවටම ඔබ නිින්දට යන්න උත්සාහ කරන්න. වෙන්ද විදිහටම නිින්දට යන්න උත්සාහ කරන්න. ඒ වගේම රාත්‍රී කාලේ නිදන කාමරයේ හැකිතාක් සිසිල්ව තබා ගන්න. මේ කියන්නේ මේ වතුර ගහන්න කියන එක නෙවෙයි. ඔබට තේරෙනවා අපිට පුළුවන් ඉරේලිය කෙලින් වැටෙනවා නම් කාමරයට ඉරේලිය ආවරණය වෙන විදිහට කර්ටන් දාන්න, එහෙමත් නැත්නම් පිරරෙදි දාන්න. ඒ වගේ මේ කාමරේ සිසිල්ව තියාගන්න, වාතය හොඳට ලබා ගන්න, කාමරේ පරිසරය හදන්න කියලා තියෙනවා. ඒ වගේම මේ ඇඳට අපි දන්නවා මේ ඇඳ ඇතිරිලි භාවිතා කරනකොට සමහර ඇඳ ඇතිරිලි තියෙනවා ඒව රස්නේ පිට වෙන්නේ නැහැ. රස්නේ ඇඟට දැනෙන්න ගන්නවා. ඒ නිසා තුනි ඇඳ ඇතිරිලි භාවිතා කරන්න කියලා තවත් එක ක්‍රමයක් විදිහට කියනවා. විදුලි පංකාවක් භාවිතා කරන එක බොහෝ විට හැමෝම භාවිතා කරන විසඳුමක්. ඒකත් මේ විසඳුම් අතර තියෙනවා. ඒ වගේම නින්දර පෙර හොඳින් ජලය පානය කරන්න කියන්නේ දවස පුරාම සාමාන්‍ය විදිහට හොඳින් ජලය පානය කරන්න. එතකොට ශරීරයේ වියලීම ඔබට වළක්වා ගන්න පුළුවන්. හැබැයි ඔය පැණිබීම, මත්පැන් වගේ දේවල් නම් නින්දක් ලබා ගන්න ඕනි කියලා, ඉක්මන නින්දර වැටෙන්න ඕනි කියලා ඒ වගේ දේවල් භාවිතා කරන්න එපා. ඒකෙන් එවලට නින්ද ලැබුණත් ඔබට නැවත නිින්ද කැඩිලා නේද මගදී ඇහැරෙන්න සිද්ධ වෙනවා කියන එක ඔබට අත්දැකීමෙන් ඔබ ඒක දන්නවා. ඒ වගේම ජංගම දුරකථනය නිින්දට පෙර භාවිතය පුළුවන් තරම් සීමා කරන්න. ඒක ඔබේ නිින්දට බාධාවක්. මොකද ඒකෙන් නිකුත් වෙන, ඒක අපි කලිනුත් කතා කරලා තියෙනවා, නිකුත් වෙන නිල් ආලෝකේ ඔයාගේ මොළේ උත්තේජනය කරලා ඔයාව අවදියෙන් තියෙනවා. ඒ නිසා දරුවන් ගැනත් කතා කරනකොට ඒගොල්ලන්ව සුපුරුදු වෙලාවට නිින්දට යවන්න. එතකොට ඒගොල්ලන්ට ඔය වගේ මේ දවස පවත්වාගෙන යන සාමාන්‍ය දින රටාව, උගේ ස්නානය කිරීමේ වෙලාව, ඒ වගේ දේවල් හොඳින්
මේන්ටේන් කරන්න, එහෙම නැත්නම් පවත්වාගෙන යන්න කියන එක තමයි කියන්නේ. ඉතින් අවසානයේ කියන්න තියෙන්නේ නිින්දගෙන කතා කරනකොට මේ උණුසුම් තත්වයක් යටතේ ශරීර ක්‍රියාකාරීත්වය හොඳින් සිද්ධ වෙන්න නම් අපි දවසකට අඩු ගන්න පැය 7-8ක්වත් නිදා ගන්න ඕනේ ශරීරයට. ඉතින් යෝන් වී අය කුඩා ළමුන් කොහොමත් ඒ හැමෝටම ශරීරයේ වර්ධනයේ ශරීරයේ ක්‍රියාකාරීත්වයට නිින්ද අවශ්‍යයි. ඉතින් නිින්දට බාධා වෙන වැඩ කටයුතු ටික පොඩ්ඩක් ඈත් කරොත් මේ උණුසුම් කාලගුණයත් එක්කම අපිට හොඳ නිින්දක් ලබා ගන්න අවශ්‍ය කටයුතු ටික කරන්න පුළුවන්. මේක මේ කියා හිතේ අපිට හිතෙන්න පුළුවන් මේ අපි දන්න දේවල් නේද කියන්නේ කියලා මතක තියාගන්න. මේක මේ ෆ්ලෝබරෝ විශ්වවිද්‍යාලයේ නිින්ද සම්බන්ධ සායනික පර්යේෂණයකගේ හිටපු අධ්‍යක්ෂ මහාචාර්ය කෙවින් මෝගන් නිින්ද පිළිබඳ කවුන්සලයේ ලීසා ආටිස්ගේ අදහස් එක්ක පදනම් වෙලා මේ මූලාශ්‍රය හදලා තියෙන්නේ. 2019 තමයි මේක මුලින්ම ප්‍රකාශනය පත් කරන්නේ. ඉතින් ඔවුන් දැක්ක නේද ඉස්සරහට උණුසුම වැඩි වෙනවා, රාත්‍රී උණුසුම් කාල ගුණය වැඩි වෙනවා, මේ තත්ත්වය වැඩි වෙනවා. ඒ නිසා මේවට විසඳුම් විදිහට ඔන්න ඔවුන් මේවා පවත්වාගෙන යන්න, වාගේ රිදම් එක පවත්වාගෙන යන්න ඕන දේවල්ට උපදෙස් ටිකක් තමයි දීලා තිබ්බේ. ඔයාගෙන ඉඳත් එහෙමද නේද? ඔයාටත් අධික උණුසුම අධික රස්නේ වෙලාවට කොච්චර අමාරුද නිදා ගන්න. ඔයාම හිතලා බලන්නකෝ. හරි, ඒ අතන මේ මට මතක්ුණා ඔයාගෙන් ප්‍රශ්නය අහන්න. අපි ප්‍රශ්නයක් අහනවනේ හැමදාම. ඉක්මනටම මේකට මට උත්තරයක් එවන්න. 0.7, 0.3, 0.3, 0.5, 0.3, 0.7. අද ප්‍රශ්නේ තමයි ඉතාම ලේසි ප්‍රශ්නයක් අහන්නේ. ඉක්මනට මෙවන්න, වාගේ නම ගම සටහන් කළ හිස්තැනක් තියලා පිළිතුරු එවන්න. ලෝකේ කුඩාම රාජ්‍ය ලෙස සැලකෙන්නේ කුමන රාජ්‍යද? ලෝකේ කුඩාම රාජ්‍ය ලෙස සැලකෙන්නේ කුමන රාජ්‍යද? ඉක්මනට අපිට පිළිතුරු එවන්න. 0.7, 0.3, 0.5, 0.3, 0.7.

0: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්
1: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
2: ටේකියා සුරකිනු මගතොට.
3: 75%කටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
2: ක්‍රිමිරාජ සුවසනෑව
4: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
3: ක්‍රිමිරාජ සුවසනෑව
4: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනෑවට එක්වන්න සාදර අනුග්‍රහය
5: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් කුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
1: සතියක ලක්හදේ

0: උදේ 7 විනාඩි 39යි වෙලාව.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න. 011767679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

සමහර තත්ත්වයන් තියෙනවා ඒක අපිට වැළඳෙනකන් එහෙම නැත්නම් අපිට අත්දැකීම එනකන් අපි ඒක ගැන වැඩි විමසිල්ලක් දක්වන්නේ. සමහරවල් දැන් අපි කතා කරන ඩෙංගු රෝගයේ අධිවසංගත තත්ත්වයක් බවට පත් වෙමින් යනවා. ඒ නිසා සැලකිලිමත් වෙන්න කිව්වට ඒක අපිට දැනෙනකන් අපේ පෞලකිනේට හැදෙනකන් එහෙම නැත්නම් අපිට වැළඳෙනකන් අපි ඒ ගැන ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒක තමයි අපේ හැටි. ඒක මනුස්ස ස්වභාවය වෙන්න බෑ. ඒක ලංකාවේ මිනිසුන්ගේ ස්වභාවය කියලා සමහරවල් අපිට හිතන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද මේ තරම් සමහර තැන්වල ඩෙංගු මදුරුවන් ගහණය වැඩි වෙන්න අපිම හේතු වෙලා තියෙනවා කියලා අපිට ඇවිල්ලා PHI මහත්තුරු එහෙම නැත්නම් පොලිසිය එහෙම නැත්නම් සෞඛ්‍යංශය ඇවිල්ලා පෙන්නලා දෙනකන් අපිට ඒක ඔහේ පැත්තකට දාලා අපි ඒක සලකන්නේ නැති කාරණයක් බවට පත් කරලා ඒක අපේ ජීවිතේට අදාළ නැති කාරණයක් බවට පත් කරලා අපි ඉන්නවා. මට කියන්න හිතුණා මේ කැනඩාවේ වාර්තා වෙච්ච අනුවේදනීය පුවතක්. ඒක මේ ඩෙංගු වලට සම්බන්ධ නැහැ. හැබැයි ඩෙංගු ගැනත් අපි එහෙම හිතුවොත් ඒ කියන්නේ මේක වැඩි අපේ වෙනකන් අපි ලොකුවට අවධානය යොමු කරන්නේ නැතුව අපි ගණන් ගන්න නැතුව ඉන්න තත්වයක් බවට පත් කරගන්න එපා කියන එක මතක් කරන්න. කැනඩාවේ අවුරුදු 11ක ළමයෙක් නිදා ඉන්නකොට ඔහුගේ මූණේ මේ වහනම ඇවිල්ලා වවුලෙක්. හරි, ඔවුන් මේ ට්‍රිප් එකක් ගිහලා එහෙම නැත්නම් කැනඩාවේ ඉඳන් ටිකක් දුර ප්‍රාන්තයකට චාරිකාවක් ගිය වෙලේක දරුවා නිදන් ඉන්නකොට අවුරුදු 11 පිරිමි ළමයා, එයාගේ මූණේ ඇවිල්ලා වහනම වවුලෙක්. හරි, ඊට පස්සේ එක ගසනකොට වවුලෙක් කියලා අඳුරගන්නේ. එක පාට තාත්තා ඇවිල්ලා ඒ දරුවාගේ වවුලා එලවනවා. ඉතින් ඒක ලොකු සිද්ධියක් නෙවෙයිනේ. හරියට නිකන් අපේ ඇඟට හූණෙක් වැටෙනා වගේ නේ. බවුලෙක් ඇවිල්ලා ඇඟේ වදිනා, මූණේ වදිනා වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි මේ තාත්තා ඒ බවුල වල්ලලා එළියට පිටත් කරලා යවනවා. ඉතින් එහෙම කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. හරි, හැබැයි දවස් 19කට පස්සේ හොඳට මතක තියාගන්න, දරුවෝ ගැන ඉන්න දෙමව්පියෝ මේක අත්දැකීම තියෙනවා වැඩි හිටියන්ට නම්, දවස් 19කට පස්සේ එයාගේ මූණ ඉදිමෙන්න ගන්නවා. එහෙම නැත්නම් මූණ සංවේදන නැති වෙන්න ගන්නවා. ඔවුන් වෛද්‍යවරුන් හමුවට ගියාට පස්සේ වෛද්‍යවරුන් විවිධ පරීක්ෂණ කරන්න ගන්නවා. හරි, විදුරු මස් වල ආසාදනයක් එන්න ගන්නවා. එහෙම එහෙම ටිකක් රෝහල් ගත වෙලා දවස් ගාණක් ඉන්නකොට ඔහුට අධික උණ වැළඳෙන්න ගන්නවා. සෙල්සියස් 39 ෆාරන්හයිට් අංශක 102ට අධික උණ. ඊට පස්සේ ගිලීමේ අපහසුතා ඔන්නඔහුම හැදිලා ටිකක් දවස් යනකොට වෛද්‍යවරු පරීක්ෂණ කළා අඳුර ගන්නවා ඒ දරුවට ජලබීතිකා රෝගය වැළඳිලා කියලා. කැනඩාවේ අවුරුදු 11ක දරුවෙකුට වවුලෙක් මූණේ වැසීම නිසා, එහෙම නැත්නම් වවුලෙ මූණ වැදිලා සපා කන මුකුත් පැල්ලම් ඔහු තිබිලා නැහැ ඒ වාර්තාවේ තියෙන විදිහට. අවසානයේ ඔහු දවස් 17ක් රෝහල් ගත වෙලා ඉඳලා වාසනාවන්ත ලෙස මියනෝ. මේ කියන්නේ යන්නේ මේක ඉතාම දුර්ලභයි කැනඩාව වගේ රටක. හැබැයි ජලබීතිකාව කියන එක සතුන්ගෙන් ඕනෑම වෙලාවක බෝ වෙන්න පුළුවන්. හරි, ඒ නිසා මේ ගැන මම මේ කියන්න හිතුනේ අපි කවදාවත් හිතන්න නැති කතාවක් නේ. ඩෙංගු මදුරුවත් ඔයා කවදාවත් හිතන්න නැති තැන්වල, කවදාවත් හිතන්න නැති වෙලාවක ඇවිල්ලා ඔයාට දෂ්ට කරන්න පුළුවන්, පවුල කෙනෙක්ට දෂ්ට කරන්න පුළුවන්. ඩෙංගු මදුරුවා පස්සේ ගෑවට පස්සේ බෙහෙත් ගන්න එකට වඩා රක්තවාතත්වයෙන් වැළගෙනවට වඩා නේද අපි ඩෙංගු වැළඳීමෙන් වැළකෙන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්. ඒකට කරන්න තියෙන්නේ මදුරුවන් බෝ වෙන පරිසර විනාශ කර දාන්න. මම දන්නේ ඔබේ අදහස මොන වගේද කියලා. හැබැයි ඔබේ අදහස වෙනස් වෙන්න පුළුවන් ඔයාට ඇති වෙන තත්වයක් එක්ක. ඒ නිසා ඉක්මනටම අවශ්‍ය පියවර ගත්තරන් මේ තත්වය ආයමත් කතා කරන්න ලොකු දෙයක් ඉතුරු වෙන එකක් නැහැ. අනාගතයේදී ඩෙංගු අසංගතයක් බවට තවදුරටත් පත් වෙනවාද නැද්ද කියන කාරණාව තීරණය කරන්නේ ඔයා සහ මම. අපි ඔක්කොම තමයි ඒක තීරණය කරන්නේ. උදේ 7:44 දැන් වෙලාව.

0: උදේ 7යි විනාඩි 52යි.
1: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
4: ලඛන මොමදින් ඒසල්
5: සම අනුග්‍රහය
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්න.

0: साथियाक लखा जाए।
1: අපි අහුව ප්‍රශ්නයක් ලෝකේ කුඩාම රාජ්‍ය මොකක්ද කියලා මේ ගොඩක් අය පිළිතුරු ලබා දීලා තියෙනවා. මං මේ ඔයා ඉස්සලම නම ගම සටහන් කරලා පිළිතුරු එවුවා නම් ඔයාගේ ආන්සර් එක අපිට ඉස්සලම උඩට පෙන්නනවා. එහෙම හරියට පිළිවෙලට එවුවේ නැත්නම් ටිකක් ඔයාගේ ආන්සර් එක යට යන්නත් පුළුවන්. එහෙම මේ නම් ටික පේන්න තියන අයගේ ටිකක් ෆස්ට් පේජ් එකේ තියන අයගේ ටික මං කියන්නම්. හරිද? සිහාර එල්පිටියෙන් මැසේජ් එකක් දාලා තිබ්බ. කසුන් කොරියාවෙන්, ශිරාණි මඩහපොලින්, දීපාල් නාරම්මලින්, ඊට පස්සේ ඉහන්ස පොළොන්නරුවෙන්, ගාමිණී ජායලයින්, ඊට පස්සේ ඉරංගනි පරකඩුවෙන්, දීපිකා හැලියගොඩින්, බුද්ධිකා කෑගල්ලෙන්, ඊට පස්සේ අංජලි ගලේබෙලින්, ප්‍රියංගා පොතුහැරෙන්, සුජිත් හැලියගොඩින්, පද්මා කරහතලිහෙන්, ඊට පස්සේ රොෂානි මුල්ලේරියාවෙන්, ශ්‍රියාණි තලපත්පිටියෙන්, ජිනේෂ් අනුරාධපුරයෙන්, ශ්‍රියා මාතරින්, මහේෂි දෙනියායෙන් ඔහොම ගොඩක් යාළුවෝ මැසේජ් දාලා තිබ්බා. තාමත් ඔයාලට පුළුවන් ලෝකේ ගොඩාම රාජ්‍ය මොකක්ද කියලා නම් කරන්න. නම ගම ඉස්තනක් තියලා ඔයාලගේ පිළිතුරු සටහන් කළා 0703 93 5 93 4 වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න. අද උදේ 8ට අපි මේ කතා කරන්න ලෑස්ති කොහොමද කෘෂිකර්මාන්තයට AI තාක්ෂණිය යොදාගෙන කෘෂිකර්මාන්තය දියුණු කරන්නේ කියන කාරණය ංකයි මාතක කතා කරන්න ලැස්වල න්න ිසල් ආර්ථක කටයුතු මතයන්ශේ ජේෂ්ට උපදේශක සුමුදුරත්නායක මහත්මය උදේ අටේ දඟ අප යහම කොහොමද ඒයි තාක්ෂණය අරගෙන කෘෂිකර්මාන්තය දියුණු කරන්න කියන කරනාව ඒකටත් ලැස්ති වෙලා ඉන්න. ඒ අතර වා ඉක්මටම පිළිතුරක් එවන්න 0703 93 5 93 4 ලස්සන වැඩක් කරන්න පුළුවන්නේ ඔයාගේ දැනුම අලුත් වෙන ගමන්. හරි රන්දිලා ඉන් දිගටම සතියක් ලක්කඩත් එක්කයි.

0: Radio ITN.
1: விழாவு தேர்தல்
2: விழாவு உபவித்தகின ஆவே
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රෝතයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
4: තත්පරේ තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
4: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
6: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
7: සම අනුග්‍රහය.
8: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
4: සයිබර් ජෙන්.

0: ආයිබෝන් වාසනාවන්ත උදෑසනක් වාසනාවන්ත දවසක් සයිබජන් තුල අපි දිගින් දිගටම කතා කරනවා ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සම්බන්ධයෙන්. රනිල් අපිට තිබුණා දීර්ඝ කාලයක් මුළුල්ලේ වෙනස් කරගන්න අවශ්‍ය සිස්ටම් එකක්. මේ සිස්ටම් එක වෙනස් කරගන්න එන්න නැත්නම් මේ ක්‍රමවේදය වෙනස් කළා ශ්‍රී ලංකාව ඩිජිටල් කරණය වෙච්ච ශ්‍රී ලංකාවක් බවට පත් කිරීම තුළේ ආර්ථික අපේක්ෂාවන් ගණනාවක් තිබුණා. ගරු ජනාධිපතිතුමන් ඒ වෙනුවෙන් නායකත්වය ලබා දුන්නා. මේ රටේ තරුණ කණ්ඩායම් විශේෂයෙන්ම මහජනතාව මේ ඩිජිටල් පරිවර්තනය ශ්‍රී ලංකාව ඇතුළේ යථාර්ථයක් බවට පත් කරන්න වර්තමාන රජයට බලය දෙනවා. ඒත් එක්කම ඩිජිටල් පරිවර්තනයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන විවිධ ඩිජිටල් බලාපොරොත්තු අපේ රට ඇතුලේ මේ තත්පරය වෙන විට ක්‍රියාත්මක වෙමින් තියෙන වටපිටාවක්. ඒ සියල්ල පිළිබඳව දිගින් දිගටම රේඩියෝ ඇතුලේ කතා කරන්න ලක්කඬ සයිබර්ජෙන් අපිට හැකියාව ලැබුණා. අදත් අපි සූදානම් කතා කරන්න තවත් සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව. ලංකාවේ ආර්ථිකය ලංකාව විතරක් නෙමෙයි ලෝකයේ ඕනම ශිෂ්ටාචාරයක පැවැත්ම රඳා පවතින්නේ කෘෂිකර්මාන්තය තුළ. අපි දැක්කා ගඟක් ඇලක් දොලක් ආශ්‍රය කරගෙන විවිධ නිම්නයන්හි තමයි ජනාවාස නිර්මාණය කරගත්තේ. ඒකට හේතුව තමයි ජලය කොතනද තියෙන්නේ කෘෂිකර්මාන්තයෙන් ඒ වටපිටාව ආව සශ්‍රීක කරන්න පුළුවන් කියන කාරණේ එදා මෙදාතුර කාලවකවානේ මිනිසු විශ්වාස කළා. මිනිසු ඒ විප්ලවය කරලා තින්නේ. ඉතින් කෘෂිකාර්මික ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාව ඇතුලේ මේ ලංකාවේ කෘෂිකර්මාන්තේ AI මගින් පරිවර්තනය කරන්න පුළුවන් නම් විශිෂ්ට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් නම් එය සුවිශේෂී කාරණාවක්. ඒ නිසා අපි තීරණය කළාද ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය AI මගින් පරිවර්තනය කළ හැකිද කියන කාලීන මාතෘකාව ඔස්සේ කතා කරන්න.
1: අද දවසේ අපේ ආරාධිතය ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රවීණ පරිගණක ඉංජිනේරු සුමුදු රත්නායක මහත්මයා.
0: ආයුබෝවන්.
2: ආයුබෝවන්. සුබ දවසක් වංශංක රනිල්. කෘෂිකර්මාන්තය කියන්නේ ඕනම රටක ආර්ථිකයක් ගත්තම වංශංක ඒක ජීවනාවක්. ඒ කියන්නේ ආර්ථිකයේ ලොකු පංගුවක්. අපි සාමාන්‍ය කියනවා නම් සාමාන්‍ය ඕනම රටක කෘෂිකර්මාන්තය කියන්නේ ආර්ථික එක පංගුවක්. සමහරට අපනයන කෘෂිකර්මාන්තයක් නැති වෙන්න පුළුවන්. ඒ උනත් රටක ආර්ථිකයේ ලොකු පංගුවක් තමයි මේ කෘෂිකර්මාන්තය කියන්නේ. හැබැයි කෘෂිකර්මාන්තය එක එක පුනරුද වලට ආවා. ඒ කියන්නේ කෘෂිකර්මාන්තය දියුණු වුණා. ඒ කියන්නේ කාර්මික විප්ලවයත් එක්ක කෘෂිකර්මාන්තයේ විවිධ අවස්ථාවල ඇවිල්ලා තියෙනවා. හැබැයි මම සංක අපි දැකලා තිබුණට අපේ රටේ කෘෂිකර්මාන්තය තියෙන තැනයි අපි එහෙම නැත්තම් එළියේ වෙනත් රටකට ගියාම එහෙම නැත්තම් එතනින් එළියේ අපි නිකන් එළියේ අපි දැකපු නිකන් අර පරණ වෙනින් ටෙලිග්‍රාම් එකක් එහෙම නැත්තම් චිත්‍රපටියක් එහෙම නැත්තම් ලෝකෙ දකිද්දි දැන් ඊට වැඩිය අපිට ලබන්නේ ලෝකෙ දකින්න පුළුවන් එක එක ප්ලැට්ෆෝම් තියෙනවා YouTube ඔය ටික දැක්කම මැෂිනරි එහෙම නැත්තම් මේ කෘෂිකර්මාන්තයත් එක්ක කොහොමද මේ විවිධ උපකරණ එහෙම නැත්නම් මේ මැෂින් හැදුනා මේ කෘෂිකර්මාන්තයත් එක්ක. හැබැයි අපිට පුරුදු දැන් මගේ ඉතිහාසයේ මම දැකපු ලෑන්ඩ් මාස්ටරේ කුඹරට දානව ඇරෙන්න ඉතින් එහාට අලුත් දෙයක් දැක්කේ නැහැ.
0: ලෑන්ඩ් මාස්ටරේ දැක්කා ඊට පස්සේ හාවස්ටර් එකක් දැක්කා එහෙම නැත්නම් තෙල් ඉසින මැෂින් එකක් දැක්කා. ඔය තමයි අපි දැකපු යන්ත්‍ර ටික.
2: යන්ත්‍ර ටික දැන් ඒක නේ අපි මේ දශක දෙක තුනක් තුස්සේ දැක්කේ ලෑන්ඩ් මාස්ටරේ සමානට පොඩ්ඩක් වෙනස් වෙලා. දැන් බිමින් ඇවිදලා යන එක ලෑන්ඩ් මාස්ටරේ ඕ සමානට කුඹරට දැම්මම වාඩි වෙලා යන සීට් එකක් ආවා. ඒ වගේ
0: වෙනස්කම්.
2: තුනින් වැඩ යන එකක් වගේ ආවා. ඉතින් ඒ වගේ දෙයක් වුණා. ඊට පස්සේ අර තෙල් ඉසින මැෂින් එකත් සමහර විට අර අතෙන් හැම වෙලේම ගහන එක වෙනුවට ඉලෙක්ට්‍රික් මෝටරයක් දාලා. හැබැයි එතනින් එහාට අපි දැකපු දෙයම දැකපු යන්ත්‍රයම එහෙම නැත්නම් ඒ උපකරණේ ආපු මොඩිෆිකේෂන් එකක් ඇරෙන්න අලුත් දෙයක් දැක්කේ නෑ. හැබැයි අපි ලෝකෙ දකිනවා. දැන් සාමාන්‍ය වීගෝ විතර දැක්කොත් අපි දකිනවා පැල ඉන්ධන මැෂින් තියෙනවා. පැල ගලවන මැෂින් තියෙනවා. පේලියට ලස්සනට හදන් ගැනීම තිබුණා. එතනින් එහාට කුඹරක කොහොමද නව තාක්ෂණයත් එක්ක ආවේ. ඉතින් පුංචි උදාහරණ මං සංක අපිට ගන්න පුළුවන් එකම දේ තමයි අපි තාම කුරුයයක් ගත්තොත් හෙක්ටයාර 5ක් තිබුණත් 10ක් තිබුණත් තාම තෙල් ටික ඉසින්නේ දවස් 2 3ක් එකතු වෙලා අර කපිට එල්ල ගත්ත මැෂින් එකකින්. එහෙම නැත්නම් ඉතින් ඒක එතනින් එහාට ටිකක් ආරක්ෂම කරලා තියෙනවා. අර අර අපි අතෙන් හැන්ඩල් එකකින් තෙල් ගහන එක අමතරව ඉලෙක්ට්‍රික් මෝටරයක් හදාලා ගහනවා. හැබැයි අපි මේ දවස් 2 3ක් කරන වැඩේ ඩ්‍රෝන් එකකින් තෙල් ඉසුව සාමාන්‍යයෙන් පැයකමාරක වැඩ.
0: දැන් ලෝකයේ මේ දියුණු වෙච්ච කෘෂිකර්මාන්තය අපි දැක්ක සමුදු මහත්තයා. ඔබ ඔය කියන ඩිජිටල් පරිවර්තනයත් එක්ක ලංකාවේ මිනිස්සු YouTube එක, Facebook ඇතුළු සමාජ මාධ්‍ය පරිශීලනය කරන්න පටන් ගනිද්දී අපි ලෝකයේ තියෙන මේ කෘෂිකාර්මික විප්ලවය දකිනවා. සීසාන තැන ඉඳලා, බිම් සකස් කරන තැන ඉඳලා, ඇට ටික එහෙම නැත්නම් පැල ටික ඉන්ධන තැන ඉඳලා, ඒවා උදුළු ගාලා අර සුද්ධ පවිත්‍ර කරලා පාත්ති ටික යලි පස් ටික එකට එකතු කරන තැන ඉඳලා, පොහොර යොදන තැන ඉඳලා, අවශ්‍ය කරන පලිබෝධනාශක ඉසින තැන ඉඳලා මේ හැමදේම එක පුද්ගලයෙක්ට කරන්න පුළුවන් ලෝකේ. ඒ නිසා තමයි හරි ආඩම්බරෙන් කියනවන්නේ දැන් අපි ගොවිතැන ඇතෑරියන්නේ අපි කෘෂිකර්මාන්තය ඇතෑරියා සමුදු මහත්තය. අපි කිව්වා ඉගෙන ගන්න බැරි වුණොත් පුතේ උඹට වෙන්නේ අපච්චි වගේ ගොවිතැන් කරන්න කියලා. හැබැයි ලෝකේ මයි ෆියුචර් ඇම්බිෂන් ඉස් ටු බී අ ෆාමර් කියන එක හරි ගැම්මෙන් ආඩම්බරෙන් කියනවා. අපි කෘෂිකර්මාන්තය තෑරලා. ඒකට හේතුවක් තමයි අලුත් වෙච්ච තාක්ෂණීය මේ ඩිජිටල් කරන්නේ කෘෂිකර්මාන්තයට අපිට ගේන්න බැරි වුණා. අර ඔබ කියපු තාක්ෂණික මෙවලම් ටික සාම්ප්‍රදායික මෙවලම් ටිකම තමයි තවදුරටත් අපි පරිශීලනය කරමින් ඉන්නේ. ඒ ලෝකයේ වෙනසට අපිට එකතු වෙන්න බැඳෙන්න බැරි වෙලා තියෙන්නේ ඒකට බලපාපු හේතු සාධක මොනවද ඔබතුමන්ලා මේ පිළිබඳව තොරතුරු හොයද්දි හොයාගත්තා.
2: උදාහරණයක් විදිහට ගත්තොත් අපි මේ ඩිජිටල් තාක්ෂණයෙන් ටිකක් පස්සට ගියත් මේ ඇතිවෙච්ච කාර්මික තාක්ෂණය ඒ කියන්නේ ආපු මේ මැෂිනරි මැෂින් ඉතින් ඔය එකක්වත් අපිට ඒ කියන්නේ යොදාගත්තේ නැති වෙන්න හේතු දෙකක් තිබුණා. එකක් නව තාක්ෂණයට බය වුණා. ඉතින් නව තාක්ෂණයත් එක්ක ඒ කියන්නේ අපිට අර පුරුදු දේද වෙන්නේ එතනින් එහාට දෙයක් තියෙනවද කියන එක ඊට අමතරව උනේ. මොකද මේ අපේ රටේ එහෙම නව නිෂ්පාදනයක් ඇති වුණේ නැහැ. සාමාන්‍යයෙන් අපි දන්නවා විශ්වවිද්‍යාලයක් ගත්තත් ඉතින් හැමතැනම අපි දකිනවා නව නිපුණමක් එනවා, නව සොයා ගැනීමක් එනවා. හැබැයි ඒක එතනින් එහාට යන්නේ නැහැ. අපි දකිනවා සමහර විට හැමදාම ටීවී එකේ නිවුස් බලද්දී දවස් දෙක තුනක සැරයක් හොයවත් නෙමෙයි අපි IT නිවුස් බැලුවත් පේනවා පොල් කඩන මැෂින් එකක් හැදුවා කියලා. හැබැයි තාම ඒ පොල් කඩන මැෂින් හැමතැනම නැහැ.
0: හදපු කෙනා ළඟ තියෙනවා. තව එයා හදලා දුන්නු
2: පහක් හයක්
0: කීප දෙනෙක් භාවිතා කරනවා.
2: මේ චූටි උදාහරණයක්. ඉතින් ඒක ඉදිරියට යන්න මේ රට ඇතුලේ හදලා දීලා නැහැ. ඊට පස්සේ එතනින් එහාට ගත්තත් නව නිපයුම් කියන එක ආවෙන. ඉතින් ඒ වගේම මේ හැදෙන අපි දැන් කෘෂිකර්මාන්තයට යොදා ගන්න සියලුම යන්ත්‍රෝපකරණ ටික පිට රටින් ගේන්න ඕනේ. එතකොට ඒක ලොකු පිරිවැයක් යනවා. එතකොට මේ කෘෂිකර්මාන්තයේ හරි වෙළඳ පොලක් නැතුව දැන් ඇත්ත උදාහරණයක් විදිහට ගත්තොත් අලගොවිය අල ටික වවන්නේ වගා කරන්නේ ණය වෙලා එන අස්වැන්න එක්ක ණය ටික පියවන්න විතරයිනේ බොහෝ විට. ඒ කියන්නේ මේ ආර්ථිකයේ අර අපි කියනවා මේ කන්සිස්ටන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ අලගවියට තියෙන්න ඕන විශ්වාසයක් ඔහුට තියෙන ඉඩම් හෙක්ටයාර 10ම අල වගා කරොත් ඊට පස්සේ ඒකේ අස්වැන්න නෙලනකොට ඒ ආදායමත් එක්ක ඔහු ස්ටේබල් වෙන්න ඕනේ. එතකොට ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට අල වගා කරනවා නම් අපි හිත මුකුත් නැතුව අපි සාමාන්‍ය ඕනම වෙලාවක අපිට කුමුනාශක සහ වල්නාශක ඇතුළු ඔය මේවා යොදන්න වෙනවා. ඉතින් ඒ ටික යොදා ගන්න ඔහු මේ පාර ඔහුගේ අලවගාව ඇත්තටම උදාහරණයක් විදිහට කන්ද උඩ රට ගොවිතැන කියන්නේ හරි අමාරු දෙයක්. මොකද තැන්න කැවිදිනවටත් වැඩි අමාරුයි අර අපි ගහන තෙල් ඉසින යන්ත්‍රයක් අරගෙන කන්ද ගැට්ටෙන් ගැත්තට කයි කියන්නේ කඳු ගැට නැගනග ඉසිනවා කියන්නේ හරි අමාරු කාර්යයක්.
0: තාක්ෂණයේ කොයිතරම් දියුණුවත් සමහරට මේ විශාල යන්ත්‍රෝපකරණ මේ ප්‍රදේශවලට සමහරට ළඟා කරන්නවත් හැකියාවක් අරගෙන යනවත් පුළුවන්කමක් නැහැනේ.
2: හැබැයි අපි පරිසර පද්ධතිය මොකක් වුණත් ඔහුට ඩ්‍රෝන තාක්ෂණයේ තියෙනවා නම් විනාඩි 10න් තමන්ගේ අතෙන් ෆෝන් එක තියාගෙන මේ වැඩ ඉවර කරන්න පුළුවන්. හැබැයි එතනට අර ගොවියට යන්න ඒ ආර්ථික වෙළඳ පොලක් හැදිලා නැහැ. ඉතින් ඒ ආර්ථික වෙළඳ පොලෙත් තියෙන පාඩුව නැතිකම කියන එකේ ඒකත් තියෙන්නේ මේ ඩිජිටල් කරන්නේ තියෙන අඩුපාඩුව. ඒ කියන්නේ අපි තාමත් දත්ත නැති කෘෂිකර්මාන්තයක් කරන්නේ. දැන් ගොවී ගොවිතැන ගත්තොත් යලමහ කියලා කන්න දෙකක් තියෙනවා. මේ කන්න දෙකේ වගා කරනවා. හැබැයි අපි තාම දන්නේ නැහැ මේකේ ඉල්ලුම කියන්නේ මොකක්ද කියන එක. එතකොට ඉල්ලුමටද අපි සැපයුම දෙන්නේ. ඉතින් ඒ වගේම අපි තාම දන්නේ නැහැ මදුසංක මේ රටේ රතු හාල් එහෙම නැත්නම් රතු කැකුළු හරි රතු හාල් කොච්චර අවශ්‍යතාවයක් තියෙනවද. ඊළඟට අපි දන්නේ නැහැ සුදු කැකුළු හරි ඒක කොච්චර අවශ්‍යතාවයක් තියෙනවද කියලා. ඇත්තටම අපි මේ හැමදේම කරන්නේ වගා කරලා කීයකට හරි විකුණ ගන්නව නැත්නම් ජීවත් වෙන්න විදියක් නැහැ. කෘෂිකාර්මාන්තය කියන්නේ දැන් ගොවියා කරන්නේ අර ජීවත් වෙන්න ක්‍රමයක් නැති හින්දා ඔහු කෘෂිකර්මාන්තය කරනවා මිසක් ඒක ඔහු කර්මාන්තයක්. දැන් කෘෂිකර්මාන්තය කියන්නේ එක්තරා කර්මාන්තයක්. එතකොට කෘෂිකර්මාන්තය කරන කිසිම කෙනෙක් නැත්නම් ගොවි මහත්තයෙක් ගත්තොත් ඔහු මේකත් එක්ක එල්ලිලා ඉන්නේ ඒ කියන්නේ දියුණුවක් හරි එහෙම නැත්නම් එතනින් ඊළඟ තැනකට යන තැන තාක්ෂණය දියුණු කරන තැන එතනින් ඒ කියන්නේ 1%ක් විතර සමහර විට ඉන්න තැනින් ඉස්සරහට යනවා. හැබැයි ඒක එතනින් එහාට ගියාට අර ලොකු දියුණු වීමක් එක්ක සාමාන්‍යයෙන් දැන් වෙනින් අපි දන්නවා කර්මාන්තයක් ගත්තොත් අපි උදාහරණයක් විදිහට ගමුකෝ සෙල්ලම් බදු හදන ෆැක්ටරියක් කවුරු කෙනෙක් පටන් ගන්නවා කියලා. ඔහු ඒක පටන් ගත්තොත් මොන්සංගේ ඊළඟ වැඩේ තමයි ඔහු ඒ කර්මාන්තය තව තැනකට අරන් යනවා. එතකොට එයා ඉල්ලුම වැඩි කර ගන්නවා. ඉතින් මේක එහෙම නැහැ. අපි දැකලා නැහැ කවදාවත් ගොවි මහත්තයෙක් එක දවසක ඔහුට තියෙන කුඹුරු යාය ඊළඟ දවසේ ඒක තව ගුණේ තව ඒ වගේම කුඹුරු යායක් අරගෙන කුඹුරු යාය වල දෙක තුනක් අරගෙන මේ සැපයම වැඩි කරන කෘෂිකර්මාන්තයක් කිසිම තැනක දැකලා නැහැ. ඉතින් වෙලා තියෙන්නේ මේ දත්ත නැහැ. දත්ත කියන්නේ අපි දන්නේ ඇත්තටම අපේ රටේ තාම අපි දන්නේ අපිට කොච්චර ඉල්ලුමක් තියෙනවද කියලා. අද දවසේ කොච්චර මේ රට ඇතුලේ හාල් කොච්චර තියෙනවද වී කොච්චර තියෙනවද කැරට් කොච්චර තියෙනවද මේ වෙලාවේ අද අස්වැන්න නෙලපේවා කියන එක අපේ ගාව තොරතුරු නැහැ.
0: මේක තමයි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නය අපිට ප්‍රායෝගිකව දැනෙච්ච අවස්ථා කීපයක් තිබුණා. ඒ වෙලාවට අපි හැමදාම කළේ ආණ්ඩුවට චෝදනා කරපු එක සුමු මහත්තයා. කලින් ආණ්ඩුවලට වේවා, මේ පවතින රජයට වේවා, අපි පාරිභෝගිකයා විදිහට අවසාන ඇඟිල්ල දික් කරනෝනේ. දැන් පහුගිය කාලේ අපි දැක්කා කීරි සම්බා සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය සඳහා ඇත්තට ඔබ කියන විදිහට අවුරුදු කාලේ එනකොට, එහෙම නැත්නම් නත්තල් කාලේ එනකොට කොච්චර ප්‍රමාණයක් කීරි සම්බා අලෙව වෙනවද? මේ සම්බන්ධයෙන් කිසිදු තැනක තොරතුරු දත්ත නැහැ. ඒක ගොඩක් වෙලාවට දන්නේ සාල් වෙළඳපොළේ වෙළඳ කටයුතු කරගෙන යන මහා ව්‍යාපාරික ආයතන දන්නවා. මෙන්න මේකට ඩිමාන්ඩ් එකක් තියෙනවා. මේ වෙලාවේ තමයි මේක එළියට දාන්න ඕනේ. හැබැයි සමහර කාලේනවා එක කීරි සම්බා ඇටයක්වත් හොයාගන්නේ නැහැ. තව කාලෙකදී නාඩු හොයාගන්න විදියක් නැහැ. ඒකට මේ වෙළඳපොළේ තියෙන මාෆියාව පවා රජයට හරියට කියවා ගන්න බැරි වෙන එක හේතුවක් තමයි ඇත්තටම මේ සම්බන්ධයෙන් දත්ත පද්ධතියක් නැහැ. කොච්චර ප්‍රමාණයක්, කොච්චර හෙක්ටයාර ප්‍රමාණයක් කීරි සම්බා වගා කළාද? කොච්චර රතුහාල් වගා කරලා තියෙනවද? කොච්චර නාඩු වගා කරලා තියෙනවද? මේ සම්බන්ධයෙන් නිවැරදි දත්ත පද්ධතියක් නොමැති වීම තුළ ගන්න තීන්දුව తీරන සමහර වෙලාවට වැරදි වෙන්න පුළුවන්. මොකද අපි හරි දත්ත තොරතුරු මත නෙවෙයි සමහර වෙලාවට තීන්දුව ගන්න. කවුරු හරි කියන දෙයක් නිසා මේක විශ්වාස කරන්න පුළුවන් එකක් නෙවෙයි. කවුරු හරි නිලධාරියෙක්ගෙන් අහුවම කොච්චර වගා කරලා තියෙනවද කියලා කටට එන උත්තරයක් දෙනවා. ඒක මත නම් තීන්දුව ගන්නේ ඇත්තටම මේ රටේ කෘෂිකර්මාන්තයත් අනාථ වෙනවා. ගොවි දන කරන ගොවි ජනතාවත් අනාථ වෙනවා. මෙන්න මේකට විසඳුමක් විදිහට තමයි කෘෂිකර්මාන්තයට AI අරගෙන આવતી. ඒ හරහා ජාතික ආර්ථිකයට කෘෂිකර්මාන්තයෙන් දැවැන්ත දායකත්වයක් එකතු කරන්න පුළුවන් කියලා සුමුදු මහත් වෙලා වැඩපිළිවෙලක් යෝජනා කරමින් මේ ක්‍රියාත්මක කරන්න සූදානම් ඉන්නේ. අපි මේ පිළිබඳව කතා කරමු. පුංචි විරාමයක් ගන්න අපිට අවසර දෙන්න. විරාමයෙන් පස්සේ යලි මොනගැයි
1: මාසංග විරාමයට යන කලින් පුංචි පරිවිඩයක් තියෙනවා මතක් කරන්න. 800 වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැය්‍ය ප්‍රමුඛයා වගේම ලොතරැයිල්ලව රජකිරුළ මහජන සම්පත ලොතරැය්‍ය රටේ සංවර්ධනය සෞඛ්‍ය අධ්‍යාපනයට මෙන්ව රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ගමන් ජාස් 25 අවුරුද්දේ පමණක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක් සුපිරි මෝටර රථ හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රාහකයන් 300කට අධික පිරිසක් සහ රුපියල් ලක්ෂ 10ක ජයග්‍රාහකයෝ 5 දෙනෙක් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් යතුරු පැදි රන්කාසි වවුචර් පත් හිමි වාසනාවන්තයින්ද රට පුරා බෙහි කරන්නට හැකියාව ලැබුණ ජාතික ලොතරැයි මණ්ඩලයට. ඉතින් 2025 වර්ෂයේ රජ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයියේ ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. මේ වර්ෂයේ අදවන විට නවවන සුපිරි ත්‍යාගලාභියත් මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්නට හැකියාව ලැබී තිබෙනවා. නම් රුපියල් 2,24,00,000කට අධික මුදලක් කාණ්ඩියම්බලම ප්‍රදේශයට ලබා දෙන්නටත් හැකියාව ලැබුණා. කෝටි 2ක සුපිරි ත්‍යාගයක් 1,05,000 ප්‍රථම ත්‍යාග, 1,00,000 ත්‍යාග සමගින් අනිකුත් සිසු ත්‍යාග ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය අපි විරාමයකට යන් හිමනම් උදේ 8යි විනාඩි 13යි දැන් වෙලාව.
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374 Cyber Gen.

0: විරාමයෙන් පස්සේ අපි නැවතත් කතා කරන්නේ සයිබජෙන් තුලින්. අද දවසේ අපේ ආරාධිතය ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රවීණ පරිගණක ඉංජිනේරු සුමුදු රත්නායක මහත්මයා. අපි මේ කතා කරමින් හිටිය කතාවේ තවත් ප්‍රශ්නයක් විදිහට මම කැමති ඔබතුමගෙන් අහන්න සුමුදු මහත්මයා, දැන් මේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට AI මගින් AI තාක්ෂණය අවශ්‍ය ඇයි කියන කාරණාව. ඇයි අපිට ඇත්තටම AI අවශ්‍ය වෙන්නේ? දැන් සාම්ප්‍රදායික ක්‍රම අරවාම ඔක්කොම තියදී AI අපිට අවශ්‍ය වෙන්නේ ඇයි අපිට පැහැදිලි කරන්න ඕන?
1: ඕ රනිල්, මං හිතන විදිහට අපි කෘෂිකර්මාන්තේ අපිට මේ සාමාන්‍ය ලෝකේ අපි දැකලා තියෙන කෘෂිකර්මාන්තේ යුරෝපයේ ගියත්තත් ඕන රටක ගත්තොත් කෘෂිකර්මාන්තේ කියන්නේ ඕනම රටක ආර්ථික සංගටකක එහෙම නැත්නම් ආර්ථිකයේ ලොකු පංගුවක් තමයි කෘෂිකර්මාන්තේ. අපි මෙතනින් ගත්ත බටහිර රටකට ගත්තොත් ස්විස්සර්ලන්තයේ වගේ රටකට ගියත් අපි දකිනවා ඉතාම ලස්සන ගොවිපළුව. අපිට වැඩි දියුණු වෙච්ච හැම රටකම ජපානයට ගියත් එහෙමයි. දැන් අපි මේ දැන් මේ දවස්වල කතා වෙන ඊශ්‍රායලයට ගියොත් ඔහුගේ තියෙන මේ කාලගුණික සහ තියෙන භූවිෂමතා අනුව ඔවුන් කරන කෘෂිකර්මාන්තයට ඔවුන් ඒක යොදාගෙන කෘෂිකර්මාන්තය කරන විදිය දැක්කම අපිට පුදුම හිතෙනවා අපි කොච්චර ලොකු සම්පත්. ඒ කියන්නේ අපිට ඕනම කෘෂිකර්මාන්තය කරන්න මේ රට ඇතුලේ විවිධ දේශගුණික සාධක, ඒ අවශ්‍ය පහසුකම්, ඊළඟට පරිසර පද්ධති, ඊළඟට ජලය, ඒ සියල්ල තියෙන තැනක්නේ. ඒ කියන්නේ අපේ රට දැන් සාමාන්‍ය මැද පෙරදිග වගේ කිව්වොත් කාන්තාරයක් අපි දන්නවා මේක හිටවන්න පුළුවන් රටේ ඉඳි විතරයි කියන්නේ. හැබැයි අපේ එක එහෙම නෙමෙයි. අපේ රටේ ඕනම භෝගයක් විවිධ දේශගුණික තත්ත්වය අතරේ අපිට වගා කරන්න පුළුවන්. ඒ කියන්නේ උඩරට කියලා වෙනම තියෙනවා, පහත රට කියලා තියෙනවා. ඉතින් ඒ සියල්ල ඇතුළේ විවිධ එළවලු භෝග සියල්ල හැදෙන්න පුළුවන් මේ පුංචි රටක් වුණාට අපිට සියලු දේ තියෙන තැනක්. හැබැයි අපිට එක තැනක් මිස් වෙච්ච තැනක් තියෙනවා. ඒ අපිට නැති වෙච්ච තැන තමයි මේ කෘෂිකර්මාන්තයත් එක්ක විවිධ තාක්ෂණික උපකරණ. ඒ කියන්නේ මේ වැඩේ කාර්යක්ෂම කරන්න එන්න ඕන උපකරණ. ඒ කියන්නේ අර මං ඉස්සෙල්ලා කතා කරපු අපි දැකපු කවදාවත් අපි ලංකාවේ දැකලා නැ කුඹුරක පැලේ ඉඳන්න මැෂින් එකක් කියලා තියෙනවා. ගොයන් අපි ඇත්තටම දැකපු දේ තමයි ගොයන් කපන එකත් වැඩිපුර දැන්නම් ඇත්තටම
2: ශ්‍රමයෙන් මේ අපි ලණුවක් දාගෙන ඇදගෙන යන ගොයන් ගහ වගේ වැටෙන මැනුවල් සිස්ටම් එකක් මම දැකලා තියෙනවා. සමහර ගොවි මහතුරු පාවිච්චි කරනවා නලයක් දිගේ පේලියට පැල හිටවන්න වගේ එකක්. දැන් නැත්තම් කෙනෙක් හිතන්න පුළුවන් අපි මෙහෙම තාක්ෂණයක් පාවිච්චි කළා කියලා. හැබැයි මේ සුමුදු මහත්ය කියන්නේ අර තාක්ෂණික යම් කිසි යන්ත්‍රයකට මේ වැඩේ
1: කරලා එතකොට ඔය ඒ එක යුගයක් කියන්නේ මේ කාර්මික විප්ලවයත් එක්ක අපි යොදාගත්ත මේ උපකරණ. කියන්නේ කාර්මික උපකරණ යොදාගෙන කෘෂිකර්මාන්තයට යොදාගත්ත එක කෑල්ලක් අපිට අහිමුණා කියන්නේ ලංකාව ඇතුලේ අපි ඒක යොදාගත්තේ නැහැ. ඒ කියන්නේ අපි දැන් මේ දශක දෙක තුනක් ඇතුළතදී වෙච්ච කෘෂිකර්මාන්තය කාර්යක්ෂම කරන්න යොදාගත්ත යන්ත්‍ර උපකරණ, ඒ කියන්නේ 100%ක් ඒ යන්ත්‍ර උපකරණ. ඒ කියන්නේ වෙනත් රටක ඒ භෝගයටම යොදා ගන්න යන්ත්‍ර උපකරණ යොදා ගැනීම අපේ ඇතුළේ උනේ නැහැ. ඉතින් ඒකත් එක්ක අපි තාමත් අර යන්නේ අපි අර කියන පසුගාමී ට්‍රෙඩිෂනල් කෘෂිකර්මාන්තයන්නේ තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපිට එක යුගයක් කෘෂිකර්මාන්තය ඇතුළේ අතහැරලා තියෙනවා. හැබැයි අපි දැන් එතනින් එහාට ගිහින් මොකද දැන් මේ යන්ත්‍ර උපකරණ වැඩ කරන්නේ AI තාක්ෂණය.
2: දැන් යන්ත්‍ර ටික ඔය කියන කාර්තුවේදී අපි දැක්කේ විශාල පරිමාණ යන්ත්‍ර පාවිච්චි කරනවා. හැබැයි ඒවා මැනුවල් තමයි ක්‍රියාත්මක වෙන්නේ. කවුරු හරි රියදුරෙක් ඉන්නවා මේක පදවගෙන යන්න, මේක ක්‍රියාත්මක කරන්න කවුරු හරි කෙනෙක් හිටියා. හැබැයි දැන් එතනෙනුත් එහාට ගිහිල්ලා ලෝකයේ කෘෂිකර්මාන්තය පොඩි ෆෝන් එකක් අතේ තියාගෙන, එහෙම නැත්නම් පොඩි ටැබ් එකක් අතේ තියාගෙන කමාන්ඩ් එකක් දුන්නම එයා තනියම අල ගලවන, එයා තනියම තෙල්ලිහින, එයා තනියම සීසාන මේ තැනට කෘෂිකර්මාන්තය ඇවිල්ලා නිසමුදු මහත්තයා.
1: අන්න හරි. ඒක දැන් අපිට ඒකේ ආර අපිට නැති වෙච්ච එක පුංචි උදාහරණයක් ගත්තොත් අපි දැන් අපි අපේ රටේ හරි අඩුවෙන් තිබුණාට ජල සැපේ මොන්නම් හැමතැනටම යවලා ඒ පොම්ප හා සියල්ල යොදාගෙන අපිට ඒක කරන්න පුළුවන්කම තිබුණා. හැබැයි අපිට ඒක නැති වුණා. හැබැයි අපිට දැන් වෙලා තියෙන එක එතනින් එහාටත් ගිහිල්ලා AI තාක්ෂණය හරහා බලනවා මේ වෙලාවේ තියෙන උෂ්ණත්වය සියල්ලත් එක්ක මේ වෙලාවේ මේ ගහට වතුර දාන්න ඕනද නැද්ද කියන එක. ඉතින් ඕක මං හිතන්නේ දැන් ඒත් දැන් දශකයකට විතර කලින් අපි ආපු එකක් තියෙනවා මේ අපි සාමාන්‍ය කියන IoTs. ඒ කියන්නේ මේ හැමදෙන්නටම සෙන්සර්ස් සහ ඩිවයිසස්. ඒතකොට කෘෂිකර්මාන්තය ඇතුලේ දැන් අර කාර්ම මං කියපු උපකරණ ඇතුලේ මේ මේවත් එක්ක වැඩ කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් සාමාන්‍යයෙන් ඒ මොකක් හරි වගාවක් ගත්තොත් ඒකට ඒ එළියේ තියෙන අනිත් සාධක සියල්ල එකතු කරලා ඒ දත්ත ටික අරගෙන තමයි ਉਹ විශ්ලේෂණය කරන්නේ. මේ ගහට දැන් අපිට තාමත් පුරුදු තියෙන්නේ වතුර ටික හැරෙව වතුර ටික යන්න දුන්න. මේ ගහට වතුර ලීටර් කීයක් දානවද මිලිලීටර් කීයක් දානවද කියන තැනට ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ දත්ත සහ કૃතිම බුද්ධිය දෙකම එකතු වෙලා යන එක.
2: දැන් අපි පුංචි කාලේ අපිට ඔය අද්දකීම තියෙනවා. සමහර වෙලාවට තාත්තලා කියනවා පැයක් සෙල්ලම් කරන්න දෙනවා පැලවලට වතුර දැම්මොත්. සමහර වෙලාවට අපි කරන්නේ එක වතුර බාල්දියකට අරන් ගිහලා පොඩි කෝප්පකින් වටේ තෙමලා එනවා තාත්තට පේන්න මේකට වතුර දැම්මා කියලා. සමහර වෙලාවට පොඩි හදවතින්ම මේ ගස් පැලගෙන අපිට හැංගීමක් ඇතිවිලා අපි වතුර බාල්දියක් විතර එක ගහකට දාලා එනවා. ඇත්තටම අපි දන්නේ නැහැ මේ ගහට කොච්චර ප්‍රමාණයක් දුරා ගන්න පුළුවන් කියලා සමුද මහත්තය. ඇත්තටම අදත් සමහර වෙලාවට අපි දැකලා තියෙනවා කෘෂිකර්මාන්තයෙන් නිරත වෙන අය අර වතුර පොම්පයක් අරගෙන ඔහේ ගහනවා. මුළු වත්තම දෙමින්න සමහරලාට වතුර ගහනවා. ඒ හැම වතුර බින්දුවක්ම කෘෂිකර්මාන්තයේ සඳහා. එහෙම නැත්නම් Tamanට අවසානයේ හම්බෙන ඵලයට ප්‍රයෝජනවත්ද කියන එක ඇත්තටම අපිට කියවා ගන්න බෑ. ඔබ ඔය කියන AI තාක්ෂණයේ හරහා හරියට මේ වෙලාවේ මේ තියෙන උෂ්ණත්වය මත මේ තියෙන දේශගුණයේ තත්ත්වය මත මේ ඵලයට කොච්චර වතුර ප්‍රමාණයක්ද අවශ්‍ය කියන එක තීන්දුව කරන්න AI ට හැකියාව තියෙනවද?
1: අනිවාර්යයෙන්. මොකද අපි මේ දැන් අපේ මේ තාම අපි මේ භාවිතා කරන යල්පැන ගිය කුෂ්කර්මාන්තය ඇතුලේ අපිට ලොකු අභියෝග ටිකක්. එකක් උදාහරණයක් විදිහට ගත්තොත් මේ දේශගුණික විපර්යාස. හැබැයි ඒකත් අපි දන්නේ නැහැ. හැබැයි අපි මේ තාක්ෂණයත් එක්ක ඉන්නවා නම් දත්තත් එක්ක තියෙනවා නම් අපිට ඒ වෙලාවේ සැටලයිට් එක කනෙක් වෙලා ඉන්න පුළුවන්. ඇත්තටම අපි දැන් මේ වෙනම දත්ත හොයන්න ඒ කියන්නේ අද වහිනවද කියලා බලන්න හවස 6යි 55 හරි හතමාරේ හරි ප්‍රවෘත්ති කරගෙන ඉන්න ඕනේ නැනේ. ඉස්සර එහෙම දෙයක් තිබුණා. ඒට වයින්නවද ඒට මොහොත යනවද නැද්ද කියන එක සාමාන්‍ය ඒ කියන්නේ මේ දැන් ජංගම දුරකථනය ගත්තොත් වෙදර් ෆෝකාස්ට් හරි මේ ඔය වෙදර් ගැන තියෙන එකට දැනගත්තම අපිට අහසේ කොහොමද මේක ඊළඟට සතියක ෆෝකාස්ට් එක මොකද්ද අද වහින්න පුළුවන්ද බැරිද කියන දත්ත ඉඳලා තියෙනවා. ඉතින් ඒ වුණාට මේ දේශගුණික විපර්යාසිත ඒ වගේම මේ අර මං කිව්වන කිසිම දියුණුවක් නැති කුෂ්කර්මාන්තයක් තියෙන්නේ කියලා. ඉතින් ඒක හින්දා අපිට දැන් ශ්‍රමහිංගයක් ඇවිල්ලා තියෙනවා. මොකද අර මං ආයි මන්සංග කියපු කතාව නෝ තමයි ඉන්නේ අර මං කවදා හරි ලොකු වෙලා ගොවි මහත්තයෙක් වෙනවා කියන කිසිම කෙනෙක් නැහැ.
2: එහෙන් බලාපොරොත්තුවක් නැහැ
1: ඒක પરම්පරාවේ. එතකොට මේ ශ්‍රමහිංගයක් කියනවා. එතකොට ශ්‍රමහිංගයයි මේ දෙකමත් එක්ක අර මන්සංග කියපු කතාවම ආයි මං කරනවා. පැලේකට වතුර ලීටරයක් දාන්න දීදී ලීටර 5ක් විතර සමහර විට එක්කෝ වතුර මෝටරේට විදුලි බලය සපයන්න ඕනේ. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් ඉන්ධන යොදා ගන්න ඕන වතුර එතනට සපයා ගන්න. ඉතින් ඒ නිෂ්පාදන වියදම ඒක විතරක් නෙමෙයි හැමදේම. අපි රසායනික ද්‍රව්‍යයක් විසිනවා කියලා අපි ඇත්තරම දන්නේ පැලේට රසායනික ද්‍රව්‍ය කොච්චර වදින්න ඕනද කියලා. අපේ අතේ හුරුවනේ දාන්නේ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් මොකක් හරි පොහොර ගත්තොත් අපි දන්නවා ඒක නිකන් අර පොල් කට්ටෙන් එකක් හරි මොකක් හරි කියලා එකක් දන්නවා.
2: දැන් ඕක මේ අපි දැකලා තියෙනවානේ සාම්ප්‍රදායික ගොවි දන කරන ගොවියා ඔය පොහොරේදීම කරන්නේ අපි ගත්තොත් එමු කුඹුරු වගාවේදී සමුදු මාතේ මේ අද්දගීම ඇති අර මොකක් හරි භාජනයකට පොහොර ටිකක් දාගෙන අතට අරගෙන අතේ මේ හුරුවට තමයි මේ පාරවල් තුනකට විතර මේක ගහලා දාන්නේ. ඒකට ඇත්තටම සමහර ගස් වලට මේක ලැබෙන්නත් පුළුවන් නෝ ලැබෙන්නත් පුළුවන් ගහකට කොච්චර ප්‍රමාණයක් වැටුණද කියන එක පිළිබඳ අපිට හරි ගණනය කිරීමක් නැහැ. දැන් මේ වගේ වෙන හානිය ඇත්තටම AI හරහා කවර් කරගන්න පුළුවන් නම් AI හරහා අපිට හරියට කරන්න පුළුවන්. මම දැකලා තියෙනවා පහුගිය දවසක මම බලපු වීඩියෝ එක ඔය ජලනල පද්ධතිය හරහා පොහොර ලබා දීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන ලෝකෙ දියුණු රටවල. අපි මේ පිළිබඳව ටිකක් අවධානය යොමු කළා මදි කියන කාරණේ මම ඉන්නවා. ඒ නිසාම නෙවතුමලද මේ ජාතික වැඩපිළිවෙලක් විදිහට මේ වැඩේ යෝජනා කරන්නේ. ඇත්තටම අපි කෘෂිකර්මාන්තය සඳහා අනවශ්‍ය මුදලක් තේරුමක් නැතුව වියදම් කරලා තියෙනවානේ සමුද මහත්තයා. බලන් ගියාම
1: අනිවාර්යයෙන්. මොකද මොකද අපි දැන් මේ ගත්තොත් අපේ තියෙන කුෂකර්මාන්තේ දැන් අර ආපි අභියෝගේ තමයි දේශගුණ විපර්යාස ශ්‍රමහිංගය සහ අධික වියදම. දැන් අධික වියදම කියන එක ආවට පස්සේ අපිට අපේ අපිම අපි හිතලා බලන්න ඕන අපි මේ කරන්නේ නිර්වද්ද කුෂකර්මාන්තය. ඒ කියන්නේ හරියට කරනවද මේ කුෂකර්මාන්තය? ඉතින් ඒක අපිට හරියට අපි මේ කුෂකර්මාන්තය අපි හරි විදිහට කරනවද කියන එක ගන්න නම් එකක් අපේ ගාවයි දත්ත තියෙන්න ඕනේ. ඊළඟට ඒ දත්ත ඔක්කොම විශ්ලේෂණය කරපු કૃතුම බුද්ධියක් අපේ ගාව තියෙන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ නව තාක්ෂණයත් එක්ක යන්න තියන්නේ. ඉතින් ඒකත් එක්ක අපි මේ કૃතුම බුද්ධිය එහෙම නැත්නම් AI තාක්ෂණය යොදාගත්තොත් පළවෙනියට අපිට පුළුවන් වෙන්න ඕන මේ පස එහෙම නැත්නම් ඒ වගාවට යොදා ගන්න පස පිළිබඳව නිවැරදි විශ්ලේෂණයක් කරගන්න. ඒ කියන්නේ මේ පස කොහොමද? දැන් අපි ඇත්තටම දන්නේ සාමාන්‍යයෙන් දන්නවා හැම වගාකණ්ණයක් ආවම පසට පොහොර ටිකක් දාන්න ඕනේ කියලා. අපි ඇත්තටම දන්නේ මේ වෙලාවේ පසට ප්‍රමාණවත් තරම් ඒ අවශ්‍ය සංගතක ටික තියෙනවද කියලා. අපි මේ කිසි තොරතුරක් දන්නේ නැතුනේ දාන්නේ.
2: අල්ලපු කුඹුරේගෙන පොහොර ගන්න ඉඳ මමත් ගහලා දානවා.
1: හරියට හරි. සමහර විට ඒක තියෙනවා. ඉතින් ඒකත් එක්ක වෙන මේ අධික වියදම ඇතුළේ තියෙන්නේ. එතකොට අපි මේ AI තාක්ෂණයත් එක්ක යොදාගෙන මේ දත්ත එකතු කරගෙන ගියාට පස්සේ අපි පස විශ්ලේෂණය කරාම අපි දන්නවා මේකට කොච්චර පොහොර ප්‍රමාණයක් ඕනද, කොච්චර ජල ප්‍රමාණයක් දාන්න ඕනද. එතකොට එතන නිෂ්පාදන වියදම අඩු වෙලා. එතකොට අපි ඒක යොදාන්නත් යොදාගන්නේ ආයි අර මේ මොකක් මේ කියන්නේ යන්ත්‍රෝපකරණයක්. එතකොට අර අපිට අතේ හුරුවනේ මේ ඒක නිවැරදි විදිහට වෙනවා. ඊළඟට මේකත් එක්ක තියෙන අතුරුඵලය තමයි මේ නිෂ්පාදන වියදම කියලා තියෙනවනේ කුෂිකර්මාන්තේ. මේක අඩු වෙනවා. අඩු වෙනවා වගේම අපි නිර්වද්ද කුෂිකර්මාන්තයක් කරන හින්දා අනිත් පැත්තෙන් අපේ අස්වැන්න එහෙම නැත්නම් ආදායම වැඩි වෙනවා. ඉතින් ඒ වගේ මේකේ අනිත් පැත්ත තමයි මේ එකක් අධික රසායන නැත්නම් විෂ අපි මේ ඇත්තටම කුෂිකර්මාන්තය ඇතුළේ අපි යොදා ගන්න අපේ නැවත ආහාරයට ගන්න ද්‍රව්‍ය ටිකනේ. එතකොට ඒක එකාතකින් මේක ඇතුළේ මේ ආහාර ඇතුළේ විෂ රසායන වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම අධික විෂ රසායන යොද වෙනවා වගේම පරිසර හානියක් වෙනවා. ඒ වගේම අපි විෂ රසායන සහිත ආහාර අපේ අනුභවයට ගන්නවා. ඉතින් ඒ වගේම විෂ රසායන සඳහා අපි අධික පිරිවැයක් දරනවා. ඉතින් මේ තුනම අපි එක විදිහකට විසඳ ගන්නවා මේ AI තාක්ෂණය සහ දත්ත මත පදනම් වෙච්ච කෘෂිකර්මාන්තයකට ගියොත්.
2: අපි කතා කරමු මේ කතා කරන්නේ කෘෂිකර්මාන්තයට AI අරගෙන ඇවිල්ලා කෘෂිකර්මාන්තය මේ තියෙන තැනින් ඉහළට ගන්න හැකියාව තියනවද කියන කාරණාව සම්බන්ධයෙන් අපි විරාමයක් අරගෙන යලි කතා කරමු.
0: වෙලා බලමු 8:30.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: නතරයේ පෙරලි කරන NLB මෙගා පවර් තැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රෝපියක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.
3: Cyber Gen.

0: දැටයි විනාඩි 34යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. සර්ජ් ලයිට් සමාජ කමිෂනය.

0: අපි මේ කතාවේ ටිකක් ඉස්සරහට කතා කරගෙන යනකොට අපිට මේ කතා කරන්න ඉතාම වැදගත් කොටසක් හම්බ වෙනවා මදුසංග. දැන් මේකේ තියෙනවා මේ බෝග රෝග, එහෙම නැත්නම් මේ වගාවන්ට වැළඳෙන රෝග හා පලිබෝධකයෝ කලින් හඳුනා ගන්න මේ තාක්ෂණිය යොදාගන්නේ කොහොමද කියන කාරණාව. AI යොදාගෙන කොහොමද මේ පලිබෝධ කියන්නේ, එහෙමත් නැත්නම් මේ බෝගවලට වැළඳෙන රෝග කලින් හඳුනගන්නේ? සුදු මහත්තයා අපිට පැහැදිලි කරන්නකෝ කොහොමද මේ වැඩේ කරන්නේ කියලා AI තාක්ෂණය හරහා.
1: ඔව් රනිල්, දැන් අපි AI තාක්ෂණය කියන්නේ අපි AI තාක්ෂණය යොදා ගන්න නම් අපි දැන් මේ දැනගන්න ඕනේ මේ කෘත්‍රිම බුද්ධිය ඇතුලේ ලොකු දත්ත ප්‍රමාණයක් තියෙනවා. ඒකෝර මේ දත්ත ටික තමයි අපිට මේ විශ්ලේෂණය කරලා අපේ ඉල්ලුමට අනුව ලබා දෙන්නේ. ඉතින් එතකොට අපි පළවෙනියට දැනගන්න ඕන මේ දැන් සාමාන්‍යයෙන් මං හිතන්නේ දැන්ටත් ඔය සමාජ මාධ්‍යවල හිටපු ගමන් ඔය වීඩියෝ රීල් වල දැකලා තියෙනවා. මේ අපි එක දකින්න සමහර මන්න ඔබත් දැකලා ඇති, මං හිතන්නේ සමහර වෙලාවට මම නම් දෙතුන් පාරක් දැකලා තියෙනවා. නිකන් ගහට ෆෝන් එකේ කැමරාව අල්ලනවා, ඊට පස්සේ ඒක එතනම එනවා, මේක හෙල්දිද නැද්ද, වතුර ඕනද, මොකද ඒ දත්ත ටික දීලා තියෙන්නේ. අපි දැන් උදාහරණයක් විදිහට ගමුකෝ මිරිස් වගාව කියලා. එතකොට මිරිස් ගහට කැමරාව ඇල්ලුවාම කියනවා මේ ගහ මොන වගේ තත්ත්වයකද තියෙන්නේ කියන එක. ඉතින් ඒක සාමාන්‍යයෙන් කියන්නේ දැන් මේ ජංගම දුරකථනයේ ඒ කැමරාවට ඒ අහුවෙන ශාකය යොදාගත්තම ඒ ශාකේ ශාක පත්‍රය හරි ශාකේ කඳ හරි එහෙම නැත්නම් ශාකේ මලක් පිපිලා තියෙන්න පුළුවන්, ඊළඟට ශාකේ උස, මේ සියල්ල ගත්තට පස්සේ අපිට මේ කෘත්‍රිම බුද්ධිය භාවිතා කරලා අපිට කියන්න පුළුවන් මේ ශාකේ පුෂ්ටිමත්ද, පළදාව ලැබෙන එකක්ද, පළදාව ලැබෙන්න නම් මොනවද කරන්න ඕන. ඉතින් අන්න ඔය ටික අපිට ගන්න පුළුවන්. එතකොට අපිට ලොකු වැඩක් නෑ. අපි දන්නවා අපේ දැන් සාමාන්‍ය අපේ පරණ අපේ දෙමව්පියෝ එහෙම නැත්නම් අපේ මුතුන් මිත්තෝ දන්නවා, අර අතේ හුරුවට දන්නවා මේ මේකට මොකක් හරි රෝගයක් ඇවිල්ලා තියෙනවා, මේ වෙලාවේ මේකේ මැස්සෝ ඉන්නවා, ඒ අර ගහ තියෙන විදිය දැක්කම දකිනවා. හැබැයි මේක අපි එක දන්නේ ගොඩක් වෙලාවට ඒ වගාවට හානිය වෙන්න පටන් ගත්තා. හැබැයි දැන් අපි මේ කියන කෘත්‍රිම බුද්ධි එහෙම නැත්නම් මේ ඩිජිටල් තාක්ෂණය යොදා ගත්තම පෙර හඳුනා ගැනීමක් තියෙනවා. අපිට නිකන් අද වගාව තියෙන තැන මුළු ඒ කියන්නේ මුළු වගාවටම නෙමෙයි අපි කියන රැන්ඩම්ලි තැනින් තැන ගස් දෙක තුනකට අපිට ගොඩක් වෙලාවට තමන්ගේ ජංගම දුරකථනයේ කැමරාව ඇල්ලුවාම පේන මොකද්ද?
2: කියන්නේ සමහර වෙලාවට ওই මල් වලට අපි දැකලා තියෙනෝනේ මේ සමනල්ලු වහලා තියෙනවා.
1: ඔව්.
2: ඒ සමහර සමනල්ලු පරාගණය සඳහා උදව් වෙන අය. තවත් සමනල්ලු විශේෂයක් ඉන්නවා මේ වගාවට හානි කරන. ඒ උන් කරන්නේ අර අදාළ මල හැදිලා කරලක් ගෙඩියක් හැදෙනවා නම් ඒකට අදාළ තියෙන පෝෂණයේ උරා බීලා අන්තිමට මේක ඇතුළෙම කුණු වෙලා ගෙඩිය විනාශ වෙලා යන එකනේ. දැන් එතකොට අපි ඔය ජංගම දුරකථනයෙන් ඡායාරූපගත කරගන්න එහෙම නැත්නම් AI ට අපි ලබා දෙනවා පොඩි සමනලේගේ රූපයක්. එයාට හඳුනා ගන්න පුළුවන් මේ පලිබෝධකෙක්. මෙයාගෙන් අපිට හානියක් සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මේ ඉන්න සමනල විශේෂය මේ වගාවට කිසිදු හානියක් නැහැ. මේගොල්ලෝ මේ කරන්නේ පරාගණ ක්‍රියාවලිය. එහෙම පැහැදිලි කියවීමක් AI හරහා ලබා ගන්න පුළුවන්ද?
1: අනිවාර්යයෙන්ම. මොකද අපි මේ කෘත්‍රිම බුද්ධිය කියන එක කුෂිකර්ම, ඒ කියන්නේ අපි ඇත්තටම කුෂිකර්මාන්තික කියන එක අංගයක්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි මේ කියන AI ප්ලැට්ෆෝම් එකක් හදනවා කියන්නේ මේකේ කෝටි ගාණක දත්ත තියෙනවා. එතකොට ඕනෑම ක්‍රමයක්, එතකොට අපි මේ හිතන සමනලේ, ඊළඟට ඕනෑම වගාවට යොදා ගන්න භෝගයක්. මොකද අපේ තියෙන්නේ ඒක දේශීය භෝග කියන්නේ හරි අඩුවෙන් තියෙන්නේ. මොකද මේ රටේ අපේ රටට ආවේනික අපි ආහාරයට ගන්න කියලා තියෙන එහෙම හරි ඉතාම ස්වල්ප ප්‍රමාණයෙන් මං හිතන්නේ එහෙම ආහාරයට ගන්න නැති තරම්. එතකොට මේ සියල්ල අපේ රටේ අපි මේ කුසුකර්මාන්තය සඳහා AI වලට අවශ්‍ය දත්ත සහ සියල්ල ලබා දෙන තැනට අපි ඇවිල්ලා නැති වුණාට මේවට අවශ්‍ය තොරතුරු තියෙනවා. එතකොට අපි මේ සමනලෙද්ද කෘමියෙද්ද මොහු වගාවට හානි කරනවද, මොන වගේ වගාවලට හානි කරන්නේ? එතකොට එතනිනුත් ඔබට යන්න පුළුවන්. දැන් අපි හැමදාම් පුරුදු වෙලා ඉන්නේ කෘමියෙක් ආවොත් කඩේට යනවා, තෙල් බොහෝ වසුබෙත් අපි කියන්නේ සාමාන්‍ය වසුබෙත් කුප්පියක් ගේනවා, ටැංකියට දානවා, ඉසිනවා.
2: ඒකත් මේ අර නිවැරදි තාක්ෂණික නිලධාරියෙක්ගේ උපදෙස් පරිදි නෙවෙයිනේ. අපි ගිහිල්ලා තෙල් බෙහෙත් කඩේ මුදලාලි ගියපම මැස්සෝ ටිකක් ඉන්නවා, මුදලාලි ගියපම එයා තමයි රෙකමන්ඩ් කරන්නේ මේ තෙල් ගන්න,
1: මේක ගන්න, මේක කරන්න. හැබැයි අපි දන්නේ මේ කෘමිය ඇත්තට මේ වගාවට හානි කරනවා නම් ඒ වගේම අපි දැන් සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි අර මදුරු තලා ගහක් හිටෙවොත් මදුරු එන්නේ නැහැ කියලා තියෙනවා. එහෙම නැත්නම් කියනවා මේ මං හිතන ගොඩක් වෙලාට විෂගොර සර්පය එන්නේ නැහැ කියලා. ඉතින් අපි අර පුරුදු වෙච්ච සංස්කෘතියක් තියෙනවනේ. හැබැයි මේක AI තාක්ෂණය තුළටත් ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් ඒ හරි ඉන්නවනම් පලිබෝධිකයෝ එන්නේ ඒකට ඔය සමහර ශාකවලට ඒ පලිබෝධිකය අසලට එන්නේ. ඒකෙන් සමහරට අපි දන්න තුනට ඒ කෘමියට විෂ මොකක් හරි ආග්‍රහණයක් ඇති විස අපි හිතනවා මොකක් හරි ඒ කියන්නේ අර
2: ඒ
1: සෝඳට කැමති නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තියෙනවා. සමහර විට අපිට අර කඩේට ගිහිල්ලා වියදමත් දරලා දවසක ශ්‍රමයක් යොමු කරන එක අපි AI තාක්ෂණය හරහා ගියාම කියනවා නෑ මේකට මෙන්න මේ අපි හිතමු දැන් මිරිස් වගාවක් තියෙනවා. මිරිස් වගාවේ මැදට මෙන්න මේ වගේ ගස් දෙක තුනක් හිටවන්න කියන එක එන්නේ. එතකොට අපිට අර මොකද මේක ව්‍යාපාරයක් නෙමෙයිනේ. දැන් ඕක සාමාන්‍යයෙන් අපි කඩේ මුදලාලිට ගිහිල්ලිකොත් කඩේ මුදලාලි දැනගෙන හිටියත් ඔය මැස්සට නම් මෙන්න මෙහෙම මේ ගස් ටිකක් ඔතන මැදින් හිටවන්නකෝ නැත්නම් මෙහෙම දෙයක් කරන්න කියන එක නෙමෙයි. ඉතින් ඒ වගේම අපිට අපි දැන් පුරුදු දෙයක් තියෙනවා. අපිට සමහර වෙලාවට පලිබෝධිකයවම අපි දන්නවා ගහක් ගස්ස සමහර ගස්වල කොළ ටිකක් කොටලා ඒකේ ඉස්මටික ඉස්සම ඒ කෘමිය යනවා. උදාහරණයක් විදිහට මම ඇත්තටම දන්නේ මම මේ ළඟදී දැක්කේ. හැබැයි ඒක මගේ ඇත්තටම හරි ගියා. අර පිටි මකුණ කියලා ඉන්න සුදු පාට සතෙක්. ඉතින් ඒ සතාට සමහර කට්ටිය කියන සීනි දිය කළා ගහට ඉස්සම ඒ සතා නැති වෙනවා. ඒ ශාකයෙන් ඒ සතාව අයින් වෙනවා කියන
2: සාම්ප්‍රදායික තිබුණ දැන් ඔය කුඹුරු වලට මැස්සන්ගේ වගේ රෝග තත්ත්වයන් ආපුවම පලිබෝධ හානියාවම කොහොඹයට කොහොඹ තෙල් ඊට පස්සේ කඳුරු වලින් විලක්කු පන්දම් පත්තු කරන ඒවා සාම්ප්‍රදායික අපේ කෘෂිකර්මාන්තෙ තිබුණා. ඒවා වර්තමානයේ වෙනකොට කොයිතරම් වළංගුද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි ඒවාගෙනුත් යම් කිසි බලපෑමක් එල්ල වුණා නේ. ඒ නිසානේ සාම්ප්‍රදායික ගොවිතැන සාර්ථක තිබුණා.
1: හැබැයි ඒක ඊළඟට එනකොට ඊළඟ පරම්පරාවට ඒක ඇවිල්ලා නැහැනේ. එතකොට අපි දැන් මේ දැන් වෙලා තින්නේ ඕනම ක්‍රමයේ කියන්නේ ක්‍රමයේ පලිබෝධකෙක් ආවොත් කඩේට ගියා තෙල් කොප්පිය ගෙනාවා ගැහුවා කියන තරනේ. අර අපිට පුරුදු කොහොම කොළ තලලා නැත්නම් කොහොම ඇට තලලා දාපු ඒකෙන් අපි ඔබට ගිහිල්ලා තියෙන්නේ. මොකද එකක් මේ අර පලිබෝධකයොත් මේවට හුරු වෙනවා. ඉතින් දරා ගැනීමක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිත් තියෙනවා. අපි සාමාන්‍යයෙන් දකිනවා දැන් අපි නිකන් මනුෂ්‍ය වර්ගය කියලා ගත්තොත් අපිත් තියෙනවා වැඩිපුරම පිරිසුදු කෙනාටනේ වැඩිපුරම රෝග ලෙඩ රෝගත් එන්නේ
2: අනිවාර්යයෙන්.
1: මොකද ඔහුගේ අවශෝෂණය හරි අඩුයි.
2: ඉතින් ප්‍රතිශක්තිය
1: හීන වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ ශාකව ක්‍රොමින්ට සමහර වෙලාවට මේ අපි නිතර ඒ කියන්නේ තෙල් මේ විස මේවා එදද්දී ඒ පලිවේ පලිබෝධකයක් මේකට හුරු වෙනවා.
2: මේක මේ හරි තාක්ෂණික තැනකට ඇවිල්ලා ඔබතුමා පැහැදිලි කරනවා. මේ ඔබ ගොවියෙක් මමත් ගොවියෙක්. ඒ නිසා අපිට මේ ගැන කතා කරන්න පුළුවන්. ඔය කියන කතාවට එකඟ වෙනවා මේ රටේ ඉන්න ගොවි ජනතාව. මොකද අපි දැකලා තියෙනවා සමහර ගොවියෝ කියනවා අර මනුස්සය ඇවිල්ලා කුඹුර දිහා බැලුවා විතරයි ඔක්කොම පිච්චිලා ගියා. ඇවිල්ලා කිව්වා අනේ ගොයන් ටික නම් නිල්ලට තියනවා කියලා. ඇත්තටම වෙලා තියෙන නිල්ලට තියනෝ නෙමෙයි අර හොඳ මේකේ ප්‍රතිශක්තිකරණය වුණත්නම් ඒ පරිසර පද්ධතිය දිවිච්ච හොඳ මේකට තමයි වැඩිම පලිබෝධ හානිය සිද්ධ වෙලා තින්නේ. එහෙම නැතුව මේ කාගේවත් ඇස්වහකට කටවහකට අර කුඹුර විනාශ වෙලා ගියා කියන එක නෙමෙයි. නමුත් අපි සාම්ප්‍රදායික ඇත්තම සෝදුමාත්‍ය කියන්නේ අර මනුස්සයා බල්ලා ගියා පොල් ගහේ ඔක්කොම කඩාගෙන. මේ මනුස්සයාගේ කටවහ

0: කර්මාන්තයට ගෙනල්ල මොනවගේ පල ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්ද කියන කාරණාව සම්බන්ධයෙන්. එතකොට අපි කතා කළා මේ රෝග පලිබෝධ හඳුනා ගැනීමට තියෙන හැකියාව පිළිබඳව. මේ වගේම තව කාරණාවක් තියෙනවා, මේ කාලගුණ අනාවැකි හරියට කියවා ගැනීමට අපි සමහර විට අසමත් වෙන්න පුළුවන්. හැබැයි අපිට සිස්ටම් එකක් හදලා තියෙනවා නම් මෙන්න මේ වෙලාව වෙනකොට වහිනවා, මෙන්න මේ කාලේ වෙනකොට වැස්සක් තිනවා, අද හැන්දෑවේ මම වතුර දාන්න ඕනේ මගේ වගාබිමට. හැබැයි AI අපි මේ වැඩේ බාර දීලා තියෙද්දී ආ දන්නවා පෝකාස්ට් එකේ තියෙන තොරතුරු අනුව අද හවසට වහිනවා. බොරුවට දවල් 12 විතර ඉඳලා වතුර දාන එක තේරුමක් නැහැ. එහෙමනම් එයාට ඒ කරාම ටික ඔන් වෙන එක නවත්තන්න පුළුවන් සිස්ටම් තියෙනවද? ලෝකෙ එහෙම පාවිච්චි කරලා තියෙනවද? කියන්නේ වෙද ෆෝකාස්ට් එක කලින් කියවාගෙන අවශ්‍ය වතුර සැපීම. සමහර වෙලාවට හිතන්නකෝ අද හැන්දෑවට වහිනවා කියලා දන්නේ නැතුව මම පොහොර ගහනවා. අපේ කුඹුරවල ගොයන්න වෙලා තියෙන දේ එකම කුඹුරට දෙපාරක් තෙල් ගහන්න වෙනවා. මොකද අද තෙල් ගහලා ඉවරනකොට මෙන්න වැස්සක් වැහලා හොදගෙන යනවා. ඇත්තරම මේ කියවා ගැනීම හරි දත්තයක් තොරතුරක් තියෙනවා නම් හරි වටිනවන ගොවියෙක්ට. ඇත්තරම AI පුළුවන් ද ඔය කෑල්ල අපිට බේරලා දෙන්න?
1: ඔව්. දැන් මේක මෙන්න මෙහෙම දැන් මම සංකල්ප. දැන් අපි ඇයි මම මේ අද කතා කරන මාතෘකාවට AI කතාවක් ගෙනාවේ? අපිට දැන් මේ මම කියන්නේ සාමාන්‍ය වසර 5 කායක ඉඳලා නෙමෙයි අපි මේ AI තාක්ෂණය ගැන කතා කරන්නේ. දැන් අපි එක දෙයක් දන්නවා. අපිට දැන් දශකයකට විතර කලිනුත් තිබුණා ස්මාර්ට් ජංගම දුරකථනයෙන් අද වහිනවද නැද්ද කියලා බලා ගන්න ක්‍රමයක් තිබුණා. හැබැයි අපිට මේ අද වහින එකයි මම වගා කරලා තියෙන භෝගයයි, ඒ භෝගයට අද වතුර දාන්න ඕනද කියන එක, අද වතුර දාන ඕන කොච්චර වතුර ප්‍රමාණයක් දාන්න ඕනද කියන එක තිබුණේ, ඒ තාක්ෂණය තිබුණේ. එතකොට මේ අපි AI තාක්ෂණය හරහා කරන්නේ මේ දත්ත ඔක්කොම එකට අරගෙන එයා කෘතිම බුද්ධිය හරහා නිර්මාණය කරන මොකද්ද අද කරන්න ඕන කියන එක. මොකද අපි දන්න දෙයක් තමයි සාමාන්‍ය වගාවක් කරොත් මේ වගාවට දිනකට මෙන්න මෙච්චර දල ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ වගේම අද දවසේ උෂ්ණත්වය අනුව මේ ශාකයේ මෙච්චර ජල ප්‍රමාණයක් පොළොවේ, එහෙම නැත්නම් මේ ශාකයේ තියෙන ශාකයවට තියෙන ජල මෙච්චර ප්‍රමාණයක් වාෂ්ප වෙලා තියෙනවා. එතකොට එන්න ඒ දත්ත ටික දැන් නැහැ. ඒ කියන්නේ දැන් ඕක දෙන්න නම් එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ මේ වෙද, ඒ කියන්නේ අපි මේ ඒ අද දවසේ තිබුණ උෂ්ණත්වය, එහෙම නැත්නම් අපි අපිට කියන හියුමිඩිටි එක, කොහොමද අද තිබුණ ආර්ද්‍රතාවය, ඉතින් ඒ ඔය සියල්ල ඒ ටික ඔක්කොම ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ඒ පරිසර පද්ධතිය ඇතුලේ තමන් ඉන්න තැන පරිසර පද්ධතිය තොරතුරු ටික කාලගුණ තොරතුරු ලබා දෙන අපි කියන සැටලයිට් දත්ත ඒ වගේ සියල්ල තැන්වල තියෙනවා. ඒ කියන්නේ අපි දැන් ගිහිල්ලා මදුසංක ඉන්න තැන මාක් කරලා වෙදේක දෙන්න කිව්වොත් සම්පූර්ණ සීල තොරතුරු ටික ලැබෙන වෙනත් චන්ද්‍රිකා සහ සීලු තාක්ෂණේ තියෙනවා. හැබැයි ඒ තාක්ෂණත් එක්ක ඇවිල්ලා තියෙන මේ දත්ත ටික තමන්ගේ කුෂිකර්මාන්තයට යොදා ගන්න ඕන. තමන්ගේ කුෂිකර්මාන්තය කියන්නේ මම එතන කුෂිකර්මාන්තය කරනෝනේ, මම ඒකේ දාන්න පුළුවන් මගේ ගාව මේ වෙලාවේ මගේ මේ මං ඉන්න තැන මං හිටවල තියෙන අර්ථපල් භෝගය. එතකොට අර්ථපල් භෝගයට දන්නෝ කොච්චර කල්ද? මොකද අපි පොඩි පැලේට දාන්න ඕන වතුර මිලිලීටර් 500ක් වුණාට ගහ ලොකු වෙලා අල හැදෙන කාලෙත් තව වතුර ටිකක් දාන්න ඕන. අල ගලවන්න ලඟුනම තව වතුර වැඩිපුර දාන්න ඕන. අපි දන්නවා පස බුරුල් වෙන්න ඕනේ එහෙම තියෙනවා. ඉතින් එතකොට ඒ කාලෙන් කාලෙට යොදා ගන්න ඕන ජල ප්‍රමාණය වෙනස්. එතකොට මේ ඔක්කොම එකතු කරලා දෙන එක තමයි මේ AI තාක්ෂණය ඇතුලේ තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් පළවෙනි දේ තමයි මේ කාලගුණ අනාවැකි කියන එක එළියේ තියෙනවා. එතකොට ඒක මේ තමන්ගේ කුෂිකර්මාන්තයත් එක්ක තමන් කරන වගා කරන භෝගයත් එක්ක, එතකොට භෝගේ කාල සීමාවත් එක්ක ඔක්කොම එකතු කරලා අන්තිමට ලබා දෙන අවුට්පුට් එක තමයි මේ AI තාක්ෂණය, නැත්නම් කෘතිම බුද්ධියෙන් හදලා. එතකොට ඒක ආවා කියන්නේ 100%ක් මේ නිවරදි කාලගුණ අනාවැකියක සමග නිවරදි දේ කරලා තියෙනවා. ඒ කියන්නේ අර අද්ද තියෙන කාලගුණයත් එක්ක මට වෙනම තියෙනවා, මට එක පැත්තකින් තියෙනවා හරි අද වෙනකොට වගාවට මාස 3යි, මේ වෙනකොට පලිබෝධයක් එන්න ළඟයි. එතකොට දැන් ඔබ මෙන්න මේ බෙහෙත් එක් ගහන්න ඕන. හැබැයි අපිට කාලගුණේ අනාවැකියන් කියනවා නෑ අද බෙහෙත් ගහන්න එපා, අද හවසට වහිනවා. ඒක වුණොත් ඔයා මේ වෙලාවේ ගැහුවොත් සාමාන්‍යයෙන් ඇත්තටම කියනවා එහෙම වුණොත් එහෙම නැත්තම් හදලා දෙනවා අද හවස පහට තමයි වැස්සෙන්නේ. එහෙනම් උදේ වරුවේ ශාකයට අවශෝෂණය වෙන්න අපි යොදා ගන්න මොකක් හරි රසායනික ද්‍රව්‍ය, එහෙම නැත්නම් මේ පලිබෝධිකයක්, එහෙම නැත්නම් මොකක් හරි හේතුවක් නිසා මේ වගාවට හානි වෙන දේ නතර කරන්න අපි කෘෂි රසායනයක් යොදා ගන්නව නම් කියනවා මෙන්න මේ වෙලාවේ දාන්න, මෙන්න මේ වෙලාවේ පොහොර ටික දාන්න, හැබැයි අවශ්‍ය මේ වෙලාවට වහිනවා.
0: මේ අත්දැකීම පහුගිය කන්නේ අපිට සිද්ධ වෙනවා. ලංකාවේ හතර වටේ හොඳට වැස්සනේ සුමුදු මහත්තයා පහුගිය කාලේ. දැන් ඔය වැස්ස එක්ක අපේ සාම්ප්‍රදායික ගොවිතැන කරපු මේ කතාවට එකඟයි අපේ රටේ සාම්ප්‍රදායික ගොවි මහතුරු. ගෙවල් වල ඉන්න සියලු ආජ්‍යම්මල කටකොණින් hinaavi කියන ඔබ

0: මොනවද දන්නේ ගොවිතැන ගැන කියලා. ඇත්ත. ඒ අය දැනගෙන හිටියා වැස්ස මේ සැරේ වැඩි නම්. අර කියන්නේ කිරල්ලු වැව් බැම්මේ උඩින්ද යටින්ද බිත්තර දාන්නේ කියලා බලලා මිනිස්සු කිව්වනේ කොහොමද වහින්නේ කියලා.
1: කූඩුව හදන්නේ. ඒ කූඩුව හදන උසත් එක්ක දන්නවා මේ වැහි කාලයක් දෙන්නේ එක දිගට වැහි කාලයක් නෙමෙයිද. මොකද ඔහු වඩුකුරුල්ල පොළොව මට්ටමේ ඉඳලා ගසක හදන උසක් තියෙනවා. ඔහුගේ කූඩුව එල්ලන. ඉතින් ඒකත් ඒ තාක්ෂණේ වැරද්දක් නෙවෙයි. කියන්නේ අපි මේ හදාගෙන තියෙන දේවල් හරි.
0: ඒ කියවා ගැනීම ඒ પરම්පරාවට තිබුණාට අපිට ඕක මග හැරුණනේ. අපි ගොවිතැන පැත්තකින් තියලා රස්සාව කරලා දිනු වෙන්න ඕන කියලා හිතුවා. අපිට අමතකුණා මොන රස්සාව කරත් අන්තිමට බත් ටිකක් බෙදාන කන්න වගාව වෙන්න ඕන කියලා. හැබැයි මේ කෘෂිකර්මාන්තේ කවදාවත් ලෝකේ නවතින්නේ නැහැ. නැති කරන්නත් බෑ. ඒ නිසා අපි මේකට තාක්ෂණින් සන්නද්ධ ගමනක් යන්න ඕනේ. අර මම කියමින් හිටියේ පහුගිය කන්නේ අපිට සිද්ධ වෙච්ච දේ තමයි අපි දෙවතාවක් තුන් වතාවක් වැපරුවානේ. හේතුව අපිට වැස්ස පිළිබඳ අවබෝධයක් නැහැ. කොච්චර වහිනවද කියලා අපි දන්නේ නැහැ. මේ තුන්වෙනි වතාවත් වපුරලා අපි කුඹුරු වල වැඩ කරන මිනිස්සු ගොඩාවට පස්සේ අපේ ගමේ ඉරුව වයසක 100 කෙනෙක් කියනවා ඕකට තමයි බොලන් කියන්නේ පැල ටික තවන් දාලා වී ඉඳන්න ඕනේ කන්නයක් මේ කියලා. අපි සාම්ප්‍රදායිකව වී ටික ඉහළ වපුරන එක නෙවෙයි මේ වගේ කන්නයකට හරියන්නේ ඉස්සර මිනිස්සු කලේ ගොයන් ටික තවන් දාලා කාලේ අරගෙන වැස්ස පායලා ඉවරුණාට පස්සේ ගොයම් බැල ඉන්දන එක. දැන් ඉන්නේ උන් ගොවිදැනගෙන මොනවද දන්නේ කියලා කිව්වා. කතන්දරේ හරියට හරිනේ. ඔය අදහසනේ දැන් AI අපිට ලබා දෙන්නේ. එයා අපිට කලින් කියවනවා මෙන්න මේ දවසේ වහිනවා. ඒ නිසා දැන් වපුරන්න එපා. ඔයාට මාස 3ක් තියෙන කාලේ මාසයක්ම වහිනවා නම් ඔයා එක තැනක තවාණක් දාගන්න. ඒ තවාණේ පැල ටික අරගෙන මාස එකමාරකට පස්සේ ඔයාට වගා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මාසයකට පස්සේ වගා කරගන්න පුළුවන්. මේ කියන තාක්ෂණික ආරක්ෂාව AI අපිට හදලා දෙනවා. ලෝකේ තියෙන දේවල් මේ හිතලු නෙවෙයි. සමුදු රත්නායක මහත්තයාට හිතුණු, මට හිතුණු, කෘෂිකර්ම ඇමතුමාට හිතුණු ඒවා මේ ලෝකේ තියෙන ඒවා. මේවා තමයි අපි ලංකාවට ගෙන එන්න ඕනේ. අපේ කෘෂිකර්මාන්තේ කොහොමද ගොඩ දාන්නේ? ඒ වැඩේට AI කොහොමද සම්බන්ධ කරගන්නේ? කෙනෙක්ට මේ කතාව අහගෙන ඉඳලා හිතෙන්න පුළුවන් අපේ රට එච්චර දියුණු රටක්ද කියලා. එහෙම ලෝකේ අනිත් රටවල හිතුවනම් තවමත් අපිට හොමු දියුණු කෘෂිකර්මාන්තයක් ඒ රටවල දකින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි කොතනින් හරි පටන් ගන්න. මම අර හැමදාම කියන්නේ අන්ධකාරයට බැන බැන ඉන්න පුළුවන්. එහෙම බැන්න කියලා අන්ධකාරයට ආලෝකයක් ලැබෙන්නේ නැහැ. අන්ධකාරයට බනිනවා විනා අපිට පුළුවන් නම් එක පහනක් හරි දැල්වන්න. ඒක තමයි කරන්න ඕනේ. අපි කතා කරමු. මේ කතා කරන්නේ සමුද්‍ර රත්නායක මහත්තයත් එක්ක.
2: හරි, අපි මේ කතා බහ තවදුරටත් ඉදිරියට අරගෙන යන්. ඒ අතරේ ඔබේ අදහස් අපිට එවන්න පුළුවන් අපේ WhatsApp අංකයට 0703939534. අපි ගන්න පුංචි විරාමයක්. විරාමයෙන් පස්සේ අපි නැවතත් කතා කරමු. ඒ විරාමයට කලින් මේ තව පුංචි මතක් කිරීමක් තියෙනවා. 800 වසරකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයි ප්‍රමුඛයා වගේම ලොතරැයිලුව රජකිරුළ මහජන සම්පත ලොතරැයින් රටේ සංවර්ධනයට සෞඛ්‍ය අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වාගෙන යාමට රජ ඒකාබද්ධ අරමුදලට සුජුවම දායක වෙන ගමන් 2025 අවුරුද්දේ පමණක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක් සුපිරි මෝටර් රථ හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රාහකයන් 300කට අධික පිරිසක් සහ රුපියල් ලක්ෂ 10 ජයග්‍රාහකයන් 5 දෙනෙක් සහ ලක්ෂපතියන් විකරණයට සමත් වුණා. ඒ වගේම යතුරුපැදි වවුචර් පත් රන්කාසි හිමි වාසනාවන්ත ඉදරඩ පුරා බිහි කරන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. 2025 වර්ෂයේ රජ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයි ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. මේ වර්ෂයේ අදවන විට නවවන සුපිරි ත්‍යාගලාභියත් මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්නට හැකියාව ලැබුණා. එනම් රුපියල් 2,34,00,000කට අධික මුදලක් ආඩියම්බලම ප්‍රදේශයට ලබා දෙන්නට පුළුවන්කම ලැබුණා. රුපියල් කෝටි 2ක සුපිරි ත්‍යාගයේ රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාග රුපියල් ලක්ෂ ප්‍රථම ත්‍යාග සහ රුපියල් ලක්ෂ ත්‍යාග සමගින් සෙසු ත්‍යාගත් ඔබට ලබා දෙන මහජන සම්පත ලොතරැයි පත් හරහා ඔබට දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලින් උදේ 8 විනාඩි 53යි වෙලාව.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත සයිබර් ජෙන්.

0: নয় দশমা পাহা অনুত নয় দশমা হাতা লাখান্ড রেডিও ITN শ্রীলঙ্কা হান্ড
1: বেলাব পের ওরু নাবেয়াই
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රෝපියක් NLB මෙගා පවර් ඔබ

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: ලකඩ දේශීය ප්‍රවෘත්ති
2: දෙවෙනි ප්‍රදේශ රැසකට අද දිනෙත් වැසි හටගත හැකි බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව සහ වයඹ යන පළාත්වලත් ගල්ල මාතර මහනුවර සහ නොරෙළිය යන දිස්ත්‍රික් ඊට අයත් අනුරාධපුර සහ මන්නාරම යන දිස්ත්‍රික්වලද අද දිනේ වැසිවාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතිනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර උතුරු මැද සහ වයඹ යන පළාත්වලත් රත්නපුර හම්බන්තොට සහ ත්‍රිකුණමල යන දිස්ත්‍රික්වලත් විටින් විට පැයට කිලෝමීටර 40ක 50ක පමණ තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. කල්පිටියේ සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. අද කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක කාලයක් සඳහා ජල සැපයුම අතිරුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙනවා. කොළඹ එකේ සිට කොළඹ 15 දක්වාත් බතරමුල්ල පැලවත්ත හෝකන්දර කොස්සත්ත තලවතුගඩ කෝට්ටේ රාජගිරිය යන ප්‍රදේශවලට ජල සැපයුම අතිරුවනවා. මිරිහාන මාදිවිල නුගේගොඩ නාවල කොළනාව IDH කොස්සත්ත අංගොඩ වැල්ලම්පිටිය ඔරුගඩවත්ත කඩුවෙල යන ප්‍රදේශවලටද ජල සැපයුම අතිරුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙන්නේ. මහරගම බොරලැස්ගමුව හා පිළියන්දලද ජල සැපයුම අතිරුවන ප්‍රදේශවලට ඇතුළත්. අද පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා පැය 12ක කාලයක් මෙසේ ජල සැපයුම අතිරුවනවා. වෙනිසියුලාවට බලපෑ භූකම්පන දෙකෙන් ගොඩනැගිලි 189ක් සම්පූර්ණයෙන් කඩා වැටී තිබෙනවා. හානි සිදු ඇති ගොඩනැගිලි සංඛ්‍යාව 885ක්. භූකම්පනවලින් මියගිය සංඛ්‍යාව 2645ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. තුවාල ලැබූ සංඛ්‍යාවද 12666ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙවන විට පුද්ගලයින් 6462 මුදාගෙන ඇති බවයි වාර්තා වන්නේ. 3300කට අධික ජාත්‍යන්තර ගලවා ගැනීමේ කණ්ඩායම් සහ එරට හමුදාවේ 30,000ක් පමණ පිරිසක් සහන කටයුතුවල නිරතව සිටිනවා. මිලක ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 10ට
1: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: Virgin.
1: රනිල්ලා දබි සුමුදුරත්නායක මහත්තයත් එක්ක කතා කරන්නේ අපේ රටේ කෘෂිකර්මාන්තය ගැන. මේ කෘෂිකර්මාන්තය ඊළඟ අවුරුදු 10 විතර වෙනකොට කොතනද තියෙන්න ඕනේ? ලෝකේ මේ වෙනකොට සමහර රටවල් අත්පත් කරගත්ත අරමුණු ඉලක්ක වුන් ලබාගත ජයග්‍රහණ අපිට ලබා ගන්න බැරි වෙලා. හැබැයි අපි කතා කරනවා පොළොන්නරුවේ පරාක්‍රමබාහු රජුරුවන්ගේ කාලේ තිබිච්ච ආර්ථික සමෘද්ධිය. එහෙම නැත්නම් අපි සතුව තිබිච්ච වී ගබඩා පිළිබඳව, අපි ගාව තිබිච්ච වී ටික, හාල් ටික, ධාන්‍ය ටික පිට රටවල වලට පටවපු ඓතිහාසික කතා පුවතක් හරි උජාරුවෙන් අපි කතා කරනවා. හැබැයි අපි පහුගිය කාලපකවානුව දිහා බලද්දී අපි හැම කෘෂිකර්මාන්තයේ මහා ජයග්‍රහණ ලබා ගත්ත මිනිස්සු නෙමේ සුමුද රත්නායක මහත්තයා කතාව පටන් ගද්දී කිව්වා වගේ, අපි යැපුම් කෘෂිකර්මාන්තය තුළ හිටිය මිතක් ව්‍යාපාරික කෘෂිකර්මාන්තය ගැන නිකමටවත් හැරිලා බලපු නැති මිනිස්සු. පරම්පරාවෙන් හම්බෙච්ච ඉඩම අපේ ගම්වල තියෙන සුමුද මහත්තයා මේ කන්නේ අතාරින්න බෑනේ. එහෙම වුණොත් ගමේ මිනිස්සු ගමෙන් කොන් කරලා දානවා. ඒ නිසා සමහර අය වගා කරනවා. මේක ආදරෙන් මේකෙන් අපිට ගොඩ යන්න පුළුවන් කියන බලාපොරොත්තුවක් තිබෙනවා. ඒකට විවිධ හේතු තිබෙනවා. සමහරට පරිපාලනයේ වෙනස්කම්, ඒ අය ගොවියගේ හිතෙන්ගියාවන් තේරුම් ගත්තේ නැහැ, අලුත් තාක්ෂණික බෝග ටික හඳුන්ලා දුන්නේ නැහැ, අලුත් තාක්ෂණය හඳුන්ලා දුන්නේ නැහැ, මේ සඳහා හිටපු වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් අකාර්යක්ෂමයි, හරි දත්ත පද්ධතියක් උන් සතුව තිබුණේ නැහැ, මෙහෙම ප්‍රශ්න කන්දරාවක් තිබුණා. ඒ නිසා අපිට ගොවියාට පමණක් ඍජු ඇඟිල්ල දික් කරන්න බෑ. හැබැයි මේක කොතනින් හරි හැදෙන්න ඕනේ. ඒ හැදෙන වෙලේට තාක්ෂණයත් එක්ක හිටපු, එහෙම නැත්නම් ඩිජිටල් ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ හදන්න ඕන කියලා හීන දැකපු, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙච්ච සුමුදු මහත්තයලා දැන් වැඩපිළිවෙලක් යෝජනා කරමින් ඉන්නවා. මේක ඇතුලේ ඔබ කියනවා බුද්ධිමත් ජල කළමනාකරණයක් ඇතුලේ ගොවියට ලැබෙන වාසි වරප්‍රසාද ගණනාවක් තියෙනවා. මේකට තාක්ෂණී බද්ධ කරගත්තොත් අපි අර කලිනුත් කියපු අවශ්‍ය වෙලාවට ජලය සම්පාදනය කිරීම, අනවශ්‍ය වෙලාව කොයි වෙලාවද කියලා තේරුම් ගැනීම, මේ වගේ හැකියාවක් AI තියෙනවානේ. අපි පොඩක් ඉරිගේෂන් ගැන කතා කළොත් කොහොමද AI හරහා ලෝකේ කෘෂිකාර්මික වගා බිම්වල ජල කළමනාකරණය සිදු කරලා තියෙන්නේ? අපි මේ අත්දැකීම සමහර වෙලාවට අපිට AI නැති වෙන්න පුළුවන්. AI තාක්ෂණයෙන් මෙහෙට ඇවිල්ලා මැනුවල් හරි මේ සිස්ටම් එකක් අපිට දැනට හදාගන්න පුළුවන් මිනිස්සුන්ට, මේ ගොවි ජනතාවට මේ දැනුම ලැබෙනවා නම් මම විශ්වාස කරනවා ඒ දැනුම නොලැබීම නිසා තමයි අර ඔබ කියපු එක පැලයකට කොච්චරද වතුර ඕන කියන එක අපි නොදැන හිටියේ. අපි අනවශ්‍ය වතුර ප්‍රමාණයක් ගස්වලට දාලා ඒ ගහට දරාගන්න බැරි තරම් ප්‍රමාණයක් පොළොවෙත් කරන්න පාවිච්චි කළේ. ඇත්තටම ඉරිගේෂන් සිස්ටම් එකක් කොහොමද AI බාර දුන්නොත් මොන වගේ ඵල ප්‍රයෝජනද ගොවි ජනතාවට ලැබෙන්නේ?
2: අපේ රටට අලුත් දෙයක් වුණාට ඕක සාමාන්‍යයෙන් මේ දවසර කතා වෙන රටක් ඉදිරි ගත්තොත් ඊශ්‍රායලයේ ගොවිපලකට ගියොත් ඕක හරියට කරනවා. ඒ කියන්නේ AI තාක්ෂණයේ දත්ත මත පදනම් වෙලා තීරණ ගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් මුලින්ම බලා ගන්න ඕනේ අපි මේ කෘෂිකර්මාන්තය කරන, එහෙම නැත්නම් අපි දැන් අපේ ගාව තියෙන ජල සම්පතක්. මොකද අපි තාමත් අපි ලැජ්ජ වෙන්න ඕන જાතියක්. අපේ ඉතිහාසයේ රජවරු හදලා දීපු වැව් 1000ක් තියෙනවනම් අපිට තාම වැව් දෙකක්වත් හදා ගන්න බැරි වෙච්ච જાතියක්නේ. ඉතින් එතකොට අපි මේ ආපස්සට ගිය જાතියක්. අපි දැන් මේ ලැබිලා තියෙන අවස්ථාව මනුෂ්‍යංක අපි ප්‍රයෝජනට ගන්න ඕන. අඩුම තරමේ අපිට දැන් තියෙනවා මේ රට නව තාක්ෂණයකට ගෙනියන්න ඕන කියලා හිතන නායකයෙක් ඉන්නවා මේ රට ඇතුලේ. එතකොට මේ රට ඇතුලේ ඩිජිටල් කරණයකට අවශ්‍ය වෙන්න ඕන කියන ඒ අරමුණක් කරගත්ත නායකයෙක් ඉන්නවා. එතකොට අපි මේ අවස්ථාවේ කරගන්න ඕන දේ තමයි මනුෂ්‍යංක අනිවාර්යයෙන්ම අපි බලන්න ඕන මේ තාක්ෂණයත් එක්ක මේ කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙනියන්න. එතකොට මේ ජල කළමනාකරණය කියලා ගත්තම මං හිතන්නේ අපිට අර මේ චූටි දෙයක් ගන්න පුළුවන්. අපිට ඒ වෙලාවේ තාක්ෂණය තිබුණා නම් අපිට යන්න පුළුවන් කියන එක. ඒකෙන් උදාහරණයක් විදිහට අපි අහපු කතාව තියෙනවා පොත් මලේ කලින් ඇරියනම් විනාශේ මීට කලින් බේර ගන්න තිබුණා.
1: ඔව්, පහුගේ මේ අර දිත්තා සොලිකුණාටුවත් එක්ක මිනිස්සු සෑහෙන්න චෝදනා කළා. හැබැයි ඒකෙම අනිත් පැත්තට ප්‍රශ්න උත්තිබුණ සමුද මත දැන් එහෙම ජනතාව කිව්ව මේක කලින් ඇරියනම් විනාශය වලක්ව ගන්න තිබුණා කියලා. හැබැයි ඇත්තටම ඒ වෙලාවේ ඉන්න ඒ ඉංජිනේරුවරු කලින් ඇරලා වැස්ස ඒ තරමට නොලැබුණා නම්
2: ආයතනට කිවරයි
1: කියලා ඒ නිසා මේකට හරි කියවීමක් අවශ්‍යයිනේ.
2: ඊළඟට කියන මොරගහ කන්ද ඒත් කලින් ඇල්ල ක්‍රමවේදයක් ඇතුළේ වතුර යවුවා නම් අර පාලම, එහෙම නැත්නම් පාර කඩන් තාමත් හදාගන්න බැරි වෙලා තියෙනවා එතන. මම හිතන පාලමක්ම දාන්න වෙනවා. ඉතින් ඒක ඒ ක්‍රමවේද ඇතුළෙත් මේක තියෙනවා. මොකද ඒක ඒ කියන්නේ ලංකාවට තව කොච්චර වැස්ස එනවද කියන එක තියෙනවා. හැබැයි ඒකයි අපේ මේ අපි උදාහරණයක් දෙනවා කොත්මලේ ජලාශය කොච්චර ජල ප්‍රමාණයක් තියෙනවා. වැස්සත් එක්ක කොච්චර ජල ප්‍රමාණයක් මේකට එකතු වෙනවා. අපි මොන වේගයකින්ද මේක අරින්න ඕන? අපි එච්චර තාක්ෂණයකට ගියේ නැහැ. අපි බැලුවේ සාමාන්‍ය කාර්බන විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් දුන්නා. ඒ වාර්තාව දීුණු මිලිමීටර 300ට වැඩි වැස්සක් එන්න පුළුවන්. එතකොට මිලිමීටර 300ට වැඩිය වහින පළවෙනි දවස නෙමෙයි 300, හැබැයි 500ට නතර වුණේ නැහැ. සමහරට 600ට ගියා, 800ට ගියා. ඉතින් ඒ එතකොට ඒක අර එක තැනකින් නතර කරේ මිලිමීටර 300ට වැඩිය. හැබැයි මේක එතනින් එහාට මේ වහින වැස්ස ඊළඟට තව කොච්චර වෙලා මේ වැස්ස අල්ලගෙන ඉන්නවද කියන එක තොරතුරු තිබුණා.
1: 300ට පැයක් වැස්ස නම් හානියක් නැහැ.
2: හානියක් නැහැ. හැබැයි ඒක අපේ ගාව තිබුණා මේ 300ට වැඩිය වහිනව වගේම මිලිලීටර 300, ඒ කියන්නේ ඒ වහින වැස්ස ප්‍රමාණය. ඒ වගේම තව තිබුණා මේක කොච්චර තව දවසක් නැත්නම් කොච්චර ප්‍රමාණය. ඉතින් ඒකත් එක්ක තිබුණා නම් මේ දත්තත් එක්ක තිබුණා නම් මේ කෘතිම බුද්ධියත් අපි යොදාගෙන තිබුණා නම් ඔහුට අනිවාර්යෙන් ගන්න තිබුණා මෙන්න මේ වෙලාවේ ගේට්ටුව මෙච්චර ප්‍රමාණයකින් අරින්න.
1: එකතු වෙන ප්‍රමාණය මෙච්චරක්, පිටකල යුතු ප්‍රමාණය මෙච්චරක් කියන ගණනය කිරීම හැමුණා නම් AI කරලා දෙන්න තිබුණා
2: අනිවාර්යෙන්. ඉතින් ඒක තමයි පළවෙනියට මම කියන්නේ අපිට මේ සිදුවෙත් සිද්ධියත් එක්ක අපි අඩුමතරමේ මම කියන්නේ සම්පූර්ණ කම්ප්ලීට් AI ප්ලැට්ෆෝම් එකක් නෙමෙයි. හැබැයි මේ දත්ත එක්ක යන ක්‍රමවේදයක් අපේ ගාව තිබුණා නම් අපිට මේක එකතන. මොකද අපි දැන් හුරු වෙලා තියෙන්නේ වැවේ අර පිටවාහනට ගාවට ආවට පස්සේ ගේට්ටු අරින්න හුරු වෙලා තියෙන්නේ. ඉතින් එතකොට එතනින් ඔබට යන්න ක්‍රමවේදයක් තිබුණා. ඉතින් සමහර වෙලට අපිට අර වැව පිරෙන්න කලින් ගේට්ටුවෙන් වතුර ටිකක් එළියට දාලා යවන්න තිබුණා. හැබැයි ඒක මොකද දත්ත පදනම් කරගෙන නෙමෙයිනේ. දැන් මේ ජනතාව ඔහු එතන මං හිතන්නේ අදාළව ඒක බාරව සිටි නිලධාරියාට චෝදනා කරන්නේ ඔහු මේක අර අර අර අපි කියනවා මේ ගට් ෆීලිං කියලා. මේ වැච්චර වහිනවා කියලා දැනදැන හිතෙද්දි කලින් අරලා තිබුණා නම් මොකද වෙන්නේ කියන එක. හැබැයි ඌට එහෙම දත්ත ගන්න හරි මෙහෙම මෙන්න මේ වෙලාවේ ගේට්ටු අරින්න ඕන කියලා ගන්න තාක්ෂණයක් ඔහු ගාව තිබුණේ නැහැ.
1: දැන් ලෝකේ මේ සමහර රටවල් වල අපි දන්නවා මේක මේ තවත් ඉස්සරහට ගිහිල්ලා. ඒ අදාළ නිලධාරියට කරන්න දෙයක් නැහැ සමුදු මහත්තයා.
2: ගේට්ටු විතරට
1: වැටෙනවා, එන ප්‍රමාණය AI රීඩ් කරගන්නවා. කොච්චර ධාරිතාවක් අපිට විනාඩියකදී එළියට ගත මීටර ප්‍රමාණයක් ගෙවන්න පුළුවන්ද කියන එක වේල්ල විසින් තීරණය කරනවා. වේල්ල
2: ඔටෝමැටික්
1: ඇරෙනවා. එතන ලෝකෙදී
2: ඔය අඩුමතරමේ අපිට තිබුණා එතනට යන්න බැරි වුණත් ඉන්න නිලධාරියාට මේ තොරතුරු ගන්න මේ තාක්ෂණය යොදා ගන්න තිබුණ. ඉතින් අන්න ඒකයි තියෙන්නේ. ඉතින් ඒ වගේම අපි මේ ජල කළමනාකරණය අනිත් පැත්තෙන් ගත්තම අපි දැනුත් අපි තාමත් දන්නේ අපි දන්නවා සාමාන්‍ය මම කියන්නේ මගේ කුඩා කාලයේ සම්පූර්ණ මමත් සිටි මොන්රාගල අපේ ගෙදර පිටිපස්සෙන් කුඹුරු ආයත් තිබුණා. ඉතින් ඕක තිබුණා අපිට පුරුදු දෙයක් තිබුණා. අපි දන්න දෙයක් තමයි සාමාන්‍යයෙන් කන්න වැඩ ඉවර කරාම අමුණ අරිනවා කියලා. ඒ කන්න වැඩ ගුණ අමුණ අරිනවා කියලා කියන්නේ ඉතින් අර මට මතකයි තිබුණා පොඩි ඇලපාරක් තමයි හරස් කළ තිබුණා. ඕක ඇරලා අර ඉතුරු වෙලා තියෙන ජරාව ටික ඔක්කොම ගිහිල්ලා පිරිසුදු වෙලා ආයෙ වතුර ටික පිරෙන්න දාලා දෙනවා. හැබැයි අපි අර පුරුද්දටනේ ඊට පස්සේ කවුරු හරි කෙනෙක් මන් දැන් කුඹුරු වැඩ පටන් ගන්නවා කියනකොට ආයෙ අර
1: අමුණ බඳින්න ඕන.
2: අමුණ බඳලා හරස් කළා වතුර පාර මෙහෙට යවනවා. හැබැයි කවුරුවත් ඊට කලින් දවසේ වැස්ස හින්දා දැන් පොළවේ තෙතමනේ මොකක්ද කොච්චර ජල ප්‍රමාණයක් තියෙනවද, ඇත්තටම අපි මේ ජලය මෙතනට යවන්න ඕනද, නැත්නම් මේක අපි ඉතිරි කරගෙන තියා ගන්නවද කාලේ, අන්න ඒක දන්නේ නැහැ. ඒ කියන්නේ අපි දැන් පුරුදු වෙලා තියෙන්නේ කුඹුරු වැඩ පටන් ගන්නකොට වතුර ටික කුඹුරට දෙන්න ඕන. හැබැයි කලින් දවසේ වහිනවන කොච්චර තෙතමනයක් තියෙනවද මේ වෙලාවේ අපි කරන්නේ බින් සකස් කිරීම නම් බින් සකස් කිරීමට අවශ්‍ය වතුර ප්‍රමාණය මෙච්චරද, අන්න ඔය ජල කළමනාකරණයේ ඔන්න ඔය ටික අපිට ගණ්ඩ වෙන්නේ මේ කුතුම බුද්ධිය සහ දත්තත් එක්ක.
1: මේ පිළිබඳව ගමේ ගොවිතැන් කරන ගොවියට කියවීමක් තියෙනවා. අපේ ගම්වල කතාවක් තියෙනවා, අනේ මන් දන්නේ කොහොම හරි වැව ටිකක් පිරුණා, මේ මිනිස්සු වක්කඩක් බැඳලා වතුර එකතු කරගත්තේ නැහැ, වපුරන්නත් වැවෙන් වතුර ගන්නවා. පරණ මිනිස්සු මේකට හරි තරහයි. අර පැස්ස වැටෙනකොට හොඳ නැකතක් බල්ල සිකුරාද දවසක වගේ වක්කඩ වල ටික බැඳ ගන්නවනේ පරණ මිනිස්සු. ඒ ජල කළමනාකරණය තමයි. ඔන්න ඔය කියපු සාම්ප්‍රදායික දැනුම මම මේ ගලපමින්නේ සමුදු රහත්නායක කියන ඩිජිටල් අමාත්‍යාංශයේ උපදේශකවරයාගේ ඩිජිටල් දැනුම සහ අපි සාම්ප්‍රදායික ගොවි ජනතාව විදිහට මේ මිනිස්සු ගාව දෙවිච්ච දැනුම. බලපුවහම මේ දෙකම එකයි. එකම තැනකට හරිම විසඳුම හොයාගෙන ඒ තීන්දුව තීරණය ගැනීමේ අයිතිය දැන් ඩිජිටල් යුගය නිසා AI කෙනෙක්ට පවරන්න ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යෝජනා කරමින්. මේක තමයි වෙන්න ඕනේ. මේ කියන්නේ අමුතු කෘෂිකර්මාන්තයක් නෙමෙයි බලන් ගියා. මේ සුමුදු රත්නායක මහත්තයාගේ සීයා මගේ සීයා ගොවිතැන් කරපු ඒ ක්‍රමය තමයි ඊට වඩා ටිකක් තාක්ෂණික ක්‍රමවේදයක් කරහා අහව අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ තුළ සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි සම්පෝෂිත ආර්ථිකයක් බවට පත් කරන්න අපිට පුළුවන් වෙයි. මොකද කෘෂිකර්මාන්තේ එපා වෙන්න එක හේතුවක් තමයි සමුදු මහත්තයා අපි ජල කළමනාකරණය ගැන කතා කරද්දී මට මතකයි අපේ තාත්තලා ගොවිතැන් කරනකොට කියනවා අද වතුර හරවන්න ඕනේ කුඹුරට කියලා. ඒක තමයි අපිට එපාම කරපු එක. හරි. වගාබිමක් තියෙනවා නම් අපි මොකක් හරි වගාවක් කරලා දෙනවා නම් මේකට වතුර දාන්න ඕනේ ඔයා. හරි. ඒත් අපිට සෙල්ලම් කරන්න තියෙන වෙලාව තමයි නැති උනේ. පාඩම් කරන්න තියෙන වෙලාව තමයි අපිට නැති උනේ. ඔන්න ඕක තමයි ග්‍රෝයි තන එපා වෙන්නත් එක්තරා හේතුවක්. ඇයි ඉතින් මේ තියෙන පැල 100ක් තියෙනවා නම් පැල 100ටම වතුර දාන්න එපේ. ඒකට ප්‍රමාණයක් නැහැ, පරිමාවක් නැහැ කොච්චරක් දාන්න ඕනේ කියලා. හැබැයි මේ කියන ජල කළමනාකරණය තුලේ ඔය කියන AI ට වැඩේ බාර දුන්නම පැල ටික මෙන්න මේ වෙලාවේ තෙමෙන්න ඕන කියලා. මෙච්චර ප්‍රමාණයක් යන්න ඕන කියලා. එක ස්විච් එකකින් සමහරට ඔන්න ඒක කරගන්න තිබුණා. විනාඩි 5ක් 10ක් ඇතුලේ ඉතාම අඩු කාලයකින් වැඩේ කරගන්න පුළුවන්.
2: මං හිතන අපේ අර දෙමව්පියෝ අපිට අර මං කියපු සෙල්ලම් කරපු කාලෙන් ප්‍රමාණයක් මේ කරපු ගොවිතැනට අපි යොදාගත්ත එක වෙලාවෙද අපි හිතාගත්තේ මම නම් ජීවිතේට ගොවිතැනක් කරන්නේ නැහැ කියන එක අපිට ඒ ආభాෂය ආවෙතිනි. ඉතින් ඒක තමයි අපිට අර එක එක කාලවලදී අපිට හැරෙන දෙයක් තියෙනනේ. ඒ කියන්නේ අපේ පරිසර පද්ධතිය. ඒ කියන්නේ අපි දකින දේත් එක්ක එන්නේ. හැබැයි අපි කවුරුවත් හිතුවේ නැහැ මේ තාත්ත වතුර දාන්න කොට මෙච්චර වතුර දාන්න ඕනද, මේක වෙනින් ක්‍රමයක් අස්සේ අපිට කරගන්න දෙයක් බැරි වුණාද? ඒ කියන්නේ අපි එතෙන්ට යන්නත් කවුරුත් දැක්කුවේ නැහැ. ඒ කියන්නේ ඒකට මැලිකමක් දැක්කෝ මිසක් ඒකට කැමැත්තක් දාලා නැහැ. මේ තාත්ත කරන කුෂිකර්මාන්තේ හරියන්නේ නැහැ. මම මේක ටිකක් වෙනස් විදිහට කරනවා, පොඩ්ඩක් ඉන්නෝ කියලා බඩ ටිකක් ගෙනත් දාලා එක්කෝ අර වෙලාවකට සැරයක් වතුර ටිකක් පිරලා යන්න ඔන්නෝම. ඒ කියන්නේ අපිට මේකේ මේ ලොකු දේවල් කරන්න තිබුණේ. හැබැයි මේ තාක්ෂණය මෙන්න මේකට යොදාගන්නේ කොහොමද කියන එක දෙයි නැතුව අපි කරේ කුෂිකර්මෙන් ඈත් වෙනවා කියන තීරණය ගත්තා. ඉතින් ඒකත් එක්ක දැන් ඇත්තටම වෙලා තියෙන්නේ කුෂිකර්මාන්තේ සඳහා ශ්‍රම බලකායොත් ලොකු අඩුවක් තියෙනවා. හැබැයි ඒ වගේම අපිට මේ ශ්‍රමය තාක්ෂණයත් එක්ක ඉතිරි කරගන්න පුළුවන් වුණා නම් අපිට මේ අපේ තියෙන කුෂිකර්මාන්තය එහෙම නැත්නම් අපේ ඵලදාව දෙගුණ තෙගුණ කරගන්නත් ක්‍රම තිබුණා.
1: අලුතෙන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කුෂිකර්මාන්තයට අලුත් පිරිසක් ඇද ගැනීමේ නොහැකියාව. තවමත් අපේ හිතේ තියෙන මම ගොවියෙක් කියන එක ඐඩෙන්ටි කාඩ් එකේ තිබ්බට ඇත්තටම ගොවියොද කියලා අපි අපෙන් ප්‍රශ්න කරන්න ඕනේනේ. අපි මේ වෙනස්කම් එක්ක එකතු වෙලා ගොවිතැන ඉදිරියට අරගෙන යන්න කැමති වුණේ නැහැ. හැබැයි දැන් ඒකට එක හේතුවක් තමයි සෝමදු මහත්තයා කිව්වා වගේ මේ සඳහා අනවශ්‍ය කාලයක් අපි කැප කළා. ශ්‍රමය හොයාගන්න ගියාම ගමේ ගොවිතැනට උදව් කරන්න කෙනෙක් නැහැ. ඒ ශ්‍රමය කැප කරන්න මිනිස්සු කැමති වුණේ නැහැ. හැබැයි මේ කියන AI පද්ධතියක් කරහා අපේ වගා භූමිය අපි තුත් අපි හරිතාගාරයක් ඇතුලේ වගා කරන්න. අපිට කරන්න තියෙන්නේ AI ට කියන්න විතරයි. ඔයා හැමදාම හවස 3ට වතුර දාන්න ඕනේ පළවලට. වතුර දාන්නේ වෙන්නේ මේ වෙලාව. ඒ වැඩේ AI අපි එනකොට කරලා තියෙනවා. අපි ටැංකියට පොහොර ටික එහෙම නැත්නම් තෙල් ටික අවශ්‍ය කරන පරිබෝධනාශක ටික දාලා තිබුණම එයාට අපි කියන්න ඕනේ හැම පැලේකටම ඩ්‍රොප් දෙක දෙක දාන්න කියලා. එයායි වැඩේ කරලා තියෙනවා. AI තීරණය කරනවා මේකට කොච්චරක් දෝන්නේ මේ ගහේ හැටියට. ඉතින් මේ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කළොත් මං හිතනවා අපේ රටේ හැම මිනිස්සෙම මොන රසාව කළත් හැම කෙනාටම තමන්ගේ කියන කෘෂිකර්මාන්තයක් කරන්න පුළුවන්. එහෙම වුණොත් අපේ රටේ ආහාර හිගයක් සම්බන්ධයෙන් එහෙම නැත්නම් ආහාරවල තියෙන අවශ්‍යතාවය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය නොවේවි.
0: හරි, අපි මේ කතාබහ තවදුරටත් ඉදිරියට අරගෙන යන්. ඒ අතරේ ඔබේ අදහස් අපිට එවන්න පුළුවන් අපේ WhatsApp අංකයට 0703 93 5 93 4. අපි ගන්න පුංචි විරාමයක්. විරාමයෙන් පස්සේ අපි නැවතත් කතා කරමු.
1: මේ කතා කරන්නේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයේ අනාගතය පිළිබඳව.
0: ලබලිමු දේ 9:18.

0: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.
1: Cyber 10.

0: 왜 위나리씨 대가에
1: Sloan Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: Rajya Bankwaka Surakshita Bhavaya ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: අපේ අම්මා ගෙදර ආවද?
4: නැහැ, අම්මා

0: අවසන් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
3: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
0: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
4: රාමෙන් පස්සේ අපි නැවතත් කතා කරන්නේ සයිබර්ජෙන් තුලින්. අද දවසේ අපේ ආරාධිතයා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රවීණ පරිගණක ඉංජිනේරු සුමුදු රත්නායක මහත්මයා.
5: සුමුදු රත්නායක මහත්මයා, මේ ඔය AI වලින් ගොඩ යන්න පුළුවන් එකම තැන ගොවියා සතුටු වෙන කාරණාව තමයි දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ලංකාවේ එක්තරා කාල පරාසයක් තියෙනවා යම් කිසි නිෂ්පාදනයක්. එහෙම ගත්තත් අපි කිතුමු ගොඩක් වෙලාවට අපි කෘෂිකර්මාන්තය තුළ කරන්නේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියනේ. දැන් අපිට අවශ්‍ය කරන කහ ටික හොයාගන්න විදියක් තිබ්බේ නැහැ. ඔබට මතක නම් කොරෝනා කාලේ කහ කිලෝ එක රුපියල් 3000යි කිව්වත් ගන්න තැනක් තිබ්බේ නැහැ. ඒ තරමට කහවල හිගයක් තිබුණා. ඊට පස්සේ මේක දැකලා මිනිස්සු දිග්ගටම කහ වගා කරන්න පටන් ගත්තා. කහ ඉඟුරු විකුණ ගන්න බැරුව මම දැක්කා කොරෝනා සමයෙන් පස්සේ පාරයින් එදියාගෙන කිලෝ එක රුපියල් 50යි. මේ කිලෝ එක 3000ට විකුණපු ඊට මාස 3කට කලින් 3000කට විකුණපු කහ එකපාරම රුපියල් 50ටවත් විකුණ ගන්න බැරි තරමට ගොවියෝ අසරණ වෙනවා. දැන් මේකට හේතුව අපිට බැලුව බැලමට පේන්නේ නිවැරදි තොරතුරු පද්ධතියක් නැති එක. AI අරම මේ ඔක්කොම පැත්තකින් තියනකෝ. මිනිස්සු දන්නේ නැහැ වෙළඳපොළ හැසිරීම කොයි තැනද තියෙන්නේ කියලා. සමහර කාලවලට අපි දැකලා දෙනවා දබුල්ලේ ඇවිල්ලා මිනිස්සු කේල් ගැන පොළවේ ගහලා යනවා. තක්කාලි ගෝණි ටික පාගලා යනවා. මේ අතිරික්ත නිෂ්පාදනයක් ඇති වෙනවා කියන එක කලින් අපිට පුරෝකථනය කරගන්න පුළුවන් නම්, එතකොට හැම කෙනාම දැන් ගොවිතැන ඇතුලේ මේ වෙනකොට සිද්ධ වෙන දේ තමයි අද තක්කාලි මිල වැඩි නම් සුමුදු මහත්තයයි මමයි අපේ ගමේ ඉන්න සියලු ගොවියෝයි ආ තක්කාලි වැඩි වෙලා ඒ නිසා තක්කාලි වගා කරනවා. ඒත් අපිට තේරුනේ නැහැ අපි ඔක්කොගෙම තක්කාලි ගැලෙනකොට ආයෙ තක්කාලි මිල බහිනවා කියන එක. මේ කියවීම අපිට නැත්තම්, මේ දත්ත පද්ධතිය අපිට නැත්තම් මේ වැඩේ අපි වෙනුවෙන් කරලා දෙන්න AI කෙනෙක්ට පුළුවන්ද?
6: අනිවාර්යෙන්ම සක වෙළඳපොළ තොරතුරු සහ අනාවැකි ඉදිරියේදී වෙන්නේ කියන්නේ මොකක්ද කියලා. මට මේ චූටි කතාව මතක් වුණා, මේ මගේ ගමත් එක්ක බැඳින් දෙයක්. මොකද වීලි කලාපයේ ටික කාලයකට කලින් මතකනම් මනුසංකට ඩ්‍රැගන් ෆුඩ් කියලා පරතුරක් ආවා. ඉතින් ඒක යම් කිසි මට්ටමකට ඔය මං කියන ප්‍රදේශයේ මොන්රාගල වැල්ලවාය කියන ප්‍රදේශය ඇතුලේ හැදුනා.
5: හොඳ
6: මිලකුත් තිබුණා. හැබැයි එතකොට මොකද්ද වුනේ, මේක මේ වගාව එන්න වැඩි වුණා. එතකොට ඉල්ලුම අඩු වීමත් එක්ක, ඒ කියන්නේ මේකට අර ඉල්ලුම අඩු වෙනකොට මේකේ මාකට් එක බහිනවා. ඒ කියන්නේ මේකේ මිල එන්න අඩු වුණා. අඩු වෙනකොට තව කෙනෙක් ඕක ඇතුළට ගෙනත් දුන්නා. අර අඹ එකක් ආව මට මතකද,
5: TJC
6: කියලා අඹ එකක්. එතකොට අඹ එකේ වෙළඳපොළ වැඩි. මොකද කරේ, අර ඩ්‍රැගන් ෆුඩ් හිටවලා තිබුණ ඔක්කොම ගොවීන් ටික ඒක අයින් කරලා TJC අඹ හිටවට. හැබැයි මේ ළඟදී මේ ඉතාම ඇතකෙද්දී දක්ක පාරේ දාලා තිනවා කිලෝ එක රුපියල් 150යි. ඊටත් අඩුයි. රුපියල් 100ට දෙනවා. ඒ කියන්නේ අර මේ රුපියල් 800ට 900ට විකුණපු අඹ ගෙඩිය තමයි කිලෝ අඹ කිලෝ එක තමයි මේ රුපියල් 100ට අඩු වෙලා.
5: මීට අවුරුදු 5කට එහා පැත්තේ ඔය අපි කියන ටෝම් ඇන් ජෙරි කියලා හැම තමයි සාමාන්‍ය මිනිස්සු ඔය අඹ වර්ගය හඳුන්වන්නේ ආල්පොන්සු කියලා අඹ ගෙඩියක් සාමාන්‍යයෙන් රුපියල් 800න් එහා පැත්තේ තිබුණේ. ඩ්‍රැගන් ෆුඩ් වලත් ඔබ ඔය කියන කාල පරාසයේ ඒ වගේ මිලක් තිබුණේ. හැබැයි දැන් දෙකම දැන් ආයෙ පොඩක් අර ඩ්‍රැගන් ෆුඩ් එක වැඩි වෙලා තියෙනවා.
6: ඒක නැතුව අර අඹ වලට ගියානේ ඔක්කොම. අන්න ඕක තමයි. ඒක මේ වෙලා තියෙන්නේ අපි වෙළඳපොළ ඉල්ලුම දන්නේ. ඒ අනාවැකි දන්නේ. ඉතින් අන්න ඒක තමයි මේ දත්තත් එක්ක AI වලට AI තාක්ෂණය යොදා ගන්නවා කියන්නේ. මේ කෘත්‍රිම බුද්ධිය යොදා ගන්නවා කියන්නේ. ඉතින් ඒක පළවෙනියට දැනගන්න වෙනවා අපිට මේ AI තාක්ෂණයත් යොදාගෙන වෙළඳපොළ ඉල්ලුම සහ අපි දැනගන්න ඕන මෙන්න මේ වගේ ඉල්ලුමක් එක්ක මෙන්න මේ වගේ මිලක් තියෙයි. අන්න ඕක අපි පුරෝගතනයක් කරගන්න ඕන්නේ. ඒ කියන්නේ වෙළඳපොළේ ඉල්ලුම මෙන්න මේ අඹවලට හැදෙන වාරයේ, ඒක තමයි අඹ හැදෙන කාලෙත් එක්ක මෙන්න මේක තමයි ඉල්ලුම තියෙන්නේ. ඉතින් එතකොට අපි දැනගන්නවා මේ ඉල්ලුමත් මෙන්න මේ වගේ ප්‍රමාණයක් හැදෙනවා. එතකොට අපි දැනගන්න ඕන මේක හැම ගෙදරකම අපි එකතු වෙලා මේ අඹ වගාව විතරක් කරගෙන ගියොත් එතකොට ඉල්ලුමත් එක්ක මේ වෙළඳපොළ බහිනවා. අන්න ඒක මේක පොඩ්ඩක් අර සමතුලිත භාවයක්. අන්නේ සමතුලිත කිරීම තමයි මේ අපි තාක්ෂණයත් එක්ක කරන්න හදන්නේ. මේ AI තාක්ෂණයත් උදාගෙන දත්තත් එක්ක දත්ත පදනම්ම තීරණ ගන්නවා කියන අනිත් පැත්තෙන් කෘතිම බුද්ධිය තමයි. මොකද අපිට දත්ත ගොඩක් තිබුණත් මේ ටික එකට එකතු කරලා කෘතිම බුද්ධියෙන් තමයි මේකට ඕන පිළිතුර
5: ලබන්නේ.
6: ඒක තමයි මේ කෘතිම බුද්ධිය කුෂිකර්මාන්ත ඇතුළේ යොදා ගන්නවා කියන්නේ. අපි දන්නවනම් වීලි කලාපේ ලංකාවේ සාමාන්‍ය වීලි කලාපේ කියලා දිනන දිස්ත්‍රික්ක කිය කවුරුරාතපුර ගත්තත් පොළොන්නරුව මේ පැත්තේ මොන්රාලේ එහෙම ගත්තම වීලි කලාපේ හැදෙන භෝග ටිකක් තියෙනවා. එතකොට වීලි කලාපේ ඇතුළේ ඇතුළේ භෝගවලත් අපි දැනගන්න ඕන සමුතුලිත භාගයක්. අඹ හදනවා නම් මොන්රාගල් අපි දැනගන්න ඕන. එහෙනම් අපි අර මං කියපු ඩ්‍රැගන් පුට් එක හදන්න අනුරාධපුර. අන්න ඒක තමයි මේ AI තාක්ෂණයත් එක්ක කියන්නේ. එතකොට අපිට පුළුවන් අපි අර කියන ඩෑෂ්බෝඩ් එක. අපිට ගෙදරින් දැන් බලා ගන්න පුළුවන් ඩෑෂ්බෝඩ් එක වෙළඳපොළ ඉල්ලුමට අනුව. හැබැයි මමත් ඒකට අවංක වෙන්න ඕන. නැත්නම් මං කවදාවත් මමත් අනාත වෙනවා. එතකොට මමත් දානවා. ඒ කියන්නේ මම මේ කියන්නේ මේ හැදෙන ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරන්නේ. මේ AI තාක්ෂණයට අපි දත්ත ලබා දුන්නම තමයි මේ ටික හැදිලා එන්නේ. එතකොට අපිට දිනවනේ ඩෑෂ්බෝඩ් එකක් තියෙනවා නම් තව මෙන්න මෙච්චර ඩ්‍රැගන් ෆෘට් තව අක්කර 500ක ලංකාවේ හිටවුවට ඉල්ලුමක් තියෙනවා. හැබැයි ඒක පැන්නට පස්සේ අපි කියනවා නෑ ආයි ඩ්‍රැගන් ෆෘට් හිටවන්න එපා. මේ ඩ්‍රැගන් ෆෘට් මේ පාර අස්වන්නට ගන්න තියන්න එපා. මොකද වැඩක් නෑ මේ ඉල්ලුම හරි. ඉතින් ඔය ආස්සේ අපි බලන්න ඕන කොහොමද පිට රට වෙළඳපොළ. ඒ කියන්නේ අපනයනය කරන්න. ඉතින් එතකොට එතනට ආවම ආයි අපි අර ඩෑෂ්බෝඩ් එක ඔටෝමැටිකලි හැදිලා එනවා නෑ. තව අක්කර 100ක් හිටවන්නකෝ. මොකද පිට රටට යවනවා මේක. එතනිනුත් එහාට ගියාට පස්සේ අපිට පුළුවන් වෙන්න ඕන. මොකද අපි හැමදාම පළතුරු කියන එක අවුරුද්දේ 365 දවසෙම නෑනේ. අඹ හැදෙන කාලයක් තියෙනවා. දොඩම් හැදෙන කාලයක් තියෙනවා. ඉතින් ඕනම දෙයක කොස් හැදෙන කාලයක් තියෙනවා. දෙල් හැදෙන කාලයක් තියෙනවා. ඉතින් එතකොට අපි ඔය කාල සීමාවල් ඇතුළේ තිබුණට අපි දැන් අර වෙනත් රටකට ගියොත් ආහාර සුරක්ෂිතතාව නිසා අපි දැකලා තියෙන මේ වියලි ආහාර ඩ්‍රයි ෆුඩ් කියලා තියෙනවානේ.
5: විජලනය කරනලා දා.
6: අන්න හරි. එතකොට දැන් මේ පළතුරු ඒ සියල්ල දැන් අපි තාම එතනට ගිහිල්ලා නැහැ. මම ඔය කියන හැම පළතුරම ඩ්‍රැගන් ෆුඩ් අඹ මොනා ගත්තත් මේක අර මේ වියලි ආහාර වියලි පළතුරක් විදිහට තියෙනවා එළියේ. එතකොට අපි ඒ කර්මාන්තයට ගියොත් අපි දන්නව නැත් අපි තව කර්මාන්තයක් තියෙනවා.
5: අතිරික්තය
6: එතකොට අපිට මේ පැත්තෙන් කියන අනන්ත වගාවට තව ඉල්ලුම් වැඩි වෙළඳපොළක් තියෙනවා. අන්න ඔතනට ඔය තීරණය ගන්න තමයි මේ AI තාක්ෂණය මේ වෙළඳපොළ ඇතුළට ගේන්න ඕනේ කියන්නේ. එතනින් ඉස්සරහට ගියාම තමයි අපි දන්නේ ඉල්ලුමට ගැළපෙන භෝග ටික ගොවීන් වගා කරන්න. දැන් අපි දන්නේ ඉල්ලුම නෙමෙයිනේ. අපි දැන් මේ වෙළඳපොළක් මේ මාසේ දැකපු වෙළඳපොළට ඔක්කොමත් එක ගිහිල්ලා ඒ වගාවම කරනවා. එකම භෝගේ හිටවනවා. ඉතින් ඒක තමයි තක්කාලි වලට වෙන්නේත් ඒකයි.
5: සහ මේ ඒ එකම භෝගේ වගා කිරීම මම දැක්ක මොනරාගල ඔබතුමාගේ දිස්ත්‍රික්කේ පහුගිය දවසක මම කරපු සංචාරයකදී බඩේරිඟු වගා කරන ගත්තම එක යායට හැමෝම බඩේරිඟු වගා කළා තියෙනවා. සාමාන්‍යයෙන් කෘෂිකර්මාන්තයේ කියනවා අර මේ භෝග කඩන්න කියලා. එහෙම නැත්නම් යම්කිසි පරිබෝධහානියක් ආවොත් සෝඳ මහත්තයා සමස්ත ඒ වගා භූමිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. හරි වෙළඳපොළේ අතිරික්තයක් නිර්මාණය වෙනවා වගේම තමයි වෙළඳපොළේ තියෙන ඉල්ලුමට සමහරට සැපෙම දෙන්නවත් බැරි විදිහට මේ වගා විනාශ වෙලා යන්නත් පුළුවන්. අන්න ඔය කියවීමත් සමහරලාට ගොවියන්ට නොලැබෙන හේතුව තමයි ඔය දත්ත පද්ධතියක තියෙන කාර්යක්ෂමභාවය.
6: අනිවාර්යයෙන්. මොකද අපි දැන් දන්නවනම් සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට මේ පලිබෝධිකයෝ සාමාන්‍යයෙන් එක වගාවක් නේ ඉන්නේ.
5: ඔව්.
6: මොකද අපි ටික කාලයක් මට මතක නෑ නම නම් බඩේරුංගෝ වලට
5: සේනදලපුව
6: හරියට. හැබැයි ඒ සේනදලඹුව බඩේරුංගෝ වලට ආවට වීගෝ විතරට ආවේ නැහැනේ. මොකද සේනදලඹුව ඒ වෙලාව හානි කරේ බඩේරුංගෝ වලට. හැබැයි මේක අර සමතුලිතභාවයකින් ගියා නම් අපිට ඒ වෙලාවේ හානිය වෙන්නේ මේ බඩේරුංගෝ වගා කරපු ගොවීන් ටිකට විතරයි. හැබැයි ඒ බඩේරුංගෝ වගාව කරපු බිමේම අපිට වෙනත් වගාවක් කරන්න පුළුවන්කම තියෙනවනේ. එතකොට මේක සමතුලිතභාවයක් තිබුණා නම් අර මේ හානියට පත්වන ගොවීන් ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් එතකොට වෙන්නේ මොකද මේ අර අපිටත් පුරුද්දක් තියෙනවනේ ගමේ කතාවක් තියෙනවනේ මේ ලිඳට වැටුණු මනුස්සයා ලින්කටෙම්ම ගොඩ වෙන්න ඕන කියලා. හැබැයි එතකොට අර මේක සමතුලිතභාවයක් තිබුණා නම් අපිට මේක ඊළඟ කන්නේ හරි මේක මොකක් හරි කරගෙන අර Tamanට ගොඩ වෙන ක්‍රමයක් තියෙනවා. හැබැයි දැන් මේක වෙන්නේ අර දැන් ඔන්න සම්පූර්ණ බඩේරුංග හගාවටම හානියක් වුණාම ඊළඟ පාරක් කරන්නේ අර ඔක්කොමත් එකතු වෙලා ආයෙ බඩේරුංග හිටව. හැබැයි ඒ විද්දි රටේ ඉල්ලුම වෙනත් පැත්තකට ගිහිල්ලා නම් එතකොට මේ එළියේ ඉන්න තව ව්‍යාපාරිකයෝ ටික දැන් මේ ව්‍යාපාරික මොකද කරන්නේ? ලංකාවට සේන දලඹුවව බඩේරුංගු ටික නැති වුණා කියලා. ඔහු කරන්නේ පිට රටක තියෙන බඩේරුංගු ටිකක් ගෙනලා මේ රට ඇතුළට දානවා. ඒතර වගාව හැදිලා ඉද්දි අපේ ගාවේ දත්තත් නැහැ. පිට රටින් කොච්චර මේ රට ඇතුළට බඩේරුංගු ආවද කියන තොරතුරුත් නැහැ. ඉතින් අන්න ඔය ඔය ඔය තොරතුර ඕන අපේ ගාව මේ අපි දැනගන්න ඉල්ලුම දැනගන්න. එතකොට පිට රටකින් හාල් ගේනවා නම් අපි මේ රටට මොකක් හරි රටක් එක්ක උදාහරණයකට ඉන්දියාව හරි පකිස්තානය හරි අසල්වැසි රටක් එක්ක අපි ගිවිසුමකට ගත වෙලා තියෙනවා මේ මේ වසර තුර අපි මෙච්චර මෙට්‍රික් ටොන් ප්‍රමාණයක් හාල් ගේනවා මේ රට ඇතුළට කියලා. එතකොට අපි දැනගන්න ඕන මොකද්ද මේ නිෂ්පාදනය කරන්න ඕන කියලා. එතකොට අපි දැනගන්න ඕන කොච්චර තව මේ රට ඇතුලේ පරිභෝජනය සඳහා කොච්චර සහල් ප්‍රමාණයක් අවශ්‍යද කියන එක.
4: හරි, අපි මේ කතා බහ තව දුරටත් ඉදිරියට අරගෙන යන්. ඒ අතරේ ඔබේ අදහස් අපිට එවන්න පුළුවන් අපේ WhatsApp අංකයට 0703 93 5 93 4. අපි ගන්න පුංචි විරාමයක්. විරාමයෙන් පස්සේ අපි නැවතත් කතා කරමු. උදේ 9:34 වෙලාව.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකෙන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකඩීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 479 579.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව. ඔබත් අදම මිලදී ගන්න.
4: උදේ 9:36
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සක්පුරා ජාතියක් විශ්වාසය තිබු ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: 75%කටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ක්‍රිමිරාජ සුවසැනෑව ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න. නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
2: ක්‍රිමිරාජ සුවසැනෑව.
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසැනෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
8: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්කුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
4: අපි මතක් කරන්නේ ඉක්මනට ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනු මැද ලොතරැයි වල ජයග්‍රහයි ප්‍රතිඵල සුබ දවසක් ලොතරැයි. උෂ්චික ලග්නේ වාසනාවන්ත අංක 11 24 59, විශේෂ අංකය 5 3 8 5. උෂ්චික ලග්නේ 11 24 59, විශේෂ අංකය 5 3 8 5. NLB ජය ලොතරැයි I ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 6.66 I 6.66. අද සම්බන්ධ ලොතරැයි අංක රටාව 42 842 1842 D 42 842 1842 D. අදහනේ උෂ්චික ලග්නේ වාසනාවන්ත අංක 11 22 33 53. උෂ්චික ලග්නේ 11 22 33 53. ධන නිදාන ලොතරැයියේ I ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 26 37 43 58. I 26 37 43 58. මෙගාපව ලොතරැයියේ N ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකය අංක 6 වාසනාවන්ත අංක 57 58 70 70 78. N ප්‍රසාදාංකය අංක 6 වාසනාවන්ත අංක 57 58 70 78. ගොවිසෙත ලොතරැයියේ ඒ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 14 32 38 75. ඒ 14 32 38 75. මහජන සම්පත ලොතරැයියේ ඩී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක පිළිවෙලින් 011 842 D 011 842. ඒ වගේම මතක් කරන්න ඕනේ අඩසියවසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයිලුව රජ කිරුළ මහජන සම්පත ලොතරැයි රටේ සංවර්ධනයට සෞඛ්‍යට අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ පමණක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙකු සුපිරි මෝටර රථ හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රාහකයන් 300කට අධික පිරිසක් වගේම රුපියල් ලක්ෂ 10 ජයග්‍රාහකයන් 5 දෙනෙක් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක්ද යතුරුපැදි රන්කාසි වවුචර් පත්තිමි වාසනාවන්ත ඉන්ද්‍රට පුරා බිහි කරන්නට ජාතික ලොතරැයි මණ්ඩලයේ හැකියාව ලැබුණා. 2025 වර්ෂයේ රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයියේ ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. මේ වර්ෂය අද වන විට කඩවත නවවන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයි පතින් පමණක් බිහි කරන්නට හැකියාව ලැබුණා. එනම් රුපියල් 2 34 ලක්ෂයකට අධික මුදලක් ආණ්ඩියම්බලම ප්‍රදේශයට ලබා දෙමින් රුපියල් කෝටි 2ක සුපිරි ත්‍යාගයේ රුපියල් 125 ප්‍රථම ත්‍යාග රුපියල් ලක්ෂය ත්‍යාග සමගින් අනිකුත් ත්‍යාග ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
9: Cyber Jane.

0: නවය විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
1: Cyber Gen.
0: ගාමෙන් පස්සේ අපි නැවතත් කතා කරන්නේ සයිබර්ජෙන් තුලින්. අද දවසේ අපේ ආරාධිතය ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රවීණ පරිගණක ඉංජිනේරු සුමුදු රත්නායක මහත්මයා.
5: AI තාක්ෂණයේ කෘෂිකර්මාන්තයට කැඳවාගෙනනවා. තාක්ෂණික නෙවලම් කෘෂිකර්මාන්තයට හඳුන්වා දෙනවා. මේ අපි දැක්කේ ඩ්‍රෝන් යානයක් එහෙම නැත්නම් ඩ්‍රෝන යානයක් කියන එක භාවිත කරන තැන් කීපයක් දැක්ක. එකක් බොහෝ වෙලාවට ඩ්‍රෝන කැමරා පද්ධතියක් තමයි අපි පාවිච්චි කළේ. ඔය විවිධ රූපවාහිනී හෝ රූපමය වැඩසටහන් පටිගත කර ගැනීම සඳහා, දර්ශන ලබා ගැනීම සඳහා ඩ්‍රෝන යාන පාවිච්චි කළා. මේ ඩ්‍රෝන යාන පාවිච්චි කරනවා අපි දැකලා තියෙනවා සමහර ඕස්ට්‍රේලියා වගේ එක දිගට තියෙන මහ විශාල දැවැන්ත වගා භූමි නිරීක්ෂණය කරන්න. මේ ලැබෙන තොරතුරු විශ්වාස කරන්න පුළුවන්ද? ඒ මත පදනම් වෙලා තීන්දු තීරණ ගන්න පුළුවන්ද? ලෝකේ ගත්තු තීන්දු හරි ගිහිල්ලා තියෙනවද සුමුදු මහත්තයා?
6: ඔව්, ඩ්‍රෝන තාක්ෂණයේ ඇතුළේ මනුෂ්‍යයන් අපිට කෘෂිකර්මාන්තයේ ගත්තොත් වාසි දෙකක් තියෙනවා. එකක් අනිවාර්යයෙන්ම මේ ඩ්‍රෝන තාක්ෂණයේ ඇතුළේ, ඒ කියන්නේ අපි මම මේ කියන්නේ පොහොර සහ කෘමිනාශක ඉසීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදාගත්තොත් ඒකේ තියෙන ලොකුම වාසිය තමයි අපේ කාලය සහ ශ්‍රමය ඉතිරි වීම. ඊළඟට අනිත් පැත්තෙන් තමයි නිරීක්ෂණය, වගා නිරීක්ෂණය. එතකොට ඒකේ අපි කැමරාව තමයි යොදාගන්නේ මේ වගාව නිරීක්ෂණය කරගන්න. ඉතින් අපිට අර මං කිව්වේ ස්මාර්ට් ජංගම දුරකථනයේ දාන එක නෙමෙයි, මේ ඩ්‍රෝන කැමරාවක් කරා, එහෙම නැත්නම් ඩ්‍රෝන යන්ත්‍රයක් කරාහත් මේ වගාව ගිහිල්ලා වගාව සම්පූර්ණ නිරීක්ෂණය කරාම අපිට කියන්න පුළුවන් මේ වගාවේ කොච්චර තව ජල ප්‍රමාණයක් වෙනවද, මේ ශාකවල වැඩිම හරියද, එහෙම නැත්නම් වගාවේ මොන පැතිවලද මේ පොහොර හරියට අඩුවෙන් වැඩිලා තියෙන්නේ. එතකොට දැන් අපි ඉන්නේ මොදුසංක අපි තාමත් හිතන්නේ අර අතේ තියාගෙන ජෝයිස්ටික්, එහෙම නැත්නම් ඩ්‍රෝන යන්ත්‍රය අතේ තියාගෙන කන්ට්‍රෝල් කරන ක්‍රමයක්. අපි දැන් අපි හිතන්නේ තාමත් ඒක තමයි කරන්න ඕන, මේක පොහොර නැත්නම් කෘෂි රසායන යොදන්න මම ඩ්‍රෝන එකක් අරගෙන මේකට දාලා මම අතින් මේක කන්ට්‍රෝල් කරනවා, රවුමට මෙන්න මෙතනින් මෙහෙම මෙහෙම මෙහෙම රවුන්ඩ් එක යවනවා. හැබැයි ඕකත් එතනින් එහාටත් ගිහිල්ලා තියෙනවා. එකෙනෙ මේ ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම કૃතිම බුද්ධියත් එක්ක ඒකාබද්ධ කරගත්තම අපි එතනිනුත් ඉස්සරහට ගිහිල්ලා. ඒ කියන්නේ අපිට කරන්න තියෙන්නේ වගාවේ අර අපි කියන්නේ අපේ ඉඩමේ හතර මායින් ටික කියලා, ඒ ටික හරියට ඩ්‍රෝන යන්ත්‍රයට ලබා දීලා පාඩුවේ පැත්තකට වෙලා ඉන්න විතරයි තියෙන්නේ. එතකොට මුලින්ම වගා නිරීක්ෂණයක් කරනවා කැමරාව හරහා. එතකොට ඔහු දන්නවා මොන වගේ පැතිවලටද වැඩිපුර මේ කෘෂි පොහොර, එහෙම නැත්නම් මේ රසායනය දෙන්න ඕන, මොන වගේ පැතිවලටද අඩුවෙන් පොහොර සහ මේ රසායනය දෙන්න ඕන. ඒ ටික ඔක්කොම ඔහු නිරීක්ෂණය

0: ඉවර කරලා ඩ්‍රෝන් එක ඇවිල්ලා පාඩුවේ තන නතරත් වෙනවා. ඒත් මොකද මේ කෘත්‍රිම බුද්ධියත් එක්ක මේ දත්තත් ටික එකතු කරාම අර අපි සාමාන්‍ය ඉස්සරහලා තිනවා මේ ගුවන් යානයක් ගොඩාක් දුර උඩට ගත්තා ළඟ ඔටෝ පයිලට් දානවා. අන්න ඒ වගේ ඩ්‍රෝන් එක වගාවට දාලා පාඩුවේ ගෙදර ඇවිල්ලා ඉන්නත් පුළුවන්. වැඩට ඉවර කරලා ඩ්‍රෝන් එක ඇවිල්ලා නතර කරන්න කියන තැන නතර කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ තරමට දැන් තාක්ෂණය දිනු වෙලා ඉවරයි. අපි තාම මේ බලන්නේ අතේ තියාගෙන එහෙම නැත්නම් ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරන ඩ්‍රෝන් එකක් ගන්න.
1: දැන් ඩ්‍රෝන් යානයක් ගුවන් ගත කරනවා කියන එක ඒක මේ පයිලටින් අඩේ කරනවා කියන එක ලේසි නෑ. ගොවි මහත්තුරු කල්පනා කරන්න බලව මේක කියනකොට අපි දැකලා තියෙනවා එරුවන්වැලි සෑයට ගියාම උඩින් මේ ඩ්‍රෝන් යානය යනවා, විවිධ උත්සවල යනවා. අම්මේ ඕවා කරන්න අපිට පුළුවන්ද වගේ හැඟීමක් එනවා නෑ. දැන් තාක්ෂණය එතනින් එහාට දියුණුයි. ඔබේ ඉන්න පුංචි දරුවට පුළුවන් තාත්තට අවශ්‍ය කරන පහසුකම් ටික හදලා දෙන්න. තාත්තා දන්නේ නැති ගොඩක් දේවල් දැන් ඉන්න පොඩි දරුවෝ දන්නවා. ගෙදර තියෙන ස්මාර්ට් දුරකථනයෙන් කමාන්ඩ් එක දුන්නට පස්සේ වැඩේ කොහොමද සිද්ධ වෙන්නේ? ඒ තාක්ෂණය මේ සාරපලයේ ඔබට ලබා දෙන්න ලෑස්ති.
2: හරි, අපි මේ කතා බහ තවදුරටත් ඉදිරියට අරගෙන යන්. ඒ අතරේ ඔබේ අදහස් අපිට එවන්න පුළුවන් අපේ WhatsApp අංකයට 07 03 93 5 93 4. අපි ගන්න පුංචි විරාමයක්. විරාමයෙන් පස්සේ අපි නැවතත් කතා කරමු. එතෙක මතක් කරන්න ඕනේ අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැය්‍ය ප්‍රමුඛයා වගේම ලොතරැයිල්ලුව රජ කිරුළ මහජන සම්පත ලොතරැය්‍ය රටේ සංවර්ධනයට සෞඛ්‍යයට අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමටත් රජයේ ඒකාබද්ධ අරමුදල සෘජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ පමණක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක් සුපිරි මෝටර් රථ හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රාහකයන් 300කට අධික පිරිසක් වගේම රුපියල් ලක්ෂ 10 ජයග්‍රාහකයන් 5 දිනකුත් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් යතුරුපැදි රන්කාසි වවුචර් පත් හිමි වාසනාවන්තයින්ද රට පුරා බිහි කරන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. 2025 වර්ෂයේ රජයේ කාබද් අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයියේ ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. මේ වර්ෂයේ අදවන විට නවවන සුපිරි ත්‍යාගලාභය මහජන සමතු ලොතරැයියේ පමණක් බිහි කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. එනම් රුපියල් 2,34,00,000කට අධික මුදලක් ආණ්ඩිය අම්බලම ප්‍රදේශයට ලබා දෙමින් සුපුරුදු විදිහට රුපියල් කෝටි 2 සුපිරි ත්‍යාග රුපියල් ලක්ෂ 525 ප්‍රථම ත්‍යාග රුපියල් ලක්ෂ ත්‍යාග සමගින් අනිකුත් සෙසු ත්‍යාගත් ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩල. අපි වෙලා බලමු දේ 9යි විනාඩි 48යි.
3: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

0: Episode 10.
1: මේ වැඩේ කියන තරම් සුන්දර නෑ සුමුද මහත්තයා. ලංකාව වගේ රටක අභියෝග ගණනාවක් ඔබතුමාලට මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරද්දී එල්ල වෙනවා. හඳුනාගත් අභියෝග තියෙනවද? මොන වගේ අභියෝග වලට මුහුණ දෙන්න වෙයිද ලංකාවේ කෘෂිකර්මාන්තය AI තාක්ෂණයට අරගෙන ඉද්දී?
2: ඔව් මන්සල් මන්සල් අපි මේ රටම ඩිජිටල් කරන වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින් රට ඩිජිටල් කරන් යන අපේ අපි අර මම හිතන්නේ වැඩසටහනකට කතා කරා මොකද්ද මේ බ්ලූ ප්‍රින්ට් එක කියන රජයේ ඩිජිටල් කරන ජාතික ප්‍රතිපත්ති. ඉතින් ඒකේ පළවෙනි දේ තමයි අපි මුළු රටම අන්තර්ජාලයෙන් එහෙම නැත්නම් මුළු රටම එකතැනකට සම්බන්ධ කරන ක්‍රමවේදය තමයි පළවෙනි පියවර. ඒ කියන්නේ මේ යටිතල පහසුකම් දියුණු කිරීම ඇතුලේ පළවෙනියට තියෙන්නේ මේ ඒ කියන්නේ අන්තර්ජාල පහසුකම මුළු ලංකාවේ සෑම තැනකට. හැබැයි දැනට චන්ද්‍රිකා තාක්ෂණ හරහා තියෙනවා. නමුත් ඒක අධික වියදමක් දරන්න ඕනේ. ඉතින් එතනින් ඔබට ගිහිල්ලා මේ ග්‍රාමීය ප්‍රදේශ සහ මුළු රටම ආවරණය වෙන අන්තර්ජාල පහසුකම් ටික. ඒ මෙන්නත් අපි කියන හයි ස්පීඩ් ඉන්ටර්නෙට් කියන. ඉතින් ඒක පළවෙනියට මේ අවශ්‍ය යටිතල පහසුකම් ටික හදන්න ඕනේ. ඉතින් ඒ වගේම ඊළඟට අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ කොහොමද මේ ගොවින්ගේ ඩිජිටල් දැනුම වර්ධනය කරන්නේ. ඒ කියන්නේ ලොකු දෙයකට නෙමෙයි අඩුම තරමේ අර අපි කියන දේ කරගන්න. මොකද අපි දැන් එළියේ ගත්තොත් සංසන්දනය කළා එහෙම නැත්නම් මේ ජංගම දුරකථන සමාගම් වලින් ගත්තොත් 70%කට වැඩිය රටේ ජනගහණයෙන් ෆෝන් පාවිච්චි කරන අය නෙමෙයි රටේ ජනගහණයෙන් 70%කට වැඩි පිරිසක් ආව තියෙන්නේ ස්මාර්ට් ජංගම දුරකථන. ඒ කියන්නේ ස්මාර්ට් ජංගම දුරකථනයක් තියෙනවා කියන්නේ

0: මං හිතන්නේ ඕ ස්මාර්ට් ජංගම දුරකථනයක් ගන්න කැමරාවකින් ෆොටෝ ගන්න අඩුම තරමේ Facebook account එකක් හරි කාට හරි බලාගෙන කාගේ හරි ඕපු දුප්පු ටිකක් හරි හොයන් ඉන්නවනේ
1: YouTube එකට හරි යනවා
0: YouTube එකට හරි යනවා ඉතින් අපි දකිනවා එළියේ ඉන්න සාමාන්‍යයෙන් දැන්
1: වැඩි හිටියෝ අඩුම තරමේ බන ටිකක් හරි අහනවනේ
0: බන ටිකක් හරි යනවා YouTube එක අහනවා ඉතින් ඒ වගේම නිකන් සාමාන්‍යයෙන් අපි දැන් මම උදාහරණයක් කියලා තියෙනවා සාමාන්‍යයෙන් ඔය කාර්යාලවල ඉන්න ආරක්ෂක නිලධාරියනොත් රාත්‍රී ඩියොත් ෆෝන් එකේම තමයි ඉන්නේ. ගිහිල්ලා හෝන් එක ගවුවා ගේට්ව අරින්න. ඉතින් මට දැකපු අත්දැකීම් වල මං කියන්නේ. එතකොට මේ තාක්ෂණය ලොකුවට මේ ඩිජිටල් මේක ලොකු දෙයක් නෙමෙයි. හැබැයි ගොවීන්ගේ මේ තියෙන ඩිජිටල් දැනුම වර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවා. අඩුම තරමේ ඔහුට ශ්‍රේෂ්ඨයට සම්බන්ධ. අඩුම තරමේ වෙදර් ෆෝකාස් රිපෝට් එකක් හරි බලන ක්‍රමයක් හදලා දෙන්න ඕනේ. මෙන්න මෙතන තමයි අර ඇකියුරේට් වෙදර් එක එන්නේ. එහෙම නැත්නම් නිවැරදිම වෙදර් එක මෙන්න මෙතනින් ගන්න. මෙන්න මේකව බලන් ඉන්න. මේකේ තියෙන සතියක තොරතුරු ගන්න මෙහෙමයි. එතකොට ඒ ඉස්සරහට ඒ කට්ටිය ફોකස් කරලා දෙන ඉදිරි සතිය මෙහෙමයි කියන්නේ.
1: එතකොට සාමි භාෂාවේ ප්‍රශ්නකුත් තියෙනවනේ සෝන් මහත්තයා අපිට.
0: අන්න හරි. ඉතින් ඒක තමයි වෙලා තියෙන්නේ. මොකද අපි දැන් ස්මාර්ට් ජංගම දුරකථන ඒ කියන්නේ යදුම් මලත්තන් අපි කියනවා මේකට කියනවා මේ ඇප්ලිකේෂන් එක. එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම්. මොකද මේක ගොඩක් වෙලාවට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන මේ අපි භාවිත කරන සිංහල සහ දමිළ භාෂාවෙන් සහ AI තාක්ෂණයත් එක්ක එකතු වෙච්ච මේ යෙදුම් ටිකක් හදාගන්න. ඉතින් ඒක ජාතික වැඩ පිළිවෙලක් විදිහට අපිට එතනට යන්න වෙනවා. ඉතින් ඒ වගේම අපි පැහැදිලිවම ඊළඟ දේ කරගන්න වෙනවා මේ ලැබෙන දත්තවල ආරක්ෂිතභාවය සහ ගුණාත්මකභාවය. ඇත්තටම අපි මේ යෙදුම් හරහා ලබා ගන්න දත්තවල ආරක්ෂාව කියන එකට අපි වග වෙන්න ඕන. අපිට තියෙනවනම් අපි මේ හදාගන්න පද්ධතිය තුළේ ගොවියට එහෙම නැත්තම් තියෙන විශ්වාසය බිඳෙනවනම් එළියට යනවනම් ගොවියාගේ අස්සන්න පිළිපතු. එතකොට ඒ තොරතුරු ටික යනවනම් මේ කවුරුවත් මේකට එන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඩිජිටල් ට්‍රස්ට් එහෙම නැත්තම් මේ ඩිජිටල් කරණයත් එක්ක තියෙන විශ්වාසය එන්න ඕනේ. ඒ කියන්නේ මේ මගෙන් ලබා ගන්න තොරතුරු ටික
1: පිට යන්නේ
0: නැහැ කියන එක. ඒක අපි අනිවාර්යයෙන්ම කියනවා. ඉතින් ඔය අභියෝග ටික අපි අනිවාර්යෙන්ම මේ අභියෝග ටික කොහොමද මේ අභියෝග වලට මූණ දෙන්නේ කොහොමද මේ අභියෝග මග අරගෙන යන්නේ කියන එක තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම අර මම කියපු කරුණු ටික ඒ ටිකත් එක්ක යන්න වෙනවා. ඉතින් ඒ වගේම අපිට මේකට වෙනම පිරිවැයක් හොයාගන්න වෙනවා. මේ දැන් මම හිතන්නේ දැන් මූලික වශයෙන්ම අපි මේ අවශ්‍ය රාජ්‍ය ඩිජිටල්කරණයට ආරම්භ වෙලා තියෙනවා. ඒක ඇතුළේ බොහෝ විට මේ අපි අර කියන සෑම පුරවැසියෙක්ම රටේ ඩිජිටල් පද්ධතිය ඇතුළට එනවා. අපි මේ කියන ඩිජිටල් ඇඳුම් පත සහ සියල්ලත් එක්ක හෙල්ත් ID එකක් කතා කරනවා. ඉතින් ඒ ටිකත් එක්ක රටේ ඉන්න සෑම පුරවැසියෙක්ම මේ ඩිජිටල් පද්ධතිය ඇතුළට එන දේ වෙනවා. ඉතින් එතනින් එහාට අපි බලන්න ඕන කොහොමද මේ එනතොරතුරුත් එක්ක මේක කුෂිකර්මාන්තයත් එක්ක අපි මේ කතා කරපු කෘතිම බුද්ධියත් එකතු කරගෙන ඉදිරියට යන ක්‍රමවේදයක්. ඉතින් ඒක තමයි මේ ඩිජිටල් ආර්ථික අපේ දැක්මේ තියෙන්නේ. ඉතින් ඒක පැහැදිලිවම මේ කෘෂිකර්මාන්තයත් එක්ක එකතු කරගන්න ක්‍රමයක් සහ කෘෂිකර්මාන්තය ඇතුලේ දැනට අත්හදා බලන්න සහ යොදාගත්ත ඩිජිටල් ලෙදුම් බොහොමයක් තියෙනවා. ඉතින් මේ සියල්ල අපි එකතැනකට ගේන්න ඕන. අපි අර කතා කරන සිංගල් ප්ලැට්ෆෝම් එකට ගේන්න ඕන. ඉතින් ඒ වගේම මේ සියලු තත් එකතු කිරීම ආරම්භ කරන්න. ඉතින් මං හිතන්නේ ඉස්සල්ලාම අපිට කරන්න තියෙන්නේ මේ සෑම ගොවි මහතෙක්ම මේ ඩිජිටල් පද්ධතියක් ඇතුළට ලියාපදිංචි කිරීම සහ දත් එකතු කිරීම. අපි එතනින් තමයි මේ තීන්දුවට ගන්න වෙන්නේ. මොකද අපිට AI තාක්ෂණයත් එක්ක යනවනම් අපිට මේ දත්ත සහ තොරතුරු තියෙන්න ඕන. එහෙම නැති වුණොත් අපිට පිටරටක යොදවලා තියෙන AI මේ දත් එකතු කරගෙන අපේ රටේ තීරුව තීන්දුව ගන්න බෑ. සමහර දේවල් පුළුවන්. වගාවක් සම්බන්ධව තොරතුරක් අපිට AI තාක්ෂණය යොදා ගන්න පුළුවන්. හැබැයි අපේ රටට ගැලපෙන අපේ රටට ඕන තොරතුරු මේ කෘතිම බුද්ධියත් එක්ක එකතු කරගන්න නම් අපිට මේකට ලොකු දත්ත ප්‍රමාණයක් එකතු කිරීම අනිවාර්යයෙන්ම කරගන්න වෙනවා මචං. ඒකත් එක්ක තමයි අපිට ඉදිරියට යන්න.
1: අපි කතා කළේ ලංකාවේ කෘෂිකර්මාන්තයේ අනාගතය පිළිබඳව. ඩිජිටල් ආර්ථිකයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම. එහෙම ඩිජිටල් ආර්ථිකයක් හදනකොට අපේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ පැත්තකට දාලා අපි දැන් ඩිජිටල් යුගයක ඉන්නේ. අපිට කෘෂිකර්මාන්ත ඉපා කියලා යන්න බෑ. අපේ මිනිස්සුන්ට බඩගින්න දැනෙනවා. අපේ මිනිස්සු තුන් වේලක් කනවා. ඒ නිසා ජාතික අවශ්‍යතාවක් තමයි ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය. පහුගිය දවසක මට මොන ගේ හොඳ මහත්තයා මැලේසියාවේ ගොවියෙක්. ඔහු කියනවා කිසි වෙලාවක බය නැතුව ගොවිතැනට යන්න. ගොවිතැන කියන එක කවදාවත් නවතින්නේ නෑ. ඔහු මැලේසියාවේ වගා කරන අපේ රටේ ගොවියෙක්. ඔහු කියනවා කෘෂිකර්මාන්තයේ තමයි ඔයා දොස්තර මහත්තයෙක් වෙන්න පුළුවන්, ඔයා ලෝයර් කෙනෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔය හැම මනුස්සයෙක්ම උදේටයි දවල්ටයි රැටයි බඩගින්නිනවා. ඒ බඩගින්න දැනනකම් කෘෂිකර්මාන්තය තුළ වෙළඳපළක් තියෙනවා. අන්න ඒ වෙළඳපළ ඉලක්ක අරමුණු ජයග්‍රහණ ලබා ගන්න තාක්ෂණිකව සන්නද්ධව අපේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම, ගොවි ජනතාව නගා සිටුවීම, ඒ සඳහා රජයට වැඩපිළිවෙලක් විශේෂයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ බ්ලූ ප්‍රින්ට් එක හදනකොට, ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තිය හදනකොට කෘෂිකර්මාන්තයට වෙනම කොලම් එකක් වෙන් කළා. එහි අපේක්ෂාවන් තමයි මේ මල් පල ගැන්වීමින් තියෙන්නේ. අපි තව අවුරුදු කීපයකට පස්සේ ලංකාවේ කෘෂිකර්මාන්තයේ තාක්ෂණික ජයග්‍රහණ පිළිබඳව කතා කරන්න පුළුවන්. වාසනාවන්ත කාල පරාසයක් උදා වේවා කියන ප්‍රාර්ථනාවත් එක්කයි මේ කතා බහට සමාප්ත කරන්න ඉදිරි කරන්නේ. සමුද්‍රරත්නගේ මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමාගේ කාලය අපි වෙනුවෙන් මෙඩංගු කළාට. ලංකාවේ තාක්ෂණික විප්ලවයට උර දෙන්න මේ ඩිජිටල් ශ්‍රී ලංකාව ගොඩනගන්න ඔබ ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. යලි අපි හෙට උදෑසන මුණගැහෙමු සර්ච් ලයිට් සමාජ කතිකාව තුළ. ඔබට වාසනාවන්ත ජයග්‍රහී සුබ.
2: මාසංග යන කලින් අපි මතක් කරන්න ඕනේ අද අපි අහුව ප්‍රශ්නය. අපි අහුවේ කුඩාම රාජ්‍ය මොකක්ද කියලා ලෝකේ. වතිකානයේ කියන පිළිතුර මුලින්ම ලබා දුන්නේ අනුරාධපුරයේ ජිනේෂ්. අනුරාධපුරයේ ජිනේෂ්ට සුබපතන ගමන්. පිළිතුර හැමෝටම ස්තුතියි කියන ගමන් තමයි අද අපි යන්නේ. හැමෝටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින්.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
3: අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2026 විභාගයේ සඳහා යදුම් පත්‍ර කැඳවා තිබෙනවා යනුයේ සිට ලබන 23 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදයෙන් අයදුම්පත් කැඳවා ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල් AKS ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය සඳහන් කළේ. ඒ නිවේදනයක් නිකුත් කරමින් යනු පාසල් අයදුම්කරුවන් විදුහල්පති මාර්ගයෙන්ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවද ලබා දී ඇති උපදෙස් මත මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වනවා. පෞද්ගලික අයදුම්කරුවන් ජාතික හැඳුනුම්පත භාවිත කර අයදුම් කළ යුතුයි. ජාතික හැඳුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන් තම බාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිත කර ලියාපදිංචි වීමෙන් අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවයි විභාග කොමසාරිස් ජෙනරාල් වරිය ප්‍රකාශ කළේ. ලබන 23 වනදා මධ්‍යම රාත්‍රී 12න් පසු අයදුම්පත් බාර ගැනීම දීර්ඝ නොකරන බවද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. මධ්‍යම චිලි රාජ්‍යයේ භූකම්පනයක් හටගත්තා. ඉරිෂ්‍ය පරිමාණ එකක 5.5ක ප්‍රබලත්වයකින් සටහන් වැති බවයි ඇමරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ. මධ්‍යම චිලි රාජ්‍ය ආසන්නයේ වෙර්ලටෝ බෙන් භූකම්පනයේ කේන්ද්‍රය පිහිටා තිබෙනවා. කිලෝමීටර 10ක ගැඹුරින් භූකම්පනය සිදු වෙතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළා. එහි බලපෑම ගොඩබිමටද දැනී තිබෙනවා. සිදු ඇති හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවර 11ට.
2: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

ITN රටට වග කියන රේඩියෝව.

0: වෙලාව 10යි විනාඩි 7යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත

වෙලාවුනේ 10යි විනාඩි 9යි දැන් ඔන්න සතියක ලක්කඩ මේ වෙලාවෙන් පටන් ගත්තා ඔයාට පුළුවන් සතියක ලක්කඩෙන් මේ වෙලාවෙන් දවල් එක වෙනකන් මාත් එක්ක ඉන්න මේ පැත්තෙන් මම ඉන්න මේ පැත්තෙන් ඔයාට පුළුවන් අහන ගමන් මෙසේජ් එකක් එහෙම දාන්න මේ පැත්තට 0.7 0.3 93.5 93.7 මෙසේජ් එකක් දාන්න හරිද ඒ ගමන් ඉතින් ගෙදර ඉන්න ගමන් කල්පනා කරන්න අද කවද්ද අද 2026 අවුරුද්දේ 7 මාසේ 4 ජූලි මාසේ 4 වෙනිදා නේද? දැන් අලුත් මාසයක් පටන් ගන්න දවස් 4කට විතර ගෙවිලා තියෙන්නේ. මේ වෙනකන් ඔයා මොකද කළේ කියලා කල්පනා කරන්න ඕනක්. මොනවාගේ වැඩද කළේ? මේ මාසේ ඔයාගේ වැඩට ඉවර කරගන්න පොඩි ප්ලෑන් එකක් හදාගත්තද? මේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා චුට්ටක් හිතුවද? එහෙමත් නැත්නම් ප්ලෑන් එකක් හදන්න බැරි වුණාද? තාම කලින් මාසේ වැඩත් එක්ක හිර වෙලා දෙන්නේ. මේවාක චුට්ටක් හිතන්න. උදේ පාන්දර පොඩ්ඩක් මේ වගේ හිතලා ඔයාගේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න පුළුවන් ක්‍රම මොනවද කියලත් පොඩ්ඩක් හිතන්න. එහෙනම් අහමු අපේ පළවෙනි සින්දුව පැයේ. වෙලාව උදේ 10යි විනාඩි 10යි.

0: Music Garage with Kavi and Ravi.
1: ලංකාවේ හිට්ම සින්දු දෙක්ක අපේනෝ ඉනිදා උදේ 10ට.

උදේ 10 විනාඩි 20යි දැන් වෙලාව සතියකලක්කඩ 6 නින් 93.5 න් 93.7 සීමාව ලිමිට් මොකක්ද මේ සීමාව කියලා කියන්නේ මොකක්ද මේ ලිමිට් එක කියලා කියන්නේ අපි කියනවනේ ඔයා ඔයාගේ සීමාවෙන්න සීමාව පිටමනින්න එපා එහෙම කියනව නේද එහෙම එක එක වැඩවලදී මොන හරි ප්‍රශ්නයක් ඇති වුණාම එහෙම අපි කියනවා ඔයා ඔයාගේ ලිමිට් එක තියාගෙන ඉන්න පුරුදු වෙන්න ඕනේ එහෙමනේ අපි තර්ජනාත්මක ප්‍රකාශ කරන්න ඕනේ ඔය සීමාව කියන එක හදාගෙන තියෙන්නේ අපිමයි හරියට නිකන් අපිම හදාගෙන අපිම පාවිච්චි කරනවා එහෙමනේ ගොඩක් දේවල් ලෝකේ තියෙන ගොඩක් දේවල් එහෙම තමයි අපිම හදාගෙන අපිම පාවිච්චි කරනවා අපිම හදාගෙන අපිම පසුතැව වෙනවා අපිම හදාගෙන අපිම සතුට වෙනවා අපි එකට කියනවා සරලව මොකක්ද අර කට්ටිය උක මේ ජෝක් එකට කියනවා එයාලගේ ෂෝක් එයාලට ෂෝක් කියලා ඒ වගේ දෙයක් තමයි සීමාව කියන්නේ ඔය සීමාව කියන දෙයට හොඳ උදාහරණයක් තමයි මෙන්න මේක සමහර වෙලාවට සීමාව අපිට පොසිටිව් විදිහටත් ඒ වගේම නෙගටිව් විදිහටත් අපිට ඕන වෙන තැන් තියෙනවා සමහර වෙලාවට ඕක පොඩ්ඩක් නෙගටිව් වෙනවා මොකද අපි අපේ සීමාවක් කියලා තියාගෙන අපිට කරන්න පුළුවන් සමහර දේවල් අතහැර ගන්නවා හොඳම උදාහරණ මේක මොකක්ද දන්නවද ඔන්න මේ දැන් ඉන්නවනේ ගෙදර ඇති කරන අලි අලි ගෙදර කියන්නේ මේ සුරතලට නෙමෙයි ඔය පෙරහැර වැඩවලට සහ එක එක වැඩවලට පාවිච්චි කරන අලි ඉන්නවනේ ඒ කියන්නේ ගෙදර හීලා කරපු අලි දැන් ඔය අලියා වුණත් හීලා කරන්න කලින් පැටිය කාලේ අල්ලගෙන ඇවිල්ලා ගෙදර බැඳලා තියෙනවා අපි හිතමු වෙද මහත්තයෙක්ගේ ගෙදර හරි නිලම කෙනෙක්ගේ ගෙදර ඔහොම ඔහොම කට්ටියර නේද පන්සල් වල ඉන්නවා අලි එහෙමනේ ඉන්නේ එතකොට ඔන්න පොඩි කාලේ අලියව අලි පැටියව අරගෙන එනවා අරගෙන ඇවිල්ලා සාමාන්‍ය දංගලකින් බැඳලා තියෙනවා ඔය අලි පැටියට දංගල කඩා ගන්න බෑ හැබැයි මේ අලි පැටියා උත්සාහ කරනවා දඟල් එනවා ඉවර යන්නේ හෙට මෙහෙට හොඬ වැලින් මේවා ගන්නවා අර හෙට අදිනවා මෙහෙට අදිනවා එතකොට ওই අලිපෙඩියගේ කකුල තුවාල වෙනවා කකුල තුවාල වෙනවා ඒ දඟල් යකඩ නේද යකඩයකට කැපුණාට පස්සේ කැපෙනවා කියන්නේ මොකක් හරි තුවාල වුණාට පස්සේ සීරීමක් වුණාට පස්සේ තුවාල වෙනවා රිදෙනවනේ හරි ඊට පස්සේ හොඬ වැල තුවාල කරගෙන කකුල තුවාල කරගෙන අලිපෙඩියට වේදනාවක් දැනෙනවා එතකොට අලිපෙඩියා එක වෙලාවකදී අයකනම් කඩන්න අමාරුයි මෙතනින් එහාට මට යන්න අමාරුයි කියලා මෙතනින් එහාට මට පැනගන්න අමාරුයි කියලා අලි පැටිය වැඩේ අතහැරලා දානවා හැබැයි ඔයා බලන්න ඔය මේ පොඩි කාලේ අලි පැටියව බැඳලා තිබ්බ જાතිය දම්වැලකින්ම තමයි ඔය අලි පැටිය ලොකු වුණාට පස්සේ කියන්නේ ලොකු අලිය වැඩුණු අලියවත් බැඳලා තියෙන්නේ දැන් මේ හොඳට කියන්නේ මේ සද්ධන්තයට මේ දම්වැල කඩාගෙන බැරිද පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පුළුවන්නේ අර ඇඟේ සයිස් එකට ඔය චූටි දඟල කඩාගෙන යන්න බැරි ගමන් නෑනේ මේ සද්ධාන්තයට නේද හැබැයි මේ ඒකට හේතුව මොකක්ද දන්නවද ඔය අලියාගේ මනසේ අපි එහෙම කියමු ඉතින් නේද කමන්නේ ඕන සත්ත්වයට මනසක් තියෙනවනේ ඔය අලියාගේ මනසේ ඇඳිලා තියෙන දෙයක් මම මේ දඟල පොඩි කාලේ කඩන්න හැදුවා දඟලලා මට කඩන්න හැදුවා කඩාගන්න බැරි වුණා මාවත් තුවාල වුණා මෙහෙමයි මෙහෙම කියලා එයාගේ මනසේ මේකට ලිමිට් එකක් හැදලා තියෙනවා මේක මට කඩන්න බෑ මෙතන ඉහාට මට යන්න බෑ මේක තමයි මගේ සීමාව කියලා එයාගේ ඔළුවේ හැදිලා තියෙනවා එතකොට මේ අලියා වැඩුණු අලියා සද්ධාන්තයටත් හිතෙනවා මේක මං කඩන්න හොඳ නෑ මේ එහෙම වුණොත් මට අර පොඩි කාලේ වුණා වගේ තුවාල වෙන්න පුළුවන් කියලා මේ සද්ධාන්තයා ඕක කඩන්න දඟලන්නේ නෑ දැක්ක නේද සීමාව කියන්නේ මොන වගේ දෙයක්ද කියලා සීමාව කියන දේ සමහර වෙලාවට අපිට ධනාත්මකවත් බලපානවා ඍණාත්මකවත් බලපානවා ඔය අලියාට හිතුණා නම් නිගමට පොඩියට හරි පොඩි කාලේ කඩන්න බැරි වුණාට දැන් මමත් දැන්වත් නිකන් පොඩි ට්‍රයි එකක් දීලා බලමු මේ ලිමිට් එක මේ දඟවැල කඩන්න කියලා ඔය දඟවැල ඊසි කඩන්න පුළුවන් නේ බොහොම පහසුවෙන් කඩලා ගන්න පුළුවන් ඔය සද්දන්තයට හැබැයි එයා එහෙම කරන්නේ නැත්තේ එයාගේ මනසේ ඇඳලා තියෙන සීමාවක් පොඩි කාලේ මම මෙහෙම කරන්න හැදුවා මට බැරි වුණා කියලා සීමාව කියන දෙයට කරන්න පුළුවන් දේවල් දැක්කද ඒ නිසා ඔයාගේ සීමාව හැම දෙයකටම තියාගන්නත් එපා. හැබැයි සමහර දේවල් වල සීමාව තියාගෙන ඉන්නතුවත් එපා. ඒ වගේ සීමාව යම් කිසි ගානකටත් තියාගන්න හොඳට ප්‍රැක්ටිස් කරලා ඉන්න ඕනේ. මොකද්ද තමන්ගේ සීමාව කියලා හොඳට දැනගන්නත් ඕනේ. එහෙම නැතුව අපි නිකන් සීමාව කියන්නේ මේකයි මට මෙතනින් එහාට යන්න බෑ කියලා හිතාගෙන වැඩ කරන්නත් එපා. එළවලු 10යි විනාඩි 24යි.

0: Pınar Taşma Paha. Anıl Pınar Taşma Hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: Lakana Radio ITN.
2: Elavde dahaya vinadi 32.
3: විලාව ඔබ වෙත ගෙන ආවේ
4: මේ TVS Sport 110 petrol liter එක ගෙවුවාම යනවා
3: ඉවරයි
5: TVS Sport 110 petrol liter එකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි

එලවුනේ 10 විනාඩි 34යි දැන් සතිය ගලක් කඩාගෙන ඉන්නේ. ලයිදි මේ ගැත්තර මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න තමයි හදන්නේ. ඔන්න එහෙනම් පටන් ගන්නවා. හරි. දැන් බලමු. ගොඩක් කට්ටිය මෙසේජස් දාලා තිනවා. එක්කෙනෙක්වත් මග නොයරනම් කියන්න බැරි වෙයි. හැබැයි අපි කට්ටියක් එකතු කරගමු. කවුද මෙසේජ් එකක් දාලා තින්නේ? මුලින්ම මෙසේජ් එකක් දාලා තිනවා. ආයේ බොවන් සුබ දවසක්. ලස්සන දවසක්. වේවා. මගේ හස්බන්ඩ් කුමාර දෝනි ඔෂී මේ වෙලාවේ ලක්කඩ අහගෙන ඉන්නවා හැමෝමයි. ලක්කඩ අහගෙන ඉන්න හැමෝමයි ඔයාවයි ආදරෙන් එකතු කරගෙන ලස්සන සින්දු ගොඩක් ඕනේ කියලා දාලා තිනවා. ගොඩක් දෙන්නම්. ප්‍රියංක තමයි නුවරින් මෙසේජ් එක දාලා තින්නේ. තව කවුද මෙසේජ් එකක් දාලා තින්නේ? තව මෙසේජ් එකක් දාලා තියෙනවා. ගුඩ් මෝර්නින්. එහෙනම් ඉස්සරලා අපි එකතු කරගන්න කියලා දාලා තිනවා. හරි. ඔන්න දෙවෙනි වර එකතු කරගත්තේ සුමිත් පුතා දිල් දෝ සියාරා සමන්ත මල්ලි චතුරංග මල්ලි ඇතුළු මල්ලිල ගොඩයි මේ කට්ටිය එකතු කරගන්න මෙසේජ් එක වෙලා තියෙන්නේ. ඇල්ල වැල්ල වායින් සුමිත් තමයි මෙසේජ් එක වෙලා තියෙන්නේ. හරි. ඉතින් අපි ඔයාලා ඔක්කොමත් එකතු කරගන්නවා. කවුද ඊළඟ මෙසේජ් එකක් දාලා තියෙන්නේ? ඊළඟ මෙසේජ් එකක් දාලා තියෙනවා ගුඩ් මෝර්නින් ලක්කඩ අපිත් ඔයා වහනවා ලස්සන සින්දුවක් දෙන්න. ඩ්‍රින්ක් වලින් තමයි මෙසේජ් එක වෙලා තියෙන්නේ. හරි. ඩ්‍රින්ක් වලින් ඔන්නේ කට්ටියත් එකතු කරගෙන තව කවුද සුබ දවසක් වේවා සිහත්පුදා සින්දුවකට අපිවත් එකතු කරගන්න අපේ කවුදත් ෆෑන් කොට්ටාවෙන් ජයම තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හරි. එහෙනම් ඉතින් මේ කට්ටියත් එකතු කරගෙන අහමු සින්දුවක්. වෙලා උදේ 10යි විනාඩි 35යි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හැත්තෑ පස්ස සිරගටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
2: ක්‍රිමිරාජ සුවසේව ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සුවසේව
2: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්කුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
2: ලොවක් සනසන ඔවුන්.

0: හට
1: ආදරණීය ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය.

බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව සත්‍යයක ලකන්නේ.

වෙලාවුනේ 10යි විනාඩි 46යි දැන් සතිය ගලක් කඩාගෙන ඉන්නේ. ලංකාවේ මිනිස්සු ආයිත් අවුරුදු ගානකට සීනි සම්බෝල බනිස් කණ එකක් නැහැ නේද? ඇයි ඒ? ඇයි දන්සල් තිබුණ ප්‍රමාණයක් ගොඩක්ම තිබුණේ සීනි සම්බෝල බනිස්, සීනි සම්බෝල පාන්, සීනි සම්බෝල බනිස් සමග ප්ලේන්ටි එහෙමනේ තිබුණේ. එහෙම බලන් ගියාම නිකන් එහෙමත් හිතෙනවා ලංකාවේ මිනිස්සු ආය අවුරුදු ගානකට සීනි සම්බෝලත් එක්ක කෑමක් නම් කණ එකක් නැහැ වගේ කියලා. නෑ නෑ. මේක අපි හිලුවක් නෙමේ කලේ. මොකද දන් දීම කියන්නේ ගොඩක් හොඳ උතුම් ගුණාංගයක්නේ නේද? දැන් බලන්න ලංකාවේ කොච්චර ආර්ථික අපහසුතා තියෙනවද? මිනිසුන්ට එක එක සමාජ මට්ටම් කොහොමත් ඉතින් තියෙනවනේ. එහෙම සමාජ මට්ටම් ආර්ථික මට්ටම් වල ජීවත් වෙන කට්ටියන් ඉන්නේ. එතකොට මේගොල්ලෝ තම තමන්ට පුළුවන් විදිහට දන්සල් දුන්නා මේ ගත වෙච්ච පොසොන් සමයේ. මල් දන්සල් වේවා, අර කිව්ව සීනි සම්බෝල බනිස් දන්සලක් වේවා, සීනි සම්බෝල බනිස් සමග ප්ලේන්ටි දන්සලක් වේවා, එහෙම නැත්නම් එක එක දේවල් නේ මඤ්ඤොක්ක දන්සල් අර මේ දන්සල් එක එක විවිධාකාරවල දන්සල් දුන්නා. ඒ කියන්නේ මම දැක්ක පර්ෆියුම් දන්සල් එහෙම දෙයක්, ඒ කියන්නේ රෝල් ඕවර් එකක් තමන්ගේ භාජනය අරන් ඉන්න පුළුවන්, පොඩි බෝටල් එකක් අරන් ඉන්න පුළුවන් පර්ෆියුම් දන්සල් මේ වගේ එක එක ඒවා දීලා තිබුණා. බලන්න ලංකාවේ මිනිස්සු දන් දීම අතිනුත් ටිකක් ස්මාර්ට් විදිහට තමයි හිතන්නේ. අපි මෙහෙම දන් දෙමු, මිනිස්සු කැමති මේ විදිහට, මේ විදිහට දෙමු මිනිසුන්ට. ඇත්තට බලන් ගියාට පස්සේ ටයිප් සී චාර්ජර්ස් දුන්නා, මෙහෙම එක එක චාර්ජර්ස්, ෆෝන් චාර්ජ් කරගන්න ඔහොම එක එක දන්සල් දුන්නා. ඉතින් ඇත්තට මේකත් ඇවිල්ලා දානයක් නේ, මොන හරි දෙයක් ෆෝන් එක චාර්ජ් කරගන්න අපි නුලේම දෙනවා, විද්‍යුතය සපයනවා, එහෙම වගේ දන්සල් දුන්නා. දැන් බලන්න ලංකාවේ ගොඩක් තියෙන ආර්ථික මට්ටම් ගත්තට පස්සේ හැමෝටම එකම මට්ටම නෑ, එක එක මට්ටම් තමයි තියෙන්නේ. ඒක බලන් ගියාට පස්සේ හොඳට තේරෙනවානේ සමහර කට්ටිය මාසය දගන්නේ හරි අමාරුවෙන්. එහෙම එහෙම තියෙනවානේ. මෙහෙම අපි කතා කරද්දී කියනවා මචං මේ මාසෙ නම් රෝලක් තමයි යන්නේ. එහෙමනේ කතා කරන්නේ මේ මාසෙට ටිකක් අමාරුයි මචං. යාළුවෙක්ගෙන් ඉල්ලනවා ඔයා මචං මට පොඩ්ඩක් බැරි වේද මේ මාසෙ කීයක් හරි ඉල්ලගන්න මචං. අවුල් මචං මටත් මේ මාසෙ මාර හිර වෙලා ඉන්නේ. මෙයාගේ කතා වහන යන්නේ. ඒ අතරේ ලංකාවේ මිනිස්සු මෙහෙම දන් දෙනවා කියන එකම අපිට ගන්න පුළුවන් හොඳ ලක්ෂණයක්. මේ ලංකාවේ බෞද්ධ රටනේ. බෞද්ධ රටක් කිව්වට පස්සේ තාම ඒ බෞද්ධ රටේ මේ මිනිසුන්ගේ මානසික ගුණාංග නැති වෙලා නැහැ කියලා අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් වුණා ගිය දවස් ටිකේ. ඒකට හේතුව තමයි දන්සල්. ලංකාවේ ආර්ථිකය ගත්තට පස්සේ මිනිසුන්ට හරි අමාරුවෙන් කන්නේ බොන්නේ එහෙම ගොඩාක් අය ඉන්නවා. ඒ වුණාට මිනිස්සු තමන්ගේ ගෙදර තියෙන පළතුරු හරි, ගෙදර තියෙන ගහේ පළතුරු තියෙනවා නම් ඒ ටික හරි අර නේද පොසොන් සමයේ කුඩු බලන්න, තොරන් බලන්න, මේ දේවල් බලන්න යන කට්ටිය වෙනුවෙන් පොඩි මේසයක් හරි තියලා මෙන්න අපිට දෙන්න පුළුවන් ප්‍රමාණය මේ ටික තමයි, මේ දෙන්න පුළුවන් දේවල් මට දෙන්න පුළුවන් අපේ ගෙදර තියෙන මේවා, ඒක හරි දන් දීමක් වශයෙන් දීලා තියෙනවා. ඔකට හොඳම උදාහරණයක් වුණේ සෝෂල් මීඩියා වල වෙලා දැක්කනම් පුංචි ළමයි කට්ටියක් මේගොල්ලෝ ගෙදර තමන්ගේ ගෙදර කාමර අංක ගහක් තියෙනවා. ගෙදර තියෙනවා කාමර අංක ගහක්. කට්ටිය වැඩිය මේ යන එන පාරකුත් නෙවෙයි. හැබැයි ඉතින් කට්ටිය පොඩ පොඩ පන්සල් යන කට්ටිය, එහෙම නැත්නම් තොරන් බලන්න කූඩු බලන්න යන කට්ටිය වෙන්න පුළුවන්. මේ කට්ටිය යනවා පාරේ, මේ පුංචි ළමයි කට්ටිය මේ ගෙදර ඉඳන් ගෙදර පල්ලෙහා පාර ඉඳන් පොඩි කොඩියක් වනවන ඉන්නවා. හරිද? එතකොට ඔන්න කතා කරලා ආන්ටි අංකල් මෙන්න මෙහෙම ඉන්න කියලා කතා කරලා පොඩි කාමරංක ගොට්ටක් දෙනවා අච්චාරු හදලා. මේ කවුරු හරි මේ වැඩිහිටිය අහනවා කොහෙන්ද පුතේ මේව මේ දැන් අද පොසොන් පොහෙන් දන්සලක් දෙනවා නේද මෙහෙම කියලා විස්තර කතා කරලා මේ අහනවා මේ නෑන්ටි මෙහෙමයි මේ අපේ ගෙදර කාමරංක ගහක් තියෙනවා, ඉතින් ගොඩක් තියෙනවා ගෙඩි, ඉතින් අපි හිතුවා මෙහෙමයි මේ ටික කපලා ඉතින් අපිත් ඉඳලා හිතලා අච්චාරුවක් දාලා එහෙම කනවා, අපිත් කල්පනා කරා දන්සලක් දෙන එක මෙහෙම දෙන්න පුළුවන් කියලා. මේ ළමයි මේක පොඩි පොඩි ගොටු වලට හදලා මේක අර දන්සලක් විදියට නේද දන් දීමක් විදියට දෙනවා. බලන්න ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නවා, ලංකාවේ අපි ගොඩක් අය හිතගෙන ආ දැන් ලංකාවේ මානුෂීය ගුණාංක පිරිහිලා යනවා, මෙහෙමයි මෙහෙමයි නෑ මෙහෙමයි කියලා. සමහර ජාත්‍යන්තර වේදිකාවලත් මේක කියනවා, දැන් නම් හරියන්නේ නෑ මෙහෙම කියලා කියනවානේ. හැබැයි මේ ගත වෙච්ච පොසොන් සමයේ බලන්න අර ගත්ත උදාහරණයෙන්ම පොඩි ළමයෙක් ඉඳන් පුරුදු වෙලා තියෙනවා දන් දෙන්න, පුළුවන් විදිහට තමන්ට දෙන්න, තමන්ට පුළුවන් විදිහට දෙන්න පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ ගුණාංග මේ විදිහටම රැකගමු.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max. FM 93.5. FM 93.7. Lakhana. Radio ITN.

0: සහයෝගීක අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 1373.7% ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ වසරේ මුල් මාස 6 සඳහා නියමිතව තිබූ ආදායම් ඉලක්කය ඉක්මවා යාමක් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ චන්දන පුංචියව මහතා සඳහන් කළේ. ඇස්තමේන්තු ගත කර තිබූ මුල් මාස 6 රේගු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1060.5ක්. එය අභිභවා යමින් රුපියල් බිලියන 313ක අතිරික්ත ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වී තිබෙනවා. මේ වසර සඳහා රේගු දෙපාර්තමේන්තුව ලබා දී ඇති සමස්ත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2206ක්. පසුගිය වසරේ ට්‍රිලියන 2.5ක වාර්තාගත සමස්ත ආදායමක් උපයා ගත්තා. මේ වසරේ පවතින තත්ත්වයත් සමග පසුගිය වසරේ ඉපැයූ ආදායමද ඉක්මවා යාමේ හැකියාවද මෙවර පවතින බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ. ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
3: ඉරානයේ හිටපු ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් මිලියන ගණනක ජනතා සහභාගිත්වයක් අපේක්ෂා කරන බව ටෙහරානයේ ප්‍රකාශ කළා. රටවල් 100කට වැඩි ගණනක නියෝජිතයින් ඇතුළු මිලියන 10කට අධික පිරිසක් අවමංගල්‍ය උත්සවයට එක්වනු ඇති බවයි ටෙහරාන් පරිපාලනය සඳහන් කළේ. ටෙහරානයේ ග්‍රෑන්ඩ් මොසල්ලා අවට වීදිවල දහස්කරණින් ජනතාව පිරිතිරි ගොස් ඇති බවද අල් ජසීරා ප්‍රතිසේවය පෙන්වා දෙනවා. මෙය ඉරානයේ විශාලතම අවමංගල්‍ය උත්සවය ලෙසයි සැලකෙන්නේ. ලකන ප්‍රධාන පෘතු ප්‍රකාශය දහවල් 12ට.
2: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: වෙලාව 11 විනාඩි 7යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 73 74
2: කෘෂි ක්ෂේත්‍රයේ නව පලක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25000ක් දක්වා මිල තිකිනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි සීමා ඉක්මවා නොයන්න

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: FM 93.5, FM 93.7, Lakhana Radio ITN. Satyaga Lakhana.

වෙලා 11 විනාඩි 9 යයි දැන් සතිය කළක් කඩහගෙන ඉන්නේ 93.5 93.7 වලට පුළුවන් මේ පැත්තට අපිට මෙසේජ් එකක් දාන්න මොකද කරන්නේ සතියන්තය කියලා 0.7.3 93.5 93.7ට දැන් මේ දවස්වල FIFA World Cup එක පැවැත්වෙනවානේ නේ මොනවද ලේටස්ම තොරතුරු මොනවද මෑතකම තරඟවල ජයග්‍රහණ අපි බලමු ජයග්‍රහණ අද තරඟයකුත් තියෙනවා අද තියෙනවා කැනඩාව සහ මොරොක්කෝ අතර තරඟයක් රෑ 10:00 තියෙන්නේ ඊට අමතරව හෙටත් තියෙන තරඟයක් පාන්දර 2:00 පැරගුවේ කණ්ඩායම සහ ප්‍රංශය අතර තරඟයක් ඔයාලා FIFA ෆෑන් කෙනෙක් නම් ෆුට්බෝල් ෆෑන් කෙනෙක් නම් මේ තරඟ බලන්න ඕනෙම තරඟ දැන් මෑතකම ජූලි 4 උදෑසන වෙද්දී නිමාව දක්කලා තියෙන තරඟ තමයි කොලොම්බියාව සහ ගානාව අතර තරඟේ මේකේ කොලොම්බියාව එකට බිඳුවක් විදිහට ජයග්‍රහණය කරලා තිනවා ඒ වගේම ඕස්ට්‍රේලියාව සහ ඊජිප්තුව අතර තරඟෙන් දඬුවම් පහරක් මගින් තමයි මේ ඊජිප්තුව ජයග්‍රහණය කරලා තින්නේ. හරි. දැන් ඔය අතරේ කොහොම හරි මේ වාර පාපන්දුල කුසලානේ අවසන් මහා තරඟය ජූලි මාසේ 19 නිව් ජර්සි මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේ තියෙන්න නියමිතයි. කොහොම වෙතත් දැන් ඉතින් මේ FIFA කප් එක FIFA World Cup එක කොහොම උස්සන්න කලින් අපි ඉස්සුවනේ කප් එකක්. මොකද්ද? ඒ තමයි ඩෙන්ගු කප් එක. ඩෙන්ගු කප් එක උස්සලා තින්නේ. මම නෙමෙයි කියන්නේ ලංකාදීපේ තමයි කියලා දෙන්නේ ඩෙන්ගු වලින් බස්නාහිර කප් ගසයි කියලා. කප් එක ගහලා තිනවලු බස්නාහිර පළාත. රටපුරා රෝගීන්ගෙන් 57,000කගෙන් 37,000ක ප්‍රමාණයක් ඉන්නේ බස්නාහිර පළාතවල. බලන්න. වෙන්න පුළුවන් ඉතින් මොකද ජනාකීර්ණ වැඩි, යටිතල පහසුකම් වැඩි, ඒ අතරේ තියෙන බිල්ඩින් මේ තියෙන කොන්ක්‍රීට් වනාන්තර හැමතැනම කාණු පද්ධති ආවිර වෙලා ගියයි. එක එක ප්‍රශ්න ගොඩාක් මේ ඩෙන්ගු රෝගීන් වාර්තා වෙලා තියෙන 37,000 ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන බස්නාහිරින් බලන්න මේ ඩෙන්ගු වෙන්න කලින් අපිට මේක මේ අවධානම අපේ මේ රටින් තුරන් කරගන්න ඕනේ කොහොම හරි. ඒකට ඉතින් කරන්න තියෙන එකම දෙයයි ඒ තමයි අපිම තමයි මේකට විසඳුම අපේ වැඩපිළිවෙතම තමයි මේකට විසඳුම අපි අපේ ගෙවත්ත පිරිසිදු තියාගන්න ඕනේ. එහෙම බලන් ගියාම පස්සේ එහෙම නැත්තම් මොනවා හරි දැන් ගෙවත්ත පිරිසිදු කරන එක ඇවිල්ලා අර పూర్ව ක්‍රියාවක් නේ. කියන්නේ පෙර අපි මුලින් කරන්න ඕනේ දෙයක්. ඩෙන්ගු හැදුනට පස්සේ අපි හිතමු රෝග ලක්ෂණ මොනවා හරි වුණා මේ දේවල් මත වුණාට පස්සේ කරන්ටින් හොඳම දේ තමයි වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕනේ. ගිහිල්ලා Tamanට පුළුවන් උපරිම වෛද්‍යවරයෙක් හම්බෙනකන් දැන් රෝහල් ධාරිතාවත් කැපැසිටි එකත් ගොඩක් එක්සීඩ් වෙලා තියෙනවා. ඒතකොට අපිට කරන්ටින් හොඳම දේ තමයි වෛද්‍යවරයා හම්බෙනකන් අපි පුළුවන් තරම් රෙස්ට් එකේ ඉන්න ඕනේ, බියර වර්ග පානය කරන්න ඕනේ, මේ වගේ අනුගමනය කරන්න ඕනේ ක්‍රියාමාර්ග ගොඩයි නේද? අපි එකතු වෙලා මේක පරද්දමු. ඩෙන්ගු කියන්නේ බලන්ගේ පුංචි දෙයක්නේ, පුංචි මදුරුවෙක්. මේ මදුරුවා මේ අපි නේද මානසින් උසස් මිනිස්සු වෙච්ච අපිට බැරිද මේ මදුරුවා පරාද කරන්න? පුළුවන්. හරි, ඒ නිසා ඔයාගේ ගෙවත්තත් පිරිසිදු තියාගන්න මතක් කරන්න එපා. වෙලාව 11:00 විනාඩි 12:00.

0: Wonder Radio ITN. ඔබ කෝටිපති සිහිනය අද සැබෑවේද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: හැත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
2: ක්‍රිමිරාජ සුවසැලෑව ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සුවසැලෑව
2: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසැලෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්කුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක රින්දනය සමග ගමන රටට ලොවට ඇහෙන්න කෑන්න

එලා 11 විනාඩි 23යි දැන් සතිය ගලක් කරගෙන ඉන්නේ. ඔයා මොකද හිතන්නේ ස්පෝර්ට්ස් ගැන? අපි කතා කරමු ටික ස්පෝර්ට්ස් ගැන. ස්පෝර්ට්ස් ක්‍රීඩා. මේ ක්‍රීඩා ගත්තට පස්සේ අපිට පාසල් කාලේදම අපි පොඩි කාලේදම අපිට පුරුදු කරන දෙයක් නේ. මල ක්‍රීඩා කියයි එක එක මොන හරි වෙන වෙන ක්‍රීඩා රග්බි කියයි ක්‍රිකට් කියයි ගොඩක් අපි ක්‍රීඩා කරනවා. මේ ක්‍රීඩා කියන එක අපේ මනසට ඕන වෙන්නේ අපේ ශාරීරික යෝග්‍යතාව. මනසටත් මේක ගොඩක් අවශ්‍යයි. මොකද අපේ මානසික ඒකාග්‍රතාව කියන එක අපි මොන හරි වෙනත් වැඩක් අර මානසික ශ්‍රමය කායික ශ්‍රමය කියලා දෙකක් තියෙනවානේ. ওই දෙකේදී කායික ශ්‍රමය වැඩ කරන කට්ටියට කොහොමත් එක්සයිස් එක හම්බ වෙන ව්‍යායාම හම්බ වෙන. හැබැයි මානසික ශ්‍රමයෙන් වැඩ කරන කට්ටියට අර තමන්ගේ මානසික ඒකාග්‍රතාව එක දිගට තියාගන්න අපිට අර ස්පෝර්ට්ස් වලින් හොඳ අඩිතාලමක් ක්‍රීඩාවෙන් හොඳ අඩිතාලමක් හදලා දෙනවා. දැන් මේ ස්පෝර්ට්ස් වලට හේතුව මේකයි. මොකක්ද දන්නවද? මේ කලින් දවස්වල පැවැත්තුන පාසල් රග්බි ලීග් එක ස්පෝර්ට්ස් ලීග් එක තිබ්බා රග්බි ලීග් එක. එතකොට මේ දැන් පාසල් රග්බි ලීග් රග්බි තරගාවලියේ අපිට ගොඩාක් කැපී පෙනෙන තැන් තිබ්බා. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් වෙන්නේ එක ඉස්කෝලයක් එක පාසලක් සාමාන්‍යයෙන් මැච් ටික ගහගෙන යනවා. කිසිම අනිත් ටීම් එකට කියන්නේ ප්‍රතිවාදී කණ්ඩායමට කිසිම තරගයක් නැතුව දිනන්නේ. ඒ වගේ පොඩි පොඩි දේවල් තිබුණා. හැබැයි මේ දන්නවද මේ පාර ගොඩක් කණ්ඩායම් තමන්ගේ සයිස් හොඳට හදාගෙන, ඒ කියන්නේ ප්‍රසාද ලකුණු මට්ටම් වල හැම පාසලක් වගේම එක එක දවස්වල එක එක තැන්වලින් උඩට ආවා. හැබැයි කොහොමාරි ලීග් ශූරතාව හිමි කරගත්තේ ට්‍රිනිටි කොලෙජ් එක කැන්ඩි, ඒ කියන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය තමයි මේක හිමි කරගත්තේ. ඒ වගේම ප්ලේට් චැම්පියන්ෂිප් එක මර්දාන සාන්ත ජෝසප් විද්‍යාලය හිමි කරගත්තා. ඒ වගේම බෝල් චැම්පියන්ෂිප් එක හිමි කරගත්තේ මහනුවර කිංග්ස් වුඩ් විද්‍යාලය. එතකොට මේ දැන් බලන් ගියාට පස්සේ අපිට මේ ස්පෝර්ට්ස්, ඒ කියන්නේ මේ රග්බි ලීග් එකෙන් දැනගන්න, ඒ කියන්නේ තේරුම් ගන්න පුළුවන් වෙච්ච දෙයමයි ලංකාවේ ස්පෝර්ට්ස් වලට ගොඩාක් දක්ෂයෝ ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ දක්ෂතාව පෙන්නන්න දැන් අර හෙල්ලවිසි කිරීමේ තරඟයේදී වුණත් බලන්න නේද රුමේෂ් තරංග තමන්ගේ දක්ෂතාව පෙන්නුවා. එතකොට ලංකාවේ මේ තියෙන ස්පෝර්ට්ස් අපිට ඉස්සරහට ගේන්න අපිට මොනවද කරන්න පුළුවන්? අපිට කියන්නේ අපි මේක ප්‍රවර්ධනය කරන්න ඕනේ. ඒකට කරන්න තියෙන හොඳම වැඩක් තමයි ඔය සෝෂල් මීඩියා එක. දැන් අපි සෝෂල් මීඩියා පාවිච්චි කරනවානේ. අපි පාවිච්චි කරන්නේ මොනවද? මොන හරි ඉතින් සමහරු නම් ඉතින් හොඳම ඉතින් තමන්ගේ දේවල් දාන්න තමන් හරි මෙහෙ ගියා අපි මෙහෙ ගියා මෙහෙමයි සමහර දැනුවත් කෙලින් වල දානවා. අපිට මේක කරන්න පුළුවන් හොඳ විදිහ තමයි සෝෂල් මීඩියා කියන එක. එතකොට අපේ ලංකාවේ ගොඩක් කාලවලට වෙන්නේ මොකද්ද? පාසල් කාලේ ස්පෝර්ට්ස් තමන් ඒක නිරත වෙනවා, ක්‍රීඩාවල නිරත වෙනවා. හැබැයි මොනවා හරි ඊළඟට ශ්‍රී ලංකන් ටීම් එක සිලෝන් ටීම් එකකට වගේ සිලෙක්ෂන් වගේ ආවට පස්සේ ඇත්තටම දක්ෂ ළමයා ඒක ඇතුළේ නැහැ. ඒක තමයි වෙලා තියෙන දේ. ඒ නිසා තමයි අපේ සමහර ජාත්‍යන්තර තරඟ වලට ගියාට පස්සේ ගොඩාක් අය ගොඩාක් අපි ප්‍රේක්ෂකයෙකුන් බැනුම් අහන්නේ මේ නිසා තමයි. හැබැයි බලන්න මේ රග්බි ලීග් එකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් වුණා අපේ ලංකාවේ කොච්චර දක්ෂයෝ ඉන්නවද. රග්බි විතරක් නෙමෙයි අනිත් හැම ක්‍රීඩාවකම කොච්චර දක්ෂයෝ ඉන්නවද. අපි තමයි අපි ඒ වගේම වගකීම් නිලධාරීන් තින්නවා. අපි සිම තමයි මේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කරලා ඒ වගේම ඔය ක්‍රීඩකයන්ටත් හොඳ එන්කරේජ් එකක් හොඳ මොරල් එකක් දීලා ඉස්සරහට ගේන්න ඕනේ. ඒ නිසා අපි කවදාවත් හිතන්න හොඳ නැහැ අපේ ලංකාවේ මෙහෙමයි, අපේ ලංකාවේ නෑ කට්ටිය එහෙම එකක් නෑ. බලන්න අපේ ලංකාවෙත් ස්පෝර්ට්ස් වලින් කප් ගහන්න ඕන කට්ටිය ඉන්නවා. වෙලාව 11:26යි.

0: රඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: එලා 11 වෙනාඩි 33යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
4: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

නිලන්ත පොතු පිටිය කියන අයලගේ බද සහෝදරයාට තමයි සුබ උපන්දිනය ප්‍රාර්ථනා කරන්නේ. හරි, ඉතින් අපි ඔන්න විශ් කරනවාට හැපි බර්ත්ඩේ කියලා මෙසේජ් එකේ වෙලා තියෙන්නේ. තුෂාරි රංජි පොල්ගහවෙල මේ කට්ටිය තමයි මෙසේජ් එකේ වෙලා තියෙන්නේ. හරි, එහෙනම් බලමු තව කවුද මෙසේජ් එක දාලා තියෙනවා. තව දාලා තියෙනවා මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ නවගහ ඇලින් ඕෂ්ද රත්තිට මෙසේජ් එකක් දාලා තියෙනවා. සින්දුවකට එකතු කරගන්න ආදරේ කියලා දාලා තියෙනවා. හරි, ආදරේ ආදරේ අවිත් ගොඩක් ආදරේ. කවුද තව මෙසේජ් එකක් දාලා තියෙනවා. තව මෙසේජ් එකක් දාලා තියෙනවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න අපි පොතු පිටිය පොතුපිරියෙන් පොතුපිරිය වාදුවෙන් සමන්ත සමන්ත තමයි මෙසේජ් එක දාලා තියෙන. ලක්හඬට ජය වේවා කියලා දාලා තියෙනවා. හරි, ඔයාලට ජය වෙන්න ඕනේ. තව මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ රත්නපුරේ ඉරත්නේ කුමාරි තමරා කුමාරි තමයි මෙසේජ් එකක් දාලා තියෙන. යාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තව මෙසේජ් එකක් කියමු. කවුද මේ දාලා තියෙන්නේ? කනම් පැල්ලින් චාන්දනි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. යාලවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. හරි, එහෙනම් ඉතින් මේ කට්ටියවත් එකතු කරගෙන අහම සින්දුවක්. එළවෙ 11:37

වෙලා 11 විනාඩි 52 දැන් සතිය කළා කරගෙන ඉන්නේ. දැන් මම ඔයාලට කියන්නේ යන්නේ තව පුංචි කතාවක්. ඒ තමයි එතනෝල් ගැන. එතනෝල් විතරක් නෙවෙයි මද්දසාර ගැන. අපි මද්දසාර පාවිච්චි කරනවානේ. නේ. ඇයි පාවිච්චි කරන්නේ? ගොඩක් අය කියනවා පොඩ්ඩක් ඉතින් දන්නේ නැද්ද මහන්සියට එහෙම කියලා කියනවා කට්ටිය. ඔය මද්දසාර අතරේ තියෙනවා ගොඩක් ඒවා ඔය අගට ඕල් කියලා නම එකතු වෙන ඒවා. එතනෝල් මෙතනෝල්

බියුටනෝල් මේ වගේ ඒ ගොඩක් කියව මද්දසාර ගණයට තමයි වැටෙන්නේ. එතකොට මේ ඔයා දන්නවද කිසිම මද්දසාරයක් අපේ ඇඟට හිත කර නැහැ. එතනෝල් ලේවා මෙතනෝල් ලේවා මොකක්වත් අපේ ඇඟට හිත කර නැහැ. අධික විස සහිත අධික විස සහිත දියරයක් තමයි ඔය එතනෝල් කියලා කියන්නේ. එතනෝල් මෙතනෝල් දෙකම. හැබැයි මේ විස සහිතයි කියලා කට්ටිය ඕක බොන්නේ නැතුව ඉන්නේ නැහැනේ නේද? බොන කට්ටිය නම් දන්නවා 112යි 135යි 80යි ගගා එක එක මද්දසාර සාන්ද්‍රණේ තියෙන එක එක වර්ගයේ පාන තියෙනවානේ. හැබැයි මේ ඔයාලා දන්නවද ඔය එතනෝල් කියන එක තමයි අපි ඔය පාවිච්චි කරන මද්දසාර වල දින්නේ. ඒ අතරේ දැන් එතනෝල් මේ අපි මද්දසාර පාවිච්චි කරන්නේ බොන්න විතරක් වුණාට ගොඩක් ලෝකේ දියුණු රටවල එහෙම ඔය මොන හරි ප්‍රතිකාරක මාධ්‍ය ඒ වගේම මොන හරි සමහර අපිට එක එක ඖෂධ වගේ සමහර දේවල් නිෂ්පාදනය කරන්න එතනෝල් කියන එක පාවිච්චි කරනවා. හැබැයි මේ දැන් අපේ ශ්‍රී ලංකාව ගැන ඉතින් එතනෝල් කියන එක පාවිච්චි කරන්නේ ගොඩාක් අය පානය කරන්න නේද? හැබැයි මේ එතනෝල් කියන එක අර විස සහිත වුණාට ඕකෙ වෙන්නේ මොකක්ද දන්නවද? එතනෝල් අපි මෙවුවට පස්සේ අපේ අවයවවලට ප්‍රතිග්‍රහණය කරගන්නවා. ඒ කියන්නේ අපි එක එක අවයවවලට ගොඩක් කලාවට ස්නායු පද්ධතිය තමයි බලපාන්නේ. මේක ගිහිල්ලා එක එක අවයවවලට ප්‍රතිග්‍රහණය කරගන්නවා. එතකොට ඔය අවයවය හානි වෙනවා, ටික ටික ගෙවිලෙනවා, ඒ වගේ වැඩ වෙනවා. හරිද? හැබැයි ඔයා දන්නවද මෙතනෝල් කියලා જાතියක් තියෙනවනේ. මෙතනෝල් එතනෝල් වලට වැඩිය මද්දසාර සාන්ද්‍රණය වැඩි එකක් මෙතනෝල් අධික විස සහිතයි. වෛද්‍යවරු කියන්නේ මෙතනෝල් ශරීරගත වුණාට පස්සේ ගොඩක් කාලවලට සීමිත කාල සීමාවක් තුළ ටක් ගාලා වෙන ලෝකයකට යනවා කියලා. ඒ කියන්නේ මරණයට පත් වෙනවා කියලා. වෛද්‍යවරු ගොඩක් කාලවලට කරන දේ තමයි මෙතනෝල් ශරීරගත වුණාට පස්සේ මේ මෙතනෝල් ඉවත් කරන්න මේ මිනිස්යාගේ ශරීරයෙන් මෙතනෝල් ඉවත් කරන්න ඒ මිනිස්යාට එතනෝල් දෙනවා. එතකොට අර මෙතනෝල් ප්‍රතිග්‍රහණය වෙලා තියෙන තැන එතනෝල් තැන්පත් වෙලා ඒක මෙතනෝල් කියන එක අයින් වෙනවා. හැබැයි මේ එතනෝල් විව්වත් මෙතනෝල් ශරීරගත වුණත් මොක වුණත් ඕක අධික විස සහිතයි. දැන් ඕකේ ලංකාවේ තියෙනවනේ නීතික අනීතික කියලා දෙකක්. අපි නීතික ගැන කතා කළොත් ඉතින් ගොඩක් සමාගම් තියෙනවා. හැබැයි අනීතික විදිහට අපි කියනවා ඒවට මොනවද? ඒකට කියනවා නීති විරෝධී මද්දසාර කියලා. අර නම නම් කියන්න බෑත් වගේ. හරිද? එතකොට ඕක ඒ තහනම් කරලා තියෙන. ඒකට හේතුව තමයි ගොඩක් කාලවට අර දැන් ඒකට අපි පාවිච්චි කරන දේවල් කියලා ඉතින් ගොඩක් කාලවට ඕන මද්දසාරය නිෂ්පාදනය කරන්න ගන්න දේවල් තමයි සීනි සම්බන්ධව සීනි උක් පල්ලතුරු ඔය සුක්‍රෝස් කියන සීනි අඩංගු සංයෝගය. එතකොට මේ ඔය අනීතික මද්දසාර නිෂ්පාදනයේ ගොඩක් අය කරන දේක් තමයි දැන් මේ අනීතික මද්දසාර පාවිච්චි මේ හදද්දී මේගොල්ලෝ මේ පළතුරු ලෙලි හැරලා සුද්ධ කරලා එහෙම කරනවා කියලා හිතන්න අමාරුනේ. ඔය පළතුරු ලෙලි වල තියෙනවා පෙක්ටින් කියලා මේ සංයෝගයක්. ඔන්න ඔය පෙක්ටින් කියන සංයෝගය මේ ක්‍රියාත්මක වෙලා එතකොට ඕක අර සාමාන්‍ය නීතිමය විදිහට කරන එතනෝල් නිෂ්පාදනයට වැඩිය අධික විස සහිත වෙනවා. ඒ නිසා තමයි ඕක ගොඩක් විතර වෛද්‍ය විද්‍යාත්මකව ගත්තොත් තහනම් කරලා දෙන්නේ. හැබැයි මතක තියාගන්න ඔයා එතනෝල් නෙමෙයි මෙතනෝල් නෙමෙයි මොන මද්දසාරය ගත්තත් ඒක ඔයාගේ ඇඟට අධික විෂ සහිතයි කියලා. දැන් හිතන්නකො මෙතනෝල් නම් ටක් ගාලා ඉවරයි. හරිද? ඊට පස්සේ ආයිති මේ ලෝකේ ජීවත් වෙන්න බෑ. හැබැයි ඔයා දන්නවද එතනෝල් වුණත් ඔයාව ටික ටික තමයි ඔයාගේ මරණයට ලං කරන්නේ. මිනිස්සු කියයි හරිදී අපි කොහොම මරණා කියලා එහෙම කියනවා. හැබැයි ඔයා දන්නවද ඔය මැරණ එකෙත් තියෙන කතාව මේකයි. අපේ මැරණ එකේදීත් අපේ අවයව නැති නාස්ති කරගෙන අවයව ගෙවිලා අවයව නරක් කළා මේ වගේ දේවල් වෙලා තමයි ඔයා එතනෝල් බිව්වොත් ඔයාට මරණයට පත් වෙන්න වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න එක. එතනෝල් වුණත් මෙතනෝල් වුණත් මොන මද්දසාරය වුණත් අපේ ඇඟට අධික විෂ සහිතයි. වෙලා 11:56.

0: වෙලාව දහවල් 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රෝතයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: රස්තල ගෑස් මිල අඩු කිරීම ගැන ජනතාවගෙන් රජයට ප්‍රශංසාව. ජූලි මාස පළමුවන දින 3ට ඩෙංගු රෝගීන් 3422ක් ඩෙංගු මරණ 39ක් දක්වා ඉහළට. ඩෙංගු මර්ධන වැඩපිළිවෙල ජනාධිපති ලේකම් සෑබලයි. කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්. රේණුතුරකින් ට්‍රාන්ස්ෆෝමර 3කට හානි. වර්තාගත රේගු ආදායමක්. භූකම්පණයෙන් ගොඩනැගිලි 189ක් විනාශ වූ බව වෙනසුලාව කියයි.
1: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගාන්ත ශාන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිටර සහ ලාෆ් ගෑස් මිල පහත දමා තිබෙනවා. යනු ලිටර ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 4465ක් දක්වා රුපියල් 300කින් අඩු කෙරුණා. ලෝක වෙළඳපොලේ එල්පී ගෑස් මිලෙහි සිදු වූ අඩුවීමේ වාසිය පරිභෝගිකයන් වෙත ලබා දීම සඳහායි ලිටර ගෑස් මිල මෙලෙස අඩු කර තිබෙන්නේ. කිලෝග්‍රෑම් 5 ලිටර ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 118කින් අඩු කෙරුණා. ඒ නව මිල රුපියල් 1792ක්. එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර තිබෙනවා. එහි නව මිල රුපියල් 385ක් බවයි ලිටර සමාගම සඳහන් කළේ. මේ අතර කිලෝග්‍රෑම් 12.5 ලෑස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1280කින් අඩු කිරීමට එම සමාගම පියවරගෙන තිබෙනවා. මිල ගණන් අඩු කිරීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4965ක්. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 512කින් අඩු කෙරුණා. එහි නව මිල රුපියල් 1988ක් බවයි ලාෆ් සමාගම සඳහන් කළේ. ගෑස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව සිය ප්‍රසාදය පළ කළා.
2: ඔච්චර ලොකු මිලකින් අඩු කළා තියෙනවා ලොකුම දෙයක්. ප්ලේන්ටිය කිරිටේක තර කැම්බි මාර්ගය හැමදේම අඩු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ජනතාවට නිහම තහනමක් ලැබෙන්නේ ඒක තමයි.
3: ඒවනයි ඉතින් කඩකාරින්ගේ වගේ විශ්වාස ගන්න බෑ අපිට. ගෙදර පාලනයට ගෑස් එක අඩු වෙච්ච කොහොඳයි?
4: ගෑස් මිලයේ ගොඩාක් හොඳයි අඩු වෙච්ච එක.
5: ඉතින් ඇත්තටම සතුටුයි. ඒගොල්ලෝ දරන්න පුළුවන් දේවල් ඒ අවස්ථාවේදී දරාගෙන අපිට සහනයක් දීලා අපිත් ඒ වෙලාවට කන්වර්ට් වෙන්න ඕනේ රජයට උදව්වක් වශයෙන්. හේතු ලෝක ආර්ථිකයත් එක්ක ගැටෙනකොට අපි ඒ බව දැනුවත් වෙලා ඉන්නවා. ලෝක ආර්ථිකයේ වෙනස්කම් වලදී අපි රජයට සහයෝගයක් දක්වනවා. රජය ලෝක ආර්ථිකයේ වාසිය වෙනකොට ජනතාවට සහයෝගයක් දක්වනවා.
6: බංගලොත්තරට බාර දුන්නා ගොඩනගන්න හරි අමාරුයි. ටික ගෙන්න ඕනේ. නැවෙවිල්ල යන්නේ නැහැ දැන් හැරිලා. සල්ලි නැහැ කියලා දැන් එහෙම වෙන්නේ
7: නැහැ. ලෝකෙදි අර්බුදය යම් සහන තත්ත්වයකට පත් වෙනත් සමගම ඒ සහනය ලංකාවේ මිනිස්සුන්ටත් ලැබීම පිළිබඳව අපි සන්තෝෂ වෙනවා. මේ ගවර්න්මන්ට් එකට අපි ස්තුතිවන්ත වෙනවා ඒ සහනය ලබා දීම පිළිබඳව.
8: කොහොම සන්තෝෂයි ගෑස් ටික අඩු වෙනවා අපි කැමති.
9: අඩු වෙච්ච එක නම් හොඳයි. ඒකින් ඉතින් ගොඩක් සහනයක් හම්බ වෙනවා. තව ටිකක් අඩු වුණොත් තවට අඩු වෙලා දෙන්න පුළුවන්. කැම් මිල ඔක්කොම අඩු කරලා දෙන්න පුළුවන්.
10: නෑ මම නම් කියන්නේ ගෑස් මිල 300 ගන්න අඩු වෙච්ච එක ලොකු දෙයක් කොහොම. දැන් මේ මිනිස්සුන්ට දැන් කරපු සහනය ඇත්තටම හොඳයි.
11: අඩු වෙච්ච එක මම ගන්නට මෙහෙ අඩු කරානේ නේ. දැන් යන ක්‍රමය නම් හොඳයි. පෝලිං යමියවත් නැතුව ගියා මේවා හොඳයි.
0: ගෑස් මිල අඩුවීමත් සමග බත් රයිස් සහ කොත්තමිල රුපියල් 15කින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ තීරණය කර තිබෙනවා. කිරිතේ ප්ලේන්ටි සහ කෙටි ආහාර මිලද රුපියල් 5කින් අඩු කරන බවයි සංගමයේ සභාපති හර්ෂල රුක්ෂන් මහතා සඳහන් කළේ.
12: අද වශයෙන්ම අපි අමුද්‍රව්‍ය මිල වැඩි වෙද්දී පහුගිය වපවානුවේ ආහාර මිල වැඩි කරා. නමුත් දැන් අමුද්‍රව්‍ය මිල අඩු වෙද්දී කියන්නේ ගෑස් මිල අඩු වුණා. ඒක කහපාට සහ නිල්පාට කියන ගෑස් වර්ගෙම මිල අඩු වුණා. ඉතින් ඒක හන්දේ අපි ආහාර මිල අඩු කරන්න යෝජනා කරලා තියෙනවා අද මධ්‍යම රාත්‍රි 12 සිට. මොකද අපිට සහනයක් ලැබිදී ඒ සහනය අපි ආදරණීය පාරිභෝගික ජනතාවට ලබා දිය යුතුයි. එහෙම කියද්දී මේ ආහාර මිල අඩු වෙන්නේ මෙහෙමයි. ප්ලේන්ටි එක රුපියල් 5කින්, කිරිතේ එක රුපියල් 5කින්, ෂෝටිස් වර්ග, කෙටි ආහාර වර්ග රුපියල් 5කින්, රයිස් ඇන්ඩ් බත් පැකට් එක රුපියල් 15කින්, ෆ්‍රයිඩ් රයිස් රුපියල් 15කින්, පොත්තුරුටි රුපියල් 15කින්, පරාට රුපියල් 5කින් සහ බිත්තර රොටි රුපියල් 5ක් වෙන මිලකින් අඩු කරනවා. මේ ලැබිච්ච සහනය මධ්‍යම රාත්‍රි 12 සිට ආදරණීය පාරිභෝගික ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම අපි යෝජනා කරනවා පාරිභෝගික සේවා අධිකාරියට මේ ආහාර සඳහා සුවිශේෂිත වූ පාලන මිලක් ගේන්නද. හේතුව මිල අඩු වෙද්දී මිල අඩු කරලා දෙන්න හැ කියන්නේ නීති පද්ධතිය තියෙන ගැටලුවක් මෙතන. පාරිභෝගිකයා හුරාකන මුදලාල්ල ඉන්නවා. ඒක අපි පිළිගන්නවා. ආපන ශාලා තියෙනවා. ඒක පිළිගන්න. නමුත් ඒගොල්ලන්ට නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න සුවිශේෂී වූ ගැසට් එකක් කරා හරිය ගමන් නැහැ. වෙළඳම තුමාට අපි යෝජනා කරනවා. මේ ආහාර සඳහා පාලන මිලක් ගන්න දැම්මනම් සියලුම ජනතාවට සාධාරණ මුදලට ආහාර ටික ගන්න පුළුවන් සහ කළුකඩ මුදලාල්ලට සාධාරණ විදිහට උසාවි ගිහිල්ලා දඩගෙවලෙන්ද ක්‍රමවේද හැදුවා නම් මේක පාරිභෝගිකයාට තව සාහනයක් වෙනවා කියලා දන්වා සිටිනවා.
0: මේ මාසේ පළමු දින තුන ඇතුළත ඩෙංගු රෝගීන් 3422 දෙනෙකු වාර්තා වී තිබෙනවා. යනු මේ වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 58810ක් දක්වා ඉහළ ගියා. මේ වසරේ සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 39ක්. 2026 වසරේ ජනවාරි මාසයේදී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් 7866 දෙනෙකු පමණයි. එහෙත් පසුගිය මාසයේදී එම සංඛ්‍යාව 21547ක් දක්වා ඉහළ ගියා. රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 12017ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 11740ක් වාර්තා වුණා. සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 52%කට අධික පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. පවතින තත්ත්වය හමුවේ ඩෙංගු මර්ධන වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක වනවා. ගම්පහ ජක්කල ප්‍රදේශයේ සිදු කළ ඩෙංගු පරීක්ෂාවකදී මදුරු කීටයන් සහිත ස්ථාන 8ක් හඳුනාගත්තා. ඒ වාජෙහි හිමිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා. මෙහිම සිදු කළේ කණ්ඩායම් 14ක් එක්වයි. එහිදී නිවාස 480කට අධික සංඛ්‍යාවක් පරීක්ෂා කළා. ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමීව කඩුවෙල මහනගර සභාවද නිවාසවල එක් රැස්වන කැලි කසල සඳහා කසල පොලක් ආරම්භ කර තිබෙනවා. ඒ පැලවත්ත බටපොත රොබර්ට් ගුණවර්ධන මාවතේ. මෙතර ඩෙංගු හේතුවෙන් වසදමා තිබූ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ලබන 13 වෙනිදා ජලි විවෘත කරන බව නියෝජ්‍ය අමාත්‍ය මදුර සෙනවිරත්න මහතා ප්‍රකාශ කළා.
13: අපි මේ මොහොතේදී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ආයතන මේ ඩෙංගු වසංගතයෙන් ගලවා ගැනීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් අරන් තියෙනවා. පහුගිය 18 වෙනිදා අපි අධ්‍යාපන ආයතන සියල්ලම පිරිසුදු කිරීම කියන කොටස කළා. ඒ වගේම මාර්ග උපදේශන නිකුත් කළා ඩෙංගු වසංගතය සම්බන්ධයෙන් සාමාන්‍ය අධ්‍යාපන පාසල් අධ්‍යාපනය කරන ආයතන වලට. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිස සභාව විසින් සියලු විශ්වවිද්‍යාලවලට මාර්ග උපදේශන නිකුත් කළා තියෙනවා මේ පිරිසුදු කිරීම ක්‍රියාවල කරන්න කියලා. මේකට අපිට ආයතන විතරක් බෑ, ආයතන පරිශ්‍රයවට ජන සහ අනිත් පරිශ්‍රයනුත් පිරිසුදු කිරීම ක්‍රියාවලිය අවශ්‍යයි. ඒ සඳහා සෞඛ්‍යංශ මේ වෙද්දී ක්‍රියා කරමින් සිටිනවා. අපි කතා කළ සෞන්දර්ය විශ්වවිද්‍යාලත් සමග සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ 13 වෙනිදා විවෘත කරන බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍යංශත් එක්ක සෞඛ්‍යන්තල අධීක්ෂණයේ යටතේ සෞඛ්‍යන්තල නිර්දේශ මත දී අනිකුත් විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් විශේෂ අපි කියන්නේ ලෙඩ්ඩුන් පොකුරු විදිහට ක්ලස්ටර් විදිහට හමුවීමක් වෙනට පේන්නේ නැහැ.
0: ඩෙංගු වසංගත අවධානම මර්ධනය සඳහා නිකුත් කළ චක්‍රලේඛ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්කුමාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඩෙංගු මර්ධන වැඩසටහන සම්බන්ධයෙන් 2026 ජූනි මාස 23 දින චක්‍රලේඛයක් නිකුත් කළා. ඒ අනුව සියලු රාජ්‍ය ආයතන ක්‍රියාත්මක කළ වැඩසටහන්වල ප්‍රගතිය සහ වත්මන් ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීමට මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා. ඉදිරි වැඩපිළිවෙල සහ සැලසුම් පිළිබඳවද මෙහිදී විමසා බැලූ බවයි ජනාධිපති කාර්යාලය සඳහන් කළේ. අධි අවධානම් කලාපවල ඩෙංගු රෝගයේ ව්‍යාප්ත වීම වැළැක්වීමට සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ වීම තුලින් ගත හැකි පිරිසර විසඳුම් සම්බන්ධව සාකච්ඡා කෙරුණා. අධි අවධානම් ප්‍රදේශවල දුමයන ක්‍රියාවලිය තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහිද අවධානය යොමු කළා. ඩෙංගු පාලනය කිරීමේ මෙහෙයුම් මැදිරියට ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් කියන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද විශේෂ අවධානයට ලක් කළ බවයි ජනාධිපති කාර්යාලයේ පවසන්නේ. ඩෙංගු අධි අවධානම් ප්‍රදේශ ඉන් බොදවා ගැනීමට සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව නව ක්‍රමවේද ඔස්සේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නා. ඒ ඩෙංගු රෝගයේ පාලනය කිරීම රජයට පමණක් තනිව සිදු කළ නොහැකි බව සඳහන් කරමින් ජනතාවටද විශාල වගකීමක් පැවරිය ඇති බව ජනාධිපති ලේකම්වරයා කියා සිටියා. ඩෙංගු මර්ධනය කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. කීට විද්‍යා සංගමේ සමාජිකයන් සමග ඩෙංගු උවදුර සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී විපක්ෂ නායකවරයා මෙම යෝජනා ඉදිරිපත් කළා. කීට විද්‍යා නිලධාරීන්ට පහසුකම් වැඩි කිරීම, ශිස්ත්‍රී කටයුතු කිරීමට අවශ්‍ය නෛතික පහසුකම් ලබා දීම සහ ඩෙංගු මර්ධනය කිරීමට අවශ්‍ය රාජතාන්ත්‍රික සහය ලබා ගැනීම පිළිබඳවද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 1373.7ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ වසරේ මුල් මාස 6 සඳහා නියමිතව තිබූ ආදායම් ඉලක්කය ඉක්මවා යාමක් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ. ඇස්තමේන්තුගත කර තිබූ මුල් මාස 6 රේගු ආදායම ඉලක්කය රුපියල් බිලියන 1060.5ක්. එය අභිබවා යමින් රුපියල් බිලියන 313ක අතිරික්ත ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.
14: රේගුවට මේ වසරේට ලබා දීලා තියෙන ආදායම් ඉලක්කය තමයි රුපියල් බිලියන 2206ක්. දැන් අපි මාස 6ක් සම්පූර්ණ කරා ජූනි මාසේ 30 වෙනිදා වෙනකොට. ජූනි මාසේ 30 වෙනිදා වෙනකොට රේගුවට තිබුණු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1060.5ක්. නමුත් අපි ජූනි 30 වෙනිදා වෙනකොට එක්රැස් කරලා තිබුණා රුපියල් බිලියන 1373.7ක්. ඒ කියන්නේ අපි ඉලක්කය ඉක්මවා ගිහිල්ලා තියෙනවා රුපියල් බිලියන 313කින්. මේ මාසේ අපිට තියෙන ආදායම් ඉලක්කය රුපියල් බිලියන 192.4ක්. ඒකින් අපි පළවෙනි දින දෙකේදී රුපියල් බිලියන 31ක් එකතු කරලා තියෙනවා. එතකොට අපිට දකින්න තියෙන දේ තමයි අපිට මේ වර්ෂයේදීත් අපේ ආදායම් ඉලක්කය ඉක්මවලා බොහෝ වෙලාවට ගිය වර්ෂයේ තමයි අපි මෙතෙක් රැස් කරපු උපරිම ආදායම ඉතිහාසයේ රැස් කරලා තියෙන රුපියල් ට්‍රිලියන 2.5ක් ඒ ප්‍රමාණය ඉක්මවා යන්න අපිට පුළුවන් වෙයි කියන බවක් අපිට දැනෙන්න තියෙනවා.
0: අද කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක කාලයක් සඳහා ජලසපයීම අතිරුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දෙනවා. කොළඹ කිය සිට කොළඹ 15 දක්වාත් බතරමුල්ල පැලවත්ත හෝකන්දර කොසත්ත තනවතුගොඩ කෝට්ටේ රාජගිරි යන ප්‍රදේශවලට ජලසපයීම අතිරුවනවා. මිරිහාන මාදිවෙල නුගේගොඩ නාවල කොළොණ්ණාව IDH කොස්සත් අංගොඩ වැල්ලම්පිටිය ඔරුගඩවත්ත කඩුවෙල යන ප්‍රදේශවලටද ජලසපයීම අතිරුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දෙන්නේ. මහරගම බොරලැස්ගමුව හා පිළියන්තලද ජලසපයීම අතිරුවන ප්‍රදේශවලට ඇතුළත් අද පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා පැය 12ක කාලයක් මෙසේ ජලසපයීම අතිරුවනවා. මෙරට කෘෂි අපනයන සම්භාණ්ඩ සහ ඖෂධ ක්ෂේත්‍රයට පාකිස්තානයෙන් නව ආයෝජන සහ වෙළඳ අවස්ථා රැසක් නිර්මාණය වී තිබෙනවා. අමාත්‍ය සුනිල් හඳුන්නිති මහතා සහ ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොම්සාරේස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ආචාර්ය නයිස නසී මහතා අතර හමුවක් කර්මාන්ත අමාත්‍යංශයේදී පැවැත්වුණා. එහිදී දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. වෙළඳ ආයෝජන සහ නව ව්‍යවසායකත්ව අවස්ථා උදා කර ගැනීම පිළිබඳවද සාකච්ඡා කළා. ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය මගින් ශ්‍රී ලංකාව සහ පාකිස්තානයේ පංජාබ් මෙන්ම කරච්චි කලාප ආශ්‍රිත ව්‍යවසාය හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය මගින් මැණික් කර්මාන්තයේ තාක්ෂණික හුවමාරු වැඩසටහන් පැවැත්වීමටද දෙපාර්ශ්වය එකඟත්වය පළ කළා. ශ්‍රී ලංකාවෙන් සිදු කෙරෙන තේ අපනයනය තවදුරටත් වර්ධනය කිරීමට සාකච්ඡා කර තිබෙනවා. මෙරටින් අන්නාසි සහ අලිගැටපේර අපනයනය කඩිනමින් ආරම්භ කිරීම පිළිබඳවද සාකච්ඡා කළා. අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2026 විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවා තිබෙනවා. යනු ඊයේ සිට ලබන 23 වෙනිදා දක්වා මාර්ගගත ක්‍රමවේදයෙන් අයදුම් පත් කැඳවා ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල් AKS ඉන්දිකා කුමාරී ලේනගේ මහත්මිය සඳහන් කළේ. ඒ නිවේදනයක් නිකුත් කරමින් යනු පාසල් අයදුම්කරුවන් විදුහල්පති මාර්ගයෙන්ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවද ලබා දී ඇති උපදෙස් මත මාර්ගගතව අයදුම් පත්‍ර ඉදිරිපත් කළ යුතු වනවා. පෞද්ගලික අයදුම්කරුවන් ජාතික හැඳුනුම්පත භාවිත කර අයදුම් කළ යුතුයි. ජාතික හැඳුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන් තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිත කර ලියාපදිංචි වීමෙන් අයදුම් පත්‍ර ඉදිරිපත් කළ යුතු බවයි විභාග කොමසාරිස් ජෙනරාල් වරිය ප්‍රකාශ කළේ. ලබන 23 වනදා මධ්‍යම රාත්‍රී 12න් පසු අයදුම් පත්‍ර බහර ගැනීම දීර්ඝ නොකරන බවද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ප්‍රදේශ කිහිපයකින් රියනතුරු වාර්තා වී තිබෙනවා. මුද්‍රාජ වෙල ඉන්ධන පරයන්තයේ සිට මාවනෙල ප්‍රදේශයේ පෙරුම්හල් වෙත ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවසරයක් කොළඹ නුවර මාර්ගයේ කඩවතදී පෙරලියාමෙන් අනතුරක් සිදුවුණා. ඒ තිරිංග ක්‍රියා විරහිත වීමෙන් අනතුර සිදුවන විට බවසරයේහි පෙට්‍රල් ලීටර් 6600ක් සහ ඩීසල් ලීටර් 6600ක් තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කලපලුවාව හල්ගහදෙනිය ප්‍රදේශයේදීද රිය අනතුරක් සිදු වුණා. ඒ සුඛෝපභෝගී ජීප්‍රතයක් විදුලි ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන්. ඒ සමග එකිනෙකට සම්බන්ධ වී තිබූ ට්‍රාන්ස්ෆෝමර පද්ධති තුනක් කඩා වැටි විනාශ වී තිබෙනවා. දුරකථන කණු දෙකකටද හානි සිදු වුණා. රේදුරා බිමතින් සිටි බවටයි හඳුනා ගැනුනේ. දිවයිනේ ප්‍රදේශ රස්තකට අද දිනේ වැසි හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමු සහ වයඹයන පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නොරෙළිය යන දිස්ත්‍රික්ක ඊට අයත් අනුරාධපුර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලද අද දිනේ වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතිනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුර උතුරු මැද සහ වයඹයන පළාත්වලත් රත්නපුර හම්බන්තොට සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40ක 50ක පමණ තරමක තද වැසි ඇතිවන බව කල්කුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. කල්පිටියේ සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට බෙන්වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. වෙනසියුලාවට බලපෑ භූකම්පන දෙකෙන් ගොඩනැගිලි 189ක් සම්පූර්ණයෙන් කඩා වැටී තිබෙනවා. හානි සිදු ඇති ගොඩනැගිලි සංඛ්‍යාව 885ක්. භූකම්පන වලින් මියගිය සංඛ්‍යාව 2645ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. තොර ලැබූ සංඛ්‍යාවද 12666ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙවන විට පුද්ගලයින් 6462 මුදාගෙන ඇති බවයි වාර්තා වන්නේ. 3300කට අධික ජාත්‍යන්තර ගලවා ගැනීමේ කණ්ඩායම් සහ එරට හමුදාවේ 30,000ක් පමණ පිරිසක් සහන කටයුතු වල නිරතව සිටිනවා. මේ අතර මධ්‍යම චිලි රාජ්‍යයේ භූකම්පනයක් හටගත්තා. ඒ රිෂ්ට පරිමාණ ඒකක 5.5ක ප්‍රබලත්වයකින් සටහන් වී ඇති බවයි ඇමරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ. මධ්‍යම චිලි රාජ්‍ය අසන්නේ වෙරළට බෙන් භූකම්පනයේ කේන්ද්‍රයේ පිහිටා තිබෙනවා. කිලෝමීටර 10ක ගැඹුරින් භූකම්පනය සිදු වෙතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළා. එහි බලපෑම ගොඩබිමට දැනී තිබෙනවා. සිදු ඇති හානි පිළිබඳව මෙතෙක් වාර්තා වෙයි නැහැ. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුව සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනේ නිමවන විට ලකුණු 338ක් ලබාගෙන සිටියා. කඩුලු පහක් බිඳ වැටී තිබුණා. ආරම්භක ප්‍රතිකරු ලහිරු උදාර ලකුණු 188යි. කමිදු බෙන්ඩිස් ලකුණු 84ක් ලබා ගැනීමට සමත් වුණා. මෙතර ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග පැවැත්වෙන නිල නොවන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දිය ඒ කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 323ක් ලබා සිටිනවා. පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සිල් දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 366ක්. ගෑස් මිල අඩු කිරීම ගැන ජනතාවගෙන් රජයට ප්‍රශංසා. ජූලි මාස පළමුවන දින තුනට ඩෙංගු රෝගීන් 3422ක් ඩෙංගු මරණ 39ක් දක්වා ඉහළට. ඩෙංගු මර්ධන වැඩපිළිවෙල ජනාධිපති ලේකම් සොයාබලයි. කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්. රෑනතුරකින් ට්‍රාන්ස්ෆෝමර 3කට හානි. වර්තාගත රේගු ආදායමක්. භූකම්පණයෙන් ගොඩනැගිලි 189ක් විනාශ වූ බව වෙනසූලාව කියයි. මිලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරුවේකට. 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති. Then be the change විශේෂාංගය.
15: Be the change වෙනස ඔබ වෙන්න.
16: මෑත කාලයේදී ප්‍රසිද්ධ විද්‍යාත්මක සංගරාවක පළ වූ නවතම අධ්‍යයනයකින් අනුව හෙළි වී තිබෙන්නේ 2000 වසරේ සිට 2023 දක්වා සෑම වසරකම ලෝකයේ පුරා සාමාන්‍යයෙන් අයිස් ටොන් බිලියන 273ක් දිය වී මුහුදට එක්වමින් තිබෙන බවයි. ලෝකයේ විවිධ රටවල එක් වූ විද්‍යාචාර්යන් 60කට ආසන්න කණ්ඩායමක් විසින් සිදු කළ මෙම පරීක්ෂණයේදී පැහැදිලි වන්නේ මෙය සංඛ්‍යාතයකින් පවසන විට සාමාන්‍යයෙන් වගේම පෙනුමට එය ඇත්තටම හිතාගන්න බැරි තරමේ විශාල ප්‍රමාණයක් බවයි. මෙම ප්‍රමාණය තේරුම් ගන්න සරල උදාහරණයක් ලෙස විද්‍යාචාර්යන් පෙන්වා දෙන්නේ ලෝකයේ අයිස් දියවෙන වේගය අනුව සෑම තප්පරයකටම ඔලිම්පික් ප්‍රමාණයේ පිහිනුම් තටාක 3ක් පිරෙන තරම් ජල ප්‍රමාණයක් අලුතින් මුහුදට එක්වන බවයි. මේ ස්වභාවික සිදුවන සාමාන්‍ය චක්‍රයට වඩා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වේගවත් වී ඇති පරිසර විනාශයක පැහැදිලි ප්‍රතිඵලයක් බව පෙනී යනවා. විශේෂයෙන් පෘථුවිය උණුසුම් වීම මෙයට ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙනවා. කාර්මික විප්ලවයෙන් පසු කාර්මික කටයුතු, වාහන භාවිතය, වනාන්තර විනාශය වැනි කරුණු නිසා වායුගෝලයට එකතු වන කාබන් ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු පෘථුවියේ උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ නංවමින් පවතිනවා. මෙම උෂ්ණත්ව වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ග්ලැසියස් සහ ඉස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතිනවා. 2000 වසරේ සිට 2011 දක්වා කාලය හා 2012 සිට 2023 දක්වා කාලය සසඳන විට අයිස් දියවීමේ වේගය 36%කින් වැඩි වී තිබෙනවා. මෙය හුදෙක් සංඛ්‍යාතයක් නොව ලෝකයේ පරිසර පද්ධතියක් දැඩි ලෙස බිඳ වැටෙන බවට ලැබෙන දැඩි අනතුරු ඇඟවීමක්. විශේෂයෙන්ම ග්‍රීන්ලන්ඩ් සහ ඇන්ටාර්කිකා වැනි ලෝකයේ විශාලතම අයිස් ගබඩා තත්ත්වය දැඩි අවධානයට ලක්ව තිබෙනවා. ග්‍රීන්ලන්ඩ් හි අයිස් සම්පූර්ණයෙන්ම දිය වුණොත් ලෝකයේ මුහුදු මට්ටම මීටර් 7ක් පමණ ඉහළ යා හැකි බව, ඇන්ටාර්කිකා හි නම් එය මීටර් 50කට වඩා ඉහළ යා හැකි බව විද්‍යාඥයන් අනාවරණය කර තිබෙනවා. හිමාලය කඳු ඇටිය තුන්වන අයිස් ගබඩාව ලෙස හඳුන්වන අතර ආසියාවේ බිලියන ගණනාවක් ජනතාවගේ ජල අවශ්‍යතාව මේ මත රඳා පවතිනවා. නමුත් 2100 වන විට අයිස් තට්ටු මිදීමේ අවධානම නිසා මේන් කොටසක් අහිමි විය හැකි බව අනාවැකි පල කර තිබෙනවා. මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ අයිස් දියවීම අපේ දෛනික ජීවිතයට ඍජුව බලපාන විශාල ගැටලුවක් බවයි. නාසා තොරතුරු අනුව 1993 සිට මේ දක්වා ලෝකයේ මුහුදු මට්ටම සෙන්ටිමීටර් 10කට වඩා ඉහළ ගොස් තිබෙනවා. මෙම අයිස් දියවීමේ ප්‍රතිඵලය ඉතාම විශාලයි. මෙම ප්‍රවණතාව දිගටම පවතිනවා නම් ලෝකයේ බොහෝ වෙරළ නගර ජලයට යටවීම, ගං වතුර, වියලි කාලගුණිය සහ කාලිගුණික විපත් වැනිවීම අනිවාර්ය වනවා. මුහුදු මට්ටමේ ඉහළ යාම එයින් ප්‍රධාන එකක්. ලෝකයේ බොහෝ නගර සහ ජනාවාස මුහුදට ආසන්නව පිහිටා ඇති නිසා ගං වතුර, දූපත් අහිමිවීම සහ ජනතාවට ඉවතට මාරුවීම වැනි ගැටලු ඉදිරියේදී වැඩිවීමට ඉඩ පවතිනවා. එයට අමතරව ග්ලැසිය මත රඳා පවතින බොහෝ ගංගා ජල පද්ධති බිඳ වැටීම නිසා බීමට සුදුසු ජලය හිඟවීමද සිදු විය හැකි. කොරල්පර විනාශ වීම, මුහුදු ජීවි පද්ධතිය බිඳ වැටීම සහ ප්‍රෝමෝප්‍රොස්ට දියවීමෙන් පැරණි වෛරස් වැනි ව්‍යසන නැවත පැමිණීමට ඉඩ ඇති බවද විද්‍යාඥයන් මත පල කර තිබෙනවා. විද්‍යාඥයන් පවසන අන්දමට උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 බිඳුවට වඩා ඉහළ යාමට ඉඩ හැරියොත් සමහර විට පරිසර පද්ධති ආපසු යථාතාත්වයට පත් කළ නොහැකි මට්ටමට පැමිණිය හැකි. මේ ශ්‍රී ලංකාවටද අදාළ ගැටලුවක් වන අතර ශ්‍රී ලංකාව වැනි රටවලට මුහුදු මට්ටම ඉහළ යාමෙන් වෙරළ ඝාතනය වීම, ගං වතුර අවදානම සහ ධීවර වෘත්තිකයන්ට බලපෑම් වැනි ගැටලු ඉදිරියේදී වැඩි විය හැකි.
17: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
18: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලාවදවල් 12යි විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: හෙලවදවල් 12 විනාඩි 36යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
5: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
6: විනතියක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight.
7: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0.7.3 93.5 93.7 Searchlight සමාජික විෂණය
8: 75 සිරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
9: ක්‍රිමිරාජ සුවසැනෑව
10: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
8: ක්‍රිමිරාජ සුවසැනෑව
10: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසැඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
11: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්කුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
10: සතියක ලක්හඬ

එලව දවල් 12 විනාඩි 39 යි දැන් සතිය කලක් හදාගෙන ඉන්නේ. හැබැයි ඉතින් තව විනාඩි කීපයකින් මට යන්න සිද්ධ වෙනවා සතිය කලක් හඳින්. හැබැයි ඊළඟට අපේ නලින් අය එනවා ගීරශ්මී අරගෙන. ඉතින් ගීරශ්මීන් තහන්න කියලා ආරාධනා කරනවා. දැන් මොකද කරන්නේ මේ වෙලාවේ? මේ වෙලාවේ දවල් 12 විනාඩි 39 වෙන වෙලාව සමහර අය නම් දවල් කෑම ගන්න ලෑස්ති වෙනවා වෙන්න පුළුවන්. සමහර අය කෑම ගන්න හිතලවත් නැති වෙන්න පුළුවන්. නැත්නම් සමහර අය අයියෝ බඩගෙනි කන්න විදිහක් නැහැ. වැඩ එහෙමත් ඉන්න පුළුවන්. එතකොට මේ ඔය කෑම කියන දේ අපිට ගොඩක් කලාවට අත්‍යවශ්‍ය දෙයක්. අපේ අවශ්‍යතා සහ වුමනා කියලා දෙකක් තියෙනවානේ. ඔය අතරේ අවශ්‍යතා අත කියන ගණයේට වැටෙන එකක් තමයි ආහාර කියන එක ප්‍රධාන අවශ්‍යතාවයක්. අපි කියනවානේ කන්නනේ මේ ඔක්කොම කරන්න ඉතින් කියලා කියනවානේ. එහෙම කියනවානේ කට්ටියනේ. එතකොට මේ ඔය කෑම කියන එක කවදාවත් නැති වෙන්නේ නැහැ. හැබැයි මේ විද්‍යාඥයෝ සයන්ටිස්ට්ලා මේ පරීක්ෂණ කරලා තිනවා කෑම වෙනුවට පොඩි පිල් එකක් නිකන් අපි හිතනවා ඒකට පෙත්තක් වගේ එකක්. හා මේ වෙලාවට හරි ඔන්න දවල් කෑම වෙනුවට ඊළඟ පැය ගාන මට නැගිටලා ඉන්න ඊළඟ පැය ගාන මම ශක්තිමත් වැඩ කරන්න අපිට පොඩි පෙත්තක් වගේ එකක් හරි මේ වෙත බිව්වට පස්සේ ඔන්න දැන් අර බඩගින්න නෑ. එතකොට අපිට අවශ්‍ය කරන සංගඩක ඔක්කොම ඒක අදාළ දේවල් තියෙනවා. හැමදේම තියෙනවා. හරි දැන් ඔන්න බඩගින්න ඉවරයි. ඒ වගේ පොඩි පරිශන කරන ගමන් ඉන්නේ කියලා කියනවා. ගොඩක් කලාවට සමහර වෙලාවට ඉතින් මේක ඇත්තද බොරුද කියලා හිතනවා. හැබැයි ඇත්තටම මෙහෙම පරිශන කරන ගොඩක් කට්ටිය ඉන්නවා. කෑම වෙනුවට අපිට මොනවද පාවිච්චි කරන්න පුළුවන් ආදේශක. හැබැයි කොච්චර කොහොම කළත් ඒ සාර්ථකත්වය ගන්න බැරි වෙලා තියෙන හේතුව තමයි අපේ මිනිස්සු එහෙම නැත්නම් අපි මමත් ඔයත් එහෙමයි අනිත් හැමෝමත් එහෙමයි මියාගෙන ඉන්න ඔයත් එහෙමයි කොහොමත් අපි එහෙමනේ. අපි මේ හරි ආසයි මොන හරි දෙයක් කරගෙන යනවා අර කියන්නේ දිනන එකේ නෙමෙයි ආතල් එක තියෙන්නේ දුවන එකේ තමයි ආතල් එක කියලා. ඒ වගේ තමයි අර මේ අපි ආසයි මොන හරි කෑමක් කනවා මේකේ රස මේකේ ඇඹුල් රසයි ෂා මරු අච්චාරුව එහෙම මේක මාරා මේ නියමයියා හොඳ සැර රහට තියෙනවා මේ චිකන් කාරි එක මරු එහෙම අපිට ඕනේ රස. හරි එහෙම නැතුව මේ බඩගින්න නිවෙන්න කන්න නැත්තම් එහෙම කන්න නෙමෙයි. හැබැයි ගොඩක් ලෝකේ සාර්ථක වෙච්ච මිනිස්සු කියන්නේ ඔයා ඉන්නේ ඉලොන් මාස්ක් ඒ වගේම ඊට අමතරව ගත්තට ලොකු සමාගම් හිමිකරුවෝ ඉන්නේ මේගොල්ලෝ ඔය කෑම කියන එක එක අංගයක්. එයාලා කෑම කන්නේ තමන්ගේ බඩගින්න නිවා ගන්න සහ ඊළඟ පැය ගානේ. හරි මට තව පැය ප්‍රමාණයක් මෙන්න මෙච්චර ප්‍රමාණය වැඩ කරන්න තියෙනවා. එතකොට මට ඕනේ කෑම ප්‍රමාණය මෙච්චරයි මම ගන්න මෙන්න මේ පෝෂ්‍ය පදාර්ථ ටික හරි එච්චරයි. ඒගොල්ලෝ රස ගැන බලන්නේ නැහැ. අපිට ඕනේ මොකද්ද? අපිට ඕන රස. හරි තේක බිව්වොත් මේක මට සීනි තේ හැදිත් තුනක් ඕනේ මෙහෙම මට දෙකක් ඕනේ මෙහෙම කියලා අපි අර රසට තමයි බැහැ වෙලා ඉන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි සමහර වෙලාවට ඔය රස කියන්නේත් එච්චර හොඳ ඇබ්බැහියක් නෙමෙයි. මේ රස කෑමවල රස වුණත් වෙන මොන දෙයක රස වුණත් හැම එකටම එකයි. ඒ නිසා ඇබ්බැහිය කියන එකත් ටිකක් සීමා කරගන්න පුරුදු වෙන්න ඕනේ. වෙලාව දවල් 12:42.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. සත්‍යයක ලක්හඬ.

වෙලාව දවල් 12:57 වෙලාව. ඒ කියන්නේ ඉතින් දැන් මට සතිය කලක් හඳින් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. හරි. එහෙනම් ඉතින් මේ වෙනකන් මට මෙසේජ් එකක් දාපු හැමෝටම තැන්කියු. එක එක විස්තර කිව්වා පොඩ්ඩක් කියවගෙනත් හිටන්න. එහෙනම් ඉතින් ගිහින් ලැන්න. හැමෝටම සුවදායි සතියන්තයක්. ජය වේවා.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ 65 වෙනි වාර්ෂික මහා සෙසිවාරය පැවැත්වුණා. නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂිත ගුණාත්මක සහ දැරිය හැකි මිලකට ඖෂධ සැපයීම සඳහා නියමන පද්ධතිය ගොඩනැගීමට රජය කැපවී සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. ඕනෑම රටක සෞඛ්‍ය පද්ධතියේ ශක්තිය තීරණය වන්නේ අවශ්‍ය මොහොතේ රෝගීන් වෙත අත්‍යවශ්‍ය ඖෂධ බාධාවකින් තොරව සැපිය හැකි ක්‍රමවේදයක් පැවතීම බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ගාසා තීරයේ නව ජනාවාස ඇති කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු අවධානය යොමු කර තිබෙනවා. ඒ පිළිබඳව ඔහුගේ අන්තර් දක්ෂිණාංශික මුදල් අමාත්‍ය බසලෙල් ස්ට්‍රොමවියු සමග සාකච්ඡා පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ඊශ්‍රායල් මුදල් අමාත්‍යවරයා නව ජනාවාස පිහිටවීම ගැන සලකා බලමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. උතුරු ගාසා තීරයේ ජනාවාස තුනක් සඳහා මේ වන විටත් ඔවුන් සැලසුම් සකස් කර තිබෙනවා. මිලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය 5:02
3: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

වාසනාවන්ත දවසක් සුන්දර දහවලක් ප්‍රාර්ථනා කරනවා. අද ප්‍රසංගය ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ප්‍රසංගය ආරම්භ කරන්න සූදානම් වෙනකොට මම හිතන්නේ මේ වෙලාව හැමෝම බලාපොරොත්තු සහගතව රැඳෙන ඉතාමත්ම සුන්දර දවසක්, සුන්දර වෙලාවක් ගෙවන්න බලාපොරොත්තු වෙනවා නම් මේ වෙලාව තමයි තෝරගන්නේ. ඒ නිසාම ප්‍රසංගයේ රසාලිප්ත බවට රෝහණ විජේසිංහ ආදරණීය මිතුරා ප්‍රමිතිගන් එන්නිතු ප්‍රසංගයක් ඔබට දෙන්න කරන්න දායකත්වය එකතු කරන්නේ. ඒකතු කිරීමත් එක්ක ප්‍රසංගයේ රසය බෙදා හදාගන්න ඔබ හැමට ආරාධනා කරනවා. සමහර වෙලාවට මේ වෙලාවේ මගතොටේ ඉන්නව වෙන්න පුළුවන්, නිවහනේ නිදහසේ රැඳිලා ඉන්නව වෙන්න පුළුවන්. කොහොම වුණත් ප්‍රාසංගික රසය අරගෙන හමුවන්න සූදානම් වෙන වෙලාවේ වැඩබිමේ, ගොවිපලේ, මගතොටේ, නිවහනේ, කොතන හිටියත් සමහර වෙලාවට රාජකාරිය පසෙකලා මේ වෙලාවේ ප්‍රසංගයත් එක්ක එකතු වෙනවා. ඒ නිසා ප්‍රසංග වේදිකාවත් එක්ක රසය බෙදා හදාගන්න සූදානමින් ඉන්න හැමෝටම එකතු වෙන්න කියලා ආරාධනා කරද්දී 0703 935 934 තමයි ප්‍රාසංගික අත්දැකීම දෙන්න කරද්දී ඔබේ SMS එක, WhatsApp මැසේජ් එක එවන්න ඕනේ. WhatsApp මැසේජ් එකක් එවුවාම ඉක්මනින් කියන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි ඉතින් රචනා ගොඩාක් එවනවාට වඩා සුන්දර නිර්මාණයක් හැටියට පොඩි ප්‍රමාණයක් එකතු කරන්න හැකිනම් අන්නේ බලාපොරොත්තුව තුළ ප්‍රාසංගික රසය ඔබට බෙදා දෙන්න මම සූදානම්. ඔබත් එක්ක හමු වෙන මම නලින් විරාජ්. ලස්සන සුන්දර දවසක අපි හමු වෙනවා ගී රශ්මී සමග මෙසේ.

0: වෙලාව පසුරුවෙ කයි විනාඩි 22යි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: ලකන්ද රේඩියෝ ITN
4: 75%කටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
5: ක්‍රිමිරාජ සුවසේව ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න નિවරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
4: ක්‍රිමිරාජ සුවසේව
5: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
6: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් කුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
5: වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජික විෂණය.
7: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
8: ලකන මොමලින් ඒසල්
5: සම අනුග්‍රහය
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
9: රටට වග කියන

0: சத்யாக la kana prasanga vedikave radio karanaya lakhana geerashmi
1: අදනම් ඉතින් මාව තමයි මුලින්ම කියන්නේ කියලා හිතාගෙන ඉන්නවා නම් අන්න ඒ අය හැමදෙනාම මේ වෙලාවේ ටිකක් සාමාන්‍යයෙන් කියන්නේ එහුම්කම් දෙනවට වඩා වැඩියෙන් එහුම්කම් දෙනවා කියලා. අන්න එහෙම වෙලාවක් වෙන්නේ මීගොඩ පැත්තට ගියාම මේ කට්ටිය ඉන්නේ මේ මීගොඩ රුවණි. චම්පි ඉන්නවා, ලක්මාල් ඉන්නවා, ප්‍රේමා, මොනිකා, ඒ වගේම චමිලා ඉන්නවා, මල්ලිකා, සුමිත් ඉන්නවා. චන්දිමා තමයි මට මැසේජ් එක දාන්නේ. චන්දිමා කොහමද ඔයාලට? දැන් චන්දිමා මැසේජ් එක දාද්දි පොඩ්ඩක් වේලාසම දැම්මහම මම හිතන්නේ මීට පෙර වැඩසටහනට වෙන්නේ නැති කියලා. ගොඩක් වෙලාට නොකිය ඉන්න උත්සාහ කරනවා. ජියුස් ෆරීඩා, ඒ වගේම දීප්ති සිල්වා, ශිරීන් ඩයස්, ඒ වගේම නිරෝ ගයානි සිල්වා, තණ්ඩානි මාරසිංහ, ඒ වගේම රොසෙට් ගමගේ ඒගොල්ලෝ ඔක්කොම සියලු දෙනා අපිට ආශිර්වාද කරලා දෙනවා. ඒ සියලු දෙනා මේ වැඩසටහනත් එක්ක බොහොම ආදරයෙන් ඉන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් කැමතියි කියන්න ඔයා වහගෙන ඉන්නවා කියලා. කවුද මේ කළුතර උතුරේ ඒ කට්ටිය සියලු දෙනා මේ හරියට මැසේජ් එකක් දාන්න. වැඩසටහන මොකක්ද කියන එක පැහැදිලි කරගෙන ඕනේ මැසේජ් එක දාන්න. නැත්තම් ඉතින් වෙන වෙන දේවල්නේ කියන්න වෙන්නේ නේද? සත්වල ගාමන්ට් එකට ගියාම අපේ ඉන්නවා යෙහෙලියක්. එයාද සත්වල දෙවනි එකේ වැඩ. පොරණ සත්වල ගාමන්ට් එක කියලා කිව්වහම ඉතින් අපිව දන්න යාළුවෝටයක් ඉන්නවා. ඔක ඉන්නවා අශෝක කියලා. ඕගලන්ගේ මිස්. ඉතින් යාවත් ගොඩක් ආදරේ මතක් කරන්න ඕනේ. සුරංගී ඉන්නවා, කමනී ඉන්නවා, අනිතාව නම් කියන්නේ නැහැ කියලා කල්පනා කරේ. උන්නේ ඉතින් රමණිට ගේන් තියන වෙලාව. රමණි කියන්නේ ඇයි අපිව කියන්නේ නැද්ද? කියනෝ කියනෝ බයට කියන්නේ. අනුරාධා ඉන්නෝ, ඒ වගේම මැණිකේ, හර්ෂ ඉන්නෝ, මුදිතා, නිරෝෂා, සේපාලිකා. ඒ කමනි මැසේජ් එක දැන් කවුද අද මැසේජ් එක දැම්මේ? වැඩ බලන්න නිරෝගේ වැඩ බලන්න කවුරු හරි ඉන්නෝ ඒ කියන්නේ. මැසේජ් දාන වැඩේ ඈ. වෙන වැඩ බලන්නේ අශෝකා කියන මිස් තමයි ඕගොල්ලන්ගේ. හැබැයි ඉතින් එයාව බලන්න එයා වැඩ හරියට කරනවද කියලා තීරණය කරන්න ප්‍රසංග වේදිකාවත් එක්ක මම ඉන්නවා. ඔයා කොහොමද බලන්නේ? ඔයා මුකුද්ද ගාමන් ගැන දන්නේ නැහැ. නෑ දන්නෝ දන්නෝ මම ගිහින් තියෙනවා, බලලා තියෙනවා, දැකලා තියෙනවා. සිරෝෂන් ගාමන්ට් එකට යන්න සූදානම් වෙන්නේ අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා අහගෙන ඉන්නවා. දැන් ගාමන්ට් එකේ ඉන්න වැඩ කරන සියලුම දෙනාව ගොඩක් ආදරයෙන් මතක් කරනවා. ඉතින් ආයතන නම් නොකිව්වට ගාමන්ට් එක, ෆැක්ටරි එක, ඒ වගේ ඉතින් නමක් කිව්වට අනිත් ඔය පොඩි පොඩි ආයතන වල නම් නෙමෙයි මට ඕනේ ඔයාගේ නම්. ඊළොට්ටුකුලමේ තරිඳු රුක්ෂාන් පරිසං ඉන්න ඕනේ. මොකද මේට හොඳටම හුලඟ කියලා තියෙනවා. හුලඟට කරන්න බැරි දෙයක් නැහැ. මතක තියාගන්න කොන්ක්‍රීට් බිම දාන්න හුලඟට පුළුවන්. ඒ නිසා හුලඟ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. කොමුණත් ඉතින් ඔයාට ඔය පැත්තට හොඳට හුලන් තියනවා කියලා කොට සමාන තැන් වලට නැති වෙන්න පුළුවන්. හරි, අපිට ඉතින් එල්නිනෝ තත්ත්වය වෙනස් විදිහකට බලපාන්නේ. ඒකින්ද ඒකත් හොඳයි. වරුසාව ඇදහැලෙනවා. ඔය CNC ගාමන්ට් එකේ කට්ටිය මගෙන් අහන්නේ ඔයා හොඳින් නේද නලින්නයි? ඔව්, මංජුසාගේ යාළුවා නේද ඔයා? මංජුසා මගේ හොඳ මිතුරියක්. ඒ දවස්වල පන්තියේ හිටපු චණ්ඩියා තමයි මංජුසා කියලා කියන්නේ. තාමත් එහෙම තමයි. හිනා වෙලා හිටියට ඔයාගෙන් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඔය ලයින් වල වැඩ කරන අය ඔක්කොම ප්‍රශ්න කියන්නේ මංජුසාට තමයි. මංජුසා කියලා කියන්නේ පරණම. පරණ කියන්නේ ඉතින් හොඳටම ඔය ඇන්ජිම, ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳට වැඩ කරන ආයතනයේ වෙනුවෙන් හිතන මංජුසා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මට. දැන් හෙට දවසේදී ඒගොල්ලෝ මේ CNC එකේ කට්ටිය මැච් එකක් ගහනවා කියලා කියනවා. ඉතින් ඒකේ නිවේදන කටයුතු වලට මම තමයි එන්නේ. හරි ඉතින් මංජුසා කොහොමද මංජුසාලා දැන් ඔය දාන බෝල සමහරුන්ට මේ කඩුල්ල රැකගන්න බෑ. එනිසා මංජුසා මේ පරණම සේවකයා විදියට යාළුවොත් එක්ක එකට එකතු වෙලා ඉන්න හින්දා ඔය ආයතනේ ප්‍රධානී ඒ සියලු දෙනා මංජුසාර තමයි කොටක් දේවල් කියන්නේ. ඉතින් අපේ මිතුරියට එයා වෙනුවෙන් මොනවද කරන්න තියෙන්නේ CNC එකේ. හරි මාත් වෙනවා එහෙනම් මැච් එකට. උලියාපිටියෙන් නිලක්ෂි ඉන්නවා. නිලක්ෂිව එකතු කරගන්න වෙලාවේ මං යනවා අවිස්සාවේල්ලට. අවිස්සාවේල්ලට ගියාම කාවින්දා චූටි කෙල්ල. එහෙම කිව්වොත් මොකද කියන්නේ? කාවින්දාගේ හිනාව. අවිස්සාවේල්ල ඉන්නේ ඉතින් එයාවත් ආදරෙන් මතක් කරනවා. මෙන්න මෙන්න මෙන්න මැසේජ් දානවා දානවා දානවා දානවා. කවුද 0703935943 තමයි මැසේජ් දාන්න ඕනේ. අනේ අයි අපිව මතක් කරන්නේ නැද්ද? එක පාරටම පුළුවන් කමක් නැහැ. වෙලාව පස්වරු 1:32.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මිය.
1: ලාංකීය සම්දර්ශන වේදිකාවේ නොමැකෙන මතක සටහන් හැමදාමත් හදවතේ ඉතුරු කළා නම් ඒ ලක්හඬ ගී රශ්මිය ප්‍රාසංගික වේදිකාවයි. ඒ වේදිකාව තුළ වෙනදාට වාගේම සුපුරුදු සෙනෙහසින් ආරාධනය කරනවා 0703935943 WhatsApp message එකක් දාන්න කියලා. එහෙම ප්‍රසංග වේදිකාවක් තියෙනවා නම් එකම ප්‍රාසංගික වේදිකාව මේ බව ආදරයෙන් හඳුන්වා දෙනවා. ඒ හඳුන්වා දීම තුළ පුරා වසර 20කට ආසන්න කාලයක් තුළ හෙළ කලාකිත අසද්දු ආදරණීය කලාකරුවන් ජනප්‍රියතම තරු එක වේදිකාවට එකතු වුණාම ප්‍රමිති කරන්න යුතු ප්‍රසංගයක් යලි යලිත් රසවිඳින්නට දෙනවා නම් ලක්හඬ ගී රශ්මී තමයි. මෙන්න ලක්හඬ ගී රශ්මී යලිත්.

0: සත්‍යයක් නැතිකර ගැනීමට කතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදී ප්‍රවේශම් වන්න.
1: තීක්‍යා සුරකිනු මකටොට. ලකන්ද රේඩියෝ ITN. From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: YouTube channel subscribe කරන්න.

ආත්මේ වෙලාවේ අහගෙන ඉන්නේ කොහොමද දන්නේ මැසේජ් එකක් දාන්නේ කියලා කල්පනා කරනවා නම් 0.7 0.3 93.5 93.4 තමයි මැසේජ් එක දාන්න ඕනේ. දැන් එහෙම කියනකොට මැසේජ් දාපු බොහෝ දෙනෙක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවානේ LNG එකේ කට්ටිය. මේගොල්ලෝ හැමදාම ලක්කඳ අහනවා. ඉතින් ඒක මාමල නැන්දල තමයි ඉන්නේ. කල්ප මාමා ඉන්නෝ නිලන්ත වටභාගයේ, කාලිංග, ඉන්ද්‍රික මාමා, සුදී අක්කා, දුමින්ද, ඒ වගේම අයේෂා, නෙළුම්, නයෝමි, නන්දා, පොඩි බාබා. මේගොල්ලෝ ඔක්කොම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඒ දාන මැසේජ් එකේ ඉන්න කට්ටිය නැන්දලා මාමලා අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඔක්කොම ආදරේ මතක් කරා කියලා කියන්න ඕනේ. ඒ මතක් කිරීම කියන්න දෙයක් නැහැනේ, අහගෙන ඉන්නේ නේද? ඔමාගම ඉන්නවා පැතුම් යාවත් එකතු කරගන්න කියලා කියනවා. කොල්ලු ටිකත් එක්ක ඉන්නේ. ඉතින් ඒ කොල්ලු ටිකත් එක්ක ප්‍රසංගේ රස විඳිනවා කියලා දාලා තියෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ. වරුණි ඉන්නේ කටුකුරුන්ද ගාමන් ටිකේ මේ වෙලාවේ වැඩ කරන ගමන් වරුණි මාව අහගෙන ඉන්නවා. ඉතින් වරුණි අහගෙන ඉන්නකොට අනිත් අයට නිකම්ම අහන්න සිද්ධ වෙලා තියෙනවා නේද වරුණි? වරුණිගේ යාළුවෝ කට්ටියගේම නම් ටික ඊයඟ දවසේ දාන්න පුළුවන් කමක් තියෙනවා. වරුණිට අවස්ථාවක් ලැබුණාම යාළුවෝ ටිකත් එකතු කරගන්න පුළුවන්. ඉතින් දැන් අහගෙන ඉන්නවනේ මේ වෙලාවේ වරුණි වටේම වැඩ කට්ටිය. ඒ අතරෙදි වරුණිය විතරක් කිව්වම මාත් එක අයි අපිව කියන්නේ නැත්තේ කියලා හිතෙනවානේ. ඒ නිසා වරුණිය අනිත් අයවත් එකතු කරගමු. තරුසි බස්නායක කියලා කියන්නේ තරුසි බස්නායක. ඉතින් හැමදාම නලින් අයියේ ඔයාට කොහොමද මාත් ඉන්නවා කියලා මැසේජ් එකක් දානවා. මැසේජ් එක කිව්වහම ඉතින් බොහෝ දෙනෙක් ආදරය ප්‍රකාශ කළා, බොහෝ දේවල් ලියනවා. ඉතින් ආදරය කියලා කියන්නේ ආත්මාර්ථකාමී හැඟීමක්. ඒක හැමෝටම බෙදලා දෙන්න පුළුවන්ද?

කරන්න ගියහම වෙන දේ මැසේජ් එක තියෙන්නේ පරණ නිවේදිකාවක් හිටපු කෙනෙකුට ලියපු මැසේජ් එකක්, පරණ එකක් සෙන් කළා. එහෙම වුණාම ඉතින් අනේ ඉතින් මොකද වෙන්නේ කියලා කල්පනා කරලා බලන්නකො. එනිසා පරණ දේවල්, පිළුණු වෙච්ච දේවල් ආහාරයට ගන්නේ නෑ, වගේම පරණ දේවල් මම කියන්න උත්සාහ කරන්නේත් නෑ. මොකද ඒ මැසේජ් වල තියෙන්නේ වෙන වෙන දේවල් නිසා.

මේ හැමදාමත් දීර්ඝලෙස ලියනවා ලංකාවේ හදවත් පුරා දෝලනය වුණු අනර්ගමත්ම ඒ වචන වලින් කියන්නේ ගොම්නිදුලිගේ වේදිකාව විදියට තමයි ලක්කන ගීරශ්මි හඳුනාගත්තේ කියලා හොඳ සතුටක් ලබන්න පුළුවන් කියලා කියනවා. අංකයේ සුපිරි වැඩක් විදියට යාගේ හදවතට දැනෙනවා කියලා කියන්නේ ජය වේවා මුළු මුං එන පුරා සමන්පත් පිනවන අපූරු වැඩසටහනක් කියලා කියනවා. ඉතින් මුං එන සිරි සංගමිත්තා මාවත නේද, ශ්‍රී සංගමිත්තා මාවතේ වසන්ත කුමාර හෙට්ටි තන්ත්‍රය. වසන්ත කුමාර හෙට්ටි තන්ත්‍රගේ මේ වැඩසටහනත් එක්ක තියෙන නැහැකම කිව්වොත් එයාගේ වයසත් එක්ක වැඩි කාලයක් ප්‍රසංග වේදිකාවත් එක්ක මේ ප්‍රසංගයේ රසවින්ද කියන එක විශ්වාසයෙන් අපිට කියන්න පුළුවන් කමක් තියෙනවා. මොකද මැසේජ් එකක් දාන්න අමතක කරේ නැහැ. හැමදාමත් සනීපෙන් හිටියත් අසනීපෙන් හිටියත් මැසේජ් එක නොරඳවාම ඉවලා තියෙනවා. පරවතකයි එක්තරා කාලික ආදර සුළුග වැඩසටහන නිසා ජීවිතයේ ආදරය කියන එක දිනාගත්ත වසන්ත කුමාර හෙට්ටි තන්ත්‍රේ අද ලස්සන ජීවිතයක් ගෙවනවා. ඉතින් ඒ ගෙවන ජීවිතයේදී ලක්කන්න තමයි සම්බන්ධීකරණ කටයුත්තට දායක දුන්නේ. මොකද ආදර සුළුග වැඩසටහන ඔස්සේ එහෙම වෙලා ජීවිත ගොඩ දාන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හැමදාමත් දුකේදී සැපේදී නිරන්තරයෙන්ම රැඳෙන ලක්කනත් එක්ක හැමෝම ආදරෙන් ඉද්දී ඩග්ලස් ඉන්නවා. ඒගොල්ලෝ අපේ පොඩි සාන්තකී උපන්දිනය කියලා කියනවා. අකිල මල්ලි අකිල සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා එකතු කරන්න සූදානම් වෙනකොට අපි ඔයාට සුභ පතනවා කියලා කියන්නේ ඕනේ නේද? හෝමාගම ඉන්න කට්ටිය ඩග්ලස් ඉතින් මැසේජ් එක කිව්වට සතුටින් ඇති. හැබැයි තව විනාඩි 5යි තියෙන නිසා ප්‍රසංගයේ එක ගීතයකට හරි අපිට යන්න අවස්ථාවක් තියෙනවා. ඊට පසුව ප්‍රවෘත්ති අහලා ප්‍රසංගයත් එක්ක යලි එකතු වෙන්න පුළුවන්කමක් තියෙනවා.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ
1: දේශීය ප්‍රවෘත්ති පාසල් දරුදරියන් 25000කට නොබිලියස් කණ්ඩායම් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා ඒතිවරු දැසින් පැහැදිලි දැක්මක් යන තේමාවෙන් පෙනීම අඩු දරුදරියන් හඳුනා ගනිමින් ඇස් කණ්ඩායම් ලබා දීම සිදු කෙරෙනවා මේ අතර ආරක්ෂිත හිස්ස සුද්ඩොබැතිව යතුරු පෙදිවල ගමන් කිරීමෙන් පාසල් දරුදරියන් 250 දෙනෙකු පමණ පසුගිය වසරේදී මේ ගොස් තිබෙනවා එයද සැලකිලිට ගනිමින් ආරක්ෂිත හිස්වැසුම් ලබා දීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වුණා චීනයේ බීජිං අගනුවර පිහිටි මහල් ගොඩනැගිල්ලක ගොන්ඩාරයක් ගැටි දින හතරක් ගත වී තිබුණත් මේ වනතුරු තොරතුරු අනාවරණය කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කුඩා ප්‍රමාණයේ ගොන්ඩාර අනතුරින් එහි ඩියඹුවා පමණක් මිය ගොස් තිබෙනවා. තව 13 දෙනෙකු තුවාල ලබා ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. චීන කමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පිහිටි පරිශ්‍රයේ සිට කිලෝමීටර් කිහිපයක් දුරින් විමානතුර සිදු වුණා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් චීන රජය මෙතෙක් නිකුත් කර ඇති එකම නිල ප්‍රකාශය වන්නේ බීජින් ඩේලි රාජපුවත්පතේ පළ වූ වචන හැටකින් යුත් කෙටි වාර්තාවක් පමණයි. පසුගිය සිකුරාදා සිදු වූ මෙම ගැටීමෙන් මහල් 109කින් යුත් CITIC කුළුමිණි බිත්තියටද හානි සිදුව තිබෙනවා. මිලක ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු තුනට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: பிரட்டத்த வக කියන ரேடியோ பிரசங்க வேதிகாவே ரேடியோ கரணைய லக்ஹண்ட கீரஷ்மி
1: සංගීය පැවැත්වෙන හතර මග සම්බන්ධ වෙන්න සූදානම් වෙන්නේ අලියතාවක් 07.03.93.5.97 වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. මේ මතක් කිරීමත් එක්ක ප්‍රසංග වේදිකාවට හතර මගදී එකතු වෙන්න සූදානම්.
2: Thank you. බොහොම ස්තුතියි.

0: වෙලාව පසුරු දෙකයි විනාඩි 11යි.
1: ලකන්ද රේඩියෝ ITN. Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: 75%කටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
3: ක්‍රිමිරාජ සුවසේව
4: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නෙවරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
2: ක්‍රිමිරාජ සුවසේව
4: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේවට එක්වන්න සාදර අනුග්‍රහය
5: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් කුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය

0: Music Garage with Kavi and Ravi.
1: ලංකාවේ හිට් මුස්සින්දු දෙක්ක අපේනෝ ඉනිදා උදේ 10ට.

මං යන්න සූදානම් වෙන්නේ මකුළු දූවට. මකුළු දූවේ ඉන්නවා යාළුවෙක්. එයා තමයි ඉතින් එයාව මේ දැන් එයාව හම්බුන දවසේ තාත්තා බලන්න එනවා. ඒ බලන්න එනකොට අම්මත් එක කියනවා මෙයා තමයි ඉතින් අපිට හම්බුච්ච තිලිනය කියලා. ඒ නිසා තමයි මෙයාට තිලිනි කියලා කියන්නේ. තිලිනි මේ මකුළු දූවෙන් ඉතින් තිලිනිට නම තිබ්බේ කොහොමද කියලා දැන් ඉතින් තිලිනි හොයනවා. අම්මා රේණුක මේ පුතා සනුල් ඉතින් ඒගොල්ලෝ සිරු දෙනා එකතු කරගන්නවා. තිලිනි අහලා බලන්නකො නම දැම්මේ එහෙම නේද කියලා. කටුනායක HF එකේ ලයින් එකේ කට්ටිය ඉතින් අදත් අහගෙන ඉන්නවා. සඳලි ඉන්නවා. චූටි නංගිගේ බර්ත්ඩේ එක තිබුණා කියලා කියන්නේ නේද? අද නෙමෙයි. මේ සඳලි සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ඉතින් මේ පරක්කු වෙලා හරි යාළුවෝ ටික මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් මට ඉතින් කියන්න බෑනේ අද දවසේ නෙමෙයිනේ නේද? කොමුණත් පරක්කු වෙලා හරි මැසේජ් එක දැම්මානේ. කාංචනහට මේ කාංචනා, ඒ වගේම හංසනී, දිල්රුක්ෂි, සුරේකා, කලා, රූපිකා, ඒ වගේම පద్ම, ඒගොල්ලන් එකතු කරගන්න කියලා කියනවා. ඉතින් ඔයගොල්ලන්ගේ මිස් කවුද මේ? කවුද ඔයගොල්ලන්ගේ මිස්? කාංචනා කියන්නේ ඔයගොල්ලන්ගේ මිස් නේද? හරි, යවත් එකතු කරගන්නවා. ගාමන්ට් එකේ වැඩ කරන ගමන් ඒ කට්ටිය ඉන්නේ. ඉතින් දැන් මං කියපු එක ප්‍රතිඵල තමයි. ඉතින් මං කියන ඒවා ප්‍රතිඵල ඒ විදිහට ලැබෙනවා. කොමුණත් ඉතින් දිගටම වරුණි ප්‍රසංගයේ රස විඳින්න පුළුවන් කමක් තියෙනවා. සෙනසුරාදා දවසේදී හමු වෙනවා. ඉතින් කළුතර කියලා කිව්වහම මටත් විශේෂයි. මොකද මගෙත් උපතේ සිට මේ දක්වාම ඉන්න නිසා. එහෙම කියනකොට ඉතින් ඔය කැෆේ එකේ දුම්රිපල ස්ථානයේ අසර ඉන්න ලසන්ත උණ්ඩේ ගපපු ලස්සන කොල්ලා කොල්ලා කිව්වම අම්මෝ සම්බන්ධිකේ තියෙන හිනාව. අනුෂා ඉන්නවා. සජින් පොඩක් කල්පනා කරනවා ලසන්ත ඇත්තටම කොල්ලෙක්ද එහෙම කියලා කල්පනා කරනවා. ඊට මට ඔය ඔක්කොම පේනවා. ඔයාලා මරුවානේ එහෙමයි කියන්නේ. ඉතින් සමහරු මැසේජ් එකක් දාලා ඉතින් ගොඩක් ආදරේ කියලා කියනවා. ඉතින් ඒගොල්ලන්ගේ ආදරේ තමයි අපි ජීවත් කරවන්නේ. ඒකට හේතුව තමයි ඔබේ ආදරේ නිසායි මේ ලෝකෙට අපි කතා කරන්නේ. ඒ ආදරේ ගොඩක් වටිනවා. හැබැයි ඉතින් සමහරුන්ට ආදරේ කරන්න දන්නේ නැහැ නේද? වටිනාකම් නැත්තම් ආදරයක් ළඟ නතර වෙන්න ඕනේද? සරත්චන්ද්‍ර ඩයස් මං එහෙම ඇව්වේ ගාලේකඩේ රයිගම ඉන්නේ යා. ඉතින් කොහොමුණත් මේ වෙලාවේ මාව අහනවා, හැමදාමත් අහනවා වගේ අදත් අහගෙන ඉන්නේ. හරි, ඉතින් මම හරියටම කිව්වා කියලා තමයි තිලිනි මැසේජ් එක දාලා තියෙන්නේ. රුවිනි ලී රූපලාවන්‍ය කටයුතු කරන්නේ. ඉතින් රුවිනි ලස්සනට හැඩ කරලා හැමෝම යවන්න ඕනේ. එහෙම වුණොත් තමයි දිගටම කට්ටි එන්නේ. රුවිනි ලී ගාවට ආවොත් ඉතින් හැඩ වෙන්න පුළුවන් නේද? හරි, ලස්සන සින්දු කටයුතු කරගන්න. ආදරේට ගොඩක් ආදරෙයි කියලා තමයි කියන්නේ. ඉතින් ඒ රුවිනිගේ අදහස. ඉතින් රුවිනි එහෙම කියනවා. සමහරු කියනවා ආදරේ කියන්නේ සම්පූර්ණ බොරුවක් කියලා. ඉතින් එක එකනට දැනෙන විදිහ. උගර කතාවක් තියෙනවා. කතාව කොහොමුණත් අනංගය කියලා කියන්නේ අංග නැති කෙනෙක්. අංග නැති බවට පත් කරන්නේ ශිව. පාර්වතිත් එක්ක ලබැඳිව බැඳෙන වෙලාවේ මන්සරාව තුන්වෙනියා විවෘත කළා. අලු කරලා දැම්මාය කියලා කියනවා. එහම අලු කරාට පස්සේ අංග නැති වුණා කියලා කියන ඉතින් අංග තියෙන දෙන්නේ ආදරෙන් හමු වෙන්න ඒ ඊතලේ පසාරු කරගෙන යන්න ඉර්ෂ්‍යාවක් නැතුව විඳලා දායිද? ඒකයි මට තියෙන ප්‍රශ්නේ. මම කල්පනා කරේ එහෙම වෙන්නේ නැහැ නේ. ගොඩක් වෙලාවට ඉතින් ඉර්ෂ්‍යාවක් ඇති එයාගේ ජීවිතය නැහැ. ජීවිතේ අපිට දකින්න නැති වුණාට ඉන්නවා කියලා කියනවා අනංගය. අංග නැති කෙනා මල්සරා කියලා තමයි ආව ඒ දවස්වල හැදෙන්නේ. ඒ නිසා මේ විෂ්ණුගේ නෑකමත් එක්ක විෂ්ණු වෙන්නේ මස් වින දෙවියෝ පිළිබඳව කතා කරද්දි ඉතින් කොහොම වුණත් පහර්වතිව ඒ කාලේ ඉතින් සාතික නෑනේ නේද? සරණ පාවා ගන්න කරපු වැඩි එහෙම වෙලා තමයි ඔය තුන්වෙනිය විවෘත කළා. මල්සරා විද්ද ඊතල පහර තාමත් විඳිනවා කියලා කියන්නේ. ඒකින්ද නේ කොහේ හිටියද කියලා දන්නේ නැහැ මෙයා මගේ ගාවට ආව කියලා කියන්නේ.
හැබැයි ඉතින් එහෙම එන අය සමහර වෙලාවට යනවා. ඉන්න කාලෙදී නොවටිනා අය සමහර වෙලාවට නැති වුණාම ගොඩාක් වටිනවා. ඒ නිසා ආදරය කියලා කියන්නේ හැමෝටම කරන්න පුළුවන් එකක් නෙවෙයි. ලකි අයියා, චතුරංග, සංජු මල්ලි, සසංක මල්ලි ඔයගොල්ලෝ ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් අද දවසේ මැසේජ් එකක් දාලා බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ කියන කන්නේ නේද? දැන් ඉතින් මැසේජ් දාලා එක එක කියන දෙයට මට එක එක දේවල් ප්‍රතිචාර විදියට ලැබෙනවා. රුවිනිලි කියනවා ඉතින් නිවේදකය කියලා කියන්නේ මවන්න පුළුවන් අය කියලා. ඉතින් මවන්න බැරි කිසි කෙනෙකුට නිවේදකයෙක් වෙන්න බෑ. ඒ නිසා මවන එක අපේ රස්සාව. මවන්න පුළුවන් සාමාන්‍යයෙන් දෙවියන්ට විතරයි. දෙවියෝ මැව්ව අපි ඔයාලත් එක්ක ආදරයෙන් බැඳෙනවා. ඒ නිසා ඒ ආදරය හරි පුදුමයි. ඒ ආදරය හැමෝටම වේදලා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වුණාට මට කියන්න තියෙන මං ඔයාට ආදරෙයි.

0: වෙලාව පසරු දෙකයි විනාඩි 40යි.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

0: बट विसी पहाकट अधिक संख्या के समन्वित जात्यंतर मूलतन के जायगत विजय
1: विलाव पसरु देखाई विनाड़ी 42
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 petrol liter එක ගෙවුවාම යනවා
2: ඉවරයි
4: TVS Sport 110 petrol liter එකට කිලෝමීටර් 80කට වැඩිය දුවන්න නම් මේක තමයි
5: සත්‍යග ලක්හඳ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරන්නේ

යන්න සූදානම් වන්නේ කළුතර තිස්ස ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති ප්‍රියන්ත ප්‍රියලාල්. දැන් මේ ගුරුවරයෙක් විශේෂයෙන්ම මේ ලක්කන ගුවන් විදුලියට ආදරය කරන කෙනෙක්. මමත් ඉතින් කළුතර තිස්ස ජාතික පාසලේනේ, ඒ නිසා ඉතින් කියන්නම වෙනවා. ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාම වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඉල්ලන ගීතෙම දෙන්න නොහැකි වෙයි. නමුත් මතක් කරනවා, ඉතින් ප්‍රියන්ත ප්‍රේලාල් කියලා කියන්නේ නියෝජ්‍ය විදුහල්පතිවරයා විතරක් නෙමෙයි, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විශාල දායකත්වයක් පාසල වෙනුවෙන් එකතු කරන ගුරුවරයෙක්. ඉතින් හැමෝටම ඔය ගුරුවරයෙක් කියන වෘත්තියේ භූමිකාව කරන එක අමාරුයි. කොහොමුණත් වාද්දුව මාවල පුෂ්පාරංජනී, ඒ වගේම සනිත මින්තරු පුතාවත් ආදරයෙන් මතක් කරන්න ඕනේ. ඉතින් ඒ සියලු දෙනා මේ වෙලාවේ අහගෙන ඉන්න වෙලාව ලස්සන ප්‍රසංගයක රසය පුරා වසර 18කට වැඩි කාලයක් තුල ලක්කඬ ඔස්සේ ගෙනෙන්නට හැකියාව ලැබුණා. දැන් ඒ ආදරය දැන්නකොට 93 කණ්ඩායම අනුතිස්ස ජාතික පාසලේ තමින්ද අබේසේකර ඈතගම ඉන්නේ. ඉතින් යාගේ බිරිඳ තනෝජා දුවයි පුතයි ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගත් ආදරයෙන් මතක් කරනවා. ඒ පැත්තට ගියාම එහෙම, ඉතින් තව පැති ගණනාවක් තියෙනවා යන්න. යන්න තියෙන පැති වලට යන්න වෙලාව මදි වෙයිද කියලායි මම මේ කල්පනා කළේ. අද උපන්දිනය සමරනවා කියලා තමයි කියන්නේ පොල්ගහවෙල පරාක්‍රමබාහු මහාවිද්‍යාලයේ 89 සාමාන්‍ය පෙළ සහ 92 උසස් පෙළ කණ්ඩායමේ ඒ සමූහයේ බලගම සුධර්ම නිලන්ත පොතුපිටිය සුවිරාට සුභම සුභ උපන්දිනයක් කියලා තමයි කියන්නේ විශ්‍රාම විදුහල්පති මාරුක් වතුරේ සෝරත ස්වාමීන් වහන්සේ ඇතුළුව විශ්‍රාම ගුරු මව්පියවරු සහ සහෝදර සහෝදරියන් එක්ක සුපර්ණ සුයුරිය ජපානයේ බණ්ඩාර අතුරුගිරිය ඉන්නවා. ඉතින් ඒ වගේම සෞදියේ සිසිර ඉලුක්වත්ත යාගේ අහදර දිනින්ද ලෝකා කුමාරී දොඩම්ගොල්ල ලොකු දෝනි විමංශා පුතුපිටිය සමග එකම පුතා යොමිර නෙතුල් පොතුපිටිය මේගොල්ල ඔක්කොම ඉන්නවා. ඉතින් දැන් රචනාවක් වගේ ලියලා නේද? අම්මයි සෙන්කලගල පුරවරේ පවුලේ සියලු දෙනයි වලගම පවුලේ හැමෝම ඒ වගේම සුභ උපන්දිනයක් වේවලා වේවා කියලා කියද්දි තුෂාරි රංජි පොල්ගහවිල. ඉතින් හරිනේ මැසේජ් එක කියන්න කියලා මැසේජ් මම හිතන්නේ ඒක 50ක් විතර එවුවා නේද? ලෝකුවනම් තමයි වැඩේ බලන්න දෙන්නේ. හරි, කොහොමුණත් එයාගේ බලාපොරොත්තුත් ඉෂ්ට වුණා. ඉතින් බලාපොරොත්තු ඉෂ්ට වෙනවා කියලා කියන්නේ ජීවිතයේ දවසින් දවස ගෙවිලා යනවා විතරක් නෙමෙයි, ජීවන දවස සාර්ථක වෙනවා කියන එකයි බලාපොරොත්තුක් ඉෂ්ට වෙනවා කියන එකේ තේරුම. ජීවිතය ජීවත් කරවන්නේ බලාපොරොත්තු. බලාපොරොත්තු එකින් එක ගොඩ ගැහෙනවා. කොහොම එකක් ඉෂ්ට කරගත්තත් තව එකක් ගොඩ ගැහෙනවා. අම්මයි පොතුවර ප්‍රේමසිරි අද කොළඹාව කියලා කියන්නේ නේද? වාහනේ ඉඳගෙන අහගෙන ඉන්නවා. ඉතින් ඔබතුමාට ජය. නලින් විරාජ් අයියේ, ඇයි ඇයි ඇයි මොකද කියන්නේ? මරු තමයි වැඩි ඈ. ඔයා මේ ඔයා කියන දේවල් හරියට හරියනේ. එහෙම තමයි ඉතින් මැසේජ් එක දාන්නේ. කොහොමද එහෙම කියන්නේ? කියන්නේ ඉතින් මේ කටින් තමයි. ගොඩක් දේවල් ජීවිතේට එකතු කරගත්තාම අත්දැකීම් විදිහට, ඒ වගේම සෝබාදාමත් එක්ක ජීවත් වෙනවා නම් ගොඩක් දේවල් ඔබට දකින්න පුළුවන් වෙයි. සෝබාදාමයි අපි කියන්නේ දෙකක් නෙමෙයි, එකක්මයි. හැබැයි ඉතින් ඒක කුඩා එකක්. සෝබාදාම කියන්නේ මහා විශාල එකක්.

අසිත දැන් තමයි මැසේජ් එක හරියට දැම්මේ නේද? පරණ දේවල් එවන්න එපා කියලා තමයි අසිතට මං කියන්නේ. දැන් අසිත පරණ මැසේජ් එකක් දාලා බලාපොරොත්තු තියාගෙන හිටියට මෙච්චර වෙලා කිව්වේ නැහැ නේද? මොකද මේ පරණ ඒවා තියෙන්නේ දැන් ඔයා එක එක අක්කලට නංගිලට දාන මැසේජ් මට එවුවහම ඒක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා කරන දේ හරියට කරන්න ඉගෙන ගන්න ඕනේ අසිත. අසිත මගේ යාළුවෙක් ඒ නිසා ඉතින් අසිත තරහ වෙලා හරියන්නේ නැහැ. කේන්ති අරන් හරියන්නේ නැහැ. කරන දේ අපි පුංචි දෙයක් හරියට කරන්න ඕනේ. එහෙම නැත්නම් අක්කේ නංගියේ එහෙම නැත්නම් එහෙම කියලා පරණ නිවේදිකාවකට දාපු මැසේජ් එකක් මටත් ආපහු ෆෝවර්ඩ් කරාම ඒක හොඳ මදි නේද අසිත? හරිදී අසිතත් යම්කිසි විදිහකට මොන හරි දයක් ජීවිතේ ඉගෙන ගත්තයි කියලා මම විශ්වාස කරනවා. මට කොහොමාරි බැන්නත් කමක් නැහැ කියන දේ අපි ආදරෙන් බොහොම ගෞරවයෙන් යුතුවයි ඔබට මතක් කළේ. හරිදී දැන් මේ වෙලාවේ මේ ඔය මේ පරණ දේවල් ගොඩක් වටිනවා. හැබැයි ඒ වටිනාකම හඳුනා ගන්න අයට වටිනාකම තියෙන්නේ පැරණි වෙන තරමට නම් පැරණි දේවල් වල වටිනාකම දන්න කෙනෙක් නම් සමහර

දියනවා. ඉතින් එහෙම වෙනකොට ආයපහු මැටි කලයේ තියලා පෙරංගාව ගෝල්කට් තියෙන තැනට එනවාද කියලා කල්පනා වෙනවා. කොහොමුණත් සබහාදාමත් එක්ක ජීවත් වෙනවා නම් ඔබ සබහාදාමින් රකින්නවා කියන එකත් මතක් කරන ගමන් මැසේජ් එකක් දාන්න ඕන නම්බර් එක කියන්න. හරි. නම්බර් එක කියන්නම් 07 03 93 5 93 4 තමයි මැසේජ් එක දාන්න ඕන. ඔයා දාලා තියෙන මැසේජ් එකත් හරි.

හරිඉතිං සියලු දෙනාව ගොඩක් ආදරෙන් මතක් කරනවා. මේ දැන් අසිත අම්මාවයි තාත්තාවත් මතක් කරන්න ඕනේ නේද? අසිත අම්මව මතක් කරන්න ඕනේ, විශේෂයෙන්ම අසිතගේ බලාපොරොත්තු උනේ ගෙදර ඉඳලා අහගෙන ඉන්නවා කියලා නේද? ගොඩක් ආදරෙන් අම්මලා පුතාලා බැඳීම් එක්ක ජීවත් වෙනවා. ඉතින් ඒ වගේම සමහරලාවට දුවයි තාත්තයි කියන්නේත් එහෙමයි. හැමෝම උත්සාහ කරන්නේ කරන හැමදේම හරි කියලා තමයි හැමදේම හිතන්නේ. ඒ නිසා වැරදි කරපු අයත් සමහරලාට සමාජයේ හරි කියලා හිතනවා. එහෙම හරි කියලා හිතලා කරපු වැරදි නිසා සමහරලාට බන්ධනාගාරේ ඉන්නවා. මගතොටේ යනකොට දකින්නවා සමහර දේවල්. ඉතින් ඔය හෙල්මට් තියෙන්නේ ජීවිතේ ආරක්ෂා කරගන්න මිසක් ජීවිත නැති කරන්න මිස. ඒ නිසා හෙල්මට් වලින් පහර දෙන ඒවා අපිට සමාජ මාධ්‍යේ දකින්න ලැබෙනවා. ඉතින් ඒව කරන්න එපා කියලා තමයි ඉල්ලන්නේ. සමහරලාට හිතෙන්න පුළුවන් ලොකු කේන්තියක් ඇවිල්ලා පහරක් එල්ල කරා වින්න පුළුවන්. සදාකාලික ජීවිතයේ අඳුරේ පහර වදින කෙනා මියදෙන්න පුළුවන්. මෙරි මෙරි උපදින කූරු ගණන් කරන කූඩුවකට වෙලා දුක් විඳින්න එපා. ඒ නිසා තරුණයෙක් නම් ගොඩක් වෙලාවට අපිට කියන්න තියෙන්නේ මේවා දකිනකොට අපි කම්පා වෙනවා. හැබැයි ඒ කම්පා වෙන්නේ ජීවත් වෙන ඔයා ගැන මිස මියදුණු කෙනා ගැන නොවේ. දුක විඳින හැටි දකින්න පුළුවන් ඔබට. සමහර වෙලාවට උදෑසන පත්‍ර විස්තර අරගෙන එනකොට පත්‍රයේ තියෙන හැමදේම අපිට උදේට කියාගන්න බෑ. ඒ තරමට දුක හිතෙන කතාවල්, හිත රිදෙන කතාවල් ඕනෑ තරම් තේනවා. අදත් උදෑසන පත්‍රයේ විස්තරේ උදෑසන 6-7 අරගෙන එනවා. ඉතින් හෙටත් උදෑසන 6-7 පත්‍රය අරගෙන ඉද්දි අපිට මේ කනගාටුදායක ප්‍රවෘත්ති කියන්න නොලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි ලක්කන ගීරශ්මි අරගෙන ඉන්නේ. තව විනාඩි 9ක් තියෙනවා. ඒ ප්‍රවෘත්ති වලදී ගොඩක් වෙලාවට අහන්න ලැබෙන දේවල් කනගාටුදායකයි. කොහොම වුණත් දුක හිතෙන් නැති වෙන්නේ, හිත රිදවගන්නේ නැතුව පොඩ වටවිටාවක් පිරිසිදුව තියාගන්න උත්සාහ කරමු. මොකද අහල පහල කෙනෙකුට වෙන්න පුළුවන්, තමන්ට වෙන්න පුළුවන් කරදරයක් වෙන්නේ. දැන් ඩෙංගු මද්දුරු වගේ වසංගත තත්ත්වය, දවසකට හමුවන සංඛ්‍යාව, රෝගීන් සංඛ්‍යාව 1000 පණින තත්ත්වයකට පත්වේගෙන යනවා. ඉතින් ඒකිනු බස්නාහිරට තමයි වැඩි සංඛ්‍යාවක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බස්නාහිරට දැන් හොයාගෙන තියෙනවා 57,000න් 37,000ක්ම බස්නාහිරට. ඉතින් රෝගීන් බස්නාහිරේ ඉන්න අය කල්පනා කරන්න ඕනේ. ඉතින් මේක පාලනය කරගන්න ඕනේ. කොහොම වුණත් සාමාන්‍යයෙන් ඉතින් ඔය බෝ වෙන රෝග වගේ දේවල් වැඩි වෙන්න ඕනේ. නමුත් අපේ රටේ වැඩි වෙලා තියෙන්නේ බෝ නොවෙන රෝග. ඒ නිසා දිය වැඩියාව, කොලෙස්ටරෝල්, ඇස් දෙක පේන්නේ නැතුව යනවා, සමහර වෙලාවට කන ඇහෙන්නේ නැතුව යනවා. මේ තත්ත්වයත් එක්ක අලුතෙන් හිතන්න ආරම්භ තියෙනවා. ඒ නිසා පාසල් වල කෑම බීම පාලනයට නීති රීති සම්පාදනය වෙලා තියෙනවා. ඉතින් හොඳ පැත්තට මෙහෙම වෙනවා නම් හොඳයි කියන එක තමයි කියන්න තියෙන්නේ. එනම් ප්‍රසංගය අතරතුරේදී පොඩි පොඩි දේවල් ටික කතා බහ කරේ. අපි ප්‍රසංගයට යලිත් ගමන් කරන්න සූදානම් වෙනවා. ලාංකීය ප්‍රසංග වේදිකාව තුළ හැමදාමත් රසය නොනසා ඔබේ රසවින්දනය උද්දීපනයට දසවන්පත් සනහලන ආදරණීය ප්‍රසංගයේ රසය මෙලෙස යලි එකතු කරනවා මෙන්න ලක්කඩගී රශ්මී.

0: වෙලාව පසු දෙකයි විනාඩි 56යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: ഒപ്പവേറ്റ്
1: NLB Mega Power ഒപ്പം അതും മിലിതീക്കാൻ.

0: සහයෝගීක අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: නීති විරෝධී ධීවර කටයුතු බැඩපැත්වීමේ මෙහෙයුම් යටතේ නාවික හමුදාව සැකරුන් 27 දෙනෙකු සිර භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව සැකරුන් 27 දෙනෙකු සිය භාරයට ගෙන තිබෙනවා. පසුගිය බස 16 වෙනිදා සිට 30 වෙනිදා දක්වා දේශීය ජල තීරාවලිය වෙන පරිදි නාවික හමුදාව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළා. එහිදී නීති විරෝධී ධීවර ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු නිරත වූ පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඩිංගි යාත්‍රා 10ක් සහ කැනු යාත්‍රා 2ක්ද සමගින් ත්‍රිකුණක් මලිය සුඩයි කුඩා ස්වීට් බේ යාපනය උරුත්තුරයි වෙත්තලකේරි කඩ්ඩී කාඩු චලේ සහ සිලවතුර වෙරළහා බූදු ප්‍රදේශාවලිය වෙන පරිදි මෙහෙයුම් සිදු කෙරුණා. එහිදී නීති විරෝධී ධීවර කටයුතු නිරත වූවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි නාවික හමුදාව සඳහන් කළේ. ඉරලී හිටපු උත්තරීතර ඩායික අයිතුල්ලාල් කමිල්ගේ අවබගල උත්සවය අදාළියොම සිට නිලවශයෙන් ආරම්භ වුණා. පසුගිය පෙබරවාරි 28 වරදා එල්ල වූ ප්‍රහරෙන් ජීවිතක්ෂයට පත් වූ අයිතුල්ලාල් කමිල්ගේ දේහට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණ සිටියා. ඉරාන ජාතික ධජයෙන් ආවරණය කළ අලි කමිල්ගේ දේහය මේ වන විට තෙහෙරාන් අගනුවර ග්‍රෑන් බොසල්ලා ඉස්ලාම් දේවස්ථානයේ තැන්පත් කර තිබෙනවා. දහස්සංඛ්‍යාත ඉරාන වැසියන් අලුයම සිට දේහයට ගෞරව දැක්වීමට දිගු පෝලිම් වල රැඳී සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මීරගල කඳ ප්‍රවෘත්ති පස්වරු 4ට.
2: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
4: වෙලාව පස්වරු 3යි විනාඩි 3යි.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

අලුත් අවුරුද්දේ අලුත් සින්දුවක් මාර්ග වල කියමු අපි මේ සින්දුව අලුත් උනාට දැන් ගොඩක් අවසන් කියනවා මම අපි කියමු නිකන් 70 දශකයේ පැත්තට ගිහිල්ලා අර මිල්ටන් මනරචිලා කාලේ සින්දුවක් අපි කියමු ෆ්ලෑෂ්බැක් සමග නිල් නිතු

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පත් තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙක වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර මහරගම
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් FM 93.5 FM 93.7 Lakhana Radio ITN Satyaga Lakhana Prasanga Vedikave Radio Karane Lakhana G. Rashmi
2: උපදෙස් දෙන්න බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ අයගේ අදහස් මම ගොඩක් ගරු කරනවා. ඒ නිසා තමයි නලින් විරාජ් මිත්‍රයා මෙන්න මේ විදිහට වෙන්න ඕනේ කියලා සමහර දෙනා යෝජනා කරලා තියෙනවා. ඉතින් ඒ යෝජනා අනුව දවසින් දවස වෙනස් වෙලා තමයි අපි ප්‍රසංගය අරගෙන ඉන්නේ. ප්‍රසංගය අතරතුරේදී සමීප කරන තොරතුරු වඩාත් වැදගත් කියලා සමහරුන්ට දැනෙනවා. සමහර අය ප්‍රසංග වේදිකාව වෙනස් විය යුතු ආකාරය පිළිබඳව යෝජනා කරලා තිනවා. ඔබට යෝජනාවක් තියෙනවා නම් 07 03 93 5 93 7 මැසේජ් එකක් දාන්න. දැන් මේ මැසේජ් එක කියලා තියෙන්නේ අනුර පුස්සල්ලාවේ ඉඳලා මේ EG අනුර BF ජනපදයේ ඉඳලා තමයි මැසේජ් එක දාන්නේ. යත් ඉතින් හැමදාම අහගෙන ඉන්න මිත්‍රේ ඒ අතරෙදී මට සූතිකල්ල ආදරේ දැනෙන විදිහේ මැසේජ් ගණනාවක් කියලා ඒ සියල්ල බොහොම ආදරයෙන් ඔබත් එක්ක බෙදා ගන්න මම කැමතියි. ඒ බෙදා ගැනීම නිසාම තමයි හැමදෙනාම මේ වැඩසටහන බදාගෙන රස විඳින්න. සප්ත සුමීරු නාද රටා දෙසවන සසහරා අරගෙන යද්දී දෙසවනින් සැනහෙනව වගේම ඔබ මේ වෙලාවේ තමන්ගේ ජීවිතය අනුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් අපට වටපිටාව පිරිසිදුව තබා ගැනීමට කටයුතු කරන්න ඕනේ. ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙනවා. ඉතින් බස්නාහිර පළාතේ මං කෝණ 37000 කියලා 57000 හොයා ගන්නකොට 37000ක්ම බස්නාහිරට දැන් බස්නාහිර කප් ගහයි කියලානේ කිව්වේ අද උදෑසන පත්‍රය කියද්දී. ඉතින් ඩෙංගු මදුරුව කියලා කියන්නේ මේ පුංචිම පුංචි කුඩා සමාලාට ඇහැට නොපෙමින සතෙකුට ඇහැට පේන විදිහේ වැඩක් කළා සදාකාලිකව ජීවිතේ දුක උරුම කරන්න පුළුවන්. ඒ නිසා මේ දුක උරුම නොවෙන්න වැඩ කරන්න කියලා ඉවරලා තමයි ඉල්ලීම කරන්නේ. වැහිපීලි ටික සුද්ධ කරාද? අනිත ඔක්කොම නම් සුද්ධ කරා. මේ වහල්ට නගින්න කෙනෙක් නැහනේ. ඒ නිසා වැහිපීලි ටික විතරයි ඉතුරු වෙලා තින්නේ. හැබැයි වැහිපීලි තමයි මදුරුව ඉන්නේ. සත්තුන්ට මේ වතුර ටිකක් දෙන එක ගොඩක් පිංසිද්ධ වෙන වැඩක්. හැබැයි මේ සත්තුන්ට වතුර දෙන භාජනය පොඩ්ඩක් අස්පස් කරලා දාන්න දියසෙවිල බැඳිලා නම් අවුරුදු ගණන් ওই කීටිය ජීවත් වෙන්න පුළුවන් කියලා මේ ඔය PHI මහතුරු කියනවා. ඉතින් මහජන සෞඛ්‍ය පරීක්ෂවරු කියනවා. ඒ නිසා මේ පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරලා දාන්න සෙනසුරාදා දවසනේ. හෙටට කල් දාන්න එපා. හෙට වෙනකොට මදුරුව විදලා වෙන්න තියෙන වෙන්නයි ගොඩක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාව දැම්ම අද දවසේම අවස්ථාවක් කරගන්න කියලා තමයි මතක් කරන්නේ. මේ මතක් කිරීමත් එක්ක විශේෂයෙන් මතක් කරන්න ඕනේ දැන් ඔබ ගායන තරුවක් වෙන්න කැමතිද? ගීත ගායනට හැකියාවක් තියෙනවා. සමහරලාට නාන කාමරේට වෙලා ගීත ගායනා කරන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තනියෙන් ඉන්න වෙලාවට ගීත ගායනා කරන වෙන්න පුළුවන්. හැබැයි එහෙම ගායන හැකියාවක් තියෙන අයට මෙන්න අවස්ථාවක් තියෙනවා.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. සතියක ලක්හඬ. ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ.

ඉතින් දැන් මේ වෙලාවේ කාල බීලා තේගකෙන් බොන්න ඕන කියලා කල්පනා කරන වෙලාව දැන් සමහර වෙලාවට මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න අය විවිධ අදහස් එකතු කරලා තියෙනවා. ඉතින් මේ වැඩසටහන අතරතුර පුංචි කාලයක් අරගෙන හරි සමාජයට වැදගත් දේවල් කියන එක ගොඩක් වටිනවා කියලා, අදහස් එකතු කරන එක වටිනවා කියලා බොහෝ දෙනෙක් මැසේජ් කරලා තියෙනවා. ඉතින් මේ මැසේජ් වලට ගරු කරලා කියන්න පුළුවන් දේවල් ටික තමයි විටින් විට කඩින් කඩ උඹට සමීප කරන්නේ. අවු ඉතින් කියනවා නම් දෙයක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ ඉතින් යතුරු පැදියක ගමන් කරනවා නම් ඇහෙන්නේ නැහැ. හැබැයි වාහනයක ගමන් කරනවා නම්, බස් රථයක ඉන්නවා නම්, සමහරවිට මගතොටේ එහෙම නැත්නම් නිවහනේ වෙන්න පුළුවන්, ගොවිපලේ ඉන්නවා වෙන්න පුළුවන්, මගට බැස්සහම වීරයෙක් වෙන්න උත්සාහ කරන බොහෝ තරුණයින් ඉන්නවා. හැබැයි වීරයෝ වෙන්න උත්සාහ කරපු බොහෝ තරුණයෝ සමහරලාට කකුල් දෙක අහිමි කරගෙන රෝහලේ ඇඳක් මත අන්ත අසරණ වෙලා අර හිටපු යාළුවෝ එහෙම නැත්නම් බලන්න කවුරුත් නැතුව ඉන්නවා. මොකද තනි රෝදෙන් යන්න ගිහිල්ලා, තනි රෝදෙන් දැන් යතුරුපැදියේ තියෙන්නේ රෝද දෙකයිනේ, මේකේ තනි රෝදෙන් යනවා බොහෝ දෙනාට පේන්න. අනිත් අයට වැඩ පෙන්නන්න ගිහිල්ලා තමන්ගේ ජීවිතය අහිමි කරගන්න එපා. අනේ කොල්ලනේ, අනේ ගැටහුණි, එහෙම තමයි කියන්න තියෙන්නේ. ඉතින් දැන් සමහරලාවට මේ වැඩිහිටියෝ කියනවා මේ දැන් ඉන්න පරම්පරාව හරි වැරදීනේ, එහෙම කියන්නේ වැඩිහිටියෝ. හැබැයි ඒ එහෙම කියන අය මේ සමාජයට මොනවද කළේ? මේ සමාජ නිර්මාණය කරන්න වැඩිහිටියෝ. ඒ නිසා වැඩිහිටියන්ට අයිතියක් තියෙනවා තමන්ගේ ඊළඟ පරපුර වෙනුවෙන් යම් පණිවිඩයක් ලබා දෙන්න. ඊළඟ පරපුර වෙනුවෙන් පණිවිඩයක් ලබා දෙන්න ගිය සමහරුන්ට හෙල්මට් පහරවල් වැදිලා තියෙනවා. හැබැයි මේ හෙල්මට් පාරවල් ගහන්නේ පොඩි හිටියෝ නම්, ගහලා තියෙන වැඩි හිටියෙකුට නම් වැඩි හිටියෝ එහෙම ගුටි ගන්නේ එදා තමන්ගේ ගෙදරට විතරක් සීමා කරගෙන අපි මොකටද අනිත් අයව හදන්න යන්නේ කියලා වගේ තාමත් අහන බිරින්දෑවරු, අම්මාවරු, විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයේ අය බහුතරයක් ඉන්නවා. මොකද තමන්ගේ දරුවට විතරයි ආදරය කරන්නේ, අනිත් අය සමහර වෙලාවට දරුවෝ නෙමෙයි වගේ ඉන්න ආදරණීය අම්මලා තාත්තලා ඕන තරම් ඉන්නවා. ඉතින් පාසලක් ගාවට ගියාම ඔය ශිෂ්‍යත්ව විභාගේ කරන කාලේදී හැම දෙක බලා ගන්න පුළුවන්. තමන්ගේ දරුවෝ විතරක් නෙමෙයි, දරුවෝ හැමෝම දරුවෝ. ඒ නිසා සමාජයට යහපත් දරුවෙක් නිර්මාණය වෙනවා නම් අනාගතය හොඳයි. එහෙම නොවුනොත් වැඩිහිටියන්ට සමහර විට පොඩිහිටියන්ගෙන් ගුටි ගන්න වෙන්නේත් තමන් මේ සමාජයට දෙයක් නොකළ නිසා කියලා කල්පනා කරන්නත් පුළුවන් කමක් තියෙනවා. ඇත්තටම අපි මොනවද කරේ? එහෙම කල්පනා කරන්න දැන් පුටුවේ තේ එකක් බොනවා නම් වාඩිලා ඉඳගෙන අපි සමාජයට මොන හරි දෙයක් කරාද? අපි අපේ ගෙදර ලස්සන කරන්න වැඩ කරනවා, රැකියාවට යනවා, ඒ අතරේදී මගතොටේ දකින්න දේවල් අහක බලාගෙන යනවා. සමහර වෙලාවට පුංචි දෙයක් මාර්ගයේ තියෙන ගල් කැටයක් පාර මැද්දේ තියෙනවා, පොඩ්ඩක් අරගෙන දාන්න පැත්තකට. අත් දෙක කිසි හානියක් වෙන්නේ නැහැ, ජීවිතයක් බේරෙනවා. අනේ අපොයි කියනකට වඩා හොඳ නැද්ද පොඩි දෙයක් හරි කරන්න පුළුවන් නම්? අනේ පණ්ඩිත කොල්ලෝ, දෙන්නකො ලස්සන සින්දුවක් කියලා තව කට්ටියක් මට කියනවා. හරි, එහෙම කියන අතරේදී මෙන්න මේ විදිහට ප්‍රසංගය අතරට යන්න සූදානම් වෙනවා. පස්වරු 3 විනාඩි 26ක් වෙනකොට ලක්කඩ ගීරශ්මී සමග ඔබ එකතු වෙලා ඉන්නේ ආදරයේ දැනෙන, ආදරයෙන් හිත රිද්දගත්ත, ආදරය නිසාම විඳවන, සමහර විට ආදරය කරන්න බලාපොරොත්තු ඉන්න ඔක්කොටම ආරාධනා කරනවා මෙන්න ලක්කඩ ගීරශ්මී.

0: rush me. Rush me. Flashback style.
1: වෙලාව 3:35.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
4: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.

0: වෙලාව පසොර 3:44යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා.
1: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් හීටරයක කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි FM 93.5 FM 93.7 ලකන්න Radio ITN ඩෙන්ගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්නේ

0: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
1: ටිකියා සුවකෙම මගතොට
2: 75සරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
1: ක්‍රිමිරාජ සුවසේව
3: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න નેවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
2: ක්‍රිමිරාජ සුවසේව
3: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේවට එක්වන්න සාදර අනුග්‍රහය
4: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් කුලී දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය

දැන් මේ දැරණියගල ඉඳන පිරෝහුමල ඉදිරිපිට කඩේ ඉතින් දිසිනි ඇතුළු ඒ කට්ටිය චූටි දුව කඩේ වැඩ කරන සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් මම ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීම තමයි ඔබේ නම සඳහන් කළේ වන්න ආයතනයේ නම නෙමෙයි අපිට වැදගත් වෙන්නේ කියලා කිව්වා. ඉතින් බොහෝ දෙනෙක් මැසේජ් එවලා තිබුණා. ඉතින් ඒ ඔබ මැසේජ් යම් ප්‍රමාණයකට අද කියන්න හැකියාව ලැබුණා. සමහරුන්ගේ කියන්න හැකියාවක් නොලැබෙන හේතුව පිළිබඳව යලි යලි සීපත් කරද්දී ආයතනයේ නම නෙමෙයි මං බලාපොරොත්තු වෙන්නේ කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒ පණිවිඩයත් එක්ක අද දවසේදී අවසන් අධීරයට ප්‍රසංගය අරගෙන යන සූදානම් වෙනකොට රෝහණ විජේසිංහ ආදරණීය මිතුරාවත් මතක් කරන්න ඕනේ ප්‍රමිතිකරණයෙන් යුතු ප්‍රසංගයක් ඔබට දෙන්න කරන්න ලබා දුන් දායකත්වයේ වෙනුවෙන්. අද සුන්දර දවසක තමයි අපේ හමුවීම සෙනසුරාදා දවස. සෙනසුරාදා දවසේ බලාපොරොත්තු වෙලා ඉන්නවා හැම දිනම රසය නොනසා අරගෙන ඉන්න ප්‍රාසංගික වේදිකාවේ අත්දැකීම අදත් අපිට සමීප කරයි කියලා. ඔබත් එක්ක ආදරෙන් හමු වුණු මම නලින් විරාජ් වාසනාවන්ත සුන්දරම සපියන්තයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කළා. අවසන් අදිරේ ප්‍රසංගයේ සමග එකතු කරනවා මේ ලක්කඩ ගී රශ්මී.

0: සහයෝගීක අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: දේශපාලනින්ගේ ලයිස්තුවට වෙබ අල්ලස්තේ තරුණ තරුණියන් විදේශ රැකියාව සඳහා යොමු කළ යුගය වත්මන් රජය වෙනස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල්වල දරුදරියන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනකට එක්වෙමින් රුවන්පුර විද්‍යාපීඨයේදී උත්සවය පැවැත්තුණා. ගොඩකවෙල සහ පැල්බඩුළු ප්‍රදේශවල එකම් කොට්ටාසවලට අයත් දරුදරියන් 264 දෙනෙකුට මෙහිදී පාසල් උපකරණ බෙදා දී තිබෙනවා. එහිදී සුනිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ විදේශගත ශ්‍රමිකයන් සහ එම පවුල්වල සුබසාධනය වෙනුවෙන් රජය මැදිහත්ව කටයුතු කරන බවයි. මාලි රජයේ නගර කිහිපයකට සන්නද්ධ කැරලිකරුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ස්ථාන පහකට ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මාලි රජයේ හමුදා සහ සහායක හමුදා රැඳී සිටින ප්‍රදේශවලට මෙම ප්‍රහාර එල්ල වී ඇති බවද එරට ආරක්ෂක අංශ පෙන්වා දෙනවා. එරට ප්‍රධාන බන්දනාගාරයටද ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. සන්නද්ධ කටයුතු තවබත් නගරවල රැඳී සිටින බවයි මාලි රජයේ හමුදා පෙන්වා දෙන්නේ. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව.
1: ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
2: ක්‍රිමිරාජ සුවසේව. සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේවට එක්වන්න. සාදර අනුග්‍රහය.
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් කුලී. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
1: 75%කටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
2: ක්‍රිමිරාජ සුවසේව.
4: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න ක්‍රිමිරාජ සුවසේවට එක්වන්න. සාදර අනුග්‍රහය.
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් කුලී. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
5: සුබ සන්ධ්‍යාවක්. ඉතින් සතියන්තය බොහොම සතුටෙන් සැහැල්ලුවෙන් ඔබ ඇති කියලා අපි හිතනවා. මොකද අපි හැම වෙලාවකම බලාපොරොත්තු වෙන්නේ ඕනම වැඩක් කරලා, ඕනම දෙයක් අහලා, නිර්මාණයක් රසවිඳලා වෙන්න පුළුවන්. අපි සතුටෙන් ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි සතුටෙන් ඉන්න එහෙම ලේසියෙන් බෑ කියලා අපි ජීවිතයේ පරිණත වෙනකොට, අත්දැකීම් ලබා ගැනීමෙන් මුහුකුරා යනකොට තේරුම් ගන්නවා.
6: මොකද ඇත්තම සතුටෙන් ඉන්න නම් අපි මං හිතන්නේ නිරෝගීව ඉන්න ඕන. නිරෝගීව ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් එතන සතුට රැඳිලා තියෙනවා. මම හිතන්නේ නිරෝගීව ඉන්නේ කොහොමද, අපි මොනවද කරන්න ඕනේ කියන කතාබහ තමයි අපි මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අද ඉඳලා හැම මාසකම පළවෙනි සෙනසුරාදා සහ අවසන් සෙනසුරාදා හරියටම හවස 4ට ඔබ හමු වෙනවා. ඔබට නිරෝගීව ඉන්න, ඔබේ නිරෝගීකම රැකගන්න, ඒ වගේම රටට සමාජයට යහපත්ව නිරෝගීව ඉන්න ක්‍රම වේද මොනවාද කියලා ඔබට කියන්න මේ අඩහොරාව ඇතුළත කතා කරන්න සූදානම් ඉන්නේ.
5: ඒ වගේම තමයි ඔබ ජයග්‍රහකයෙක් බවට පත් කරන්නත්, ඔබට ත්‍යාග ලබා දෙන්නත් අපි සූදානම් ඉන්නවා. ඒ නිසා අපිත් එක්ක 4:30 වෙනතුරුම රැඳිලා ඉන්න කියලා තමයි ඔබට ආදරෙන් ආරාධනා කරන්නේ. දැන් අද ජූලි මාසේ 4 වෙනිදානේ.
6: ඔව්, ජූලි මාසේ 4 වෙනිදා අපි ඇත්තෙන්ම සුවිශේෂී වැඩක් නෙමෙයි කරන්න සූදානම් වෙන්නේ. මේ තමයි ක්‍රිමිරාජ සුවසඳාව.
5: එහෙනම් මේ සඳාව සුවසඳාවක් සුබසඳාවක් කරගන්න 4:30 වෙනකල් අපිත් එක්ක ඉන්න. අද දවස ගැන කතා කරද්දී කියවන මේ දවසේ විශේෂත්වය මොකක්ද කියන දේ ගැන අපි කතා කරනවා කියලා. මහා බ්‍රිතාන්‍යෙන් ඇමරිකා එක්සත් ජනපදය නිදහස ලබාගෙන තියෙන්නේ අද වගේ දවසක, ඒ 1776 වසරේ ජූලි මාසේ 4 වෙනිදා. ඒ වගේම අපි දන්නවා මේ ලෝක ඉතිහාසය ගැන කතා කරනකොට කාන්තාවක් ප්‍රථම වතාවට නොබෙල් සාම තෑග්ග දිනා ගත්තා භෞතික විද්‍යා ක්ෂේත්‍රය වෙනුවෙන් 1903 වසරේදී. ඒ මාරි කියුරි මැතිනිය. එතන එතුමිය ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි එතුමිය 1934 වසරේ ජූලි මාසේ 4 වෙනිදා තමයි අභහව ප්‍රාප්ත වුණේ. එතන භෞතික විද්‍යාව වගේම රසායන විද්‍යාව කියන එකිනෙකට වෙනස් මේ අංශ දෙකෙන්ම නොබෙල් ත්‍යාග දෙකක් දිනාගත්ත පළමු කාන්තාවත් ඇයයි. ඒ වගේම මාරි කියුරි සහ පියරේ කියුරි කියන මේ යුවළ ප්‍රථම වතාවට තමයි විවාහ හක යුවලක් මේ විදිහට නොබෙල් තෑග්ග දිනා ගත්තේ.
6: ඔව්, ඒ වගේම තමයි ඇත්තෙන්ම 2026 ජූලි මාසේ 4 වෙනිදානේ ආද. එතකොට අදත් සුවිශේෂ දිනයක් බවට පත් වෙනවා. හේතුව වෙන්නේ කිරිවත්තුඩුව ක්‍රිමිරාජ බාලසදාගාරය අද තමයි මෙවන් වැඩසටහනක් පටන් ගන්න මුල්ම දවස වෙන්නේ. මේ වෙනුවෙන් විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන ක්‍රිමිරාජ ඖෂධාලේ කළමනාකාර අධ්‍යක්ෂකතුමන් වන දේශමාන්‍ය මහාචාර්ය වෛද්‍ය සුමනරත්න අමරතුංග මැතිතුමන්ගේ අදහසකට අනුව තමයි අපි මේ විදියට ක්‍රිමිරාජ සුවසඳාව උත්සව බහමුවන්නේ. අපි බලාපොරොත්තු වෙනවා කිරිවත්තුඩුව ක්‍රිමිරාජ නිෂ්පාදන පිළිබඳව ඔබ දැනුවත් කරන්න. අද සිට හැම මාසකම මම මුලින් සඳහන් කරපු විදියට පළවෙනි සෙනසුරාදා සහ අවසන් සෙනසුරාදා හරියටම හවස 4 ඉඳලා 4:30 වෙනතෙක් අඩහොරව ඇතුළත.

0: ක්‍රීනිරාජ සුවසනෑව ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
1: ක්‍රීනිරාජ සුවසනෑව
0: සබ්‍රාය
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නවරදින වෙදකම ක්‍රීනිරාජ කරල් කුලී දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රීනිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
3: ක්‍රීනිරාජ සුවසඳාව ආරම්භයේදී අපි කියවනේ ඔබව ජයග්‍රහකයක් බවට පත් කරන්න අපි සූදානම් කියලා නිකම්
4: සපයන්න පා
5: කම වේද

ඒ අංකයට උතුරු යොමු කරන්නත් පුළුවන්. අර ඉස්සර ඉඳලම අපි කරපු ක්‍රමයකුත් තියෙනවානේ. අපි ඒක තමත කරන්න හොඳ නැහැ ඇත්තටම. ඒ හින්දා ඔබට තැපැල් පතකින් එහෙම නැත්නම් ලිපියකින් ඔබේ පිළිතුර අපට එවන්න පුළුවන්. අපි පැන යහමු. ඒකම පිළිතුර එවන්න ඕන WhatsApp දුරකථන අංකය සහ ලිපිනය මොකද්ද කියලා අපි සඳහන් කරනවා. අද ආරම්භක දිනේ අහන පැනය තමයි කිරිවත්තුඩුව ක්‍රිමිරාජ ඖෂධාලේ ඖෂධ නිෂ්පාදන 3ක් නම් කළා අපට එවන්නේ. කිරිවත්තුඩුව ක්‍රිමිරාජවද මේ නිෂ්පාදන 3 කියලා. නිෂ්පාදන නම් ගොඩාක් තියෙනවා. මෙන්න මේකයි අපේ WhatsApp දුරකථන අංකය 0744293062. ලියා ගන්න 0744293062.

0: ඒකම නිකා නිර්මාණ එකතු කිරීමේ හැකියාවත් අපි ඔබට ලබා දෙනවා. ඔබ සමහර විට නිසදැස් ලියන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඊට ඔබ ලියන නිසදැස් ඔබට අන් අයට පෙන්න ගන්න කියා ගන්න ක්‍රමයක් නැතුව ඉන්න පුළුවන්. මෙන්න ඔබට ඒකට තෝතැන්නක් වෙනවා අපේ ක්‍රිමි රාජ සුවසඳාව. ඔබේ නිර්මාණය නිසදැසක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් නිර්මාණයක් වෙන්න පුළුවන්, කවියක් වෙන්න පුළුවන්, වැදගත් තොරතුරක් වෙන්න පුළුවන්. අපට යොමු කරන්න ප්‍රාගත් නිර්මාණ ඉදිරි වැඩසටහනකින් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා.
1: නිෂ්පාදන විශාල ප්‍රමාණයක් අතර අපිට කියන ගොඩක් දේවල් තියෙනවා.
0: අපි ඉන් වැදගත්ම වෙන ඖෂධ කිහිපයක් හෝ මතක් කිරීම අපි යුතුකම සහ වගකීම වෙනවා. එහෙනම් කිමිරාජ පේයාව පිළිබඳව අපි මතක් කරනවා. කිමිරාජ කුරුලෑ සුවය තියෙනවා, කිමිරාජ තෛලය තියෙනවා, මහා නීල්‍යාදි තෛලය ඔබේ කේශ කලාපයටම, ඒකම කිමිරාජ පස්පංගුව ඔබ අතරහුම ජනප්‍රියයි, වාසනා පැණිය තියෙනවා, වැල්මි පැණිය තියෙනවා, මේවා හන්දි තෛලය ඇතිත් තියෙනවා. තවත්
1: දැන් සාමාන්‍යයෙන් එදින දෙයක් භෘංග මහාග්‍රාජ කසාය තියෙනවා.
0: ඔව්, තරන් තුලින් ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා.
1: ඉතින් එහෙනම් මේ වැඩසටහන ඔබ අහගෙන ඉන්න වැඩසටහනක් බවට පමණක් පත් වෙන්නේ නැහැ. ඔබ තෑගි දිනන, ඒ වගේම ඔබ සම්බන්ධ වෙලා ඔබේ නිර්මාණශීලී අදහස් නව ගැන කියස්තාවක් ලබා ගන්න අප හැමෝම කතා කරන වැඩසටහනක්.
0: ඒකම අපි අමතක අරුත්බර ගීත මෙවලින් ඔබට අහන්න අපි ඉඩකඩ සලසනවා.

0: ශ්‍රේෂ්ඨ සුවසැනෑව. ආයුර්වේද ඖෂධ හඳුනාගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න ක්‍රිමිරාජ සුවසැනෑවට එක්වන්න.
1: අවසහතරයි විනාඩි 18යි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන්

0: සහතේම මහජන සම්පත රටටම සම්පත
1: නතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
2: Silverton Green Life Plantation Private Limited I'm going to live a new green life

විසිතල ත්‍රේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.

0: පස්ස සිරකටත් වඩා විශ්වාසය දෙනු. ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ක්‍රිමිරාජ සුවසැනෑව. ආයුර්වේද ඖෂධ හඳුනාගන්න. නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න. තෑගි දිනන්න. ක්‍රිමිරාජ සුවසැනෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්කුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
3: ක්‍රිමිරාජ සුවසඳාව සමග ඔබ අපි ඔබට ජයග්‍රහකෙක් බවට පත්වෙන්න පාර කිව්වනේ. එතෙන් අපි කිව්වා වගේම මුල ඉඳන්ම එක දිගටම අපි වහගෙන ඉන්න ඔබට අපහසුයක් වෙන්නේ නැහැ මේ අපි අහන ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම. අපි නැවත මතක් කරනවා අපි අද ඔබෙන් අහන ප්‍රශ්නය.
4: ඔව්, කිරිවත්වඩුව ක්‍රිමිරාජ ඖෂධාලය නිෂ්පාදනය කරන ඖෂධ වර්ග තුනක් නම් කළේ වන්නේ කියන ප්‍රශ්නය තමයි අපි අද ඇහුවේ. මම නැවතත් මතක් කරන්නම්, ඔබ ලියාගත්තේ නැත්නම් ප්‍රශ්නේ යලි ලියාගන්න. කිරිවත්තුඩුව ක්‍රිමිරාජ ඖෂධාලය නිෂ්පාදනය කරන ඖෂධ වර්ග තුනක් නම් කළේ වන්න.
3: අපිට ලියලා එවන්නත් පුළුවන්, තැපැල් කරන්න පුළුවන් අපේ ලිපිණයට ක්‍රිමිරාජ බාල ඖෂධාගාරය කිරිවත්තුඩුව කියන ලිපිණයට. එහෙම නැත්නම් WhatsApp කරන්න ඔබට ඒක පහසු නම්.
4: ඔව්, අපේ WhatsApp අංකය වෙන්නේ 0744 29 02 62. 0744 29 02 62.
3: අපි නිෂ්පාදන ගැන කතා කරනකොට, ඖෂධ ගැන කතා කරනකොට අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ නිරන්තරයෙන් අවධානය යොමු කරනවා වෛද්‍ය නිර්දේශයකින් අනුමැතියකින් තොරව ඖෂධ ලබා නොගැනීමට. එදෙන අපි ඖෂධාලයකට ගියත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශ නැතුව ඖෂධ ලබා ගැනීම ගැටලුවක්. ඒ නිසා මේ සියලු අවස්ථාවන් වලදී ඔබ කල්පනා කරනවා ඇති ක්‍රිමිරාජ ඖෂධාලයෙන් ලැබෙන ඖෂධ මොනවද කියලා. දැන් එතකොට එදිනදා අපි භාවිතයට යොදාගන්න ඖෂධ වර්ග තියෙනවානේ, තෙල් වර්ග වෙන්න පුළුවන්, කල්ක වෙන්න පුළුවන්, අරිෂ්ඨ වෙන්න පුළුවන්. මේ දේවල් අපි අපේ පාරම්පරික දැනුමත් එක්ක තමයි භාවිත කරන්නේ. ඒ නිසා ඔබට අවශ්‍ය කරන දේවල් දුරකථන ඇමතුමක් ලබා දීලා ඔබේ නිවසට ගෙන්ව ගන්න පුළුවන්, කාර්යාලයට ගෙන්ව ගන්නට පුළුවන්, එහෙම නැත්නම් ඔබ ඉන්න ඕනම තැනකට ඔබේ වැඩබිමකට ගෙන්ව ගැනීමේ හැකියාව දැන් ලබා දීලා තියෙනවා.
4: ඔව්, ඒ සඳහා දුරකථන අංකය මොනික අපි මතක් කරමු. 0112 75 38 89. 0112 75 38 89 කියන දුරකථන අංකයට ඇමතුමක් දීමෙන් ඔබට ඔබේ අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන්. ඔබ ඉන්න තැනට ඖෂධ ගෙන්වා ගැනීමේ හැකියාව අපි සලසලා තියෙනවා.
3: එතන තෑගි දිනා ගන්න ගමන්, සතුටෙන් ඉන්න ගමන්, සින්දු අහන ගමන් අපි අපේ අවට පරිසරය ගැනත් උනන්දු වෙන්නට ඕනේ. මොකද සාමාන්‍යයෙන් අපි එදිනදා කතා බහේදී අපිට දැනන දෙයක් තමයි අපි එච්චර දේවල් ගණන් ගන්නේ නැහැ. ඉතින් ටිකක් දරුණුවට දැනෙනකොට තමයි අපිට දැනෙන්න පටන් ගන්නෙ මේකට ප්‍රතිකර්ම හොයන්න ඕනේ, මේකට උත්සුක වෙන්නට ඕනේ, උනන්දු වෙන්නට ඕනේ කියලා. මේ දවස්වල එහෙම බරපතල ගැටලුවකට අපි මුණ දෙලා ඉන්න රටක් විදිහට.
4: ඔව්, ඇත්තම මොනිකා, අපි හැමෝටම මේ අපි එක ගණන් ගන්නේ නැතුව ගිහින් තියෙනවා. අපි පටන් ගන්න ඕන මම හිතන්නේ අපේ නිවසෙන්. අපේ නිවස සහ අපි අවට පරිසරය නිසි ලෙස පිරිසුදු කරගත්තොත් මේ ඩෙංගු වදුරෙන් අපට ඉතාමත් පහසුවෙන් අපට ගැලවෙන්න පුළුවන්, වැළකී ඉන්න පුළුවන්. අපි ඒක කල්පනා නොකර කටයුතු කිරීම හරහා තමයි අද මේ දිනවල ඉතාමත්ම දරුණු තත්වයකට අපි මුහුණ දීලා තියෙනවා. ඩෙංගු වසංගතය අපට ලොකු කරදරකාරී තත්වයක් උදා කරලා තියෙනවා. ඒ හින්දා අපි විශේෂයෙන්ම මතක් කරනවා ඔබේ පරිසරය පිරිසිදුව තබා ගන්න, සැලකිලිමත් වෙන්න. ඒ හරහා අපට බොහෝ සේ ඔබට වගේම අන් අයට මේ ඩෙංගු වැළඳීමෙන් වළක්වා ගැනීමේ හැකියාව නිරන්තරයෙන්ම රැඳිලා තියෙනවා.
3: පුංචි මදුරෙකුට අපි අපේ ජීවිතය බාර දෙනවද නැද්ද කියන එක තීරණය කිරීමේ අයිතිය තියෙන අපිටම තමයි කියලා අමතක නොකරෙමු. එතකොට හැම හැන්දාවක්ම සුවසැන්දාවක් තමයි. හරියට ක්‍රිමිරාජ සුවසැන්දාව වගේ.

0: ත්‍රිරාජ සුවසෑම ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
1: ත්‍රිරාජ සුවසෑම
0: සාදර අනුග්‍රහය.
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්කුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
3: ක්‍රිමිරාජ සුවසන්දයෙන් අපි තවත් බොහෝ දේවල් කතා බහ කරනවා කියලා කිව්වනේ. අපි පාර යනකොට අපි දකින දේවල් පිළිබඳවත් අපි කතා බහ කරනවා. මම දැකලා තියෙනවා මොනිකා, මේ අම්මයි තාත්තයි පුතයි යතුරු පැදී යනවා. අම්මයි තාත්තයි හිසාවරණය දාලා හෙල්මට් එක දාලා යනවා. පුතා හෙල්මට් එකක් දාන්න නැතුව එකගෙන යනවා. සමහර විට අපි හිතන්නේ නැති විදිහේ අනතුරු වලට අපිට මුහුණ දෙන්න වෙනවා මහා මාර්ගය තුලදී. මං හිතන්නේ අම්මයි තාත්තයි දරුවට කෙතරම් ආදරයක් තියෙනවද කියලා අපිට දැනෙනවනේ කතා බහ කරනකොට. හැබැයි අහම දැක්කම අපිට හිතෙනවා මේ දරුවට අම්මයි තාත්තයි ආදරේ නැද්ද කියලා. අපි අනිවාර්යයෙන්ම ඔබේ හිසාවරණය වගේම දුවගේ නැත්තම් පුතාගේ හිසාවරණය පිළිබඳවත් ඉතාමත්ම සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕන. එහෙනම් මම ඉතාමත් කාරුණිකව ඉල්ලීමක් විදියට කරනවා, හිස් ආවරණය පැලඳීමේදී නිසි ප්‍රමිතියට ප්‍රමිතිගත හිසාවරණයක් පළඳින්න. බේතේත් ගන්න කොටත් එහෙම තමයි. නිසි ප්‍රමිතියට බේතේත් ගන්න ඕන. විශේෂයෙන්ම කිරිවත්තුඩුව ක්‍රිමිරාජ ඖෂධාලය බෙහෙත් ඖෂධ වර්ග නිෂ්පාදනය කරන්නේ 100%ක් ප්‍රමිතියට අනුකූලව. 100%ක් දේශීය ඖෂධ පැලෑටි වලින්ම තමයි මේ ඖෂධ නිර්මාණය කරන්නේ. ඒ විතරක් නෙවෙයි, ක්‍රිමිරාජ ඖෂධාලයේ කළමනාකර අධ්‍යක්ෂකතුමන් වන දේශමාන්‍ය මහාචාර්ය වෛද්‍ය සුමන රත්න අමරතුංග මෙතුමාගේ පූර්ණ අධීක්ෂණය, මේ සියලු ඖෂධ නිෂ්පාදනය වෙනුවෙන් පූර්ණ අධීක්ෂණය එතුමා නිරන්තරයෙන්ම ඒ වෙනුවෙන් විශේෂ අවධානය යොමු කරලා කටයුතු කරනවා.
4: ඒක තමයි 1949 වගේ ඈත කාලයක පටන් අරගෙන දශක 7කට වැඩි කාලයක් තාමත් විශ්වසනීයව අපේ රට තුළ ජනතාවගේ විශ්වාසය දිනාගෙන රැඳෙන්නට ක්‍රිමිරාජ නිෂ්පාදනාගාරයට, ඖෂධ නිෂ්පාදනාගාරයට හැකියාව ලැබිලා තියෙනවා. ඔබට මේ ගැන දැනගන්න දැන් අපි මේ ක්‍රිමිරාජ සුවසඳාව වැඩසටහන තුලින් සෑම මාසකම පළමු සහ අවසාන සෙනසුරාදා සවස 4:30 වෙනකල් ඔබට තොරතුරු කියනවා. වගේම ඔබටත් පුළුවන් විස්තර බලාගන්න මේ වෙබ් අඩවියට ගියොතින්.
3: ඔව්, අපේ වෙබ් අඩවිය පිළිබඳවත් අපි සඳහන් කරමු. www.krimiraja.lk www.krimiraja.lk. MD ලිවේරි සමරදුංග සහ පුත්‍රයෝ කිව්වම හැමෝම දන්නවා ක්‍රිමිරාජ ඖෂධාලය කියලා. කිරවත්තුඩුව දුරකථන අංක විදියට අපි මුලින් සඳහන් කරපු දුරකථන අංක ඔස්සේ ඔබට තොරතුරු තතුවිත්ති දැනගැනීමේ පහසුවත් අපි සලසලා තියෙනවා. වෙබ් අඩවියට පිවිසෙන්නත් පුළුවන්.
4: ක්‍රිමිරාජ මුඛ ශෝධනය ගැනත් අපි කතා කරන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් පිරිසක් එක්ක එකට වැඩ කරනකොට, කෙනෙක් ළඟට ලං වෙලා කතා කරනකොට මේ මුඛයෙන් එන දුර්ගන්ධය, විදුරු මස්වල ගැටලු, මේ වගේ ගොඩක් දේවල් තියෙනවා.
3: දත් මුල් දිය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දත්වල වේදනාවක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ රෝග මුඛය ආශ්‍රිතව නිරන්තරයෙන්ම බොහෝ දෙනෙක් නොකියුවට තියෙනවා. දන්ත රෝග සඳහා ක්‍රිමිරාජ මුඛ ශෝධනයේ ඉතාමත්ම යෝග්‍ය ඖෂධයක් වෙනවා. දිනකට දෙවරක් මේ මුඛ ශෝධනය යොදාගෙන මුඛය සේදීම පමණයි ඔබ කළ යුත්තේ. ක්‍රිමිරාජ මුඛ ශෝධනය මිලදී ගන්නකොට හැමතිස්සෙම බලන්න ක්‍රිමිරාජ නමින්ම, මේ හැම නිෂ්පාදනයක්ම ක්‍රිමිරාජ නමින්ම මිලදී ගන්න. ව්‍යාජ නිෂ්පාදනවලට හසු නොවි කිරිවත්තුඩුව ක්‍රිමිරාජ නමින් මිලන්නේ කියලා අපි ඔබට මතක් කිරීමක් විදියට කරනවා. ඒකම ක්‍රිමිරාජ කැස්සපැණිය. දැන් හැමෝටම මේ දිනවලක් තියෙනවනේ අර සමහරලාට සති ගණන් මාස ගණන් තියෙන රැඳෙන කැස්සක්. මෙන්න මේකට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් විදියට ක්‍රිමිරාජ කැස්සපැණිය අපට හඳුනන්න පුළුවන්. වියලි කැස්ස, පපුවේ සෙම වියලීම, සෙම හිරවීම, මේ වගේ රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඕනෑම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්. තවත් අපේ එක් නිෂ්පාදනයක් තමයි ක්‍රිමිරාජ කැස්සපැණිය.
4: අපි එසේනම් ඔබට සුබ සුව සැඳෑවක් කියලා සමුගාන තමයි මෙලැස්ස වෙන්නේ. ඊට කලින් මතක් කරන්නම් ඔබට ත්‍යාග දිනා ගන්න පුළුවන් ප්‍රශ්නය අපි අහුවේ ක්‍රිමිරාජ නිෂ්පාදන තුනක් අපිට නම් කර එවන්නටයි ඕන වෙන්නේ. අපි ලිපිනේ ක්‍රිමිරාජ බලෞෂධාගාරය කිරිවත්තුඩුව ක්‍රිමිරාජ සුවසඳෑම පැනයට පිළිතුරු කිලක් සටහන් කරන්න නැත්නම් ඔබේ පිළිතුරු වට්සප් කරන්න 0744 29 362 කියන අංකයට.
3: එහෙමනම් යලි හමුවීම මේ මාසේ 25 වෙනි සෙනසුරාදා සවස 4ට ඔබ හමුවන බලාපොරොත්තුවෙන් ක්‍රිමිරාජ සුවසඳෑමෙන් අදට සමුගන්න සූදානම් වෙනවා. සමුගන්න පෙර අපි මතක් කරනවා නිරෝගීකම තමයි උතුම්ම සැපය.
4: සුවෙන් සතුටෙන් ඉන්න, විශ්වසනීයව ප්‍රමිතියෙන් යුතු ඖෂධ මිලදී ගන්න අමතක කරන්න එපා කියලා අපි සමුගෙන යනවා. සමුගන්න අපි මුනිදාස කණ්ඩම්වි සමග
3: මොනිකා සේරසිංහ
4: තාක්ෂණ සහාය ප්‍රේමසිරි ගම්මුදවත්තා.

0: ක්‍රිමි රාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
1: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමි රාජ කරල්කුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමි රාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
2: ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමි රාජ වෙතින්.
0: ක්‍රිමි රාජ සුවසඳෑව. සාදර අනුග්‍රහය.
1: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමි රාජ කරල්කුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමි රාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
3: FM 93.5 FM 93.7 ලාකන රේඩියෝ ITN
4: ඔස 4 විනාඩි 35යි.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
5: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

FM 93.5, FM 93.7, Lakhanda Radio ITN. Satyaga Lakhanda.

0: සත්‍යයක ලක්හඩ.
1: යාලුවනේ හවස 4 විනාඩි 44 අපේ සතියක ලක්කන චුට්ටක් අපේ අලුත් අනුග්‍රහක වැඩසටහනත් එක්ක චුට්ටක් ප්‍රමාද වුණාට අපි වැඩේ ඉන්නවා. ඉතින් සතියක ලක්කන අහගෙන ඉන්න යාලුව ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුරික ගහන්න දෙන්න වෙනද වගේම අපි ලෑස්ති වෙලා ඉන්න අතරේ මතකයින වගේ ඔයාට නම්බර් එක නේද 0703393537 එහෙම කලින්ම යපු යාලුව ටික මම ඉක්මනට එකතු කරගන්නම්. ඉක්මනටම දරණිය කලින් තරුෂි බස්නායක මාව අහගෙන ඉන්නෝ කියලා මට මෙසේජ් එකක් දාලා තිබ්බා. ඒ වගේම හයි කොහිලේ ගෙදර පල්ලියවත්තේ නෝලෑන්ඩ් ගාමන්ට් එකේ අපි හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න මාලනී උදේනි නිරෝෂා කුමාරි චාන්දනී ආයේෂා ප්‍රේමනන්ද ආදරණ එකතු කරගන්න කියලා ඒගොල්ලෝ මට මෙසේජ් එකක් දාලා තිනවා. හයම හයි ඉට්ස් බිසි ඩේ ලිස්නින් ටු ලක්හඬ. කවුද මේ ප්‍රවීන් යුකේ වල ඉඳලා වයිෆ් යොහානි චිල්ඩ්‍රන් ඇන්ඩ්‍රියන් ඇන්ඩ්‍රියාව එකතු කරගන්න have a great weekend kela apis message ekak dala thiyunu right api yawat ekathu karaganna aniwaryen paule hemomath ekka kochchara duraka hitiyat api hemada matak wenna yaluwik suba sendawak oyala dennata ha dennak kiyuwata mama thamai inne hari ikmanata hari type kala lewannako එතකොට දරණිය කියලා සිළු දෙනා ලංකාවේ සිළු දෙනමයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා ඒගොල්ලන්ගේ කඩේ ඉඳලා ඉන්දන පිරෝම්හල ඉදිරිපිට තියෙන ඒගොල්ලන්ගේ කඩේ දරණිය කියලා තියෙන කඩේ ඉඳලා ඒගොල්ලෝ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. අපි ඒගොල්ලන්වත් එකතු කරගන්නවා. එහෙමනම් ඔයා තාම මැසේජ් එකක් දාන්න හිතුවෙත් නෑනේ. ඔයාලා තියෙන මැසේජ් එකක් දාන්න 0703393537 අපි ඉන්නවා. වීකෙන්ඩ් මික්ස් අරගෙන සතියක ලක් හඳේ.

0: ඔසහ හතරයි විනාඩි 52යි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජ කමිෂනය.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක රින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 167 අංකයට ඔබ

FM 93.5, FM 93.7, Lakhanda Radio ITN. Satyagraha Lakhanda.

0: Radio ITN රටට වග කියන රේඩියෝව
1: සත්‍යයක ලක්හඩේ

අවස පහ විනාඩි පහ අපි අලුත් පැයකට අවිල්ලා ඉන්නේ මේ වීගන් මික්ස් කියන්නේ අලුත් තාලේ සින්දු පරණ තාලේ සින්දු 60 70 80 දශකවල සින්දු වගේම අපේ සමහර වෙලාවට අපිට නිතරම ඇහෙන්නේ නැති සින්දු උනත් අහන්න දෙන ඒ වගේම ට්‍රෙන්ඩින් සින්දුත් අහන්න දෙන වීකෙන්ඩ් එකේ ඇත්තටම මික්ස් එකක් අහන්න පුළුවන් තැන තමයි වීකෙන්ඩ් මික්ස් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා තමයි ගොඩක් දෙනෙක් මොන වැඩේ තිබ්බත් සතියන්තේ අපි වහගෙන ඉන්නේ. එහෙම කතා කරපු යාළුව අතරේ සුබ සන්ධ්‍යාවක් වේවා අපේ පවුලේ ඇබෙනුමේ ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අම්බම් පිටියේ රේණුකා මෙසේජ් එකක් දාලා තිනු. රේණුකා එහෙම කියනකොට සඳලංකාවෙන් පූර්ණිමා සෙව්වන්දි මට මෙසේජ් එකක් දාලා තිනු. පූර්ණිමාවත් මම එකතු කරගන්නවා. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා මගේ ෆැමිලි එකේ හැමෝම ආව ආදරෙන් එකතු කරගන්නවා ලස්සන සෝන් එකක් දෙනවද කියලා ප්‍රියංකා පලිපාන නුවරින් මට මෙසේජ් එකක් දාලා තිනු. මම ප්‍රියංකාවත් එකතු කරගන්නවා. ඒ වගේම තාරකා වැල්ලවායින් මට මෙසේජ් එකක් දාලා තිනු. මේ තාරකාගේ අම්මයි ඔක්කොම අහගෙන ඉන්න වෙලේ ඉස්සර ඒගොල්ලන්ගේ සංගීත ගුරුවරයා එක කාලෙක ඒගොල්ලන්ගේ ගමේ සංගීත ගුරුවරයා අම්මගේ ඉස්කෝලේ මේ අපේ කලාශූරි රෝහණ බද්දගේ මහත්මයා. ඉතින් රෝහණ බද්දගේ මහත්මයාගේ ලස්සන සින්දුවක් දෙන්න පුළුවන් නම් හරි වටිනවා කියලා ඒගොල්ලෝ මැසේජ් එකක් දාලා තිබ්බා. ඉතින් එතුමන්ගේ ගීත සමහර වෙලාවට ගොඩක් වෙලාවට අපිට ඇහෙන්නේ නැති තරම්. හැබැයි අපි බලමු ලස්සන සින්දුවක් අහන්න පුළුවන්ද කියලා. ඒ අතරේ මට SMS එවලා තියෙන යාළුවෝ ටිකක් ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න. අලව කැකුලාවල රත්න කහඳව, එතකොට සුනිලා ජයංගනී ඉන්නවා කියලා තියෙනවා. ඒ වගේම අපිවත් එකතු කරගන්න කියලා ඉරත්නේ වාරියගම තමරා කුමාරිවත් එකතු කරගන්න කියලා එයා දාලා තියෙනවා. ඒ වගේම අයිය මම නාරම්බලින් තරුෂි ලස්සන සින්දුවක් ඕනේ කියලා දෙනවා, දෙන්න පුළුවන්ද කියලා එයත් අහලා තියෙනවා. හරි, ඔය යාළුවෝ ටික ඔක්කොම එකතු කරගෙන අපි ලස්සන සින්දු සෙට් එකක්ම ලෑස්ති කරගෙන ඉන්නවනේ. හරි, අර මං කිව්වාගේම වීකෙන්ඩ් මික්ස් එකට එනවනම් ඉතින් ඔයාට ඕන සින්දු අහන්න පුළුවන් නේද? හරි, එහෙමනම් මේ හොඳ ලස්සන සින්දුවක් අහන ගමන් ඔයාගේ මැසේජ් එක තියන්න. ඔයා ඉන්න තැනක ඉඳලා ලංකාවේ ලෝකෙ කොහේ හිටියත් වීකෙන්ඩ් මික්ස් අතියගලක් හන්දට ඔයාගේ රික්වෙස්ට් එක එවන්න. ඔයාගේ යාළුවන්වත් එකතු කරගෙන, ආදරය කරන අයවත් එකතු කරගෙන. දැන් ඔනේ නම්බර් එක 07 03 93 5 93 7.

මේ සින්දුව සමහර වෙලාවට සමහර අයට මතකත් ඇති සමහර අයට හරි අලුත් සින්දුවක් උගක් කල් ඇහුන් නැති අලුත් පරපුරට හැමෝටම අහන්නත් එක තමයි මේ සින්දුව.

0: කෘෂි ක්ෂේත්‍රයට නව පලක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් ආරම්භ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: අවසන් කරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: නිසලකිලිමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න
3: ටේකියා සුරකිමු මගතොට FM 93.5 FM 93.7 Lakhana Radio ITN
4: Satyaga Lakhana

0: හවස 5:23 වෙලාව.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: අපේ අම්මා ගෙදර ආවද?
3: නැහැ, අම්මා මෙයා වෙනතේ.

මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374 සතියග ලකනේ

0: පසු පහයි විනාඩි 30යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: සතියක ලක්ෂණ වේකෙන් මික්ස් අහගෙන ඉන්නේ අලු ටික එකතු කරගන්නත් ඕනේ. ඒ අතරේ මේ සමහර අය කියලා තියෙනවානේ මේ ආදරේ සමහර තැන් මග හැරුණොත් ඒක කවදාවත් ආයි එතනදී හම්බ වෙන්නේ නැහැ කියලා. ඒක තැනකදී ආදරේ මග හැරුණොත් ආයෙමත් හම්බුණත් ඒ ආදරේ එතනම තියෙන එකක් නැහැ කියලායි කියන්නේ. ඒ කතාවට එහෙම කිව්වට ඒකේ හරි ගැඹුරක් තියෙනවා, හරි අර්ථයක් තියෙනවා. ඒ නිසා කවදාවත් තමන්ගේ ආදරේ ඕනම තැනදී මග හැරගන්න එපා. සමහර විට වැරදි වැටහීමක් හින්දා වෙන්න පුළුවන්, විශ්වාසයක් නිසා වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් මොනවා හරි අපි කියන කර්මයට කියලා එහෙම වෙලා වෙන්න පුළුවන්. කොතනදී හරි මග හැරුණොත් ආයේ හම්බ වෙනකොට තියෙන ඒ ආදරේ නොවෙන්න පුළුවන්. හැමදේම වෙනස් වෙන තැන ආදරේ අනිවාර්යෙන් වෙනස් වෙනවා. ඒ නිසා තියෙන ආදරේ දැකගන්න, හම්බ වෙන chance එක මිස් කරගන්න එපා කියලා කතාවල එහෙම කියලා තියෙනවා. හරි කොමාරි, මේ ඒකත් කියන ගමන් මේ මහානාම කොලෙජ් එකේ 93 බැච් එකේ රොසිත්, අබේ, ආශ්‍රී, හේමන්ත, ක්‍රේසි ජේ, එතකොට සුජිත් රණවක, එන්න සංජය ලක්ෂ්මන්ගේ ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම ප්‍රියංකාගේ මෙසේජ් එක මම කියවන ගෙදර කට්ටියත් එකතු කරගන්නවා කියලා. ඊට පස්සේ සුමිත්, සමන්ත, දිල්, චතුරංග, මාපස්, සයුර, බබී, සූකිරි, කැලුම්, සුසන්ත, මගේ දුව සියාරා, මම දිලානේ, අපි ඇල්ලගාව යායේ මඩහපොළ මැසිරිපුර කට්ටිය, ආල්දරේ ඉලක්කඳ කියලා තියෙනවා. ඒ කට්ටියවත් අනිවාර්යෙන් අපි එකතු කරගන්නවා. ඒ වගේම සිකුණම්මලේ තුල්සිපුරේ ඉඳන් මා වහන වසන්ති මැසේජ් එකක් දාලා තියෙනවා. මහතේ රංජිත් දුව ශිහානි, පුතා නිෂාන්, චූටි දෝනි, එනාර, අක්ක ගෞතමීවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. අත අහගෙන ඉන්න තැනක ඉඳන් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න 0703939357. ලස්සන සින්දුව අහන්න නම් ඔයා නිවි සනසිල්ලේ කීක රේන්ජ් එකේ සින්දුව අහන්න නම් ඔයා ගොඩ වෙන්න ඕන තැන තමයි Weekend Mix. අපි අද වගේම හෙටත් හම්බ වෙන්න ඕන හින්දා මේ මිහිර හැමම තියාගෙන ඉන්නවා.

0: අවසභාවේ විනාඩි 37යි වෙලාව.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: සක්කුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිටහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක රින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76 276

0: වෙලාව පසර පහයි විනාඩි 45යි.
1: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.
2: සමත්

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: ගෑස් මිල අඩු කිරීමත් සමග බත් කොත්තු රයිස් කෙටි ආහාර මිලත් පහලට ගෑස් මිල අඩු කිරීම ගැන පාර්ශ්ව රැසකින් රජයට ප්‍රශංසා ඇමති ලයිස්තුවට රජයේ පත්වීම් දුන් යුගය අවසන් බව ඇමති නලින්ද කියයි ඉරානයේ දැවැත් අවමංගල උත්සවය ටෙහෙරානයේදී
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
5: සත්‍යයග ලකනේ

0: Life Plantation Private Limited. I'm going to live a new green life.
1: Rajya Bankuk Surakshita Bhavaya. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: de loterijen.
1: Satiake la kader.
2: රයිට් පහේ විනාඩි 58යි ඉක්මනටම යන්න ඕනේ හයේ පැයට. ඉතින් තමයි අලු ගොඩක් ඉන්නු. ඒ අතරේ මේ බොරළුගුණ පිටිකල බොරළු හේනේ සුසන්ත සම්පත්. එයා කියනවා එයාගේ මැසේජ් එක කියවන්නලු පිටිකල ධර්මදාර මාවතේ චන්ද්‍රා ගුණවර්ධන මිස් චොක්ලට් ෂොප් එකේ චමෝදි කටුබැද්ද ආරාධනා රැලේකේ රේණුකක් ඔය කට්ටියම ඉන්නෝ ඒ කට්ටිය මේකතු කරගන්න කියලා සම්පත් මැසේජ් එකක් දාලා තිනුන. ඒ වගේම මාෂා කෑගල්ලෙන් ඔයාගේ මැසේජ් එකක් දැක්කා. ඔයාවත් එකතු කරගන්න කියලා තමයි ඔයා කියලා තිබ්බේ. මේ වගේම මහේන්ද්‍ර එල්පිටියෙන් මැසේජ් එකක් දාලා තිනවා මයි මාවත් එකතු කරගන්න කියලා. ඔය කට්ටියම එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් අහන්න හදන්නේ. හරි, මේ නුපුරුදු සමහර අය දැක්කහම පුරුදු වගේ දැනෙන්නේ සංසාර පුරුද්දටේ කියලා කියනවා. එහෙම කියලා කියනවා. ඒ කතාව මේක ඇතුළේ තියෙනවා කියලා මට හිතෙනවා. බලන්න ඔයත් එහෙම හිතෙනවද කියලා.

0: දවස 6 විනාඩි 13යි.
1: ඔබ මෝටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
2: සුරකින් මගතොට සතියග ලකන

0: අසහාය විනාඩි 22යි.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 6 7 9 5 7 9
2: සතියග ලකන්.

0: සත්‍යයග ලකන
1: හරි එහෙනම් යන්න වෙලාව ඇවිල්ලා ඉතින් එහෙම තමයි ආදරේදී ආදරේ දෙනනෝ වගේම වෙනවීමේදී විරහ වෙදී දුක දෙනනෝ දුක සැප සමවර ලෝකික අපි ආයේ තමු වෙමු කියන ගමන් අදට අපි සමු ගන්නවා ප්‍රෝත්යහන ලෑස්ති වෙන දිගටම ලක්කටත් එක්කින හවස 7ට හරියටම ඉන්ද්‍රසිරි සුරවීරයන් එක්ක හැඟුම් වරුසාවේ සුභාවිත ගීතය ගැන හොයා යන්න මට අවස්ථාව උදා වෙනවා එහෙනම් අදට ගිහිල්ලා එන්න හැමෝටම සුබම සුබ දවසක් සුබම සුබ සතියන්තයක් මම රනිල්.

0: සිරස්තල.
1: ගෑස්මිල් අඩු කිරීමත් සමග බත් කොත්තු රයිස් කෙටි ආහාර බිලත් පහළට. ගෑස්මිල් අඩු කිරීම ගැන පාර්ශ්ව රසකින් රජයේ ප්‍රශංසා. ඇමති ලයිස්තුවට රජයේ පත්වීම දුන් යුගය අවසන් බව ඇමති නලින්ද කියයි. ජුලි මාසේ පළමු දින තුරට ඩෙංගු රෝගීන් 1422ක්. කලපලුවාවේ රුවන්තුරකින් ට්‍රාන්ස්ෆෝමර් 3කට හානි. කතිකාවක් නොවුණු කතිකා මණ්ඩපය. ඉරානයේ දෙවැන්තම රාජ්‍ය අවමකල උත්සවය ඇරඹෙයි. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණී උදේශිකායි දිරිවේර ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ. ඊයේ බද්දිබ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලීටරු සහ ලාෆ් ගෑස් බිල පහත් දමා තිබෙනවා. ඒ අනුව ලීටරු ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,465ක් දක්වා රුපියල් 300කින් අඩු කෙරුණා. ලෝක විරුද්ධපලේ එල්පී ගෑස් බිලේ සිදු වූ අඩුවීමේ වාසිය පරිභෝගිකයන් වෙත ලබා දීම සඳහායි ලීටරු ගෑස් බිල බෙලස අඩු කර තිබෙන්නේ. කිලෝග්‍රෑම් 5 ලීටරු ගෑස් සිලින්ඩරයක බිල රුපියල් 118කින් අඩු කෙරුණා. එහි නව බිල රුපියල් 1,792ක්. එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක බිල රුපියල් 55කින් අඩු කර තිබෙනවා. එහි නව බිල රුපියල් 835ක් බවයි ලීටරු සමාගම සඳහන් කළේ. මේ අතර කිලෝග්‍රෑම් 12.5 ලාෆ් ගෑස් සිලින්ඩරයක බිල රුපියල් 1,280කින් අඩු කිරීමට එම සමාගම පීවරගෙන තිබෙනවා. මිලකන නඩු කිරීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලාෆ් ගෑස් සිලින්ඩරයක නව බිල රුපියල් 4,965ක්. එබෙන්ම පහේ ලාෆ් ගෑස් සිලින්ඩරයක බිලද රුපියල් 512කින් අඩු කෙරුණා. එහි නව බිල රුපියල් 1,988ක් බවයි ලාෆ් සමාගම සඳහන් කළේ. ගෑස් බිල අඩු කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව සිය ප්‍රසාදය පළ කළා.
2: ඔච්චර ලොකු මිලකින් අඩු කරලා තියෙනවා ලොකුම දෙයක්. ප්ලේන්ටි එක කිරිතේ එක තර කෑම් බීම වර්ග හැමදේම අඩු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ජනතාවට එහෙම තහනම් කළ වෙන්නේ ඒක තමයි.
3: ඒවනම් ඉතින් කඩකාරින්ගේ වගේ විශ්වාස ගන්න බෑ අපිට. ගෙදර පාලනයට ග්‍රෑස් එක අඩු වෙච්ච කොහොමදයි?
4: ගෑස් මිලේ ගොඩාක් හොඳයි අඩු වෙච්ච එක.
5: ඉතින් ඇත්තටම සතුටුයි. ඒගොල්ලෝ දරන්න පුළුවන් දේවල් ඒ අවස්ථාවේදී දරාගෙන අපිට සහනයක් දීලා අපිත් ඒ වෙලාවට කන්වට් වෙන්න ඕනේ රජයට උදව්වක් වශයෙන්. මොකද හේතුව ලෝක ආර්ථිකයත් එක්ක ගැටෙනකොට අපි ඒ බව දැනුවත්ලා ඉන්නවා. ලෝකාර්ථිකයේ වෙනස්කම් වලදී අපිත් රජයට සහයෝගයක් දක්වනවා. රජයත් ලෝකාර්ථිකයේ වාසිය වෙනකොට ජනතාවට සහයෝගයක් දක්වනවා.
6: බංගලොත්තරට බාර දෙන්නා ගොඩන ගන්න හරි අමාරුයි. ටිකට් ගෙන්න ඕනේ. නැවෙවිල්ල යන්නේ නැහැ දැන් හැරිලා. මම සල්ලි නැහැ කියලා දැන් එහෙම වෙන්නේ
7: නැහැ. ලෝකෙ තිබ්බ අර්බුදය යම් සහන තත්ත්වයකට පත් වෙනත් සමගම ඒ සහනය ලංකාවේ මිනිස්සුන්ටත් ලැබීම පිළිබඳව අපි සන්තෝෂ වෙනවා. මේ ගවර්න්මන්ට් එකට අපි ස්තුතිවන්ත වෙනවා ඒ සහනය ලබා දීම පිළිබඳව.
8: කොහොම සන්තෝෂයි ගෑස් ටික අඩු වෙනවා අපි කැමති.
9: අඩු වෙච්ච එක නම් හොඳයි. ඒකින් ඉතින් ගොඩක් සහනයක් හම්බ වෙනවා. තව ටිකක් අඩු වුණොත් තවට අඩුවට දෙන්න පුළුවන්. කෑම් මිල ඔක්කොම අඩු කරලා දෙන්න පුළුවන්.
10: නෑ මම නම් කියන්නේ ගෑස් බිල 300 ගන්න අඩු වෙච්ච එක ලොකු දෙයක් කොහොම. දැන් මේ මිනිස්සුන්ට දැන් කරපු සහනය ඇත්තටම හොඳයි.
11: අඩු වෙච්ච ගමන් ගන්නට මෙහෙ අඩු කරන්නේ නේ. දැන් යන ක්‍රමය නම් හොඳයි. පෝලිං යමියවත් නැතුව ගියා මේවා හොඳයි.
1: ගෑස් මිල අඩුවීම සම්බන්ධයෙන් ජාතික පාරිභෝගික පෙරමුණද සිය ප්‍රසාදය පළ කළා. ඔවුන් පවසන්නේ පාරිභෝගිකයන්ට එම සහනය ලබා දීමට වෙළඳසැල් සහ අපනශාලා හිමිකරුවන් කටයුතු කළ යුතු බවයි. ගෑස් මිල අඩුවීමත් සමග බත්, රයිස් සහ කුත්තු මිල රුපියල් 15කින් අඩු කිරීමට සමස්ත ලක්කා අපනශාලා සහ අවරහල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. කිරිතේ ප්ලේටි සහ කෙටි ආහාර මිලද රුපියල් 5කින් අඩු කර බවයි සංගමේ සභාපති හර්ෂ නිරුක්ෂාන් මහතා සඳහන් කළේ.
12: ගත වසරෙම අපි අමුද්‍රව්‍ය මිල වැඩි වෙද්දී පහුගිය වපවානුවේ ආහාර මිල වැඩි කරා. නමුත් දැන් අමුද්‍රව්‍ය මිල අඩු වෙද්දී කියන්නේ ගෑස් මිල අඩු වුණා. ඒක කහපාට සහ නිල් පාට කියන ගෑස් වර්ගෙම මිල අඩු වුණා. ඉතින් ඒක හන්දේ අපි ආහාර මිල අඩු කරන්න යෝජනා කරලා තියෙනවා අද මධ්‍යම රාත්‍රි 12 සිට. මොකද අපිට සහනයක් ලැබිදී ඒ සහනය අපි ආදරණීය පාරිභෝගික ජනතාවට ලබා දිය යුතුයි. එහෙම කියද්දී මේ ආහාර මිල අඩු වෙන්නේ මෙහෙමයි. ප්ලේන්ටි එක රුපියල් 5කින්, චිරිතේ එක රුපියල් 5කින්, ෂෝටිස් වර්ග, කෙටි ආහාර වර්ග රුපියල් 5කින්, රයිස් ඇන්ඩ් බත් පැකට් එක රුපියල් 15කින් ෆ්‍රයිඩ් රයිස් රුපියල් 15කින් කොත්තු රොටි රුපියල් 15කින් පරාට රුපියල් 5කින් සහ බිත්තර රොටි රුපියල් 5කින් මිලදී අඩු කරනවා මේ ලැබිච්ච සහනය මධ්‍යම රාත්‍රී 12 සිට ආදරණීය පාරිභෝගික ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා ඒ වගේම අපි යෝජනා කරනවා පාරිභෝගික සේවා අධිකාරියට මේ ආහාර සඳහා සුවිශේෂී තු පාලන මිල ගේන්නද හේතුව මිල අඩු වෙද්දී මිල අඩු කරලා දෙන්න නැහැ කියන්නේ නීති පද්ධතියේ තියෙන ගැටලුවක් මෙතන පාරිභෝගිකය හුරා කරන මුදලාල්ල ඉන්නවා ඒක අපි පිළිගන්නවා ආපන ශාලා තියෙනවා ඒක පිළිගන්න නමුත් ඒගොල්ලන්ට නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න සුවිශේෂී වූ ගැසට් එකක් කරා හරිය ගමන් නැහැ වෙනදම තුමාට අපි යෝජනා කරනවා මේ ආහාර සඳහා පාලන මිලක් ගන්න දැම්මනම් සියලුම ජනතාවට සාධාරණ මුදලට ආහාර ටික ගන්න පුළුවන් සහ කළුකඩ මුදලාල්ලට සාධාරණ විදිහට උසාවි ගිහිල්ලා දඩගෙවල එන්න ක්‍රම වේද හැදුවා නම් මේක පාරිභෝගිකයාට තම සාහනයක් වෙනවා කියලා දන්වා සිටිනවා
1: සෞඛ්‍ය කාර්යබඩලී විනය වකිම සහ වෘත්ති ආචාර ධර්ම සම්බන්ධයෙන් අමාත්‍යාංශය කිසිදු අවස්ථාවක ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජාතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ දේශපාලන ලයිස්තුවලට රජී රැකියා සඳහා බඳවාගත් යුගය අවසන් කළ බව පෙන්වා දෙමින් සෞඛ්‍ය කාර්ය සහයකින් 627 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අමාත්‍ය නලින්ද ජාතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ කිසිදු දේශපාලන බැදිහත්වීමකින් තොරව පුවත්පත් නිවේදනයක් මගින් අයිතුම්පත් කැඳවා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයකට මුහුණදී නිසලෙස සුසුකම් පූර්ණ කළ අයට පත්වීම් ලබා දුන් බවයි.
0: රාජ්‍ය සේවයට ඔහේ පුරවනවා වෙනුවට අවශ්‍යතාවය පරිදි රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා යම් ක්‍රමවේදයක් සකස් කළා. ඒ අනුව මේ වන විට 160,000 පමණ පිරිසක් රාජ්‍ය සේවයට අලුතෙන් එකතු කරගෙන තිබෙනවා. පැරණි කාලයේ තිබුණේ සෞඛ්‍ය සහායකයන් පාසල් මුරකරුවන් CTV එකට CGR එකට බඳවා ගැනීමේදී තනි දේශපාලන පත්වීම්. ඇමතිගෙන් තමයි ලයිස්තු වෙන්නේ. ඒ ඇමතිව දිස්ත්‍රික්කයේ උදව් ගන්න පුළුවන් මන්ත්‍රීවරුන්ගෙනුත් කීප දෙනෙක් තෝරගන්නවා. එනිසා තමයි මෙසේ තීන්දුව කරේ. රෝහල් පද්ධතියේ පවතින පුරප්පාඩු ප්‍රමාණය දිහා බලලා. ඒ දිස්ත්‍රික්කවලින් තමයි බඳවා ගන්නෙ. අපි මේක විවෘතව පුවත්පත් දැන්වීම දාලා කරමු කියලා. ඒ අනුව දෙසැම්බර් මාසේ 8 වෙනිදා පුවත්පත් දැන්වීමට හරියටම ඇවිල්ලා තිනවා 91,473. කිසිේ කෙනෙකුට අසාධාරණයක් කළා නෑ. කිසිම ලයිස්තුවකට නෙමෙයි අරගෙන තියෙන්නේ. මේක ඉතාම පිරිසිදු තෝරා ගැනීම. විශේෂයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විනය සම්බන්ධයෙන් ඉතාම තදින් කටයුතු කරන බව කියන්න ඕන. දැන් අපිට විවිධාකාර සමාජ විරෝධී ක්‍රියාකාරකම් නිරත වුණු කීප දෙනෙක් පිළිබඳ පැමිණ ලැබිලා සමහර කෙනෙක් බන්ධනාගාරගත කරලා තියෙනවා. සමහර කෙනෙක් සේවයේ අත්හිටුවලා තිබෙනවා. එනිසා අහවලා කළා ඒ නිසා මාත් කරනවා කියන එක නිදහස කරුණක් නෙවෙයි. අද බලන්න මේ ඉවෙන්ට් එකේ වුණාට පස්සේ සෝෂල් මීඩියා වල සමහර කමෙන්ට්ස් වල තියෙන්නේ අහවල් රෝහලට ගියාම මෙහෙම අපිට සැලකුවේ මෙහෙමයි සැලකුවේ කියන ඉතාම ඍණාත්මක දේවල්. අපි ඒක සැලකිලිට ගන්නවා.
1: මේ මාසේ පළමු දින තුන ඇතුළත ඩෙංගු රෝගයෙන් 3422 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 58,810ක් දක්වා ඉහළ ගියා. මේ වසරේ සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 39ක්. 2026 වසරේ ජනවාරි මාසයේදී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් 7,866 දෙනෙකු පමණයි. එහෙත් පසුගිය මාසයේදී එම සංඛ්‍යා 21,547ක් දක්වා ඉහළ ගියා. රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 12,017ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 11,740ක් වාර්තා වුණා. සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 52%කට අධික පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. සීග්‍රීන් ව්‍යාප්ත වන ඩෙංගු උදුර මර්ධනයට අවශ්‍ය කටයුතු සම්පාදනයට අදාළ සාකච්ඡාවක් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේදී පැවැත්තුණා. ඒ අනුව බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවධානම් කලාප 23ක් ආවරණය වන පරිදි හෙට සිට විශේෂ ඩෙංගු මර්ධන බිහුවක් ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ. කොළඹ දිස්ත්‍රික්කයේ බහරගම, කඩුවෙල, හෝමාගම, ගොතටුව, බත්තරබුල්ල, පිළියන්දර සහ කොළඹ මහනගර සභා බල ප්‍රදේශ ඩෙංගු අධි අවධානම් කලාපවලට ඇතුළත්. ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම, කැලඩිය, සිදුව, ජායල, බහර, වත්තල, බීගමුව සහ මිනුන්කොඩ ඩෙංගු අධි අවධානම් කලාපල සයිනම් කර තිබෙන්නේ. කළුතර දිස්ත්‍රික්කයේ පාඩුදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය සහ කළුතරද අධි අවධානම් කලාපවලට ඇතුළත්. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මෙම කලාප ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන හෙට සිට ක්‍රියාත්මක වනවා. ඊට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම සම්බන්ධ වන බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජාතිස්ස මහතා ප්‍රකාශ කළේ. ඒ සෞඛ්‍ය කාර්ය සහායකින් සඳහා පත්තිවිලි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
13: මේ දවස් තුනේ ඩෙංගු මර්දන වැඩසටහන විශේෂයෙන් පරිසර පිරිසිදු කිරීම වැඩසටහන වලට මුල් රාජ්‍ය ආන්ත්‍රණයම ආරක්ෂක අංශ පොලිසිය ඒ වගේ අනිත් රාජ්‍ය ආයතන ප්‍රජාව සහභාගී කරගෙන වැඩසටහන දියත් කරමින් පවතිනවා. ජනාධිපතිගම කාර්යාලයේදී ඒ පිළිබඳ පසුබිමක් පැවැත්වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ කළ දහරින් එක්ක යලිත් අපි මේ පිළිබඳව සාකච්ඡා කරනවා. සාකච්ඡා කරන්න වෙන මොකොත් නෙමෙයි, දැන් සිදුවන කටයුතු වල කොහෙද අඩුපාඩුකම් තිබෙන්නේ කියන එක ඒ සම්බන්ධයෙන් පසුබිම කරමින් ඒ කටයුතු වේගවත් කිරීමට. මොකද මේකට තියෙන ස්ථිරසාර විස්තුම් බවට පත් වෙන්නෙම යලියලි කියන්නේ ජනතාවගේ සහය සහිතව තමන්ගේ පරිශ්‍රයන් පිරිසිදු කර ගැනීමම තමයි. එතකොට අපිට මේ ඩෙංගු බෝ වෙන එක වළක්ව ගන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට අතුලත්තේ රෝගීන් ප්‍රමාණය අනුව යම් ප්‍රමාණයකට පාලනය වෙනවා. ඒ නිසා උණ තිබෙන රෝගීන්ට අපි දැනුම් දීලා තිබෙනවා නිසි පරිදි රෝහල් ගත වෙන්නට. ඒ කටයුතු කරගෙන තමයි මේ අපි මේ තත්ත්වයට මුහුණ දෙන්නේ.
1: මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පාත්වාගෙන ගිය හිඟුලක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් 5 දෙනෙකුට රුපියල් 50,000 බැගින් දඩ කිවන ලෙස අධිකරණය නියෝග කළා. හිඟුලක්ගොඩ බහිස්ත්‍රාත් TS ද සොයිසාබෙන VI නියෝගිකයෙකුත් කළේ. මුල්ලේරියව ප්‍රදේශයේ ඩෙංගු අවදානට ලක්ව ඇති හිස් ඉඩම් පරීක්ෂා කිරීම සහ දුමයින කටයුතු සිදු කෙරුණා. එක්ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් සහ පොලිසිය භාජනතාව සමග එක්වෙමින් ගම්පහ යක්කල ප්‍රදේශයේ සිදු කළ ඩෙංගු පරීක්ෂාවකදී මදුරු කීටයන් සහිත ස්ථාන 8ක් හඳුනාගත්තා. ඒ වාහේ හිමිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා. මෙහිම සිදු කළේ කණ්ඩායම් 14ක් එක්වයි. එහිදී දිවාස හරස 80කට අධික සංඛ්‍යාවක් පරීක්ෂා කළා. ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමීව කඩුවෙල මහනගර සභාවද දිවාසවල එක් රැස්වන කැලිකසල සඳහා කසල පොලක් ආරම්භ කර තිබෙනවා. ඒ පැලවත්ත බටපොත රොබට් ගුණවර්ධන භාවතේ. ඩෙංගු වලින් ආරක්ෂා වීම සඳහා සීල දෙනා වකිබෙන් ක්‍රියා කළ යුතු බව අස්කිරි පාර්ශවයේ අනුරායක පූජ්‍ය නරම්පරාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා.
14: මේ සඳහා රජයේ පැත්තෙන් සියලු ආයතන විශාල පරිශ්‍රමයක් දරමින් උවදුර මැඩපවත්වා ගැනීම සඳහා කටයුතු කරමින් ඉන්න බව අපිට පේනවා. හැබැයි ඔවුන් වෙත පමණක් මේ වගකීම පැවරීමෙන් මේ තත්වයෙන් අපිට මිදෙන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ලක්වැසි රටවැසි අපි හැමෝම මෙහිදී ඉතා වගවී කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරන්න කැමැති. තමන්ගේ නිවස, තමන්ගේ ආගමික මධ්‍යස්ථානයේ සේවය කරන ආයතන මේ ආදී හැමතැනම කවුරුත් එකසේ දිහත් වෙලා පවිත්‍රව තබා ගන්න කටයුතු කිරීමෙන් තමයි රෝගයෙන් අපිට අත්මිදෙන්න පුළුවන්කම තියෙන්නේ.
1: ඩෙංගු හේතුවෙන් වසතබාති බූ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ලබන 13 වෙනිදා යලි විවෘත කරන බව නියෝජාබාතේ මදුර සිරිවිරත් මහතා ප්‍රකාශ කළා.
15: අපි මේ මොහොතේදී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ආයතන මේ ඩෙංගු වසංගතයෙන් ගලවා ගැනීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් අරන් තියෙනවා. පහුගිය 18 වෙනිදා අපි අධ්‍යාපන නැත්නම් සියල්ලම පිරිසුදු කිරීම කියන කොටස කළා. ඒ වගේම මාර්ග උපදේශනයක් නිකුත් කළා ඩෙංගු වසංගතය සම්බන්ධයෙන් සාමාන්‍ය අධ්‍යාපන පාසල් අධ්‍යාපනය කරන ආයතන වලට. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිසම සභාව විසින් සියලු විශ්වවිද්‍යාලවලට මාර්ග උපදේශන නිකුත් කළා තියෙනවා මේ පිරිසුදු කිරීම ක්‍රියාවල කරන්න කියලා. මේකට අපිට ආයතන විතරක් බෑ, ආයතන පරිශ්‍රයවට ජනතාව සහ අනිත් පරිශ්‍රයනොත් පිරිසුදු කිරීම ක්‍රියාවලිය අවශ්‍යයි. ඒ සඳහා සෞඛ්‍යංශ මේ වෙද්දී ක්‍රියා කරමින් සිටිනවා. අපි කතා කළා සෞන්දර්ය විශ්වවිද්‍යාලත් සමග, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ 13 වෙනිදා විවෘත කරන බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍යංශත් එක්ක සෞඛ්‍යන්තල අධීක්ෂණයේ යටතේ සෞඛ්‍යන්තල නිර්දේශ මත දී අනිකුත් විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් විශේෂ අපි කියන්නේ ලෙඩ්ඩුන් පොකුරු විදිහට ක්ලස්ටර් විදිහට හමුවීමක් වෙනට පේන්නේ නැහැ.
1: මේ අතර කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ පවතින කැලිකසල බැහැර කිරීම සඳහා අපද්‍රව්‍ය කර්මනාකරණය කිරීමේ ගැටලුවට කඩම් විසුම් සෙවීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමිකයා වයිස් මාර්ෂල් සම්පත් වේකුන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් ගැටලුව විසඳීමට සිළු පාර්ශ්වවල සහයෝගය හා කැපවීම වැදගත් බවයි ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ. ඩෙංගු වසංගත අවතාරම වර්ධනය සඳහා නිකුත් කළ චක්‍රලේඛ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඩෙංගු මර්ධන වැඩසටහන සම්බන්ධයෙන් 2026 ජූනි 23 වෙනිදින චක්‍රලේඛයක් නිකුත් කළා. ඒ අනුව සියලු රාජ්‍ය ආයතන ක්‍රියාත්මක කළ වැඩසටහන්වල ප්‍රගති සහ වත්මන් ඩෙංගු වසංගතත්වය පාලනය කිරීමට මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා. ඉදිරි වැඩපිළිවෙල සහ සැලසුම් පිළිබඳවද මෙහිදී විමසා බැලූ බවයි ජනාධිපති කාර්යාලයේ සඳහන් කළේ. අධි අවදානම් කලාපවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ වීම තුළින් ගත හැකි තිරසර විසඳුම් සම්බන්ධව සාකච්ඡා කෙරුණා. අධි අවධානම් ප්‍රදේශවල දුබායින ක්‍රියාවලිය තවදුරටත් ඉහළට වීම කෙරෙහිද අවධානය යොමු කළා. ඩෙංගු පාලනය කිරීමේ මෙහෙයුම් බැදිරියට ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද විශේෂ අවධානයට ලක් කළ බවයි ජනාධිපති කාර්යාලයේ පවසන්නේ. ඩෙංගු අධි අවධානම් ප්‍රදේශ එද්බොදවා ගැනීමට සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව නව ක්‍රමවේද ඔස්සේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නා. ඒ ඩෙංගු රෝගේ පාලනය කිරීම රජයේ පමණක් තනිව සිදු කළ නොහැකි බව සඳහන් කරමින් ජනතාවටද විශාල වගකීමක් පැවරිය ඇති බව ජනාධිපති ලේකම්වරයා කියා සිටියා. ඩෙංගු මර්ධනය කිරීම සඳහා විපක්ෂ දායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. කීට විද්‍යා සංගමේ සමාජිකයින් සමග ඩෙංගු උදුර සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී විපක්ෂ දායකවරයා මෙම යෝජනා ඉදිරිපත් කළා. කීට විද්‍යා නිධාරණයට පහසුකම් වැඩි කිරීම ක්ෂේත්‍රයේ කටයුතු කිරීමට අවශ්‍ය නෛතික පහසුකම් ලබා දීම සහ ඩෙංගු මර්ධනය කිරීමට අවශ්‍ය රාජතාන්ත්‍රික සහාය ලබා ගැනීම පිළිබඳවද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ බෙදක්වා කාලය තුළ රුපියල් බිලියන 1,373.7 ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ වසරේ මුල් මාස 6 සඳහා නියමිතව තිබූ ආදායම් ඉලක්කය ඉක්මවා යාමක් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ.
16: රේගුවට මේ වර්ෂයට ලබා දීලා තියෙන ආදායම් ඉලක්කය තමයි රුපියල් බිලියන 2,206ක්. දැන් අපි මාස 6ක් සම්පූර්ණ කරා ජූනි මාසේ 30 වෙනිදා වෙනකොට. ජූනි මාසේ 30 වෙනිදා වෙනකොට රේගුවට තිබුණු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1,060.5ක්. නමුත් අපි ජූනි 30 වෙනිදා වෙනකොට එක්රැස් කරලා තිබුණා රුපියල් බිලියන 1,373.7ක්. ඒ කියන්නේ අපි ඉලක්කය ඉක්මවා ගිහිල්ලා තියෙනවා රුපියල් බිලියන 313කින්. මේ මාසේ අපිට තියෙන ආදායම් ඉලක්කය රුපියල් බිලියන 192.4ක්. ඒකින් අපි පළවෙනි දින දෙකේදී රුපියල් බිලියන 31ක් එකතු කරලා තියෙනවා. එතකොට අපිට දකින්න තියෙන දේ තමයි අපිට මේ වර්ෂයේදීත් අපේ ආදායම් ඉලක්කය ඉක්මවලා බොහෝ වෙලාවට ගිය වර්ෂයේ තමයි අපි මෙතෙක් රැස් කරපු උපරිම ආදායම ඉතිහාසයේ රැස් කරලා තියෙන රුපියල් ට්‍රිලියන 2.5ක් ඒ ප්‍රමාණය ඉක්මවා යන්න අපිට පුළුවන් වෙයි කියන බවක් අපිට දැනෙන්න තියෙනවා.
1: ශ්‍රී ලංකා නීතිඥ සංගමය මහජන කතිකා මණ්ඩපයක් සංවිධානය කර තිබුණා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියෝජන අධිකරණ ඇතුළු අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ජනරාජ්‍ය ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳ නීතිඥ ප්‍රජාවේ ස්ථාවරය තේමා කර ගනිමින් නීතිඥ සංගමයේ රුජිතීන් බෙන්බ එකබද විපක්ෂයේ දේශපාලනීන් රසක්ද බීටෙක් වුණා. කෙසේ වෙතත් වත්මන් රජය නිල වශයෙන් විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙවනතුරු නිල ප්‍රකාශයක් සිදු කර නොමැති පසුබිමකයි මෙම භාජන කතිකා මණ්ඩපයේ සංවිධානය කර තිබුණේ. ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඒ පැවැත්තුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබල වේගය නියෝජනය කරන දේශපාලනඥ රසක්ද ඊටෙක්ව සිටියා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කර මෙන් කීප දෙනෙකුම භාජන කතිකා මණ්ඩපයේදී අදහස් පළ කළා. භාජන කතිකා මණ්ඩපයේදී භාජනතාවට මෙන්ම සිවිල් සංවිධානවලට අදහස් දැක්වීමට අවස්ථාව ලබා දී යුතු පසුබිමක නීතිඥ සංගමය සංවිධාන කළ මෙම කතිකා මණ්ඩපයේදී එවැනි අවස්ථාවක් හිමිවූයේ නැහැ. සකච්ඡාවට එක් වූ කීප දෙනෙකුම ඉන් පිටදී මෙලෙස අදහස් පළ කළා.
17: විශේෂයෙන් මේක සජබද රැස්වීමක් වගේ තමයි පේන්නේ. අනිත් එක දැන් මේ ජනාධිපතිවරයාට ආපු ලිපියේ සහ මෙතන දක්වපු සමහර අදහස් වල මූලිකවම මෙතන තියෙන්නේ හිතලු. ඒ කියන්නේ කිසිම පදනමක් නැහැ මේකේ තියෙන කරුණු ගැන. මේගොල්ලෝ දැන් මේකේ කියනවා අභියාචන අධිකරණ විනිසුරුවරයන්ගේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විතරක් වයස දීර්ඝ කරනවා කියලා කියන්නේ. ඇත්තටම මෙහෙම කිසිම තීරණයක් අරගත්ත නිල ප්‍රකාශයක් ආණ්ඩුවෙන් නැහැ, ප්‍රකාශයක් කළාත් නැහැ, කිසිම නිල ලේඛනයක් ඇත්තෙත් නැහැ. කිසිම පදනමක් නැතුව මේ කලබලය ගැන අපිට ඇත්තටම සැකයක් තියෙනවා. මේක මේ මහජනයාගේ සංවාදයක්ද නැත්නම් මේක මේ දේශපාලන පක්ෂයක යටි අරමුණක්ද මේ කලබලේ?
18: එක්සත් රාජධානිය විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස තියෙන්නේ අවුරුදු 75යි. කැනඩාව ගත්තොත් අවුරුදු 75යි. ඕස්ට්‍රේලියාව ගත්තොත් වයස අවුරුදු 70යි.

0: නිශ්චිත වයස් සීමාවක් ඇත්තෙම නැහැ. ඒ වගේ තත්ත්වයක් ලෝකයේ තියෙද්දි නීතිඥ සංගමයේ අනිත් කාරණාව වැරදි කරුණු මත වදනම් තමයි මේ ඊනියා සම්මන්ත්‍රණය කැඳවලා තියෙන්නේ. මොකද එතුමන්ලා කියනවා ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභ්‍යාචනාධිකරණ විනිසුරුවරුන්ට විතරයි රජය මේ කාරණාව කරන්න යන්නේ කියලා. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් කියලා මම කියන්නුනේ මේ වෙලාවේදී.
1: මහජන කතික බණ්ඩපේ පිළිබඳව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා පළ කළේ මෙවැනි අදහසක්.
2: දැන් මෙතනදී එක ප්‍රශ්නයක් තියෙනවා. මේක තිබ්බේ පබ්ලික් ෆෝරම්. එතකොට පබ්ලික් ෆෝරම් එක කියලා කියන්නේ මහජන සංකතන මණ්ඩපයක්. හරි, හොඳ දක්ෂ කතිකාවන් එතන යනවා. හැබැයි ඒ කතිකාවන්ගෙන් පස්සේ පබ්ලික් ෆෝරම් මේක ඇවිල්ලා ඉන්න රටක ජනතාව වගේම එතකොට ඒ අදහස් අහන්නෙනවා විශාල ප්‍රමාණයක්. එතන මේක නීතිඥවරුන්ට පමණක් නෙමෙයි සීමා කරලා තියෙන්නේ. මහජන කිව්වහම සහභාගී නැය තමයි උත්තරීතර, මහජනතාව තමයි උත්තරීතර. ඉතින් ඒ අයටත් යම්කිසි අවස්ථාවක කතා කරන්න ඉඩක් දුන්නා නම් ඒ සම්බන්ධව ඒ අයගේ අදහසු දක්වන්න ඉඩ තිබ්බා නම් ඒක හොඳයි. පොඩ්ඩක් මේක ඕපන් කරන්න සංවාදයේ වඩා සාර්ථක වෙන. මොකද මත එකට ගැටෙන්න ඕනේ. ඒ මත එකට ගැටිලා හරි අදහස් ඉදිරියටයි ඕනේ. ඒ නිසා පබ්ලික් ෆෝරම් කරනකොට මීට වඩා සරුසාර වෙන්න පුළුවන්. නැත්නම් අර එකම මතයක් පෙත්තකට තමයි ඇදලා යන්න පුළුවන්.
1: ප්‍රදේශ කීපයකින් රියලතුරු වර්තා වී තිබෙනවා. තනබල් විල උඩවලව මාර්ගයේ බෝදාගම් ප්‍රදේශ සිදුව රියලතුරුකෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. යතුරුපැදියක් ලොරුවතේ ගැටි බෙඩවි බිමාඩතුරු සිදුවුණේ. යතුරුපැදියෙන් ගමන් කර සිටි දෙදෙනෙකු එම ස්ථානයේදීම වියගොස් තිබෙනවා. ඔවුන් බෝදාගම් ප්‍රදේශයේම පදිංචි කරුවන්. ලොරුවතේ රේදුරා තනමල් විල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. මුතුරාජ විල ඉන්දන පාරන්තේ සිට මාවනල්ල ප්‍රදේශයේ පිරුම් හලක් වෙත ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු බවුසරයක් කොළඹ නුවර මාර්ගයේ කඩවද්දී පෙරළියාමෙන් තවත් අනතුරක් සිදුවුණා. ඒ තිරිංග ක්‍රියා විරහිත වීමෙන් අනතුර සිදුවන විට බවුසරෙහි පෙට්‍රල් ලීටර 6600ක් සහ ඩීසල් ලීටර 6600ක් තිබු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කලපලුවාව හංගහදෙඩි ප්‍රදේශයේදීද රියනතුරක් සිදුවුණා. ඒ සුකොබ්බෝගී ජීප් රථයක් විදුලි ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන් ඒ සමග කිනකට සම්බන්ධ වී තිබු ට්‍රාන්ස්ෆෝමර පද තුනක් කඩා වැටී විනාශ වී තිබෙනවා. දුරකථන කණු දෙකටද හානි සිදුවුණා. රේදුරා බීමති සිටි බවටයි හඳුනා ගැනුනේ. 1972 වසරේ ශ්‍රී ලංකා රාජ ලාංඡනය නිර්මාණය කිරීම ඇතුළු මෙරට පුරාවිද්‍යාවෙන්ම සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉමහත් සේවාවක් සිදු කළ එස්.එම්. සිරිවිරත්න මහතා අභව ප්‍රාප්ත වී වසර 14ක් සම්පූර්ණ වෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස්වරයෙක් වන එස්.එම්. සිරිවිරත්න මහතා මෙරට බොහෝ නිර්මාණවලට දායකත්වය ලබා දුන් කීර්තිමත් පුද්ගලයෙක්. 1921 වසරේ කෑගල්ල කිවුල්පද ගම්මානයේ උපත ලැබූ එස්.එම්. සිරිවිරත්න මහතා කෑගල්ල ශාන්තබරියා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු මහාචාර්ය සිරිරත් පරණවිතානයන්ගේ කාලේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එක්වෙමින් කුට්ටම් පොකුණ සංරක්ෂණයට අවතීන වී සිය පුරාවිද්‍යා ගමන ආරම්භ කළා. සැලසුම් ශිල්පී, ප්‍රධාන සැලසුම් ශිල්පී සහ සහකාර පුරාවිද්‍යා කොමසාරිස් ඇතුළු තනතුරු වලටද ඔහු පත්වුණා. තිවංක පිළිබගේ දඹුලු විහාරය, හිඳගලලෙන් විහාරය සහ කැලණි විහාරය ඔහුගේ ප්‍රවීණ සංරක්ෂණ හැකියාව මැනවින් ප්‍රකට කළ ස්ථානයි. 1972 දී ශ්‍රී ලංකා රාජ ලාංඡනය නිර්මාණය කිරීම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ලාංඡනය නිර්මාණය කිරීම, ලේඛනාගාරය, කතුගාගාරය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ලාංඡන නිර්මාණය කිරීමද ඔහු අතින් සිදුවුණා. එවැනි නිර්මාණ 84කට අධික සංඛ්‍යාවක් සිරිවිරත් මහතා අතින් බිහි වී තිබෙනවා. මෙලෙස ජාතිටි මහත් සේවාවක් ඉටු කළ කලාපති කලාභූෂණ පුරාවිද්‍යා චක්‍රවර්තී එස්.එම්. සිරිවිරත් මහතා බිගොස් ඊයේ දිනට වසර 14ක් සම්පූර්ණ වුණා. ඉරානයේ හිටපු උත්තරීතර ඩායක අයිතුල්ලාල් කමිනිගේ අවමංගල උත්සවය අදාළියම සිට නිල වශයෙන් ආරම්භ වුණා. පසුගිය පෙබරවාරි 28 වෙනිදා එළ වූ ප්‍රහාරයෙන් ජීවිතක්ෂණපත් වූ අයිතුල්ලා අල් කමිනිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණ සිටියා. ඉරාන ජාතික ධජයෙන් ආවරණය කළ අලි කමිනිගේ දේහය මෙවන විට තෙහෙරාන් අගනුවර ග්‍රෑන්ඩ් මුසල්ලා ඉස්ලාම් දේවස්ථානයේ තැන්පත් කර තිබෙනවා. දහස් සංඛ්‍යාත ඉරාන වැසියන් අලුයම සිට දේහයට ගෞරව දැක්වීමට දිගු පෝලිම්බල් රදි සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම අවස්ථාවට රංජනාධිපති

0: පිසිෂ්කයෙන් ඇතුළු ප්‍රධානීන් එක්ව සිටිනවා. අධ්‍යාත්මික නායකයාට අවසන් ගෞරව දැක්වීම සඳහා රටවාසියකට අධික සංඛ්‍යාවක් නියෝජිතයින් සහභාගී වීමට නියමිතයි. එබැවින් නගර ආරක්ෂාව උපරිමයෙන් තර කර තිබෙනවා. ගොන් සීමාව තාවකාලික වසන තමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ශ්‍රී ලංකා ඒකණ්ඩම සමග පැවැත්වෙන නිල් ඩොවන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දිය ඒකණ්ඩම තුන්වැනි දිනේ නිමාවන විට ලකුණු 541ක් රැස් කරගෙන සිටියා. මිදවැටි තිබූ කඩලු සංඛ්‍යාව 8ක්. ඉන්දිය ඒකණ්ඩම වෙනුවෙන් සායි සුදර්ශන් ලකුණු 168ක් ලබා ගත්තා. දේව්දත් පඩික්කල් ලකුණු 94යි. සර්ෂ් ජයිර් නොදෙවි ලකුණු 68යි. ධ්‍රුව් ජුරේල් ලකුණු 53ක් රැස් කළා. ගෑස් මිල අඩු කිරීමත් සමග බත්, කොත්තු, රයිස් කෙටි ආහාර බිලත් පහළට. ගෑස් මිල අඩු කිරීම ගැන පාර්ශ්ව රසකින් රජයට ප්‍රශංසා. ඇමති ලයිස්තුවට රජයේ පත්වීම දුන් යුගය අවසන් පව ඇමති නලින්ද කියයි. ජුලි මාස පළමු දින තුනට ඩෙංගු රෝගීන් 3422ක්. කලපලවා වේරු අනතුරකින් ට්‍රාන්ස්ෆෝමර තුනකට හානි. කතිකාවක් ඩොවුඩු කතිකා මණ්ඩපය. ඉරානයේ දෙවන්තම රාජ්‍ය අවමංගල උත්සවය ඇරඹෙයි. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

ජීවිතේ අපිට හම් වෙන උගාක් දේවල් තේරුම් බේරුම් කරගන්න අවබෝධ කරගන්න අපිට ශක්තිය ලැබෙන්නේ අපි ඒ පිළිබඳව අපේ මනස මෙහෙවන ආකාරයට. කුඩා කාලේ ඉඳලා මිනිසෙකුට රසවින්දනය අවශ්‍ය වෙන්නේ තමගේ ජීවිතේ තමන්ට හමු වෙන දේවල් තේරුම් බේරුම් කරගන්න. කහකොළ සතාසි උපාව පරිසරයේ විතරක් නෙමෙයි හමු වුණ මනුෂ්‍යයාගේ හිත ඇතුලේ තියෙන්නේ මොකක්ද, ඔහු කතා කරන්නේ මොකක්ද, පිළිඹිඹුව මොකක්ද, අභ්‍යන්තරයේ මොකක්ද කියන කාරණාව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කලාවත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සෙකුට. කලාව කෙරුවොත් මලා වගේ කියලා විකෘති නාට්‍ය ඇතුලේ මතු කරන්නෙම මේ අදහස. මොකද ඒක විකෘතියක්. ඇත්තටම මිනිස්සු ඉතින් ඉන්නවා කලාවෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා. අපි ඇත්තටම විසංවාදී. දැන් කොටස් වලට කැඩිලා ගිහිල්ලා අංශු මාත්‍රීය වශයෙන් අපි යම් යම් විෂයන් පතයන් ඔස්සේ ගමන් කරන මිනිස්සු. හැබැයි ඒ ඔස්සේ කලාව කියන්නේ අංශු මාත්‍රීය විෂයක් විතරයි. හැබැයි ඒ විශේෂයෙන් මේ පිටට ඇවිල්ලා ජීවිතය කියන කාරණාවට ඔය පාසල් අධ්‍යාපනය පසු කරලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ආපුවාම එතනින් එහාට ගිහිල්ලා ජීවිතයක් එක්ක ගනුදෙනු කරනකොට කලාව කියන්නේ අත්‍යවශ්‍යම මාධ්‍යයක්. හැම දෙයකම කලාව තියෙනවා. හැම දෙයකම ආර්ට් එකක් තියෙනවා. ඒ ආර්ට් එක තේරුම් ගන්න පුළුවන් මිනිහට රටේ ජීවත් වීම හරිම පහසුයි. මේ හැඟුම් වරුසාව ආර්ට් එක දන්න මිනිස්සුන්ට රටක් විතරක් නෙමෙයි ලෝකෙම ජය ගන්න පුළුවන්. ඒක තමයි අපේ ප්‍රේමසිරි ගම්බුදුවත්තගේ මතය. ඉතින් මේ මතවාදී ලක්ෂණ ඔස්සේ අපි හැඟුම් වරුසාවේ අද දවසේ පිටු පෙරලන්න සූදානම් වෙන්නේ.

0: ඔබදන්න මේ ගීතය ගායනා කරන්නේ ආනන්ද සමරකෝණුවන්. ආනන්ද සමරකෝණුවන් තමන්ගේ ගීත ඇතුළේ මේ පරිසරය වඩාත් හොඳින්ම බද්ධ කරගත්ත චරිතයක්. ඔහු කියනවා බෝවිටියා, කිරල, කෙකටිය, ඕලු, නෙළුම් මේ වගේ දේවල් වලින් පිරී ඉතිරි ගිය ගමක ගේ ඉදිරිපිට කුඩාලි ඇද්ද, ඒ ඔස්සේ තමන් ගත කළ ජීවිතය ඇත්තනම මේ පරිසරයත් එක්ක බද්ධ වෙච්ච මොකද්ද නෑඹුල් ගතියක් එක්ක තිබුණු කාරණාවක් කියලා. මේ රමණීය පරිසරයේ ඔස්සේ තමන් රසාස්වාදය කරගෙන ජනතාව ඉතා ආදරයෙන් පිළිගත්ත ජනප්‍රිය ගීත රැසක් තමන් තුලින් බිහිවේයයි කුඩා කල තමන් හිතුවේ නෑ. නමුත් වැඩිහිටි වූ කල තමන් ඒවා පරිකල්පනය කරලා නිර්මාණය කළා කියලා. එතකොට ආනන්ද සමරකෝණුවන් මේ දේවල් ඉගෙනගෙන තිබෙන්නේ පරිසරයෙන්. මේ පරිසරයෙන්ම තමයි ලාංකේය ගීතයක අතිවාරම තමන නැත්නම් අපි කියනවානේ මේ දේශීය සංගීතයක. දැන් සංගීතයේ තියෙන බටහිර සංගීතය අපි කතා කරනවා. එතකොට ජන සංගීතය ගැන කතා කරනවා. මම මේ කතා කරන්නේ බටහිර ජන සංගීතය ගැන නෙමෙයි, ඉන්දියානු සංගීතය ගැන නෙමෙයි, දේශීය සංගීතය. දේශීය සංගීතය ඇති කිරීමේ මූලාරම්භ කරුවා විදියට සුනිල් සාන්තයන්. ඔහුත් මේ ආභාෂයම ගන්නවා. ජයල දෙයියා ගත ගමි. ඔහුට තිබෙනවා පරිසරයක් වෙල්, ඒ වගේම වගුරු බිම්, ඒ ඔස්සේ කිරල කැලෑ, මේ හැම දෙයක් එක්කම ගොඩනැගිච්ච ලස්සන දිය පහරවල්, මේවා ඔස්සේ ගලාගෙන යන සුන්දරත්වය ඔහු තමන්ගේ පද පෙළට එකතු කරගන්නවා. ඒ නිසාම තමයි ඕලු පිපිලා වෙලල දෙනවා කියන ගීතයට එන්නේ. ඒ නිසාම තමයි හඳපානේ ගීතය ඇතුලේ ගත කරන සුන්දරත්වයත්, ඒ නිසාම තමයි ඇත්තටම වරින් හීන් සැරේ රිදී වලාවේ කියලා වෙලා මේ සැඳෑ සිරිය විඳිමින් ජීවිතය ගෙවන්නත් අපිව පොළඹවන්නේ සුනිල් සාන්ත ගීතයක්.
1: ඕ කිලයන්ගේ

සුනිසාන්තයන් එක තැනක සඳහන් කරනවා තමන් ජීවත් වෙන වටපිටාව. ඒ කියන්නේ සුනිලුන්ගේම වචන වලින් කියනවා නම් කුමාරතුංග තෙන්නකෝන් වැනි මහත්තුරුන්ගේ ගීහා පදවලට තනු යොදා කඳුමැදින් දිය පාරවල් ගලාගෙන යන රිද්මය දෙස බල බලා ගායනා කරන්න මම පටන් ගත්තා කියලා. එතකොට සුනිසාන්තයන්ගේ ගීතය ඇතුලේ එන ගායනය කුමක්ද? ඇත්තටම එය සබහා ධර්මයේ ගායනය නෙමෙයිද? පරිසරයේ ගායනය නෙමෙයිද? කුඩා කල සිටම සුනිසාන්තයන් නිදහසේ ඇසුරු කරපු පරිසරයම නෙමෙයිද? ඔහු පසු කාලීනව ඔහුගේ ගායනය බවට පත් කරගන්නේ. ඒ කොයිතරම් දුරට මිනිස් හදවත් ඇතුළටම කිඳා බැහැලා තියෙනවද? අපි ඒකයි මෙවැනි ගීවලට ආසක්ත කරන්නේ. මිනිසෙක් ජීවත් වෙනවා කියන්නේ තමන් අවබෝධ කර ගැනීමත්, තමන් වටා ඉන්න පිරිස අවබෝධ කර ගැනීමත් වගේම පරිසරයත් අවබෝධ කර

ඇත්තටම ඔබ හැඟුම් වරුසාව සමගින් මේ එකතු වෙලා ඉන්න මොහොතේ ලාංකේය සංගීතයේ යම් යම් සටහන් තබනවා වගේම අපි මේ සටහන් තබන්නේ උගාක් කාරණා ඔබේ ජීවිතයට. දැන් ලෝකයේ මේ මොඩර්න් සංගීතය ඇත්තටම 1900 දශකයේ ආරම්භ වෙනකොට ලෝකයේ සංගීත රටාවන් වෙනස් වෙනවා. අපේ රටේ සංගීතයක් ඒ වෙනකොට දියුණු වෙලා නොතිබ්බට ආසියාවේ පළවෙනි ගුවන්විදුලිය ලංකාවේ ඇති වුණාන් පස්සේ ලංකාවේ සංගීත කර්මාන්තය බොහෝසෙයින් දියුණුවට පත් වෙනවා. එහි කුටප්‍රාප්තීන් චරිත තුනක් ගැන තමයි අපි ඔය සඳහන් කළේ මුලින්ම. ආනන්ද සමරගෝණුවන් අරගෙන එන බාහිර පටිගත කිරීම, ඊළඟට ගුවන්විදුලියේ ප්‍රථම ගීත පටිගත කිරීම බවට පත් වෙන සුනිල් සාන්තයන් ඕලු පිපිලා ගීතේ පටිගත වෙනවා. ඊට පස්සේ එක යුගයක් 52 පසු යුගය අමරදේව යුගය විදිහට සැලකෙනවා. මොකද හේතුව එතන අමරදේවයන්ට තමන්ගේ නිර්මාණ කරන්න වටපිටාව අනිකුත් නිලධාරීන් විසින් සකසලා දෙනවා. එතකොට මෙන්න මේ කාලවකවානුව තුළ දියුණුවටපත් වෙන ගුවන්විදුලි සංගීතය ඇත්තටම අද වෙනකොට සම්භාව්‍ය ශාස්ත්‍රීය සංගීතයක් නිර්මාණය වෙලා තියෙනවා. ඔය සම්භාව්‍ය සහ ශාස්ත්‍රීය කියන වචන දෙක එකට එකතු වෙනකොට එතන එක පැත්තකින් මහා හුයක්සේ එකතු වෙන කාරණාවක් තමයි තාක්ෂණය. එතකොට තාක්ෂණයයි සම්භාව්‍ය සංගීතයයි මේ දෙකට එකතු වුණු වඩාත් ඉහළ ගණයේ පද සංකල්පනා සහ සංගීත තනු රචනා එකට එකතු වීම ඉහළ ගීතයක් නිර්මාණය වෙන්න හේතු සාධක වෙනවා. ඇත්තටම බසෙන් පුළුවන් හුඟක් කාරණා මතු කරන්න. ඒ මතු කරන ආවේගයන් විතෙන්ව අරන් ගිහිල්ලා ඒ මනස් ඇතුලේ පුපුරවා හරින්න නිර්මාණකරුවාට පුළුවන්කම තිබෙනවා. එතකොට මේක අහගෙන ඉන්න කෙනාගේ මනස ඇතුලේ මේක දෝරේ ගලන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට මේ ඔබ මා අතර මේ වෙලාවේ හැඟුම් වරසාව අහගෙන ඉන්නකොට සිදුවෙන්නේත් එයමයි. අපි අපේ අදහස් බෙදා ගන්නවා. ඒක සමහර වෙලාවට පත්ලක් හමු නොවන ගැඹුරු මහා ආගාධයක් වගේ තැනක් වෙන්න පුළුවන්. ඒ වුණත් අපි ඒකට එබිල බලන්න හරිම ආසයි. එතකොට අපි කොහෙද දැන් නවතින්නේ? මම මේ කාරණාව මතු කරන්න ඔබව අරගෙන යනවා ලස්සන ගීතයකට. මේ ගීතය රචනා කරන්නේ දෙල්තොට චන්ද්‍රපාල සූරේ. එතුමා රචනා කරනවා අවස්ථාවක්. දැන් බලන්න මේ අවස්ථාව නිර්මාණකරුවෙක්ගේ භාෂාව ඇතුලේ විස්තර කරලා තිබෙන ආකාරය. එක කුඩයක් යට ගෑවි නොගෑවි දවසක් හැන්දෑවේ මතකද ඔබ මා පීවර මැන්නා පිනිමල් වරුසාවේ. දැන් මෙයට තනු නිර්මාණය එකතු කරන්නේ වික්‍රමරත්නායක නෙමෙයි ස්ටැන්ලි පීරිස්. ඔහු අරගෙන එන සම්ප්‍රදාය මොකක්ද? ඒ සම්ප්‍රදාය ඇතුලේ කොහොමද කිසිවෙකු සමගින් එකට තුරුළු වීර බැස යන වෙලේ ඔබ යනුදුරු විට මතකයේ රිදවයි අපේ ඉස්සර කාලේ මද අවුරස් නෙට උවසෙවනක් නැත ඔබ හට අද දවසේ වැස්සට අව්වට තනිව මුහුණ දෙමි මගේ මහිම විලසේ මේ ආදී වශයෙන් ගායනා කරන තමන්ගේ හිතේ තියෙන දුක ප්‍රකාශ කරන. එතකොට ඒ ප්‍රකාශ කිරීම සඳහා ස්ටැන්ලි පීරිස් අරන් එනවා සංගීතයක්. ඒ සංගීතයට ඔහු උපයෝගී කරගන්නවා තමන්ගේ හසල අත්දැකීම් සමුදාය, තමන් පාසලෙන් ගත්ත අත්දැකීම, තමන් දේවස්ථානෙන් ගත්ත අත්දැකීම, පොප් සංගීතය හදාරලා ඔහු ලබා ගත්ත අත්දැකීම, මේ සේරම අරගෙන ඇවිල්ලා වික්ටර් රත්නායකගේ හඬ පරාසයන් තුළ හැඟීම මැවීම පිණිස වචන යොදා ගන්නවා. එතකොට දෙල්තොට චන්ද්‍රපාලයන්ගේ සංකල්පනාව හරිම දීප්තිමත් විදිහට වික්ටර් රත්නායකයන්ගේ හඬෙන් ගැහෙනවා. මේක නෙවෙයිද නිර්මාණකරුවෙගේ භාෂාව? මම මේක විස්තර කරන්න යන්නේ නැහැ. ඔබ මේ ගීතේ විඳින්න. රහට නිර්මාණයක් කියන්නේ මෙන්න මේ වගේ නිර්මාණකරුවන්ගේ භාෂාවේ එකමුතුවක්.

පත්ලක්කමුණ වුණු ගැඹුරක් අත්විඳින්න ඔබට අවස්ථාව ලැබිලා තියෙනවාද? සාහිත්‍යයේදී ඒක කරන්න පුළුවන්. සමහර කාරණාවලදීත් අපිට හමු වෙනවා පත්ලක්කමුණ වුණු ගැඹුරක්. අපි ඒව ගැන කතා නොකරයිමු. කොමුණත් මිනිස්සු මිනිස්සු අතර සදාතනික බැඳීම් ඇති වෙන්නේ ඇත්තටම ඒ අවබෝධය මත. ඒ අවබෝධයට ආර්ට් එක නැත්තම් කලාව අත්‍යවශ්‍යම සාධකයක්. යමෙක් තව එකෙක් පිළිබඳ අදහසක් දරන්නේ අවබෝධය මත. අවබෝධය ඇතුළෙම තියෙන්නේ කලාවක්. ඒ මගේ හැඟීම. සදාතනික බැඳීමකදී අවබෝධය සහ විශ්වාසය තහවුරු කරගන්නේ විමසීමෙන් නෙමෙයි, ජීවිතේ කියවීම තුළින්. කිසිම වෙලාවක විමසලා සමහර දේවල් අපිට අවබෝධ කරගන්න බෑ. ඒව අවබෝධ කරගන්න කියවීම අත්‍යවශ්‍යයි. කියවන්න නම් ඇසුරු කරන්න වෙනවා. ඇසුරු කිරීම ඇතුළේ ගන්න අවබෝධයත් සමහර වෙලාවට අර පත්ලක් හමු නොවුණු ගැඹුරක් අත්විඳිමින් ඉන්නවා වගේ වෙන්න පුළුවන්. මම මේ කියන්නේ සදාතනික බැඳීම් පිළිබඳව. සදාකාලික බැඳීම් හොයාගෙන යනකොට මතක් වෙන එකම ගීතය, සදාකාලික නොවුලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයානික ගම් දනව්පීරා ගෙවූ කාලය සිහිනයක්. මේ වචන ටික ඇතුළෙම තියෙනවා කල්මැරීම. සදාකාලික නොවුලෝකේ සදාකාලික ප්‍රේමයක්. යමක් සදාකාලික වෙන්න කාලයක් අවශ්‍යයි. එතකොට ඒ කාලය තරණය කරමින් මේක සොයමින් අපි ගමන් කරනවා. සොයානික ගම් දනව්පීරා ගෙවූ කාලය සිහිනයක්. ජීවිතය ගෙවිලා ඉවර වෙනකොට සමහර වෙලාවට අපිට එහෙම හිතෙනවා. අපි සමහර කාරණාවන් පිළිබඳ සිහිනමවමින් කොයිතරම් දුරට ගත කළත් කාලය අපිටත් හොරෙන් පියමල යනවා. සමහර වෙලාවට අපි මීට අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා සිහිනමවපු කාරණේ තාම ඉන්නවා. හැබැයි ඒ සිහිනේ හැබෑ වෙනතුරු අපි තර්ක කරනවා. සමහර වෙලාවට අපි ඒක හැප්පෙනවා. ඒකත් එක්කම ජීවිතේ ගත කරනවා. හැබැයි සිහිනේ තිබ්බ තැනමයි කාලය ගිහිල්ලා. එහෙම කාලය යනකොට අර සුනිල් දෙවිසිංහ ගායනා කරන ගීතේ මට මේ වචන ටික මතක් වෙනවා. සොයා නික ගම් දනව්පීරා ගෙවූ කාලය සිහිනයක් කියලා. ඕක ආනන්ද අමරසිරි කලාකරුවා රචනා කළා තියෙන්නේ. ආනන්ද අමරසිරි කියන්නේ හොඳ පරිවර්තකයෙක්. ඔහු කෘතහස්ත ලේඛකයෙක්. ඔහු මේ දර්ශනවාදී ගඟ අසබඩින් නිතර නිතර මේ ලේඛන කලාවේ යෙදෙන චරිතයක්. මට ඒ කතාවත් එක්කම අමුණන්න හිතුණා මෙතෙන්. මේ දැන් මේ ගීතය ඔබ අහන්න සූදානම් වෙන අතරතුරේ මහගම සේකරත් ඕකම කියලා තියෙනවා. වසන්තේ මල් පොකුරු නෙලා ඔබ මා දූතට වඩින තුරා මග බලමින් මා සිටියා සොඳුරු වසන්තය ගෙවෙන තුරා. එක විදිහකට බැලුවොත් අපි හැමෝම වසන්තය ගෙවෙනකම් බලාගෙන හිටපු මිනිස්සු. එදා ළඟ සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ. සදාකාලික නොවු ලෝකේ සදා කෙලෙසද පෙම්බනින්නේ. මේ වාක්‍ය මීට ඉස්සල සපත කරලා තියෙනවා මාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ කල්පනා ලෝකේ පොතේ. එදා ළඟ සිට දුටුව ඔබනව මෙදා දුර සිට මා දකින්නේ. හැම මොහොතකම යම්කිසි කාරණාවක් පිළිබඳ දැක්ම වෙනස් වෙනවා. ඒක එක්තරා විදිහකට අනිත්‍ය කියලා සඳහන් කරන්න පුළුවන්. අනිත්‍ය කියන්නේ නිට්ටේ නොවන වෙනස් වීම. සදාකාලික නොවූ ලෝකේ සදා කෙලෙසද

0: Kobe sitter og trenger.
1: Her må vi komme reise til at jeg har fått chillike bike ikke var inne til gammel.
2: Kallabal vinner på. Mange bike ikke tires sier premium range.
1: Vangunat, vettparakunat, sjoet.
2: Nettua, superi vett and drag grip nisa. Siram og corneri. Bein at du ekstra mile gjerne pulua. Nånne beti uperi med bein edge ikke saha. Ekstra ordinary performance ikke tida. Superi premium look ikke. Sier grip X5 saha, sum X5. Sier, the road is yours.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
5: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
6: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
7: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රෝතයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

ඔබ හැඟුම් වරු සාව සමග. දැන් මම මේ කතා කරනකොට මගේ යාබද මිත්‍රයා නැත්නම් ප්‍රේමසිරිගම් මුදු අතර දැන් ප්‍රශ්නයක් ගොඩනැගිලා තියෙනවා. ඔව් අහනවා මේ හැම පවුලක් ඇතුළෙම ඔය කියන ආදරය ඔය විදිහට ගොඩනැගෙනවද? ඒවට මොකද වෙන්නේ? මේ ආදි වශයෙන් දැන් අපි මේ කරන්නේ පවුල් උපදේශන කතාවක් නෙමෙයි. නමුත් ආචාර්ය ජෝන් ග්‍රේ රචනා කරන පොතක් Men are from Mars, Women are from Venus කියලා. ඇත්තරම ප්‍රදීප් කුමාර බාලසූරිය මේ කෘතිය සිංහලයට පරිවර්තනය කරන ප්‍රේමයේ ලෙන්ගතුයි කියලා. මේක ඇතුලේ මේ ගැහැණිය සහ පිරිමිය ගැන හරි ලස්සනට විස්තර කරනවා. දැන් ප්‍රදීප් කුමාර බාලසූරිය රචනා කරලා තිබ්බ විදිහටම මම කිව්වොත් ඔහු කියනවා සිකුරු ගහයාගේ දියණිය වූ ගැහැණියට පිටින්න්නේ බොහෝ මුදු සුන්දර ගතිගුණ සහ හැඟීම්. අඟහරු ගහයාගේ පුතුකු වන පිරිමියට පිටින්න්නේ තරමක් රළු ගතිගුණ හා හැඟීම්. එකිනෙකට වෙනස් ග්‍රහලෝක දෙකකින් පැමිණි දෙදෙනෙක් මිහිතලේ මත ආදරයෙන් බැඳෙනවා. එක්තැන්ව ආදරය කළත් එකට ජීවත් වුවත් යම් යම් දේ බෙදා හදාගත්තත් සිතුවිලි දෙආකාරයි කියලා තමයි මේ කෘතියේ විස්තර වෙන්නේ. අප ආදරයෙන් බැඳෙන විට අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් නොකළ විටදී ඒ ආදරය සුන්දරව පවත්වාගෙන යාමට නොහැකි වෙනවා. ආදරය කරන හිත් වටහා ගත යුතුයි. මම ඔබට ආදරේ කියූ පමණින්ම ආදරය සදාතනික නොවන වග. ටච් මහල් තනා පරිත්‍යාග කළද, රෝස මල්යායක් තෑගි කළද, පෙම්මසුන් දහසක් ලියවුවද, දෙපා ගෙවෙන තුරුම අතින්නල්ලා ඇවිද ගියද ආදරය සදාතනික නොවේ කියලා තමයි මේ පොතේ සඳහන් වෙන්නේ. මම ඔබට කියනවා මේ සියල්ලටම පෙර ආදරය කියන සියුම් කාරණාවේදී මේ සියුම් වෙනස්කම් සියුම්ම හඳුනාගත යුතුයි කියලා. හරි, ඒ ප්‍රදීප් කුමාර බාලසූරිය රචනා කරලා තිබ්බ විදිහට එවන් නැත්තම් අර අපි සඳහන් කරපු ආචාර්ය ජෝන් ග්‍රේගේ කෘතිය සඳහන් වෙලා තිබ්බ කාරණාවන්. මම දැන් ඔබව අරගෙන යනවා අපි දන්න ඉතිහාසයේ අපිට හම්බෙච්ච හොඳ ආදරවන්තයෙක් ගැන සටහනක් එකතු කරන්න. ඔහු තමයි ආචාර්ය අජන්තා රණසිංහ. ආචාර්ය අජන්තා හොඳ ප්‍රේමවන්තයෙක්. අජන්තා නිතරම කියන කාරණාවක් තමයි සුරේ ප්‍රේමයක් විඳලා ඒක කොතනක හරි බිඳිලා ගියොත් එහෙම වහබොණ්ඩ යන්නවත් එල්ලෙන්ඩ යන්නවත් ඒ පිළිබඳ තැවෙන්නවත් බොණ්ඩවත් උත්සාහ කරන්න එපා. ඔබ ඒක හිතේ දරාගෙන ඉඳපන්. කොයි මොහොතක හරි ඒක ප්‍රයෝජනවත් වෙනවා. කලා ගැටයුත්තක් හැටියට එළියට දාන්න. ඇත්තරම ආචාර්ය අජන්තගේ සමහර නිර්මාණ දිහා බලපුවාම මට හිතෙනවා මේ හැම දෙයකම තියෙන්නේ එවැනි කාරණාද කියලා. රූකාන්ත ගුණතිලක චන්ද්‍රලේඛ පෙරේරා එක්ව ගායනා කරන මේ ගීතය රචනා කරන්නේ ආචාර්ය අජන්තා රණසිංහ. රූකාන්තගේ සංගීතය. දැන් මේ ගීතේ ගොඩනැගීමේදී ආචාර්ය අජන්තා ගොඩනගාගෙන එන සංකල්පයක්. කාලයා ගෙවි ගිහින් සෑමදේ වෙනස් වෙලා මා පවා ඔබෙන් දුරස් කළා. මා වගේම කවුරු හෝ එයි ඔබත් සොයා යලි. දුකයි සැපයි කුසුම් දෙකක් වගේ. ආදරේ සදාතනයි සිතා. මං ඉදරා මේක ඉතාම සරල භාෂාවෙන් ලියලා තියෙන්නේ. ඉතාම සරල ගැයුමක් තියෙන්නේ. ඒක බොහොම මනමෝහිනියයි. ගීතේ විස්තර කරනවට වැඩිය අවබෝධ කරගැනීමේ

මේ කොයි කාරණ කොයි විදියට කිව්වත් හැඟුම් වරුසා වහගෙන ඉන්න ඔබ අපිත් එක්ක තර්ක කරනවා. ඒ තර්කය ඇත්තටම සාධාරණයි. අපි ජීවත් විය යුත්තේ අපි අපිට ආවේනික ගතිගුණ ප්‍රියතාවයන් වලට අනුකූලව. එහෙම තමයි අපි අපේ මිතුරන් තෝරාගන්නේ, වටපිටාව තෝරාගන්නේ, ගහකොළ තෝරාගන්නේ, කොයිතරම් කට කියනවා නම් සතාසිව්පාව පවා තෝරාගන්නේ. මේක තෝරා ගැනීම අපේ ජීවිතය ඇතුලේ ඇත්තටම හැම දෙයක්ම බෙදා ගන්න, ජීවිතේ පුරාම ළඟින් ඉන්න කෙනා අපිට හමු වෙලා තියෙනවද? අපි ඒව අවබෝධ කරගෙන තියෙනවද? මම යෝජනා කරන්නේ අපි ජීවත් විය යුත්තේ අපි අපිට ආවේනික ගතිගුණ ප්‍රියතාවයන් වලට අනුකූලව කියලා. අපි ජීවිතවලට හැම දෙයක්ම බෙදා ගන්න, ජීවිතේ පුරාම ළඟින් ඉන්න කෙනා කවුද කියලා අපි ඔබෙන් ඇහුවොත් සමහර වෙලාවට ඔබේ හෘද සාක්ෂිය ප්‍රශ්නාර්ථයක් එකතු කරනවා වෙන්න පුළුවන්. අපිට එයා හමු වෙලා තියෙනවද? දැන් අවංකවම ඔබෙන් ඇහුවොත් අර සරච්චන්ද්‍රයන් පැහැදිලිව කල්පනා ලෝකේ සටහන් කරලා තිබ්බ කාරණාව ඔබ තවම සොයනවද? ජීවිතවල උඟ දෙනෙක් ලං වෙනවා, වෙන් වෙනවා, අහපව් ලං වෙනවා, ලැබුම් මල් හොයනවා. ඒ කොයි හැටි වුණත් අපි තාම හොයන්න නොවේද? මම මේ කාරණාව මීට පෙරත් දවසක සඳහන් කළා. හැබැයි මට මේ කාරණාව අද සඳහන් කරන්න හිතුනේ සේනක බටගොඩ කියන මෑත කාලීන වාග්ගේය කරුවාගේ වචන පෙළක් රස විඳීම නිසා. ඔහු ලියනවා ලස්සන සංකල්පනාවක්. මේක මෙන්න මෙහෙමයි පටන් ගන්නේ. උඩුතොල ගාවට ලුණුදිය පිරුණා දැනෙන්නේ නැති තරමට දුවනව අඳුරේ තෙරපී තරඟේ අතපත ගාගෙන. නෑ කිසිවක් හඳුනන්නේ, නෑ කිසිවක් වැටහෙන්නේ, මා නොදැනීම හිත ඉල්ලන දෙය උද්ෘතය සැනසුම. සැනසුම සොයාගෙන යන්නන් අතර ඔබත් කෙනෙක්ද? එහෙමනම් මම යෝජනා කරනවා සේනක බටකොඩගේ මේ ගීතය ඔබ රස විඳිය යුතුයි කියලා. ඔහු කියනවා සැනසුම හොයනවා යන යන තැන, සැනසුම දැනෙනවා ඇති තැන, දෝරේ ගලා යන සෙනෙහසමයි සැනසුම. මම කියන්නේ දීර්ඝකාලීන සැනසුම් හොයන මිනිස්සුන්ට මේ වගේ ගීත ඇතුලේ මොකක්දෝ සැනසීමක් තියෙනවා කියලා. අපි ගැන දන්නවා නම් අපි හැම නුඹ ගැන දැනේවි පරතරටම මට විශ්වාසයි ඒ තැන තියෙනවා සැනසුම. සේනක බටකොඩ තවදුරටත් ලියනවා වරදින තැන් හඳුනාගෙන ජීවත් වෙන අය ලබනවා විඳිනවා සැනසුම. බැලුවම ඇලෙනවා හැම තැන, ගැලවුම ලේසිම නෑ ඇලුනම. මේ අරන් ඇවිල්ලා නවතින්නේ අපි කතා කරන දහම දර්ශනය ඇතුළේ නෙමෙයිද? ඇලීම ගැලීම නිසා ශෝකේ උපදී, ප්‍රේමතෝ ජායති සෝකෝ. තවදුරටත් අහපු අරන් ගිහිල්ලා ඕන සරච්චන්ද නාට්‍යයක් එහෙම බලලා මේක තවදුරටත් අවබෝධ කරගන්නත් පුළුවන්. එච්චර දුර යන්න එපා. මේක අලුත් ගීතයක්. නමුත් ඔබ ගීතයක් රස විඳීමේදී වචන කියනවට වැඩිය අවබෝධ කරගෙන රස විඳිය යුතු තැනක්.

ඔබයි රම්මය සඳ කිරන. අපේ සමාජය තින්න එහෙම දැන්ඔය ප්‍රේම කීර්තිත් ලියල තියෙනවනේ තනිකෑදැත්තෙක් ගැන. ලස්සනට ඉන්න පවුල් සංස්ථාවන් කඩාබිඳල විසුරුවන කෑදැත්තු ඉන්නවා. එවකට ග්‍රීක දේව සාහිත්‍යයේ මේ කතා මේ විදිහටම තිබුණා. දැන් අර ප්‍රබලව ප්‍රේමයෙන් බැඳිලා තමන්ගේ කාරණා තනියම ඉෂ්ට කරගන්න අර ගැහැණු මූණක් සහ පිරිමි මූණකින් දෙපැත්ත බලාගෙන ඉන්න අත් හතරක් තියෙන පාද හතරක් තියෙන මේ සතාට දෙවියෝ ටිකක් බයයි. මේ එකට ඉන්න මිනිස්සයාව බිඳ හෙලන්න දෙවියෝ ට්‍රයි කරනවා. දෙවියෝ උත්සාහ කරනවා. එතනදී ප්‍රධාන චරිතයක් මතුවෙනවා මේ ග්‍රීක දේව කතාවල සියුස් කියන ඔලිම්පියාවට අධිපති දෙවියෝ. ඔහු සැලසුම් කරනවා මේ මනුෂ්‍යයාගේ බලය අඩු කරන්න විදුලි සැරයක් එවලා මේ සතාව දෙකට කපන්න ඕනේ කියලා. ඒ අනුව මිනිස් පළුව එක පැත්තකට වෙන් කරනවා, අර ගැහැණු පළුව අනික් පැත්තට වෙන් කරනවා. ඔන්න එතකොට මිනිසා සහ ගැහැණිය කියන චරිත දෙක නිර්මාණය වෙනවා. මේ නිර්මාණය වුණාම ජනගහණය ඉහළ යනවා. දැන් මේ දෙන්නම දුර්වල සත්ත්ව කොට්ටාසයක් බවට පත් වෙනවා. එහෙමපත් වෙලා හැම පිරිමියෙක්ම උත්සාහ කරනවා මේ තමන්ගේ හරි පළුව හොයාගන්න අර හැම ගෑණියෙක් ගාවටම ගිහිල්ලා මේ හැම පිරිමියෙක්ම ගෑණියෙක් ළඟටත් හැම ගෑණියෙක්ම පිරිමියෙක් ළඟටත් ගිහින් හොයලා බැලුවා මේ තමාගේ නැති වුණු පළුවද නැත්තම් නැතිවෙච්ච භාගෙද කියලා. ජීවත් වෙලා ඉන්නකන් දෙන්න දෙපැත්ත බලාගෙන හිටිය නිසා ඒ දෙන්නට දෙන්න හඳුනාගන්න නොහැකි වුණා. ඇත්තටම මේ පාවුල කොයියෝගේ කෘතියේ ඔහු විස්තර කරනවා අපි තාමත් උත්සාහ කරනවා ඒ කාලේ නැති වෙලා ගිය ඉතුරු භාගය හොයාගන්න. ආපහු සැරයක් ඒ කොටස බදාගෙන තමන්ගේ තිබුණු සීමිත අසීමිත ශක්තිය ලබා ගන්න. හැබැයි අපිට කොතනක හරි වැරදිලා තියෙනවා. අපි දැන් පරම්පරාවෙන් පරම්පරාවට අපේ භාගය ගිලිහිලා ගිය මිනිස්සු. ඒ නිසා වෙන වෙන භාගවලට අපිට කැමති භාගය එකතු වෙලා පරිණාමිකව වෙනස් වෙච්ච ජන සමාජයක අපි ජීවත් වෙනවා. මේ කතාව ග්‍රීක දේව කතාවක් වුවත් සත්‍ය ලෙස සැලකුවොත් අපිට වටිනා පාඩමක් උගන්වනවා කියලායි මට හිතෙන්නේ. අර ග්‍රීක දේව ශිෂ්ටාචාර කතාව අනුව තමන්ගේ නැතිවෙච්ච පළුව සෙවීම පිළිබඳ අනවර්ථ කතාන්දරේ නොනවතින ගමනේ අදට හිමි කතාව හරි ලස්සනට ලියලා තියෙන්නේ සමන්නතාවුද. ඔහු ලියනවා කවුරුන්ද ඔබ මගේ, කවුරුන්ද මා ඔබේ කියලා ප්‍රශ්න කෙරිච්ච ගීතයක්. ඒ ප්‍රශ්නය ඇතුලේ ඔහු මේ ප්‍රේමය පිළිබඳ විස්තර කරනවා. ප්‍රේමයේ ගොළු වී හඬා වැටීලා ඔබ හද මා හද රිදවන මොහොතේ ජීවිතයට හුරු පෙරදුම හමුවේ නොදොඩා ගොළු වී බලා සිටින්නේ. ඒ වැරදිච්ච තැන්. හරි ගිය තැන්. දෙතොල් සලාමුදු සිනහ නගන්නෙම් දිනෙත් පුරා පෙරි කඳුළු සලන්නෙමි. හදවත් ගැහෙන රිද්මේ අතරේ සිතින් ගතින් එක් තැන් වී ඉන්නෙමු කියලා. අපි අදටත් වැරදි වැරදි නිවැරදි වෙවි වෙවි තමන්ගේ පළුව හොයාගෙන යන උදවිය නෙමෙයිද? සුනිල් එදිරිසිංහගේ ගීතය ඔබ රසවිඳිය යුතුයි.

0: නොමියන හඬ
1: ආදරණීය ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: බොබිටෙල්නම් ආරීජී හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: දෙයියන්ගේම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
1: කට්ටිය පිටිපස්සට වෙන්නකෝ.
2: මෑණියෝ
1: සෙව්වන්දි මෑණියෝ
2: සෙව්වන්දි මෑණියෝ, අපි දන්නවා මේ රථය ඔබතුමියගේ කියලා. ඒත් අපිට කාරණාවකට මේ රථය සර්ච් කරන්න සිද්ධ වෙනවා.
1: නුඹය හදන්නේ කළු ගලේ ඔළුව ගහගන්න.
0: දෙයියන්ගේම පිහිටයි.
3: අයියෝ
2: පොඩි අවුල කටුසෙක් ඉන්න පාට මාරු කරන්න
3: මොකද්ද? පල්සේ ගත්ද, ඩිස්කේ ගත්ද, එම නැත්තම් ට්‍රකක්ද, ට්‍රේලක්ද, මොකද්ද කරන්නේ?
2: ට්‍රකක් බන් ට්‍රකක්
3: රෑට කරමු, රෑට කරමු.
0: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30 ITN බලන්න.

අපිට නැති වෙච්ච පළුව සෙවීමේ කතාන්දරය. මම හිතනවා අපි කතා කරපුවා ටිකක් ගැඹුරට ගියා දෝ කියලා. අර අපි කියන්නේ පතුල නොපෙනෙන තැනකට යන්න නේ අපි ලෑස්තිලා හිටියේ. අපි එහෙම යන්. එහෙම යනකොට මට ආය ආයෙත් මතක් වුණේ සේනක බටකොඩුව. ඔහු රචනා කරනවා මෙන්න මේ පද ටික. මොහොතින් මොහොතට ගෙවෙන කාලය දැනෙනවා කාටත් එක විදිහට. ගිනියම් ඉරසඳ සිසිලස අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද? ගීය කිලුව සිතුවම් කළ අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද? ඉර බැසගෙන යනකොටත් තරු එක දෙක දිලිසෙනකොටත් ගලා හැලෙන රිද්මේක නැහැවිලා ඈතට සුලන් රැල්ලක පාවෙලා යනකොටත් කල්පනාවෙන් හරි අපි හොයනවා අපි කවුරුද කියලා.

ඇත්තටම කලාකරුවා කියන්නේ නැති වූ කොටස හොයන උදවියද. සියල්ලටම වඩා සමීපතා හොයාගෙන ජීවිතය හදගැස්ම, සිතුවිලි, අවදානම් මොහොතවල්, යමෙක් තමන්ට පෙන්වන මඟ ඔස්සේ ගමන් කිරීම, සියුම් නිර්මාණ ඒ ඔස්සේ දායාද කිරීම, මේවා සේරම කලාකරුවෙක්ගේ හදවත වෙලාගන්නේ නැති වූ කොටස සොයන්න යාමෙන්ද මගේ හිතේ ගොඩනගෙන ප්‍රශ්න. මම මගේම කොටසක් යැයි මා සිතුවත් සමහර වෙලාවට ඒක එහෙම වෙන්නේ නැහැ. අපි ශරීර කදම්බ හැටියට තනියම ජීවත් වුණාට අපි නොදැනීම හුඟාක් නොහිතන තැන්වල අපේ සහසම්බන්ධතා සහ අපේ කොටස් තියෙනවා. සමහර වෙලාවට මේ කතාව සංසාරයේ කොතනක හරි හමුවීමක් පිළිබඳ කෙරෙන කතා බහක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් එතනින් මෙපිට මෑත ජීවිත කතාවේ කොතනක හරි හමුවෙච්ච නන්නාඳුනන ප්‍රේමයක්, සුන්දරත්වයක් වෙන්නත් පුළුවන්. ඒක ලස්සන ආග්‍රහණය කිරීමක්. මේ හෘද ස්පන්දනයට වඩාත් සමීප ලස්සනම කතාව ලියලා තිබුණේ සුනිල් සරත් පෙරේරා කියලා මට හිතෙන්නේ. ඔහු කොළඹේ ඉඳලා අනුරාධපුරයට ගමන් කරන කාලවකවානුවක සිතෙහි නැගෙන සිතුවිලි සමුදාය තමන්ගේ පෙර අත්දැකීම් සමග එකතු කරමින් නිර්මාණය කරන ගීත කලාවක් ඇතුලේ මේ ජීවිතේ සොයා යාම හරි අපූර්වට තිබෙනවා කියලා මට හිතෙනවා. පෙර මහා වේදනාවක් විඳිමින් හිතේ දරාගත්ත කාරණාවන් පසුකාලීනව මොනතරම් මිහිරි අත්දැකීම් බවට පත්වන්නේද කියන කාරණාවට මේ ගීතේ හොඳ සාක්ෂියක්. සුනිල් සරත් පෙරේරා ඔහු රචනා කරනවා. වැදිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි, පාළුව ලූ බඳින කිරලා හඬා වෙටේ. නොකියු රහස හද උතුරා වාන්දමයි, මතකේ සුවඳ තාමත් මා සිතට දැනේ. මොනතරම්නම් අපූර්ව යෙදුමක්ද. ආනන්ද සමරකෝන්, සුනිල් සාන්තයන්, අමරදේවයන් ඒ ඔස්සේ ගොඩනැගිච්ච පරම්පරාවම මතු කරන පරිසරයත් එක්ක බද්ධ වෙච්ච තමන්ගේ හැඟීම් සමුදාය ප්‍රකාශ කිරීම නොවේද සුනිල් සරත් පෙරේරත් මේ කරලා තියෙන්නේ. ඔබ මා සමග අතිනත ගන්නා දවස මේ මහා කන්ද බැලුවා හිඳ ගමසිරිස තමන්ගේ ජීවිත අත්දැකීනුයි, තමන් ලද පෙර ප්‍රේමණීය අත්දැකීනුයි, තමන්ගේ ජයග්‍රහණය කළ තමන් සොයාගත්ත තමන්ගේ ප්‍රේමය තමන්ගේ කොටස පිළිබඳ උදම් වනිමින් ඒ පිළිබඳ කරන ලද සටහනයි සියල්ලෙක් තැන්ුණා. ඇත්තටම ඒ අපූර්ව නිර්මාණයක්. ඒක තමයි කවියෙක්ගේ භාෂාව.

මම හොඳටම විශ්වාස කරනවා හැඟුම් වර්ෂාව ඔබ අපි සමග ආදරයෙන් බැඳී සිටි බව. ප්‍රේමසිරි ගම්මුදවත්තත් මමත් මේ උත්සාහ කළේ යම් සීමාවක් ඔස්සේ අතීතයට ගමන් කරන්න. කෙනෙක් හිතුවනම් අපි මේ වර්තමානය ගැන කතා කරන්න කියලා, නැහැ. මම මේ කතා කරන්නේ ඔබේ අතීතය ගැන, ඔබත් එක්ක බැඳුණු අතීතය ගැන. නැතිවෙච්ච භාග හොයාගෙන ඒව පසුපසම ලුහු බැඳගෙන ගිය අතීතයන් පිළිබඳ කතා කිරීම. මේ කතාවේ එක තැනකදී මම අහපහු මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පද සංකල්පනාවක් අසල නවතිනවා. නන්දා මාලනී මේ ගායනා කරනවා. නිතර හමුවන ගීතයක් නෙමෙයි. නමුත් මගහැරුණු ජීවිත පිළිබඳ සුන්දර සීවටනයක් කියලා මට නම් හිතෙන්නේ. අපේ ජීවිතවලට විවිධ චරිත එනවා යනවා. සමහර වෙලාවට ඒ චරිත ඇවිල්ලා නවතිනවා, ටික කාලයක් ඉන්නවා, ආපහු යනවා. ඉලීලා ගියන් පස්සේ අපිට අලුත් චරිත හමු වෙනවා. හරියට ඉස්කෝලේක 6 පන්තියේ ඉඳලා 10 11 පන්ති වෙනකන් ඇසුරු කරපු මිතුරු කැල වගේ. ඊට පස්සේ උගහක් මිතුරු මිතුරියන් අපිට හම් වෙනවා. හැබැයි අවංකවම හිත හොඳින් අපි ඇසුරු කරපු පිරිස තමයි අර 6 පන්තියේ ඉඳලා 11 පන්තිය දක්වාම හිටියේ. ජීවිතේ ප්‍රේම කතාවලත් එහෙමමයි. වියලුණු හෝපලු වනයේ සුළඟේ යන පරඬැල් මැද අතීතයේක ගුණ සුවඳක් විඳින්නම්, ඒ සුවඳම හමුවන තුරු සිටින්නම්. අපිට හමුවෙච්ච වඩාත් වටින චරිත අපෙන් ගිලිහිලා ගිහිල්ලා නැත්. කාලයේ වැලිතලාව පහුරුගා නියඟ ගෙවි ලේ ගලනා මේ වෙලාවේ මෙහෙදන් වූ ඔබ සෙනෙහස සොයන්නම්. ඒ සෙනෙහස යලි ඉල්ලා

හුඟාක්ම ආත්මීය බැඳීම්වල හිටපු මිනිස්සු ආගිය අතක් නෑ කියලයි මට නම් හිතෙන්නේ. මම මේක සපත කරනවා ලස්සන පද සංකල්පනාවකින්. මේම එකක් අහලා තියෙනවද කියලා මතක් කරගන්නකෝ. අමෘතයේද ඉවත හේලයි හිත නැතිනම් මුව තැබුමට. ඉරණම එය විසඳුනු ඇත මටත් කලක් උදා වේවි. රැහන් වෙලා බැඳගන්නට බැහැ නේ ආදරේ. හිතට දුකක් ඇති වෙනවා. ඒ වුණාට නෑ කමක් නෑ. මම තරහා නෑ. පුණ්‍යසිරි මහවත්ත සූරීන් රචනා කරලා සංගීතවත් කරන ගීතයක්. ආචාර්ය වික්‍රමරත්නායකයන් තමයි හදවතට දැනෙන ස්වරයෙන් ගායනා කරන්නේ මම තරහා නෑ කියලා.

දැන් මේ කතාව අවසන් කරන්න වෙලාව ඇවිදින්. අපි හැමෝටම තියෙන පසුගිය වසන්ත කාලය. මාගම සේකරයන් ඒක රචනා කරලා තිබුණා. අමරදේවයන් ගායනා කළා. ගෙවුණු සොඳුරු වසන්තය හැම මොහොතකම අපිට ස්මරණය කරන්න පුළුවන්. ඒ නිසා ඒක සොඳුරු වෙන්නේ. ඩෝල්ටන් අල්විස් කවියා මේ වචන පෙළ ලියා ගීතයක් කළේ මන්දයි මම තාමත් කල්පනා කරනවා. ඒ වුණත් ජීවිතයේ සෙවීම් අතර ඔබගේ මතකය මුදාහරින්න මේ වඩාත් උචිත දැනක් කියලා මම විශ්වාස කරනවා. හැබවින්ම මම නම් තාමත් හොයනවා. ඔබත් සොයන්නේ කියලා මම විශ්වාස කරනවා. ඩෝල්ටන් අල්විස් රචනා කරලා පී ඩාන්ස්ටන් ද සිල්වා තනු නිර්මාණය කරලා නිදහසේ පාවෙන්න හැරිය වචන ටිකට මම ඉඩහසර වෙන් කරනවා. ඒක ඔබ විඳින්න. මේක තමයි හැඟුම් වරුසාවේ අද දවසේ අවසානය. අපි වැඩසටහන ඉදිරිපත් කළා කියලා විඳින එක නවත්තන්නේ නැහැ. මේ මොහොතේ දෙතනක ඉඳලා මමත් ප්‍රේමසිරි ගම්මුදවත්තත් මේ වැඩසටහන මේ විදිහටම විඳිනවා. මොකද අපිටත් තියෙනවා මෙනෙහි කරන්න නොසිතූ ලෙසින් දාලා ගිය පසුකිය වසන්ත කාලය.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම්මන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින් ඒ සැලු.
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ලොවක් සනසන ඔහු.

0: හට
1: ආදරණීය ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
1: කැමතිම ලක්කාන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කාන YouTube නාලිකාවට.
2: ලක්කාන YouTube channel එක දැන්ම subscribe කරන්න.
3: FM 93.5 FM 93.7 ලක්කාන Radio ITN.

0: එලව රාත්‍රී 9:00 විනාඩි 1යි.
1: ධර්ම ශ්‍රවණ අභිලාෂේ සදහෙවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වේවා. උතුම් බුදු ගුණ පදයක් ශ්‍රවණය කරනු වස් අදත් ලක්කළ සිත නිවන බුදුබණ ධර්මානුශාසනාව සමග එකතු වන මොහොත. සදහෙවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා අපි සාදු සිත් පෙරදරිව තැන්පත්ව සූදානම් වෙමු. අද ලක්කළ සිත නිවන බුදුබණ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ගෞරව බහුමානයෙන් පාද නමස්කාර කොට ආරාධනය කර ධර්ම මණ්ඩපයට වැඩම වදාළේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අපේ හැමෝටම ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව සදහසිතින් ආරාධනා කර සිටිනවා. මේ සීල දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමදුර ධර්මදේශනය පවත්වන හැටියට අවසරයි අපේ හැමෝටම.

0: ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම අදත් රාත්‍රියේ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණහන්නටයි බලාපොරොත්තු වන්නේ. ඔබේ ජීවිතයට ධර්මයේ පිහිට පිලිසරණ රැකවරණීය සැලසේවා කියලා ඔබට ප්‍රථමයෙන් අපි ආශිංසනය කරනවා. පින්වත්නි, එදිනෙදා ගතවන ජීවිතයේ තුල භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් බලනකොට අපට වඩාත් සංවේදී වෙන කාරණේ තමයි අප හැම දිනාටම පවතින පිලිසරණ පවතින්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන වැඩපිළිවෙලට අනුව තමන්ගේ මනස සුරක්ෂිත කර ගැනීම තුලයි. මනස රැකගන්න විදිහ ගැන තමයි බුදුරජාණන් වහන්සේ නානා පරියායෙන් අපට උගන්වන්නේ. දැන් විමුක්තිය කියලා කියන්නේ සම්පූර්ණේම මනෝමූලික තත්වයක්, මනස මුල් කරගත්ත ආධ්‍යාත්මික ප්‍රවේශයක් තමයි විමුක්තිය කියලා කියන්නේ. විමුක්තිගාමි වැඩපිළිවෙල කියලා කියන්නේම ඒබඳු ප්‍රවේශයක්. මනස රැකගන්නේ නැතුව, මනස සුරක්ෂිත කරගන්නේ නැතුව මේ භෞතික ක්‍රියාවලිය තුල ආටෝප සාටෝපත් එක්ක අපි ගනුදුනු කළාට ශක්තිමත් බුද්ධ ශ්‍රාවකෙක් වන්න පුළුවන්කමක් නැහැ. ශක්තිමත් බුද්ධ ශ්‍රාවකෙකුගේ පිළිවෙත තමයි හැම වෙලාවකම ලෝකේ පටිච්ච සමුප්පන්නව බලනවා, තමන්ව පරිස්සම් කරගනිමින් ලෝකය දිහා බලන්න පෙළඹෙන්නේ සැබෑ බුද්ධ ශ්‍රාවක භාවයක් තියෙන මිනිස්සෙක් විතරයි. මොකද සැබෑ බුද්ධ ශ්‍රාවකේ හැම වෙලාවකම ආත්මార్థයේ පිනිසවත් තමන්ව විනාශ කරගන්න තැනකට පෙළඹෙන්නේ නැහැ. පරාර්ථයේ පිනිසවත් තමන්ව විනාශ කරගන්න තැනකට පෙළඹෙන්නේ නැහැ. දැන් ගොඩාක් දෙනෙක් අපට තේරෙනවා මිනිස්සුන්ගේ දෛනික චර්යාව දිහා බලනකොට ඒ අය ඕනෑම දෙයක් කරනවා තමන්ගේ හිතවතුන් වෙනුවෙන්, තමන්ගේ දරුවන් වෙනුවෙන්, තමන්ගේ ඥාතිවරු වෙනුවෙන්. ඕනෑම අකුසලයක් වුණත් කරන්න පෙළඹෙන්න බැරිකමක් නැහැ. දැන් මේ විදිහට බලනකොට අපට තේරෙන එක්තරා දෙයක් තමයි ලෝකේ හැම වෙලාවකම තමන්ව පරිස්සම් කරගනිමින් ලෝකේ දිහා බලන ශ්‍රාවකයන්ගේ විශාල හිගයක් ලෝකේ පවතිනවා. ඒ කාරණේම අපට තේරෙනවා තමන්ව පරිස්සම් කරන ශ්‍රාවකයන්, පරිස්සම් කරගන්න ශ්‍රාවකයන්ගේ විශාල අඩුපාඩුවක්. දැන් අද අපි ඔබට දේශනාවෙන් මතක් කරන්නේ අපේ දෛනික චර්යාව තුළ, මේ එළඹුණු නව කාල පරාසය තුළ සැබෑ බුද්ධ ශ්‍රාවකෙක් විදියට තමන්ව ප්‍රවේශම් කරගන්න ශ්‍රාවකෙක් වීම වැදගත් කියලයි. දැන් තමන්ව ප්‍රවේශම් කරගන්න ශ්‍රාවකෙක් ලෝකේ පටිච්ච සමුප්පන්නව බලනවා කියලා අපි මතක් කළානේ. ඒක මේ වගේ අර සංයුක්ත නිකායේ ඔකට හරිම ලස්සන දේශනාවක් තියෙනවා, උන්නාභ සූත්‍රය. උන්නාභ සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ, පින්වත් මහණෙනි, මේ වෙන්වෙන් වශයෙන් විෂයවන වෙන්වෙන් ගෝචරයන් තියෙන පංචේන්ද්‍රයන්ට පිහිට කුමක්ද කියලා දන්නවද කියලා අහනවා. ඒ කියන්නේ වෙන්වෙන් විෂය පරාසයන් තමයි මුණ ගැහෙන්නේ පංචේන්ද්‍රයන්ට. මේ ඉන්ද්‍රිය පංචකයට ගෝචර වෙන්නේ එකම ආකෘතිය දේවල් නිමි. ඇහැට රූප පෙනුනට ඇහැට සද්ද ඇහෙන්නේ නැහැ. කනට ශබ්ද ඇහුනට කනට රූප පේන්නේ නැහැ. කනට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. එතකොට අපට තේරෙනවා මේ ඇස කන නාසය දිව කය කියන මේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන විෂය පරාසයන් ඒ විෂයපතයන් වල සමතාවයක්, එකින් එකට සමාන වන බවක් නැහැ, විසමපාති බවක් තියෙන්නේ. ඇස කන නාසය දිව කය කියන ස්වභාවයේ ඇසුරෙන් ඇතුළට ගන්න සියලු සංවේදනාවල විවිධත්වයක් පවතිනවා. දැන් භාග්‍යවතුන් වහන්සේ විමසනවා, පින්වත් මහණෙනි, වෙන්වෙන් වශයෙන් විශේෂ තියෙන පංචේන්ද්‍රයන් පිහිට කුමක්ද කියලා දන්නවද කියලා. ඇත්තටම මෙතන මේ කාරණේ මේ විදිහට මතු වුණාට උන්නාභ කියලා එක්තරා පුද්ගලයෙක් තමයි බුදුරජාණන් වහන්සේගෙන් ඍජුව මේ කතාව අහන්නේ. එතකොට පොදුවේ සංගය ඉලක්ක කරගෙන උන්වහන්සේගේ පිළිතුරයි සපයන්නේ. දැන් උන්නාභ කෙලින්ම අහන්නේ වෙන්වෙන් විශේෂ තියෙන පංචේන්ද්‍රයන්ට පිහිට මොකද්ද කියලා ඔබ වහන්සේ මට කියන්න කියලා. එතකොට උන්වහන්සේ මතක් කරනවා මනෝ පටිසරණං වෙන්වෙන් විෂය ඇති පංච ඉන්ද්‍රයන්ට පිහිට තමයි උන්නාබ මනස මනසයි පිලිසරණ වෙන්නේ. ඊට පස්සේ ඔහු ආයෙත් විමසනවා හොඳයි වෙන්වෙන් ගෝචර තියෙන පංචේන්ද්‍රයන්ට පිලිසරණ මනස නම් මනසට පිලිසරණ මොකද්ද කියලා ඔහු විමසනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් උන්නාබ මේ මනසත් නිකම්ම පවතිනවා නෙමෙයි මනසත් යමක් පිලිසරණ කරගෙනයි පවතින්නේ. මනංචකෝ බ්‍රාහ්මණ සතිපටිසරණං පින්වත් උන්නාබ මනසට පිලිසරණ සිහිය කියනවා. සිහිය පිලිසරණ කරගෙන තමයි මනස පවතින්නේ කියනවා. මනංචකෝ බ්‍රාහ්මණ සතිපටිසරණං සිහිය නැති වුණොත් දැන් අපිට තේරෙනවා මේ සිහිය නැති වුණොත් එහෙම වුණොත් පංචේ ඉන්ද්‍රියන් තුලත් තමන්ගේ මනස තුලත් විශාල ව්‍යාකූල තත්ත්වයක් ගොඩනගෙන්න පුළුවන්. දැන් ලෝකේ සියලු අත්දැකීම් වල ආකෘතිය දිහා බලනකොට තේරෙන්නේ ගොඩක් දෙනෙකුට තමන්ගේ පැත්තේ පවතින සිහියක් නැතිකම. ඒ කියන්නේ ගොඩාක් දෙනෙක්ගේ සිහිය තමන් තුල පවත්වාගෙන යාම පිණිස පරිස්සම් වුණු සිහියක් නැහැ. පරිස්සම් වුණු සතියක් නැහැ. ඊට පස්සේ භාගතුන් වහන්සේ විමසනවා සතියාකෝ බ්‍රාහ්මණ විමුක්ති පටිසරණ. ඔහු විමසනවා ස්වාමීනි මේ සතියට පිළිසරණ මොකද්ද? ඒ වෙලාවේ උන්වහන්සේ මතක් කරනවා සතියාකෝ බ්‍රාහ්මණ විමුක්ති පටිසරණ. සිහියට විමුක්තියයි පිළිසරණ කියලා. ඊට පස්සේ ඔහු අහනවා විමුක්තියට පිළිසරණ මොකද්ද කියලා. විමුක්තියාකෝ බ්‍රාහ්මණ නිබ්බාන පටිසරණ. විමුක්තියට පිළිසරණ නිබ්බාන කියනවා. මේ විදියට බලනකොට අපට තේරෙනවා මේ මනස පිලිසරණ කරගෙන ඉන්න ශ්‍රාවකේ කැම වෙලාවකම සිහිය පරිස්සම් කරගන්න ඕන. ඒ සිහිය පරිස්සම් නොවන ශ්‍රාවකයෙකුට විමුක්තියවත් ස්පර්ශ කරන්න බෑ. මෙහි ප්‍රාථමික අවධිය විදියට පෙන්වන්නේ යම් කෙනෙක්ගේ ජීවිතය තුළ පංචේන්ද්‍රයන්ට පිලිසරණක් නැති වුණොත් එහෙම ඉන්ද්‍රියන් මුල් කරගෙන ඕනම අකුසලයකට එයා රිංගන්න පුළුවන්. ඕනෑම අකුසල් පතේකට ඔහු වැටෙන්න පුළුවන්. මොකද ඔහු මනස ගැනවත් සිහිය ගැනවත් මුකුත් දන්නේ නැහැ. මනස ගැනයි සිහිය ගැනයි දන්න ශ්‍රාවකයේ හැම වෙලාවකම තමන්ව පරිස්සම් කරගන්න තැනකට තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නවා. තමන්ව පරිස්සම් කරගන්න ශ්‍රාවකයේ හැම වෙලාවකම තමන්ගේ හිත රැක ගැනීම පිණිස සිහිය පිහිටුවා ගැනීම පිණිස චිත්ත ඒකාග්‍රතාවයේ පිණිස විවිධාකාර පියවරවල් වලට අනුගත වෙනවා. ලෝකේ තමන්ගේ හිත පරිස්සම් කරගන්න ප්‍රබලම ක්‍රමවේදයේ විදියට භාග්‍යවතුන් වහන්සේ නමක් පෙන්නන භාවනාව පිළිබඳ ලෝකෙම උනන්දුවක් දක්වද්දී සාම්ප්‍රදායික බෞද්ධ සීමාවේ ඉන්න ශ්‍රාවකයෙකුට එය ඉතා වැදගත් අවස්ථාවක් විදියට නොපෙනෙන්නත් පුළුවන්. එකට හේතුව තමයි ඔහුට වැදගත්ම දේ විදියට පේන්නේ වත් පිළිවෙත් ටික, පුද පූජා ටික, මේ මාස්පතා දෙන දන්මුරය, ඒ වගේම බුද්ධ පූජාව තියෙන පැන් වීදුරුවක් පූජා කරන මේ විදිහේ ඉතාම ප්‍රාථමික දේවල් ටිකක් අපි තුල පවතින දේවල්. මේවා ඔක්කොම වැදගත් දේවල්. මේ වැදගත් දේවල් කියලා හිතාගෙන අපි මේ ටික ඔක්කොම කර කර ඉන්න එකේ අවුලක් තමයි අපට නම් තියෙන්නේ. මං කියන්නේ මේ බුද්ධ පූජා, වත් පිළිවෙත් සියල්ලම වෙනදාටත් වඩා උද්‍යෝගයෙන්, වෙනදාටත් වඩා උනන්දුවෙන් කරන්න කියලායි අපි හැමදාම කියන්නේ. නමුත් ඒ ටික ඔක්කොම කරන ගමන් හිත පරිස්සම් කරගන්න වැඩපිළිවෙලක් හදාගන්න. දැන් බුද්ධ ශ්‍රාවකෙක් මෙබඳු කල්පනාවක් සහිත විය යුතුයි. ඔබ කවදාවත් හිතලා තියෙනවද මේ ගමන ඇතුළත මගේ කය කොයිතරම් දූෂණය වුණාද? මේ කය දූෂණය වීමත් එක්ක මේ මගේ මනස කොයිතරම් දූෂණය වුණාද කියලා මෙන්න මේ උභයාන්තයේම හිතලා තියෙනවද කවදාවත්? කවදා හරි ඔබට කල්පනා වෙලා තියෙනවද මගේ මේ ඇඟ වගේම මගේ හිතත් දූෂණය වෙනවා, මගේ හිතත් දූෂණය වුණා, මම මේ හිතත් පිරිසුදු කරගන්න ඕන කියලා ඒකට වැඩපිළිවෙලක් තිබුණද? නැහැ. මිනිස්සු හැමදාමත් ඇඟ ගැන හිතනවා, මිනිස්සු හිත ගැන හිතන්නේ නැහැ. හිත ගැන හිතන ශ්‍රාවකෙක් බිහි වෙන තාක්කල් නිවන කියන්නේ හීනයක්. සෝතාපන්න තත්වය කියන්නේ සිහිනයක්. එය සිහිනයක් විදියට පවතිනවා විනායක කිසි දවසක සැබෑ වෙන්නේ නැහැ. එතකොට සැබෑ වීම පිණිස මේ සිහිනය ඔබ හිත පරිස්සම් කරගන්න වැඩපිළිවෙලකට අවතීර්ණ විය යුතුයි. හිත පරිස්සම් කරගන්න කියලා ගොඩාක් දෙනෙක් මේ තමන් ගත කරන ජීවිතෙන් පරිබාහිරව වෙනත් ජීවිතයකට විවෘත වෙන්න උත්සාහ කරන බවක් අපට පේනවා. සමහර අය ටිකක් කැලෑවලට යන්න බලනවා, ආරණ්‍ය බලට යන්න බලනවා කුටියක් හොයාගෙන ටිකක් කාලයක් ඉන්න හිතනවා ඇත්තටම ඉතාම හොඳ අවස්ථාවක් ඒක සාමාන්‍ය මිනිස්සෙක් එවැනි අදහසක් ඇති කරගෙන හුදෙකලාවේ ගුණධර්ම දියුණු කරන්න ඕන දවසක් දෙකක් හරි කියලා හිතනවා නම් හොඳයි හැබැයි ඒ හුදෙකලාවේ වාසය කරලා නැවතත් ගෙදරට ආවහම ගෙදර ආයෙත් පරණ රොඩු ටිකත් එක්ක නම් ගනුදෙනුව හැදෙන්නේ පරණ කුණු දූවිලි ටිකත් එක්ක නම් ගනුදෙනුව හැදෙන්නේ එවැනි පරණ රොඩුත් එක්ක ගනුදෙනු කරන ශ්‍රාවකේකුට අර හිත හදා ගැනීම පිණිස අවුරුද්දටම සතියක් දවසක් දෙකක් වෙන් කරගත්ත මිනිස්සෙගේ ඒ ප්‍රතිලාභය කොයිතරම් උපකාර කරගන්න පුළුවන් වෙයිද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි පුළුවන් තරම් හැම වෙලාවකම අපි දක්ෂ විය යුතුයි. මේ එදිනෙදා ගතවන ජීවිතයේදී තමන්ගේ හිත කිලිටි වෙන්න පුළුවන් ඒක ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. එවැනි හිත කිලිටි වෙනකොට කිලිටි වෙච්ච තැනම හිත පිරිසුදු කර ගැනීම පිණිස වැඩපිළිවෙලක් තියෙන්න ඕන. පින්වත්නි ඔබ දන්නවා ඇති දැන් සාමාන්‍ය ඔබ අඳින රෙදි කෑල්ලක රෙද්දක කොටසක ඒ රෙදි කෑල්ල ටිකක් ජරා වුණොත් ඒ රෙදි කෑල්ල මොකක් හරි ලේ පැල්ලමක් හරි එහෙමත් නැත්නම් කහට පැල්ලමක් හරි මොනවා හරි පැල්ලමක් ඇති වුණොත් රෙදි කෑල්ලක ඒ පැල්ලම ඒ වෙලාවෙම ඉවත් කරගන්න බැරි වුණොත් මොනවා හරි කහට පැල්ලම් එහෙම ඇඳුම් වල හිටිනවනේ සමහර විට කැපුමක් නිසා තුවාල වීමක් නිසා මොකක් හරි තමන්ගේ කමිසයක් ඇඳුමක් ලේ වලින් තෙත් වෙන්න පුළුවන් හැබැයි ඒ වෙලාවෙම ඒ රෙදි කෑල්ල ඒ ඇඳුම පිරිසුදු කරගන්න ඒ රෙදි කෑල්ල කිලිටි වුණාට පස්සේ ඒ පුද්ගලයාට බැරි වුණොත් එයා ඒ ගැන වඩාත් උනන්දු නොවුනොත් එහෙම ඒ රෙදි කෑල්ලේ හිටින කහට පැල්ලම නැවත කොච්චර හේදුවත් ඉතාම හොඳින් පිරිසුදුකාරක යොදලා ඉතා හොඳ පිරිසුදුකාරකයක් යොදලා හේදුවත් ඉතාම අමාරුයි හොදගන්න හේතුව තමයි ඒ අර අලුත් පිට තමයි ඕනෑම රෙද්දක හිටින කහට පැල්ලමක් අයින් කරගන්න පහසු වෙන්නේ. ඒක පරණ වෙනකොට මොනතරම් හොඳ මොන විදියේ රසායනික ක්‍රියාවලියක් මත හදාපු පිරිසුදුකාරකයක් පාවිච්චි කළත් ඒක පිරිසුදු කරගන්න එක හරිම අමාරුයි. හේතුව තමයි ඒ කහට පැල්ලම වඩාත් පරණ වෙලා. දැන් මේකෙන් මේ කතාවස්සේ තියෙනවා මේ ජීවිතයේ ගලපාගත යුතු වැඩපිළිවෙලට අදාළ උපකාරාර්ථයක්. ඒ තමයි පින්වත්නි ඔබ තුල මොකක්කෝ නියම් මානසික වශයෙන් කෙලෙස් ධර්මයක් හටගත්තොත් මානසික වශයෙන් ඔබව දූෂණය වුණොත් මානසික වශයෙන් ඔබ තුල කඩාවැටීමක් ඇති වුණොත් මේ දිනදා ගමන් බිමන් යද්දී පාරේ මිනිස්සු එක ගනුදෙනු කරද්දී පාරේ යනකොට මිනිස්සු ඇසුරු කරද්දී මේ හැම වෙලාවකම පින්වත්නි අපේ ජීවිතය තුල අපි අත්දකින ලෝකය තුල ඒ හැම අවස්ථාවක් තුලදීම අපට වෙන දෙයක් තමයි ඒ ඒ මොහොතේ අපේ හිත නානා පරයායේ කෙලෙස් ධර්ම වලින් දූෂණය වෙනවා. අනේ දූෂණී වෙච්ච තැනම අර ගමනක් ගිහින් ඇවිල්ලා ඇඟ හොද ගන්නවා වගේ හිතත් පොඩ්ඩක් මගේ හිත මේ විදියට දූෂණී වුණා නේද මේකට විකල්පයක් විදියට මම පොඩි ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් සරල භාවනාමය ක්‍රමයකට අවතීර්ණය විය යුතුයි මම මේ ඇති වෙච්ච කෙලෙස් ධර්මී තවදුරටත් වර්ධනය වෙන්න මෝරන්න ඉඩ නොදී මේක හොඳින් දැකලා ඉන්ද්‍රිය සංවරය හදාගෙන ඒ ඉන්ද්‍රිය සංවරය වගේම ඉතා හොඳ මානසික ඉවසීමකින් ඒ වගේම දුරු කිරීමකින් වැඩිමකින් මේක අයින් කරගන්න ඕන නේද කියන අදහස හැම බුද්ධ ශ්‍රාවකෙක් තුළම තිබුණොත් එහෙම අර කහට පැල්ලමක් පරණ වුණා වගේ කෙලෙස් තමන්ගේ හදවත තුළ පල්වෙන එකක් නැහැ. කෙලෙස් පල්ලුනොත් ඒකේ භයානකම අවස්ථාව තමයි මේ ඇඳුමක් නම් ඒක කිලිටි වෙලා නම් එහි බරපතල විදියට කහට පැල්ලමක් හිටලා නම් ඒ ඇඳුම පොඩ්ඩක් පැත්තකට කරන්න පුළුවන් ඇඳුම අයින් කරලා දාන්න පුළුවන් හැබැයි ඇඳුමක් එහෙම කරන්න පුළුවන් වුණාට ඔබේ හිත එහෙම කරන්න පුළුවන් කමක් නැහැ ඔබේ හිත යම් තැනක දූෂණය වුණොත් ඒ හිතේ දූෂණය වීමේ අවදානම් අවස්ථාව තමයි ඔබගේ ජීවිතය මරණයත් සමග නිරයට වුණත් විවෘත වෙලා යන්න පුළුවන් නිරයට උනත් විවෘත වෙලා යන්න පුළුවන් නිසයි ඔබ මේ මොහොතේ වඩාත් ඔබ පරිස්සම් කරගත යුතු වන්නේ. දැන් මේ අද මම ඔබට යම් කාරණයක් මතු කරනවා සමාධි භාවනා සූත්‍රය ඇතුළේ ඇසුරෙන් සංයුක්ත නිකායේ කන්දක වර්ගයේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා සමාධින් භික්කවේ භාවයේත සමාහිතෝ භික්කවේ භික්ඛු යථා භූතං පජානාති කිංච යථා භූතං පජානාති රූපස්ස සමුදයං ච අත්තංගමං ච වේදනාය සමුදයං ච අත්තංගමං ච සංඥාය සමුදයං ච අත්තංගමං ච සංකාරාණං සමුදයං ච අත්තංගමං ච විඥානස්ස සමුදයං ච අත්තංගමං ච පින්වත් මහණෙනි මේ සමාධිය දියුණු කරගන්න මේ සමාහිත බවක් හිතේ හදාගන්න හැම කුසල් සිතකම එකඟතාවයක් තියාගන්න දැන් සමාධිය කියන එක පිළිබඳ ඉතින් ආධ්‍යාත්මික ලෝකයෙන් බලනකොට නිවන සම්බන්ධව ශ්‍රාවකෙක් නිවන පැත්තට යන ශ්‍රාවකයෙකුට නම් යටත් පිරිසින් පළවෙනි ධ්‍යානෙවත් මෙතන සමාධිය අර්ථවත් කරනවා එදිනෙදා ජීවිතයේ ගෙවන සාමාන්‍ය ශ්‍රාවකෙක් සමාධිය ගැන යම් පරිකල්පනයක් හදා ගන්නවා නම් එවැනි ශ්‍රාවකයෙකුට අප සමාධිය පිළිබඳ සිහි කරන්නේ හැම කුසල් සිතකම හිතේ එකඟතාවයක් හදා ගන්න කියලයි. එතනදී මේ සතර සම්‍යප්ප්‍රදාන වීරිය කියන කාරණය අපට හරීම වැදගත් දෙයක්. හේතුව තමයි මේ උපන් කුසලය තුල එක දිගට පවත්වාගෙන යන ශ්‍රාවකෙක් වීම මිකල සමාජයට ඉතාම වැදගත් නූපන් කුසලය නූපදවන ශ්‍රාවකෙක් වීම මිකල සමාජයට ඉතාම වැදගත් ඒ වගේම නූපන් කුසලයක් තියෙනවා නම් එය නැවත නැවත විමස විමසා හොයමින් ගවේෂණය කරමින් ඒ වගේම වඩාත් සංවේදී වෙමින් එය හාරවුස්ස අවුස්ස හොයා බලන එක වැදගත් ඒ වගේම උපන් අකුසලයක් පවතිනවා නම් ඒ උපන් අකුසලය සම්පූර්ණයෙන්ම දුරු කරලා දාන මට්ටමට හිත සකස් කර ගැනීම වැදගත්. ඇත්තටම උපන් කුසලයක් තියෙන කෙනෙකුට නූපන් කුසලයේ කුමක්ද කියලා ලෝකේ කෙනෙක් කල්පනා කරන්න පුළුවන්. සාමාන්‍ය පෘථග්ජන ශ්‍රාවකයෙකුට විදර්ශනා ඥානී කියන්නේ නූපන් කුසලයක් පින්වත්නි. ඒ වගේම යම් කෙනෙක් බණ භාවනා කරන කෙනෙකුට සමාධියක් ඉපදිලා නැත්නම් සමාධි මාත්‍රයක්වත් නැත්නම් යාට ඒ සමාධි මාත්‍රයේ නූපන් කුසලයක්. අන්න ඒ විදිහේ ගැඹුරින් මේක දිහා බලන්න. තවත් ගැඹුරට යනවා නම් සෝතාපන්න වුණු ශ්‍රාවකයෙකුට සකදාගාමි වීම කියන්නේ නූපන් කුසලයක්. ඒක උපද්දව ගැනීම පිණිසයි එතන වීරිය තියෙන්න ඕන. සකදාගාමි වුණ ශ්‍රාවකයෙකුට අනාගාමි වීම කියන්නේ නූපන් කුසලයක්. එය උපදවා ගැනීම පිණිසයි ඔහු කටයුතු කරන්න ඕන. අනාගාමි වෙච්ච ශ්‍රාවකයෙකුට අරහත් සිත කියන්නේ නූපන් කුසලයක්. එය උපදවා ගැනීම පිණිසයි දක්ෂ වෙන්න ඕන. අර උපන් කුසලයේ පවත්වාගෙන යන ගමන් නූපන් කුසලයක් උපද්දව ගන්න වීරිය කරන්න ඕන. ඒක ඉතාම ලේසි කියලා අද වගේ සමාජයක අපි හිතන්නේ නැහැ. පළවෙනි ධ්‍යානයේ උපන්නනම් ඒ පළවෙනි ධ්‍යානයේ උපන් ශ්‍රාවකයා දෙවෙනි ධ්‍යානයේ උපදවා ගැනීම පිණිසයි වීරිය කරන්න ඕන. දැන් අද වෙන්නේ උපන් කුසලයේ පවත්වාගෙන යන්නත් දක්ෂ නැහැ, නූපන් කුසලයේ උපද්දව ගන්නත් දක්ෂ නැහැ. එවැනි ගැඹුරු තද නින්දකට වැටිලා ඉන්න මිනිස්සෙකුට මේ ධර්මී නැමැති ශබ්දේ මුල් කරගෙන ලෝකේ මායාවක් බව තේරුම් අරගෙන මිරිඟුවක් බව තේරුම් අරගෙන අවදි වෙන්න පුළුවන්. දැන් මෙතන පවතින කුසලයේ පවත්ව ගන්න බෑ කියලා කියන්නේ ගොඩාක් දෙනෙක් උපන් කුසලයේ පවත්වාගෙන යන්න දක්ෂ නැහැ. කුසලයක් උපන්නට පස්සේ ඒ උපන් කුසලයේ තුල එක දිගට ශක්තිමත්ව ඉදිරියට යෑමේ කුසලතාවයක් අද ඉන්න බොහෝ දෙනෙකුට නැහැ. ඒක හරියට මේ වගේ දැන් අර වතුරෙන් උඩට ආපු මිනිහා උඩට ආවට වඩා ඉක්මනට යට යනවා කියනවා. තව මිනිහෙක් ඉන්නවලු වතුරෙන් උඩට ඇවිල්ලා යට යන්නෙත් නැහැ, කකුල් වලින් අත් වලින් ගගහා එහෙම උඩ ඉන්නවලු. හැබැයි අර යට යන මිනිස්සයාට වඩා යා හොඳයි. අර උපන් කුසලයක් තියනවා නම් ඒකේ වැඩි දියුණු වීමකුත් නැහැ. හැබැයි ආයේ කුසලෙන් පිරිහිලා යාමකුත් නැහැ. හැබැයි ඉතින් එවන කුසලයකිනුත් මහාලුකු ප්‍රයෝජනයක් නැහැ. උපන් කුසලය පවත්වගෙන යනවා. හැබැයි අර නූපන් කුසලයේ උපද්දවන්න එතන වීරියක් නැහැ. තවත් මිනිස්සෙක් ඉන්නවලු වතුරෙන් උඩට එනවා. ඇවිල්ලා වටපිට බලනවා. අන්න එතන නූපන් කුසලය හොයන ගතියක්, ඉපදුනේ නැති කුසලය ගවේෂණය කරන ගතියක් අර වටපිට බලන මිනිස්සයා තුල පේනවා. එතනින් තමයි යා වටපිට බලනකොට දූපත පේනවා, දූපත කරා පිහිනන්න පටන් ගන්න. එතන මේ ක්‍රියාවලිය ඇස්සේ නූපන් කුසලයක් ඔබ තුල තියෙනවා නම් ඒක උපද්දව ගැනීම පිණිස වීරිය කළ යුතුයි. ආධ්‍යාත්මික ඉලක්කයේ පිණිස මොනවද නූපන් කුසල් කියලා හොයලා බලන්න. භාවනා කරනවා, භාවනා කරනවා චිත්ත සමාධියක් නැත්තම් භාවනාව කියන්නේ ඔබ තුල උපන් ඊතා ශක්තිමත් කුසල බීජයක්. ඒ කුසල බීජය පැලවි කර ගැනීම පිණිස ඔබට දැන් වීරියක් තිබිය යුතුයි. ඔබ දැන් එහෙමනම් සමාධිය පිණිස වීරිය කළ යුතුයි. හිතේ සමාහිත බවක් පිණිස ඔබ දැන් මේ මොහොතේ වීරිය කරන්න පටන් ගන්න ඕන. එතකොට එවැනි උපන් කුසලය තුල ශක්තිමත් වෙමින් නූපන් කුසලය අවුස්සා අවුස්සා උපද්දව ගන්න ශ්‍රාවකෙක් වීම පිණිසයි භාග්‍යවතුන් වහන්සේ මෙතනදී අපට ධර්මීය පැහැදිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි මේ සමාධිය දියුණු කරගන්න කියනවා. කොහොමද දියුණු කරගන්නේ? භාවේත සමාහිතෝ භික්කවේ බික්කු යථාභූතං පජානාති. පින්වත් මහණෙනි චිත්ත සමාධිය ඇති තැනක තමයි යථාභූත ඥානය අවබෝධ කරනවා කියලා කියන්නේ. ලෝකේ ඇත්ත කතාවක් තියෙනවා නම් ඒ ලෝකේ ඇත්ත කතාව අවබෝධ කරන මිනිහෙක් ඒ ඇත්ත කතාවට විවෘත වෙන මිනිස්සෙක් හැමදාමත් ඇත්තට කැමති වෙන මිනිස්සෙක් ලෝකේ යථාභූත කතාව යථාභූතං පජානාති කියන ස්වභාවය ඇත්ත කතාව තේරුම් ගැනීම පිණිස දක්ෂ වෙනවා. ඇත්ත කතාව තේරුම් ගන්න උදව් වෙන්නේ හිතේ සමාධිය. කොහොමද හේතු වෙන්නේ? සමාධින් බික්කවේ භාවේත සමාහිතෝ බික්කවේ බික්කු යථාභූතං පජානාති. සමාධිය දියුණු කරගන්න එවැනි චිත්ත සමාධියක් දියුණු කරගන්නකොට අර කුසල්සිතේ පවතින එකඟතාවයේ මුල් කරගෙන එයා යථාභූතය අවබෝධ කරනවා. කවර යථාභූතයක්ද? මොකද්ද මේ ලෝකේ ඇත්ත කතාව? දැන් මේ ඇත්ත කතාව කියලා කිව්වට මොනවද ලෝකේ ඇත්ත කතාව? ඉලක්කගතයි ඇත්ත කතාව බුද්ධ ශ්‍රාවකේකට. මොනවද ඇත්ත කතාව? රූපස්ස සමුදයංච අත්තංගමංච රූපේ හට ගැනීමයි නිරුද්ධ වීමයි දැනගන්න ඕනේ. ඒක තමයි ලෝකේ බුද්ධ ශ්‍රාවකෙක් දැනගන්න ඕනේ ඇත්ත කතාව. වේදනාය සමුදයංච අත්තංගමංච වේදනාව පිළිබඳ හට ගැනීමයි නිරුද්ධ වීමයි දැනගන්න ඕන. සංඥාය සමුදයංච අත්තංගමංච හඳුනාගත් සංඥාවන්ගේ ඇත්ත කතාව. ඒ කියන්නේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා ආදි වශයෙන් ඔබ තුල ඇතිවෙච්ච සංඥාවන්ගේ ඇත්ත කතාව හට ගැනීමයි නිරුද්ධ වීමයි දැන ගැනීම තමයි ඇත්ත කතාව දැන ගැනීම. සංඛාරාණං සමුදයංච අත්තංගමංච හඳුනාගත් දේවල් වලට අනුව ඒ ඒ පුද්ගලයාගේ හිතේ ඇතිවෙන සිතුවිලි වල සංස්කාරයන්ගේ හට ගැනීමයි නිරුද්ධ වීමයි ඒ පුද්ගලයා තුල ඇතිවෙන චිත්තචෛතසික ධර්මයන්ගේ හට ගැනීමයි නිරුද්ධ වීමයි අවබෝධ කරන්න ඕන කියනවා. විඥානස්ස සමුදයංච අත්තංගමංච ඒ විඥානේ හට ගැනීමයි නිරුද්ධ වීමයි අවබෝධ කරගන්න ඕන කියනවා. අනේ අවබෝධ කර ගැනීම තමයි යථාභූතං පජානාති කියන්නේ ඇත්ත කතාව යථාභූත කතාව. ඇත්ත ඇති සැටියෙන් දැනගත යුතු දේ දැනගත්තා කියලා කියන්නේ. ඒතර කෙනෙක් කියන්න පුළුවන් ලෝකේ ඇත්ත ඕකමද? ඔయిత වඩා ඇත්ත ලෝකේ නැද්ද? ඔయిత වඩා ඇත්ත ලෝකේ පවතින බැරිද? ඔయిత වඩා ඇත්ත තියෙනවා නම් ඒක කොහෙද තියෙන්නේ? පින්වත්නි මේ ලෝකේ ලඝු කරලා දැක්කොත් මේක තමයි සත්‍ය. අතීතයේ සත්‍යයක් තියෙනවා කියලා ඔබ හිතනවා නම් අතීතයේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට වඩා වෙනත් මොනවා හරි තිබුණා කියලා හිතෙනවා නම් අනාගතේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ධර්ම වලට වඩා වැඩි යමක් අනාගතේ තියෙනවා කියලා හිතනවා නම් එහෙම හිතන ශ්‍රාවකයෙකුට එබඳු දෙයක් කිසි කලක කිසි දවසක මුණ ගැහෙන්නේ නැහැ. ඇයිද එහෙම මුණ ගැහෙන්නේ නැත්තේ පින්වත්නි? මුණ ගැහෙන්නේ නැත්තේ ඔය ටිකම තමයි. අතීතයේ සකස් වුනේ පංචස්කන්ධ ධර්මයක්, අනාගතෙත් සකස් වෙන්නේ පංචස්කන්ධ ධර්මයක්. අතීතේ අනාගතෙත් සකස් වෙන්නේ පංචස්කන්ධ ධර්මයක් නම් ඊට වඩා එය විනා වෙන දෙයක් ලෝකේ හම්බ වෙන්නේ නැහැ. දැන් ඔබට තේරෙන්න කිව්වොත් අතීතේ මොනවා හරි අත්දැකීමක් ඔබ කල්පනා කරනවා කියලා හිතන්න. පින්වත්නි පංචස්කන්ධයකනි කල්පනා කරන්න වෙන්නේ. බලන්න එක්ක අතීත රූපයක් ගැනයි කල්පනා කරන්නේ. ඒක දුර වෙන්නත් පුළුවන්, ළඟ වෙන්නත් පුළුවන්, සියුම් වෙන්නත් පුළුවන්, ගොරෝසු වෙන්නත් පුළුවන්, ඒ වගේම ඕලාරික වෙන්නත් පුළුවන්, සුකුම වෙන්නත් පුළුවන්. මේ විදියට පින්වත්නි එක්කෝ අතීතයේ දැකපු රූපයක් ගැනනි කල්පනා කරන්න වෙන්නේ, එක්කෝ අතීතයේ විඳපු වේදනාවක්නි කල්පනා කරන්න වෙන්නේ. ඒ අතීතයේ විඳින වේදනාවත් පින්වත්නි ඒකත් ඉතින් ආධ්‍යාත්මික වේදනාවක් වෙන්න පුළුවන්, බාහිර විඳීමක්, එක සැප දුක වශයෙන් මොනවා හරි කමන්නේ. ඒක සිවුම් වේදනාවක් වෙන්නත් පුළුවන්, ඒ වගේම ගොරෝසු වේදනාවක් වෙන්නත් පුළුවන්, ඒ වගේ මුසස් වේදනාවක් වෙන්නත් පුළුවන්, හීන වේදනාවක් වෙන්නත් පුළුවන්. ඒ වගේම යාට අය අත්විඳින සියලු වේදනා වේදනා වශයෙන් තමයි සිහි කරන්න වෙන්නේ. එක්ක රූපයක් සිහි කරනවා, එක්ක විඳීමක් සිහි කරනවා, එක්ක සංඥාවක් සිහි කරනවා. අතීතයේ සංඥාවක් කියන්නේ අතීතේ හඳුනාගත් දෙයක් සිහි කරනවා. හඳුනාගත් දේවල් තියෙනවනේ ලෝකේ. එක්ක හඳුනාගත් දෙයක් මුල් කරගෙන එයා සිහි කරනවා. හඳුනාගත්ත දේවල් සිහි කරනවා කියලා කියන්නේ එක්කෝ රූප සංඥාවක් වශයෙන් අඳුනගත්ත දෙයක්, එක්කෝ ශබ්ද සංඥාවක් වශයෙන් අතීතයේ අඳුනගත්ත දෙයක්, එක්කෝ ගන්ධ සංඥාවක් වශයෙන් අඳුනගත්ත දෙයක්, එක්කෝ රස සංඥාවක් වශයෙන් අඳුනගත්ත දෙයක්. ඒ කාලේ අපි මෙහෙම කෑවා, ඒ කාලේ අපේ ගෙවල් වල මේ දේවල් ලිව්වා, දැන් ඒවා උයන්න කට්ටිය දන්නේ නැහැ. ඒ කාලේ අපි මේ විදියට කෑවා, ඒවා හරි රහයි, දැන් මේ විදියට රහට හදන්න බෑ. ඒ කාලේ කෙසල් ගිරියක් කෑවත් හරිම රසයි, නමුත් අද කෙසල් වල රස නැහැ. මේ විදියට බලන්නකෝ, රස වශයෙන් අඳුනගත්ත දෙයක් සංඥාවක්නේ කල්පනා කරන්න වෙන්නේ. සංඥාවකට වඩා වැඩි දෙයක් අතීතයේ අපිට කල්පනා කරන්න ලැබෙන්නේ නැහැ. දැන් බලන්න, එක්ක අතීතේ රූපයක්, අතීතේ වේදනාවක්, අතීතේ සංඥාවක්, අතීත සංකාරයක්, අතීතේ සිතුවිලිනේ ආයේ පරිකල්පන හදන්න වෙන්නේ. අතීතේ හිතපු දෙයක්, අතීතේ ඇතිවෙච්ච සද්ධාාවක්, සීලයක්, වෛරයක්, ක්‍රෝධයක්, එහෙමත් නැත්නම් ද්වේෂයක්, පටිගයක්, මේ විදියට ඇතිවෙච්ච අතීත සිතුවිලි ටිකක්, එක්ක ආදරයක්, එක්ක සෙනෙහසක්, මේ විදියට අතීතේ ඇතිවෙච්ච සිතුවිල්ලක්, ඒ සංස්කාර ටිකක් නේ, ඒ අද්දකපු අද්දකීම මුල් කරගෙන හිතේ ඇතිවෙච්ච සිතුවිලි ටිකක් ආය උපකල්පන හද හදා කල්පනා කරන්න වෙන්නේ. ඒ වගේම පින්වත්නි, එක්ක අතීතේ විඥානනයක්, විඥාන අතීතේ විඥානස්කන්ධයේ මේ බඳුයි. අතීතේ විඥානනේ මම අපි මේ විදියට විඥානනේ කළා. විඥානනේ කියන්නේ විශේෂයෙන් දැනගන්නවා කියලානේ. අපි ඒ කාලේ මේ විදියට රස වශයෙන් දැනගත් ආම්බිලම්පි විජානාති, ඇඹුල් රස මෙහෙමයි, කාරිකම්පි විජානාති, කර රස මෙහෙමයි, අකාරිකම්පි විජානාති, කර නොවන රසේ මෙහෙමයි, ලෝණකම්පි විජානාති, ලුණු රස මෙහෙමයි කිය කිය, එක්ක අතීත දිව මුල් කරගෙන, දිවම නෙමෙයි ඇස මුල් කරගෙන විශේෂයෙන් හඳුනගත්ත දෙයක්, කන ඇස මුල් කරගෙන පාට වශයෙන් හඳුනගත්ත දේවල්, මේ විදියට පින්වත් මේ විඥානනයක්, විඥානයක්, විඥානස්කන්ධයක් තමයි සිහි කරන්න වෙන්නේ. ඉතින් හරිනේ, එහෙමනම් අතීතයේ මොන දෙයක් සිද්ධ කළත් එක්ක රූපයක් හරි, විඳීමක් හරි, හඳුනා ගැනීමක් හරි, සිතුවිලි ටිකක් හරි, ඥානනයක් හරි නම් සිහි කරන්න වෙන්නේ. මේ ටිකමනේ අනාගතයටත් වෙන්නේ. අනාගතයටත් එක්ක අනාගතය ගැන ලෝකේ හීනමවනවා නම්, අනාගතයේ සැලසුම් කරනවා නම්, අනාගතයේ ඊටාම හොඳින් සැලසුම් කරන මිනිස්සෙගේ අනාගත සැලසුම දිහා බලනකොට අයිකෝ අනාගත මගේ රූපේ මේ බඳු වෙනවා නම් හොඳයි. ඒ කියන්නේ රූපේ ගත්තත් එයා විවිධ විදියට අනාගතේ රූපයක් ගැනමයි කල්පනා කරන්නේ. අනාගතේ විඳීමක් ගැනමයි කල්පනා. ඒතකොට අනාගත රූපේ කියන්නේ මේ අනාගත රූපේ ළඟ රූපයක් හරි, ඒ කියන්නේ මගේ රූපේ හරි, බහිද්දාවා එළිය රූපයක් හරි, ඕලාරිකංමා සුකුමංවා ඕලාරික රූපයක් හරි, ඒ කියන්නේ ගොරෝසු රූපයක් හරි, සියුම් රූපයක් හරි, හීනංවා පනීතංවා හීන රූපයක් හරි, උසස් රූපයක් හරි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා, දුරේ සාන්තිකේවා, දුර රූපයක් හරි, සමීපේ රූපයක් හරි, සබ්බං රූපං, මේ සියලු රූප තමයි සිහි කරන්න වෙන්නේ අනාගතේ. මගේ රූපේ මෙහෙම වෙනවා නම් හොඳයි, මගේ දරුවගේ රූපේ මෙහෙම වෙනවා නම් හොඳයි, මගේ ආදරවන්තයාගේ රූපේ කිව්වම ඉතින් රූපේත් එක එකව තියෙනවනේ, මගේ කොණ්ඩෙ මෙහෙම අනාගතේට හැදෙනවා නම් හොඳයි, හැම හැදෙනවා නම් හොඳයි, මගේ දත් ටික හැදෙනවා නම් හොඳයි, මේ විදියට මගේ නියපොතු මේ විදියට හැදෙනවා නම් හොඳයි කියා, මම කෙට්ටු වෙනවා නම් හොඳයි, මහත් වෙනවා නම් හොඳයි, මේ විදියට අනාගත රූපයක්මයි කල්පනා කරන්න වෙන්නේ. මට සැප වේදනා හම්බ වෙනවා නම් හොඳයි, ওই විදියට. ඉතින් අනාගතේ වේදනාව සම්බන්ධව, ඒ වගේම අනාගතේට හඳුනාගත්තා මං, අනාගතේට ඇති වෙන සංඥා, රූප සංඥා, ශබ්ද සංඥා ආදි වශයෙන් ඇති වෙන සංඥා මෙහෙම වෙනවා නම් හොඳයි. මේ විදියට බලනකොට පින්නත් මේ අනාගතේටත් පංචස්කන්ධයක් පිළිබඳව නී පුද්ගලයා යන්නේ අනාගතයේ අනුව යනවා. ඒකට කියන්නේ නප්පටි කංකේ අනාගතං, අනාගත ස්කන්ධයන් අනුව යන ගතිය නතර කරලා දැම්මට පස්සේ, ඒ නතර කරලා දානවා කියන එක ඒක නිකම්ම වෙන්නේ නැහැ. අතීත ස්කන්ධයන් අනුව යන එකයි, අතීතං නාන්වාගමි අතීත සංඛාර අනුව අපි එක්ක යනවා, ඔය පංචස්කන්ධය කියන ස්වභාවය අනුව එක්ක අනාගත සංඛාර අනුව යනවා. ඒක එහෙම යන්න එපා කිව්වට ඒක නවතින්නේ නැහැ. ඒක ඇත්ත කතාව අපි තේරුම් ගැනීම තුල තමයි එබඳු තමන්ගේ මනස දුවන ගතියක් නවතින්නේ. දැන් මේ වගේ සමාහිත බවක් හැම ශ්‍රාවකෙකුම, එයාගේ වයස තත්ත්වය අදාළ නැහැ, හැම ශ්‍රාවකෙක්ම තමන්ගේ හිත සමාහිත කරගන්න උනන්දුවක් තියෙනවා නම්, ඒ කියන්නේ මේ තමන්ගේ ජීවිතයේ තමන්ව පරිස්සම් කරගන්න, තමන්ට මේ බොහෝ දුක්සහිත අර්බුදකාරී සාංසාරික ජාලයෙන් ගැලවීම පිණිස, නිදහස් වීම පිණිස මොකක් හරි උනන්දුවක් තියෙනවා නම්, එයා මේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, යථා භූතම් පජානාති රූපස්ස සමුදයං චත්තංගමං, මේ රූපේ හට ගැනීමයි නිරුද්ධ වීමයි දැක ගන්න ඕන, වේදනාවේ හට ගැනීමයි නිරුද්ධ වීමයි දැක ගන්න ඕන, සංඥාවේ හට ගැනීමයි නිරුද්ධ වීමයි දැන ගන්න ඕන, සංස්කාරයන්ගේ හට ගැනීමයි නිරුද්ධ වීමයි දැන ගන්න ඕන, විඥානේ හට ගැනීමයි නිරුද්ධ වීමයි දැනගන්න ඕනේ. දැන් මේ දේශනාව ටිකක් ගැඹුරුයි වගේ හිතෙන්න පුළුවන්. එතකොට මේ රූපේ හට ගැනීම කුමක්ද? අනේම කල්පනා කරනවා. කෝච බික්කවේ රූපස්ස සමුදය රූපේ හට ගැනීම කුමක්ද? ඔන් රූපේ හට ගන්න විදිය කියනවා. භාගතුන් හස දේශනා කරන ඉද බික්කවේ බික්කු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. යම් කෙනෙක් රූපේ සතුටෙන් පිළිගන්නවා නම් රූපේ අගය කරනවා නම් අගය කරමින්ම කතා කරනවා නම් රූපේටම බැහැගෙන ඉන්නවා නම් ඒ කියන්නේ රූපේ මම රූපේ මගේ ආත්මය මමයි රූපයයි එකයි මේ මගේ රූපය මේ මගේ අම්මගේ රූපය කියලා බාහිර රූපත් යාල්ලනවා. මෙන්න මේ රූපය සතුටෙන් පිළිගන්නවා නම් අගය කර කර කතා කරනවා නම් රූපේට බැසගෙන ඉන්නවා නම් ඒ බැහැගෙන ඉන්න ශ්‍රාවකයා ඒ බැහැගෙන ඉන්න එක තුල තමයි රූපේ හටගන්නේ. නැවත නැවත රූපේ හටගන්නවා. එතකොට යම් දවසක රූපේ සතුටින් පිළිගත්තේ නැත්නම් අගය කළේ නැත්නම් බැසගෙන හිටියේ නැත්නම් පින්නත් එතන රූපේ හටගන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. රූපේ සම්බන්ධව බැහැගෙන ඉන්නවා රූපේ අගය කරන රූපේ අගය කරමින් කතා කරනවා බැහැගෙනත් ඉන්නවා රූපේට සතුටින් පිළිඅර ගනිමින්. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati nandi. පින්වත් මහණෙනි මේ රූපේ යම් කෙනෙක් සතුටින් පිළිගනිද්දී එය අගය කරමින් කතා කරනකොට රූපේ සතුටෙන් පිළිගන්නවා පිළිගනිමින් පිළිගනිමින් ඒක අගය කරමින්ම කතා කරනවා. ඊට පස්සේ ඒකට බැහැගෙන ඉන්නවා. ඒ අන්නේ බැහැගෙන ඉන්නකොට රූපේට බැහැගෙන ඉන්නවා කියලා කියන්නේ මේ මම මගේ ආත්මය කියලා බැහැගෙන ඉන්නවා. දැන් මේකේ මම මගේ ආත්මය කියලා අල්ලන්න මොකක්වත් තියෙනවද මේ රූපේ? අපි හිතනවා තියෙනවා කියලා. ඇත්තටම පින්වත්නි මේ රූපේ එහෙම එකක් නැහෙනි. මේ රූපේ මම මගේ ආත්මේ මගේ දෙයක් කියලා හිතනවා නම් මට ඕන විදියට තියෙන්න එපාය. මේ රූපේට වයසට යනවනේ, මේ රූපේ ලෙඩ වෙනවනේ, සෙම් ප්‍රතිශාවක් හැදෙන එක පුළුවන් ද නතර කරගන්න? මේ රූපය දිරල යනවනේ, කළු පාටට තිබුණ හොඳට තිබුණ කෙස් ටික සුදු පාට වෙනවනේ, හොඳට තිබුණ දත් ටික ගැලවිලා යනවනේ, හොඳට තිබුණු ශරීරය දැන් අපි දැක්කා පහුගිය කාලේ රූපේ වෙනුවෙන් බොහෝ මිනිස්සු අරගල කරගන්නවා. රූපේ මුල් කරගෙන ඇතිවෙච්ච කිරුලකට ඇතිවෙච්ච අර්බුදේ මතකයිනේ ඔබට පහුගිය දවස්වල. එතන මේ එවැනි අවස්ථාවල ධර්මමය පටිපාටි අපි මෙතන පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. නමුත් මේ මිනිස්සු රූපේ සතුටෙන් පිළිගන්න බවක් තියෙනවා, අභිනන්දනය කරනවා. නමුත් මේක අභිනන්දනය කරනවට බුදුදහම විරුද්ධ නැහැ. හැබැයි මේ රූපේ දිරනවනේ. මේ දිරන බවත් තේරුම් ගන්න ඕන. සාමාන්‍ය ශ්‍රාවකේ රූපේ අභිනන්දනය කරන එක ගැටලුවක් නැහැ. මේ රූපේ දිරන්නේ නැත්තම්, මේ රූපේ ලෙඩ වෙන්නේ නැත්තම්, රූපේ වයසට යන්නේ නැත්තම් මේක හොඳට අභිනන්දනය කර කර ඉන්න එක කිසිම ගැටලුවක් නැහැ. දැන් මේ විදියට මේ සංසාරික ජාලයේ රූපේ මුල් කරගෙන ගැට ගැහෙන විදිය බලන්න, ඔබ මේක වේදනාවටත් සංඥාවටත් සංස්කාරයටත් විඥාණයටත් මේ ඔක්කොටම ඔබ ගලප ගන්න. දැන් මේ දේශනාවේදී අපිට ඔක්කොම කියන්න බෑනේ. දැන් මේ රූපේ යම් කෙනෙක් අභිනන්දනය කරනකොට සතුටෙන් පිළිගන්නකොට මේ දිරණ එකක් තමයි දැන් සතුටෙන් පිළිගන්නේ. වැහැරෙන එකක් ලෙඩ වෙන එකක් තමයි සතුටෙන් පිළිගන්නේ. ඒක මම කියලා මම හිතාගෙන ඉන්නවා. ඒතර මම කියලා හිතාගෙන ඉන්නට මට ඕන විදිහට මේක පවත්වන්න බෑ. කිවිසුමක් යන එකවත් නවත්තන්න බෑ. ඊට වඩා වෙන මොන කතාවද? එතකොට කිවිසුමක් යන එකවත් ඔබට නවත්ත ගන්න බැරි රූපයක් ඔබට තියෙන්නේ. ඔබ ඔබේ කියලා හිතාගෙන හිටියට. ඒතර රූපේ අභිනන්දනය කරොත්, අභිවදනය කරොත්, අජ්ජෝසාය තිට්ඨති සතුටෙන් පිළි අරගෙන බැහැගෙන හිටියොත් ඒ අජ්ජෝසාය තිට්ඨති කියන ස්වභාවය තුල uppajjati nandi අන්න එතන තමයි රූපේ කෙරෙහි ආසාව උපදින්නේ. ඒ ආසාව උපදින එකට කියනවා රූප උපාදානස්කන්ධය. ඒ රූපේ කෙරෙහි ආසාව ඉපදුනොත් යා රූපේ නන්දි තදූපදානං. ආසාවක් උපන්නොත් රූපය සම්බන්ධ අන්න ඒ ආසාවට එතනම තමයි රූපය උපාදානය කියලා කියන්නේ. යන් රූපේ නන්දි තදූපදානං. තදූපාදානං කියලා කියන්නේ ආසාවක් තියෙනවා නම් ඒ ආසාවටම තමයි උපාදානය කියලා කියන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා තස්සුපාදාන පච්චය භව. අන්න ඒ රූපේ කෙරෙහි බැඳී යාම නිසා තමයි භවය සකස් වෙන්නේ. භවය කියන්නේ විපාක පිණිස කර්ම හැදෙනවා රූපේ මුල් කරගෙන. විපාක පිණිස කර්ම හැදෙනකොට රූපේ මුල් කරගෙන විපාක පිණිස කර්ම හැදිච්ච නිසා භව පච්චය ජාති. භවය නිසා ජාතිය කියලා එකක් පහළ වෙනවා. මේ පුද්ගල භාවයක්, මනුස්ස භාවයක්, දේව භාවයක්, යක්ෂ භාවයක්, තිරිසන් භාවයක් කියලා මේ ජාතියක් පහළ වෙනවා. මොකක් නිසාද? විපාක පිණිස කර්ම හැදිලා තිනවා. එහෙනම් මේ විපාක පිණිස කර්ම හැදුවේ කවුද? වෙන දෙවියෙක් ඇවිල්ලා බඹෙක් කැවිලා සරුව බලධාරී කෙනෙක් හැදුවද නෑ. රූපයේ කෙරේ ඇති වෙච්ච නන්දියයි හදලා දුන්නේ. ඒ නන්දියටම තමයි උපාදානේ කියන්නේ. උපාදානේ නිසයි භවය හැදෙන්නේ, විපාක පිණිස කර්ම හැදෙන්නේ. ඒ විපාක පිණිස කර්ම හැදීමට අනුවයි පින්වත්නි ජාතිය පහළ වෙන්නේ. එතකොට ඒ ජාතිය පහළ වුණ නිසයි තමයි ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ජාතිය නිසා තමයි පින්වත්නි ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස් උපායාස. මේ කායික දුක්, මානසික දුක්, කායික දැවිලි, මානසික දැවිලි, මේ සියලු දැවිලි හටගත්තේ එතනයි. ඕක තමයි රූපස්ස සමුදයංච කියලා කිව්වේ. ඕක රූපේ හට ගැනීම ඕකයි. දැන් මේ ඔය වේදනා සංඥා සංකාර මේ කතාවලටත් මේ විදිහටම ගලපලා බලන්න. ගලපනකොට ඔබට යම් සියුම් දැනීමක් ඇති වෙයි. ඒ සියුම් දැනීම තුළම ඔබ තවදුරටත් විදර්ශනා කරනකොට ඔබේ දැක්ම පළල් වෙන්න පටන් ගනීවි. ඒ දැක්ම පළල් වෙලා මේ සියල්ල තුළම සමුදයයි අත්තංගමයයි ක්‍රියාත්මක වෙන්නේ කියලා දැනගත්ත දවසට සම්පූර්ණේම ඔබ නිවිලයයි. එදාට ඔබට කරගන්න දෙයක් නැතුවම ඔබ සම්පූර්ණේම නිවිලයයි. මොකද්ද රූපේ නිරෝධය කියලා කියන්නේ? කෝච බික්කවේ රූපස්ස අත්තංගම රූපේ නැතිවීම කියන්නේ මොකද්ද? දැන් මේ කතා කරන්නේ නිවන පැත්තට. දැන් මේ සංසාර පැත්තට කතා කළා. දැන් නිවන පැත්තටයි කතා කරන්නේ. ඉද බික්කවේ බික්කූ අභිනන්දති, ඉද බික්කවේ බික්කූ නාභිනන්දති නාභිවදති න අජ්ජෝසාය තිට්ඨති. යම් කෙනෙක් රූපය සතුටෙන් පිළිගන්නේ නැත්නම්, රූපය අගය කරලා කතා කරන්නේ නැත්නම්, රූපේට බැසගෙන ඉන්නේ මම මගේ ආත්මිකල. අයියා දන්නවා රූපේ දිරන බව, රූපේ වෙනස් වෙන බව දන්නවා, රූපේ වැහැරී යන බව දන්නවා, රූපේ කඩා වැටෙන බව දන්නවා, මේ ඉන්ද්‍රියන්ගේ මෝරායමක් තියෙන බව දන්නවා, හොඳට කන් ඇහුණාට ඉස්සරහට කන් ඇහෙන්නේ නැති දවසක් එන බව දන්නවා, හොඳට ඇඟ පෘෂ්ටිමත්ව තිබුණාට කොන්ද කෙලින් තියලා ඉඳගන්න බැරි දවසක් එන බව දන්නවා. ඒ නිසා න අජ්ජෝසාය තිට්ඨති, යා රූපේට බැසගෙන හිඳීමක් නැහැ. අන්නේ රූපේ සතුටෙන් පිළිගන්නේ නැති, රූපයට බැසගන්නේ නැති, රූපය සතුටෙන් පිළිගන්නේ නැති ශ්‍රාවකයෙක් තුල තස්ස රූපං අනබිනන්දතෝ අනබිවදතෝ අනජෝසාය තිට්ඨතෝ යා රූපේ නන්දි සා නිරුජ්ජති. රූපේ සතුටෙන් පිළිගන්නේ නැති තැනක, රූපේ සතුටෙන් පිළි අරගෙන කතා කරන්නේ නැති තැනක, රූපය කෙරෙහි බැසගෙන ඉන්නේ නැති තැනක, ඒ ගැන ආසාවක් තිබුණා නම් රූපේ ගැන ඒ ආසාව නැති වෙලා යනවා. පින්වත්නි උතනනේ ආසාව නැති වෙන්නේ. ඒ ආසාව නැති වෙච්ච තැනක දැන් රූපේ ගැන මට විශේෂ අදහසක් නැහැ. දන්නවා දිරනවා, වැහැරෙනවා, කඩා වැටෙනවා, බිඳ වැටෙනවා, ඉන්ද්‍රියන්ගේ පරිපාකයක් තියෙන්නේ, මෝරලා යනවා, මේ ස්කන්ධයන් ඕන වෙලාවක කඩා වැටෙලා යන මේ කතාව එයා දන්නවා. ඇත්ත කතාව දන්නවා. දැන් අර ධර්මයේ හිනහඬ ඇහිලයි මේ නැගිටලා ඉන්නේ දැන්. ඒ නැගිටීමත් එක්ක තස්ස නන්දි නිරෝධා උපාදාන නිරෝධෝ. අන්නේ ආසාව නිරුද්ධ වෙච්ච තැනක එතන පින්වත්නි නිරෝධා උපාදාන නිරෝධෝ. තස්ස නන්දි නිරෝධා උපාදාන නිරෝධෝ. ආසාව නිරුද්ධ වීමෙන් සම්පූර්ණේම උපාදානය කියන්නේ බැඳියාම නිරුද්ධ වී යනවා. බැඳියාම නිරුද්ධ වී ගියාට පස්සේ උපාදාන නිරෝධෝ භව නිරෝධා. උපාදානේ නිරුද්ධ වෙනකොට භවය නිරුද්ධ වෙනවා. භව නිරෝධෝ ජාති නිරෝධා. භවය නිරුද්ධ වෙනකොට කියන්නේ විපාක පිණිස කර්ම හැදෙන తত্ত্বය නිරුද්ධ වී යනකොට එතන ජාතිය නිරුද්ධ වෙලා යනවා. ජාතිය නිරුද්ධ වී යනකොට, ජාති නිරුද්ධ වෙනකොට ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් හැඬීම් වැළපීම් කෑ ගහනේවා අඬනේවා ඔක්කොම ප්‍රශ්න ටික නිරුද්ධ වෙලා යනවා. එහෙමනම් ඔබට එක දෙයක් මේ කාරණා ඇසුරෙන් එක කාරණයක් මෙතන තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ එකම කාරණේ තමයි මේ සියල්ල තුලම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙන. දැන් අපි මේ කතාව අද දැන් ඔබට දේශනා කළේ රූපය සම්බන්ධ කාරණයක් විතරයි. හැබැයි මේක සියලු මේ පංචස්කන්ධයටම ඔබ ගලප ගලපා බලන්න ඕන. අයම් බික්කවේ රූපස්ස අත්තංගම. මෙන්න මේ කතාව තමයි රූපේ අත්තංගමේ, රූපේ නිරුද්ධ වීම කියලා කියන්නේ. මේ සමාධිය වඩන හැම කෙනෙක්ම, ඒ කියන්නේ මේ කුසල් සිතක එකඟතාවයක් හදාගත්ත සෑම බුද්ධ ශ්‍රාවකෙක්ම මේ යථාර්ථය අවබෝධ කිරීම පිණිස වැඩපිළිවෙලක් හදා ගන්නවා. හැබැයි අපි මතක තියාගන්න ඕන මේ සමාධිය වඩන හැම කෙනෙක්ම යථාර්ථය අවබෝධ කරනවාම නිමි. මොකද බුද්ධ කාලෙත් සමාධිය වඩපු වෙනත් අය ඉන්නවා. දැන් අදත් ඔය ඉන්නේ යෝග ක්‍රම හිම හුරු කරන්නේ. ඒ තුලත් යම් කිසි සමාහිත බවක් තියෙනවා. හැබැයි එවැනි සමාහිත බවකින් මේ පංචස්කන්ධයේ උදේවැය දැකලා සාංසාරික ජාලයෙන් ගැලවෙන විදිහේ කතාවක් ලෝකේ කවදාවත් මුණ ගැහෙන්නේ නැහැ. ඒ නිසා අපට මුණ ගැහිච්ච මේ දාර්ශනික කියවීම, දාර්ශනික කතාව අපට ඉතාම වැදගත් දෙයක්. මොකද මේ පණිවිඩය තමයි බුදු කෙනෙක් නානා පරයායෙන් අපට දේශනා කරන්නේ. මේ පංචස්කන්දේ උදේව එහෙමත් නැත්නම් පංචස්කන්දේ සමුදයයි අත්තංගමයයි දැනගත්තේ නැති වුණොත් එහෙම ඒ දැනගත්තේ නැති ශ්‍රාවකයෙක් තුල නිවීමක් අත්දකින්නවා, මම නිවිල යනවා, මම සුවපත් වෙනවා, මං කවදා හරි මේ ඔබ වහන්සේලා ඔය කියන ධර්මයේ අත්විඳිනවා කියලා මල් ලක්ෂ ගණන් පූජා කළත්, මල් වට්ටි දහස් ගාණක් පූජා කළත්, ඖෂධ පූජා 108ක් නෙමෙයි ලක්ෂ ගාණක් පූජා කළත්, එයාට කවදාවත් මේ කියන පණිවිඩය මේ කතාව දැනගන්න නැතුව, මං කියන්නේ ඖෂධ පූජා, මල් පූජා, තෙසැත්තෑ ඥාන පූජා, ආසූ මහ ශ්‍රාවක පූජා ආදී මේ ලෝකේ ජනප්‍රිය පුද පූජා ටිකෙනුත් අපට යම් උපකාරයක්, යම් උදව්වක්, යම් තල්ලුවක් හම්බ වෙයි. ඒක ඉතාම ස්වල්ප තල්ලුවක්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිට සම්පූර්ණයෙන්ම ලඝු කරන්නේ ප්‍රඥාවන්තයෙකුට. මහණෙනි, මේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්ත කෙනාටයි. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කිව්වේ ඒකයි. මහණෙනි, මේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්ත කෙනෙකුට මිසක් ප්‍රඥාව පිරිහිච්ච, ප්‍රඥාව දුර්වල වෙච්ච ශ්‍රාවකයෙකුට නෙමෙයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒකයි. දැන් මේ කතාව පින්වත්නි, මේ දියුණු තාක්ෂණික ලෝකයේ කෙරෙහි ලුහු බඳිනවා කියලා එහෙම කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. මේ ලෝකයේ විවිධ දැනුම් පරාසයන් පිළිබඳ මට විශාල අවබෝධයක් දැනීමක් තියෙනවා කියලා එහෙම තේරෙන්නේ නැහැ. මේකට හොඳ විදර්ශනා ඥානයක් වැඩිලා තියෙන්න ඕන. ඒතර විදර්ශනා ඥානයක් වැඩිච්ච ශ්‍රාවකෙක් මේ වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යනකොට ඒ නිවීම Tamanටම අත්දකින්න ලැබෙනවා. මන් තුල ඇතිවෙන කැළඹීම වේගයෙන් අඩු වෙනව නේද? මම වේගයෙන් මගේ හෘද සාක්ෂිය නිවීමක් ඇතිවෙනව නේද? මේ ලෝකයේම කැළඹුණත් මම කැළඹෙන්නේ නෑ නේද? මේ සම ලෝකයේ බොහොම සම කෙනෙක් විදියට මට ඇලීම් ගැටීම් නැතුව, අවිඥා දෝමනස්ස නැතුව මේ ධර්මයත් එක්ක නැගිටපු ශ්‍රාවකෙක් විදියට මට පෙනී ඉන්න පුළුවන් නේද කියන හැඟීම තමන් තුළ ඇති වුණාට පස්සේ වේගයෙන් තමන්ගේ අභ්‍යන්තරයේ නිවීම ඇති වෙලා, ඒ නිවිච්ච තැනක මේ ලෝකයත් එක්ක නොයල්ම ඇති වෙලා, ලෝකයත් එක්ක නොයල්ම ඇති වුණා කියලා අපි මෙතනින් කතා කරන්නේ. එයා සම්පූර්ණ මේ ගෘහස්ත ජීවිතයේ ගෙවන ශ්‍රාවකයෙක් නම් දැන් ගිහි ගෙදර අතහැරලා කැලේකට යනවා කියන අදහස නෙමෙයි. නමුත් මේ ලෝකේ යථාර්ථයට විවෘත වෙනවා. අර අපි මුලින් මතක් කළා වගේ යථාභූතං පජානාති, ලෝකේ ඇත්තම කතාව එයාට තේරෙනවා. මොකද්ද ඇත්ත කතාව? ලෝකේ අනිත්‍ය වෙලා යන එක, ලෝකේ සියල්ල තුල පවතින ස්ථාවර බවක් නැති ස්වභාවය, ලෝකේ ඒ ස්ථාවර බවක් නැති අනිත්‍ය ස්වභාවය නිසා, අනිත්‍ය නම් ඒ අනිත්‍ය නිසා පවතින දුක්ඛදායක ස්වභාවය, දුක ලුහු බඳිනවා කියන ස්වභාවය, දුක නම් ඒ දුක පවතින තැනක මමය, මාගේය, මගේ ආත්මය, මගේ දරුවාය, මගේ බිරිඳය, මේ විදියට මගේ මගේ මගේ කියලා අල්ලන්න ලෝකේ කිසි දෙයක් නැ නේද කියන කල්පනාව ඇති වෙනවා. ඒ කල්පනාවට විවෘත වුණාට පස්සේ ආ සියල්ල තුල හට ගැනීමත්, සියල්ල තුල නිරුද්ධ වීමත් කියන ලෝක ස්වභාවය අත්දකින්න ශ්‍රාවකෙක් වෙනවා. එවැනි ශ්‍රාවකයෙකුට මේ ජීවිතය ඉතාම සුන්දරව ගෙවලා දාන්න පුළුවන්. ලෝකේ මොනතරම් ලෝකයා කතා කරන අතෘප්තිදායක අසුන්දර අත්දැකීම් ලෝකයෙන් ඔහුට මුණ ගැහුණත්, ලෝකේ ඉතාම සුන්දර ශ්‍රාවකයෙක් විදියට, ඉතාම ධර්මයත් එක්ක නැගී හිටිය ශ්‍රාවකයෙක් විදියට ඔහුට මේ ජීවන චර්යාව ගෙවන්නට, මේ ධර්මයේ උපකාර කරගන්න පුළුවන්කම තියෙනවා. එවැනි ශ්‍රාවක භාවයක් පිණිස අද මේ බුද්ධ දේශනාව ඔබ හැම දිනාටම උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ධර්මශ්‍රවණය කරපු ඔබ හැම දිනාටමත් ධර්මයේ තුලින් Tamange ජීවිතේ හදාගන්නට උනන්දුවක්, කැමැත්තක්, උත්තේජනයක් තියෙන හැම දිනාටමත් මේ ධර්මයේ Tamange ජීවිතය මත ගලපා ගන්නට ධර්මයේ නැමැති බීජය ඉතාම පරිස්සමින් පිරිහිච්ච ලෝකයක රෝපණය කරගන්නට ඔබට මේ දේශනා උපකාර වේවා කියන අදිෂ්ඨානයෙන් අපි දේශනාව හමාර කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
1: ලක්කනේ සිත නිවන පුතුබණ ධර්මානුශාසනාව අද දින පවත්වන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. සිත නිවන බුදුබණ
2: දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සද්ධර්ම දේශනේ සමස්ත ශ්‍රී ලංකාව පුරා ලක්හඬ ගුවන්විදුලිය ඔස්සේද සමස්ත ලෝකය පුරා අන්තර්ජාලය ඔස්සේද ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.

අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ලොවක් සනසන ඔහු

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ඔබේ කෝටිපති සිහිනය

0: නොමියන හඬ
1: ආදරණීය ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS

0: එළවරාත්‍රී 10යි ලක්හඬ අහගෙන ඉන්නේ 93.5 93.7. ජීවිතේ හීන කියන්නේම අපි හැබෑ කරගන්න ඕන දෙයක්. මොකද මේ හීන අපි හැබෑ කරගත්තේ නැත්තම් අපිට යම් කාලකෙදී පසුතැවීමක් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා හීන හැබෑ කරගන්න, ඔයාට තියෙන පාරවල් විවර කරගන්න, අපිම ඒ පාරවල් හොයාගෙන යන්න ඕනේ. ඉතින් ඔයාට කොයි පාර හම්බුණත් මෙන්න මේ පාරත් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා. තෑගි පැඩි වෙලා. අංක 1යි ලග්න 1යි
2: 200ක්ම ඔබ යකි.
1: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම ඇති.
1: අංක 2යි ලග්න 1යි
2: 2500ක් ඇති. අංක 3ට
1: 50,000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25,000.
1: අංක 3යි ලග්න 1යි 105,000 ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: අයිබෝවන්. අභියෝග හමුවේ නොසැලී ජීවිතය ජය ගන්න බලාගෙන ඉන්න ඔබ වෙනුවෙන් තමයි මේ වාසනාවන්ත සුබ අඩහෝරාව අදත් අපි ආරම්භ කරන්නේ. ඒ වෙනුවෙන් අපි ආරම්භ කරනවා මේ වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවරණයෙන් ඔබව දිනවන්න. ඔබ දන්නවා සෑම ඉරිදා දිනකම දිනුම් මදින NLB ජය සහ ධන නිධානය ලොතරැයි පත් තුළින් සන්ඩේ බෝනස් සංඛ්‍ය පිළිවෙලින් ගලපාගෙන රුපියල් 10,000 බැගින් තැගි රැසක් පාරිභෝගික ඔබට දිනා ගන්න පුළුවන් බව. ඒ වගේම අලවි නියෝජිත සහ අලවි සහායක ඔබට මේ ලොතරැයි තුළින් වන ප්‍රතිලාභ රැසට අතිරේකව ඉරිදා දින අලෙවි කරන අනිකුත් ලොතරැයි පත්තුලිනුත් අමතර ප්‍රතිලාභ රැසක් හිමි කර ගන්න පුළුවන්. අද ඔබේ වාසනාව සඳහන් පරිගණක නිල වාර්තාව අපට ලබා දෙන්නේ පරිගණක නිලධාරී නිශාන් ප්‍රියංකර මහතා. මේ හඳුනාගන්නේ අද විද්වත් අධීක්ෂණ මණ්ඩලය. මුදල් අමාත්‍යාංශයේ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ DM බුද්ධික දියගම මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MASH පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා, ජාතික විකරණ කාර්යාලයේ විකරණ අධිකාරී DMJP කුමාරි මහත්මිය. එහෙනම් ඔබට ජයම පත්මින් අදත් මුලින්ම දිනුම් අදිනවා NLB ජය. ජීවිතයේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙන ඔබට ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 506 දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. එහෙනම් අපි යමු දිනුම් මැදීමට. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය O, ජයාංක 2158. අපේ ශ්‍රම්බලකාය අපේ ශක්තියයි. ජාතික ශ්‍රම්බලකායට සුභ සාධනය සලසන ශ්‍රම වාසන අරමුදල වෙනුවෙන් රජ ඒකාපත් අරමුදලට දායක වන ඔබේ මලොතරයි NLB ජය තුළින් මේ වර්ෂයට රුපියල් 105 ත්‍යාග ලාභින් 237 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා.
5: Today's English letter is O and the winning numbers are 21518.
4: NLB ජය ලොතරැයෙන් රුපියල් 105ක් දිනා ගන්න ත්‍යාග ලාභියෙක් අද බිහි වෙනවා. ඒ ලොතරැයි පත ඔබට අලෙවි කළා HA ගුණසිංහ මහතා හිඟුරාණ අලෙවි නියෝජිත. ඔවුන්ගේ අතුළු අද සමස්ත ජයග්‍රාහකයන් 74,174 දෙනෙකු අතරේ රුපියල් 63,72,360 මුදලක් අපි බෙදා දුන්නා. තවත් තැගි වැඩි වුණ නියත ධනයෝග හඳහන 1547 දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. වාසනාවන්ත ලග්න සංකේතය කන්‍යා. මේ තෝරන්නේ පළමු වාසනාවන්ත අංකය. අංක 26 දෙවන වාසනාවන්ත අංකය, අංක 55 තුන්වෙනි වාසනාවන්ත අංකය, අංක 48 තීරණාත්මක සිව්වන ජය අංකයට, අංක 47 අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙනට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාපත් අරමුදලට දායක වෙන හඳහන ලොතරැයෙන් මේ වර්ෂයට සුපිරි තෑගි 7ක් අපි ඔබට ලබා දීලා තියෙනවා.
5: Today's zodiac sign is Virgo and the winning numbers are 26, 55, 48 and 47.
4: හඳහන ලොතරැයෙන් අද සමස්ත ජයග්‍රාහකයන් 131,310 දෙනෙකු අතරේ රුපියල් 80,55,260 මුදලක් අපි බෙදා දුන්නා. මේ මතක් කරන්නේ හඳහන ලොතරැයෙන් හෙට ඔබ දිනා ගන්න සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 41,24,228 180ක මුදලක්. සත් දිනම ජයනියත ගොවසෙත 4,480 වෙන දිනුම් වාරය දැන් අපි ආරම්භ කරනවා. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ F ගොවසෙත ලොතරැයේ පළමු ජයග්‍රහී අංකයයි දැන් අපි බලන්නේ. අංක 5, අංක 19 තුන්වෙනි ජයග්‍රහී අංකය, අංක 66 සිවන අංකය, අංක 22 කෘෂි කර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාපත් අරමුදලට දායක වන ගොවසෙත ලොතරැයේ මේ වර්ෂයට සුපිරි තෑගි 2ක් අපි ඔබට ලබා දීලා තියෙනවා.
5: Today's English letter is F and the winning numbers are 5, 19, 66 and 22.
4: ඉංග්‍රීසි අක්ෂරයේ සමග ජයංක 3ක් ගලපාගෙන මුදලින් රුපියල් 250,000 තෑගි දිනා ජයගන්න පුළුවන් ගොවිසෙත ලොතරැයෙන් විතරයි. අන්නේ විදිහට ජයග්‍රහකින් 7 දිනක් බිහි වෙනවා. ඒ ලොතරැයිපත් ඔබට අල්විකලා එල් ප්‍රේමදාස මහරගම, ඩබ්ලිව් ඒ චන්ද්‍රපාල මහව, SDKK ධර්මසිරි පාදුක, NGC ප්‍රියදර්ශනී දඹුල්ල, පිසුමනපාල හෝමාගම, WMG නන්දික මාකවිට, රසික ශාමල්, රත්නපුර අලවි නියෝජිතයන්. ඔවුන් අතරව අද සමස්ත ජයග්‍රහකින් 119,091 දෙනෙකු අතරේ රුපියල් 89,80,480ක මුදලක් අපි බෙදා දුන්නා. මේ මතක් කරන්නේ හෙට ගොවිසෙත ලොතරැයෙන් ඔබ දිනා ගන්න සුප්‍රීතයාගේ වටිනාකම රුපියල් 5,07,48,222ක මුදලක්.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක එකයි ලග්න එකයි
7: 200ක්ම ඔබ යකි.
6: අංක දෙකක් ගැලපුණාම
7: රුපියල් 1000ක්ම ඇති.
6: අංක දෙකයි ලග්න එකයි
7: 2500ක් ඇති. අංක තුනට
6: 50000.
7: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
6: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
7: කැමති එකක් අපේ ඇතේ. සුබ දවසක්.
3: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: දවස සුබයි, සිහින දිනයි. ඔබ ගන්න මොන ටිකට් එක සුබ දවසක් ලොතරැයි. ඔබ දන්නවා සුබ දවසක් ලොතරැයි දැන් අලුත් වුණා, පහසු වුණා, තැගි වැඩි වුණා. මේ අලුත් වුණු, පහසු වුණු, තැගි වැඩි වුණු නවතම තැගි රටාව තුළින් සුබ ලග්නයේ සමග අංක තුනට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105ක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අංක තුනට රුපියල් 50000ක්, ඒ වගේම ප්‍රවර්තන ත්‍යාග අංකය ඔබ ගලප ගත්තොත් මුදලින් රුපියල් 25000ක් ඇතුළුව තවත් මුදල් තැගි රැසක් ඔබට දිනා ගන්න හැකියාව තියෙනවා. එහෙනම් මේ ආරම්භ කරන්නේ සුබ දවසක් 354 වෙනි දින බාරේ සුබ ලග්න සංකේතය දනු. මේ යන්ත්‍රයෙන් සුබ අංක තුනක් අපි තෝරනවා. පළමු සුබ අංකය අංක 54, දෙවන සුබ අංකය අංක 22, තුන්වෙනි සුබ අංකය අංක 19. මුදලින් රුපියල් 25000ක් දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාගාංකයයි දැන් අපි තෝරන්නේ. ප්‍රවර්ධන ත්‍යාගාංකය 6069. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාපත් අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වර්ෂයට රුපියල් 105ක ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 233 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා.
5: Today zodiac sign is Sagittarius and the winning numbers are 54 22 and 19.
4: සුබදාසක් ලොතරැයි රුපියල් 50000කින් දිනා ගන්න ජයග්‍රහකින් 7 දිනක් අද බිහි වෙනවා. ඒ වගේම රුපියල් 25000කින් දිනා ගන්න ජයග්‍රහකින් 39 දිනකුත් අද බිහි වෙනවා. ඔන්දතර අද සමස්ත ජයග්‍රහකින් 105781 දිනක අතරේ රුපියල් 86,49,460ක මුදලක් අපි බෙදා දුන්නා. වාසි වැඩි වුණු, තැගි වැඩි වුණු තවත් ලොතරැයි වර්ග 4කින් ඔබව දිනවන්න අනුෂි සමග බරතන් සූදානම්.
5: මීළඟට මෙගා පවර්
8: දිගු ගමන කෙන කෙනෙක්ට සාමාන්‍යයෙන් අතර මගදී අරමුණු අමතක වෙනවා, බලාපොරොත්තු අමතක වෙනවා, විතර නෙමෙයි පොරොන්දුත් අමතක වෙනවා. හැබැයි මෙගාපව අපි ඔබට එදා දුන් පොරොන්දුව රුපියල් කෝටි 23ත් රුපියල් කෝටි 47ත් ඔබ දිනු පසුවත් ඒ පොරොන්දුව ඒ විදිහටම ආරක්ෂා කරන්න, අදටත් ආරක්ෂා කරන්න මග බලාගෙන ඉන්නේ. අදත් සුදනම් රුපියල් කෝටි 29 ඉක්මවා ගිය මෙගා සුපිරිතයාගයක් සමග ඔබව වාසනාවන්තේ කරන්න. ඔබේ හීන හැබැයි කරන පොරොන්දු අතරට අපි ඔබේ ග්‍රෑන්ඩ් සුපිරිතයාග වෙනුවෙන් ග්‍රෑන්ඩ් වෙනස එකතු කරමින් මේ අති නවීන සුපිරි මෝටර රථය ඔබ වෙනුවෙන්ම වෙන් කරන්නේ. අනේ නිසා ඔබේ හීන හැබෑ කරන මෙගා පව 2586 වන දිනු වරයි අපි මේ ආරම්භ කරයි. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය E. අද සුපිරි අංකය අංක 19. පළමු වාසනාවන්ත අංකය අංක 56. දෙවන ඔබට වාසනාව ගෙනන්නේ අංක 5. ජයග්‍රහී තුන්වන අංකය අංක 79. අවසන් වාසනාවන්ත අංකය අංක 71. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයෙන් මේ වසරේ සුපිරි ත්‍යාග ලැබින් 10 දෙනෙක් වගේම 20 ලක්ෂපතියන් 49 දෙනෙක් අපේ රටට බිහි කළා තියෙනවා.
9: Today selected English letters E. The super number is 19 and the winning numbers are 56, 5, 79 and the last number is 71.
8: අද මෙගා පවර් වෙතින් රුපියල් 102 බැගින් දිනා ගන්න වාසනාවන්තයින් 7 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලවි කරනවා මෙන්න මේ NLB අලවි නියෝජිත වරුන්. ජනක කුමාර වැලිගම, HLS ලක්මාලි මහරගම, RA ඉන්ද්‍රානි හොරණ, LSD සේනානායක ඉහළ කොස්ගම, G නිවාසරි කහවත්ත, NN කුමාර දෙහිවල සහ තවත් වාසනාවන්තෙක් FDO Enterprises Town Hall වෙතින් බිහි වෙනවා. ඒත් සමගින් වාසනාවන්ත 1,20,015 දෙනෙක් අතරේ රුපියල් 82,69,80ක මුදලක් අපි අද මෙගා පව වෙතින් බෙදා දෙනවා. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පව වෙතින් හෙට අපි ඔබ වෙනුවෙන් අරගෙන එන සුපිරි තෑගි තුන මෙගා සුපිරි තෑගි රුපියල් 29,68,80,266ක් පව සුපිරි තෑගි රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගි සුපිරි මෝටර් රථයක්. රුපියල් කෝටි 8 ඉක්මවා ගිය අති දවන්ත නිධානයක් සමග ශ්‍රතිය මහා ධන සම්පත ධන නිධානේ 2268 වන දිනුම් වරේ අපි මේ ආරම්භ කරා. ධන නිධානේ වස්නවන්ත ඉංග්‍රීසි අක්ෂරය L. ධන නිධානේ වස්නවන්ත පළමු අංකය අංක 60. වස්නවන්ත දෙවන අංකය අංක 50. තුන්වෙනි ඔබට වස්නම ගෙනෙන්නේ අංක 15. පළමු අද ධන නිධානේ අවසන් වස්නවන්ත අංකය ඒ අංක 74. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ කබද්ද අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයි පතින් මේ වසරේ අති දැවන්ත සුපිරි ත්‍යාගලාභී අපි දැනටමත් බිහි කළා තියෙන.
9: Today selected English letters L and the winning numbers are 60, 50, 15 and the last number is 74.
8: අද රුපියල් 102 බැගින් දිනා ගන්න වස්නවන්තින් තිදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහණ ලොතරැයි පත් අලෙවි කරනවා. සැම්සන් මුනිතුංග ගම්පොළ බණ්ඩාර ජයවීර ආණ්ඩියාගල සහ නන්දසිරි හිදැල්ලගේ පිළියන්දල අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒත් සමගින් වස්නවන්තින් 90,750 දෙනෙක් අතරේ රුපියල් 56,74,200ක මුදලක් අපි අද බෙදා දෙනවා. කෙටිම කාලයක් තුළ රුපියල් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 ලෙසින් අති දැවන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානේ හෙට ඔබේ නිධානේ වටිනාකම රුපියල් 8,85,33,704.72ක්. කෝටිපතියෝ වෙන්න ලක්ෂපතියෝ වෙන්න වාසනාවන්තයෝ වෙන්න පරම්පරා ගානක් රටට කියා දුන් ලොතරැයි ලොව රජ කිරුළ පැලඳි මහජන සම්පතේ 6,238 වන දිනුම් වරේ අපි මේ ආරම්භ කරා. රුපියල් 2,99,00,000 ඉක්මවා ගිය සුපිරිම තෑග්ගක් දෙනවා අපි ඔබ වෙනුවෙන් සූදානම් කර. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය W ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 0.6374 සහ 4. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ කබදාර මුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභී 9 දෙනෙක් වගේම 25,00,000 203 දෙනෙක් අපි බිහි කළා තියෙනවා.
9: Today selected English letters W and the winning numbers are 063744.
8: මෙන්න අපි බිහි කරනවා මේ අවුරුද්දේ 204 වන 25,00,000 ප්‍රථම ත්‍යාගලාභියා ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරනවා හම්බන්තොට NLB අලෙවි නියෝජිත නිමල් කුමාර රාමනායක මහතාය විතරක් නෙවෙයි දවසේ ලක්ෂපතියන් 18 දෙනෙක් අපි බිහි කරන ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන් කේ චන්ද්‍රලතා අනුරාධපුර AKS ධර්මසේන LPT අතුල කුමාර හොරම්බාව DM ජයරුවන් ගම්පොළ ගමගේ වජිර මැද කොළඹ ඇන්ටන් රොෂාන් ඩයස් ගල්මුරුව එන්රුක් මාධවන් ආර්යම්පති ප්‍රසාද් ජයසිංහ නාතන්ඩිය TF ඩේන් කොටිකාවත්ත රෝහණ කුමාර ගලලියද්ද WAT වංශනායක බුත්පිටිය W සුසිල් ගම්පහ LSW සිරිවර්ධන වාරියපොළ SA අනුර සමරසිංහ ඉහළබිය විල නියුල් ජයසිංහ කෑගල්ල WM සරත් ගුණතිලක යටි අන්තට HG ප්‍රියන්ත ඇඹිලි පිටිය සහ තවත් වාසනාවන්තෙක් EJ ඒකනායක සෙල්ල කතරගම අපේ NLB අලවි නියෝජිතතුමන් අතින් බිහි වෙනවා. ඒත් සමගින් වාසනාවන්තින් 256,081 දෙනෙක් අතරේ රුපියල් 2,6,31,760ක මුදලක් අද මහජන සම්පතෙන් අපි බෙදා දෙනවා. හෙට මහජන සම්පතෙන් අපි ඔබ වෙනුවෙන් වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 3,6,29,288. අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනාව උදා කියලා දෙන්නේ මහජන සම්පත දිනුම් මැදින් අපි තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4 යනුව අද සම්පත 813 වන දිනුම් වරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය W ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 3,7,4 සහ 4. Other sum to draw number 813. Today's winning English letter is W and the winning numbers are 3, 7, 4 and 4. Adavase vasnamanth English akshara jayagrahi anka 4th sahita kota peliya galapagena rupel 250,000 begin dina ganna vasnamanth in dedenek api bihi karanawa jayagrahi lotarai pat alavi karanawa KGM Seneratna Polgahawela saha Pialatin Perera Digana ape NLB alavi niyojita waru e vitarak nemei rupel 50,000 begin dina ganna vasnamanth in 50 denekut api ada bihi karanawa etsamage nada sampada 813 wana වරේ වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,15,160,000 මුදලක් අපි බෙදා දෙනවා. ලොතරැයි පත් 8ක් මිනිත්තු 30ක් වාසනාවන්තී 9,22,459 දෙනෙක් ඔබ අතර බෙදා දුන් මුළු තෑගි මුදල රුපියල් 7,81,43,960ක් හෙටත් මේ විදිහටම මේ වාසනාවයිති ඔබටමයි. මතකේ තියාගන්න ජීවිතයේ සිහිනයට
9: වාසනාවේ ආශිර්වාදය.
10: NLB

කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්ත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චක්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දිවි දේවතාවුන් වහන්සේලාගේ ඇලෙන්ම මෙල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකිය.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

0: නිරෝගී බව දිසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාද්දී ඥානසාර ස්වාමීන් වහන්සේ.
1: අපි දැන් සෝබාදහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සුභා දහමේ ස්වභාවයයි, යථා ස්වභාවයයි, යථාර්ථයයි. මොහොතක් සිතන්න

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරානුවේද එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි කැඩෙන බිඳෙන සුළුයි ලෙඩ වෙන සුළුයි දිරාපත්වන කැඩෙන බිඳෙන ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින කයට උරුම වූ තවත් එක් ස්වභාවයක් නිරෝගී බව උතුම්ම ලාභයයි මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මනමේ පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමේ පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය

0: ගජක්ක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්වීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩවඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසන්දිදාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්නේ

පහමෙන් ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර දිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

නෝවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගත වීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරෙන් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා.

මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් තරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල් වන්නේ නෑ. මා කිසිවකට වහල් වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලි තලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත්, ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

පැමිණෙන අනතුරු වළක්වාලන හේින්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මඟ භික්ෂු සංවිධානයේ පින්වත් සහ

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රය විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයාණන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු වදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ එය මෙනෙහි කිරීම තුලින් ඔබ එය සජ්ජායනා කිරීම තුලින්

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස් පළරුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන් 8

ලාගේ අනන්ත බුදු ගුණ බලයෙන් පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන් ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍ර ආදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත්‍රයනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නෙහි අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදයයි විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සත්වයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරයේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඒ සීවලිය පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේ නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්තා. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා පොත වදාළේ පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සර්වඥ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.